බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ගුරුයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: නැවතත් අලුත් කාගෙත් නෙත්. මාස්ටර්ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේට් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 0773013036.
1: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහක්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
2: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
0: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න සමිදානන් වහන්සේගේ ජීවිතයේ අපූරු සිද්ධියක් මම ඔබට මතක් කරනවා. උන් වහන්සේ තමන් වහන්සේගේ මාතාවන් සමග ශ්‍රාවකයන් සමග කානා නුවර මගුල් ගෙදරකට වැඩම කරනවා. උන්වහන්සේ එහි සිටිනා විට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් සමිදානන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, මාගේ පුත්‍රය මේ මිනිසුන් කරදරයකට වැටි තිබෙනවා. එනම් මගුල් ගෙදර වයින් නැති වෙලා. අප සමිදානන් වහන්සේගේ මහා ප්‍රාතිහාර්යෙන්හි පළමු ප්‍රාතිහාර්ය වතුර මිදියුස බවට පත්කිරීම. ජුවන්තවාගේ සුභාරංචි අපි දකිනවා. මේ සිද්ධිය ඇතුලේ පුංචි කාරණාවක් මතක් කරන්න කැමති. ඔබ ඒ සිද්ධිය දකිනවා. ඒ සිද්ධිය ඇතුලේ සේවකයන්ට භාග්‍යවන්ත අම්මා මරිය මාතාවන් මෙන්න මෙහෙම කියනවා, මෙතුමානන් ඔබට කියන ඕනෑම දෙයක් සිද්ධ කරන්න. තමන්ගේ පුතා මේ මිනිසුන්ට උදව් වෙනවයි කියලා භාග්‍යවන්ත අම්මා දන්නවා. ඒ කොහොමද? ඇය තමයි දේවසිත, දේව ප්‍රඥාව, දේව විඥාණය මානව මට්ටමින් පරිපූර්ණව අවබෝධ කරගෙන ප්‍රථමව ඊට අවනත වූ තැනැත්තිය. අපි භාග්‍යවන්ත අම්මාගේ උදාහරණ අපේ ජීවිතයට ගමු. දෙවි සමිදානන් වහන්සේට ජීවිත හැම සංසිද්ධියක් ඇතුළෙම අවනත වන්න අපි උන්වහන්සේට අපිව මුළුමනින් බාර දෙමු. භාග්‍යවන්ත අම්මාගේ වචනය කියමු. මේ මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. එසේ වන්නට ඔබට භාග්‍යවන්තකම ලැබේවා. ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, අපි සෑම වෙලාවකදීම එක් දෙයක් ඉගෙන ගත යුතුයි. අත්දැකීම් තියෙන, ඵල පුරුදු තියෙන අයගින් අපි ආදර්ශවත් අදහස් ලබා ගත යුතුයි, විමසිල් ලබා ගත යුතුයි. එක් ගමක දරපලන්නෙක් හිටියා. එයා වයසට ගිහිල්ලා හොඳට දරපලනවා. ඒකට පස්සේ ඒ වයසක මිනිසයාට වෙනුවට එක තරුණෙක්ව ගම්වැසියන් ලබා ගත්තා. ඒ ගම්වැසියා හැම ගෙදරටම ගිහිල්ලා දරපලලා දෙනවා. නමුත් ඒ නිවස්වල ඉන්න අය කියනවා, ඉස්සර ආපෙකිනට වඩා ඔයා එච්චර වැඩ කරන්නේ නැහැ කියලා. මේ තරුණයා ගිහිල්ලා ඒ වයසක පරණ තරපරණා ළඟට ගිහිල්ලා ඇහුවා, ඇයි මේ ගෙවල් වල ඉන්න අය ඔයා හොඳයි මම නරකයි කියලා කියන්නේ කියලා. ඒකට පස්සේ එයා මුකුත් කිව්වේ නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ ඒ තරුණයා ඇවිල්ලා කිව්වා, අපි තරඟයක් තියමු කවුද වැඩියෙන් දරපලන්නේ කියලා. හරි, දවසක් තරඟයක් තිබ්බා. දෙපැත්තෙම දර තියලා තිබ්බා. වේගයෙන් වැඩිම ප්‍රමාණයක් දර පලන්නේ කවුද කියලා බලන්න. තරුණයා වේගයෙන් පල්ලාගෙන පලාගෙන ගියා. නමුත් අර වයසක මිනිසයා විනාඩි 50ක් වැඩ කරලා විනාඩි 10ක් කැලෑව ඇතුළට ගිහිල්ලා. මේ වගේ දෙතුන් සැරයක් කළා. ඉවර වුණාට පස්සේ වැඩිම දර පල්ලා තියෙන්නේ කවුද කියලා බලපුවාම අර වයසක මිනිසයා තමයි දර වැඩියෙන් පල්ලා තියෙන්නේ. නමුත් එයා විනාඩි 10 බැගින් විවේකෙකුත් ගත්තා. ඒකට පස්සේ ඒක වෙන්නේ බෑ කියලා ඇහුවාම ඒ වයසක මිනිසයා කිව්වා, මම අර විනාඩි 10 ඇතුළට ගිහිල්ලා මගේ පොරව මුවහත් කරගෙන එන්නේ. ඒක එයාට පළපුරුද්දක් අත්දැකීමක්. ඒ පොරව මුවහත් කරොත් තවත් වේගෙන් කපන්න පුළුවන් කියන එක. ඒ නිසා සෑම වෙලාවෙම අත්දැකීම් තියෙන පළපුරුදු තියෙන අයගෙන් අපි අදහස් ලබාගෙන ක්‍රියා කරමු. අල්ලා දිව්‍යන් වාසේ අපිට ජය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Bet FM Alpha Studio with Kasuni and Lehansa.
1: Hello, very good morning, Oyalahamotuma. Good morning, Teddy Bear.
2: Very good morning, Teddy Bear. Udehaya vinadi hatarai velawada dasse sihaye navayai navaya. Batata patata. Hondata balanna ada dinediya hondata balanna. As thinking hondata balanna honda husmak karagena 2026 namayai namaya. ඊට පස්සේ හොඳ වතුර වීදුරුවක් බීලා පුංචි වෙලාවක් දැන් ඔයා බාගෙට නංචානේ ලැල්ල තිබ්බ ටිකක් දැන් ඉතින් එළියත් වැටිලානේ නේද පොඩි කලුවරත් එක්ක එළියකුත් තියෙන නිසා පොඩ්ඩක් වැඩිපුර හොඳට ජනේලෙ ඇරලා එළිය බලන්න දොර ඇරලා හොඳට එළිය බලන්න හොඳට ආය අර එළිය තියෙන හොඳ වාතය හොඳ විශ්වයේ තියෙන ශක්තිය හොඳට ගන්න හොඳට ගන්න හොඳට උස්ම අරගෙන අද මේ ආශිර්වාදාත්මක ලස්සන දවස ඔයාගේම දවස විදිහට වැළඳ ගන්න හොඳට වැළඳ ගන්න
1: ඉතින් කසුනියා කියද 9:09 අන්න ඒකම අපිට ගොඩාක් ස්පෙෂල් මොකද ඒක අපි කියන්නේ අර විශ්වීය පණිවිඩයක් කියලා අර 11 11 9 9 ඔහොම අපි ඔය ගැන කතා කරලා තියෙනවනේ ඉතින් මට හිතෙනවා අද ඊට වඩා ස්පෙෂල් කියලා මොකද අද ටෙඩි බෙයා ඩේක
2: ඒකනේ මේ මෝර්නින් ටෙඩි බෙයා කියලා කියන්නේ නේද මේ මෙහෙමයි මේ මට ඔය ගැන මෙහෙම හිතුණා කල්පනා කරද්දී දැන් ටෙඩි බෙයා කියන කෙනාට වයස් ભેදයකින් තොරව හැමෝටම අනේ කියලා හිතෙනවනේ නේද ඒක සමහර වෙලාවට අර වැඩිහිටියෙක් වුණාම පෙන්නන්නේ ඒ වුණාට ආසයි අපි පොඩි කෙනා ආසයිනේ කියලා අරගෙන යනවා හරිද හැබැයි එයත් ඒකට ආසයි නැත්තම් මම කියනවට පොඩ්ඩක් හිතලා බලන්න ඒක එහෙම නේද කියලා ඊළඟ එක තමයි දැන් අපි ගමුකෝ පිරිමි පාර්ශවයේ අපේ අයියා මල්ලි එතකොට හස්බන් තාත්තා ඒගොල්ලොත් ටෙඩි බෙයාට ආසයි නැත්තේ නෑ ඒක තමයි යාගේ චූටි දෝනිට ගිහින් දෙන්නේ. ඒක තමයි ඔය යනකොට දැක්ක ගමන් ටක් ගාලා ආයෙ හැරිලා බලන්නේ. නේද? කඩේකට ගියත් උනත් බලාගෙන යන්නේ පොඩ්ඩක් හරි පොඩි තට්ටුවක් දාගෙන යන්නේ. තාත්තගේ තට්ටුව ටිකක් වෙනස්නේ. හැබැයි එයා පොඩි තට්ටුවක් දාගෙන යන්නේ එයාටත් ඒකට ආස හිතෙනවා. ඕනම කෙනෙක්ට ඕනම වයසක කෙනෙක්ට ටෙඩි බෙයාට ආදරේ හිතෙනවා.
1: අනිත් එක තමයි කසුනියා කී අපිට සමහර තියෙනවනේ චූටි චූටි රහස්. ඒකත් අර වයස් ભેදයකින් තොරව. එතකොට අපිට අම්මට තාත්තට සමහර වෙලාවට යාළුවෙක්ටවත් කියන්න බැරි ඒවා ටෙඩි බෙයාට කියනවා. ටෙඩි බෙයාව මෙහෙම තුරුළු කරගෙන මට ඉන්නෝ ලොකුම ලොකු මටත් වඩා ලොකු තඩි ටෙඩි බෙයෙක්. මං කසුනියා කිට පෙන්නන්නම් කයාගේ ෆොටෝ එකක්. ඉතින් මාත් එයාව බදා ගන්න හැබැයි අර මෙහෙම මට බෑ එයාව සම්පූර්ණයෙන්ම බදා ගන්න. තව භාග හිස්සෙනවා. ඉතින් ඒ වගේ ලස්සන ලස්සන මතක තියෙනවා. දැන් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන්නේ ටෙඩි බෙයා කියන කෙච්චර වෙලාවක් අනම් කතා කරන්න ඕන දෙයක් නෙවෙයි කියලා. ඒ වුණාට මට හිතෙනවා කසුනියා කී අපිට කාට හරි ටැග්ගක් දෙන්නදී ටෙඩි බෙයා කෙනෙක් දෙන්න පුළුවන් නම් අර ලොකු එකක් නෙමෙයි චූටි ටෙඩි බෙයා කෙනෙක් හරි චොක්ලට් එකක් දෙද්දී ඒක කාලා ඉවර වෙනවනේ වෙන ටැග්ගක් දෙද්දී ඒක පාවිච්චි කළා ඉවර වෙනවා. හැබැයි ටෙඩි බෙයා අපි කොච්චර ලොකුණත් අපිට අර අවුරුද්දේ බර්ත්ඩේකට හම්බෙච්ච ටෙඩි බෙයා අපෙන් පොඩ්ඩක් ඈතලා හිටියත් අපේ කාමරේ ඇඳේ කොනක අනිවාර්යයෙන්ම ඉන්නවනේ.
2: දැන් ඔය දැන් ටෙඩි බෙයා කියලා කිව්වහම අපිට අර බූල් බූල් බෝල රෝස පාට සුදු පාට කහ පාට දම් පාට වැඩිපුරම මට හිතෙන්නේ රෝස පාට වගේ. ඉතින් එහෙම මේ ටෙඩි බෙයා කෙනෙක්නේ මතක් වෙන්නේ. හැබැයි දැන් අර මපට්ස්ලා දැකලා තේනවා නේද? පපට්ස්ලා. ඉතින් ඒක නිකන් අර බෙයා කන්සෙප්ට් එකට නේද තියෙන්නේ. ඉතින් එතකොට අර එක එක සත්තු ඉන්නවනේ. ඉතින් ඒ හැම දෙයක්ම අපිට ජීවිතේ නිකන් පොඩි අර පාළුවක් හිතෙන වෙලාවකට දුකක් හිතෙන වෙලාවකට කලකිරීමක් දැනෙන වෙලාවකට අයියෝ ඇති ඇති දැන් නම් වැඩ කරලා එපා වෙලා තියෙන්නේ කියලා හිතෙන වෙලාවකට මොටිවේෂන් එකක් දෙන අපිට ඉස්සරහට යන්න ඕනේ අනේ අපිට කවුරුත් නෑ නෙමෙයි අපි ළඟ කවුරු හරි ඉන්නවා කියලා දැනෙන හොඳම හොඳ හිතවතෙක්. ඉතින් ඒක විඳිමු.

0: දෙකලතිනවානේ ග්‍රජුවේෂන් බයාස්ලා
1: ඕ අර චටිමහෙම කැප් එකක් දාගෙන අර ග්‍රජුවේෂණ එකේ තියෙන මේ එක දාගෙන අර මේ කතින් අල්ලගෙන
0: ඉතින් ඒවගේ මතක ගොඩාක් තියෙනවා. මේ අපි නිකන් ඒ දේවල් ටිකක් අද බෙදා ගමු නේද? දැන් අපිට එහෙම ෆොටෝසුත් එනවනේ.
1: ඕ අපිට එවලා තියෙනවා කස්සුණියක් කී ගිය සතියේ ශිෂ්‍යති පාස අපේ ගමේ පුංචි දියණියට දුන්න සර්ප්‍රයිස් ගිෆ්ට් එක කියලා. ඒ වගේම මේ කර අපිට මේ මෙසේජ් එක එවන්නේ අර සිංගප්පූරුවේ ඉන්න ආන්ටිනේ. එයා කියලා තියෙනවා ඔයාටයි කියන්නේ මටයි කසුනි නංගිටයි එයාලා දෙන්නේ ගේනවලු ලංකාවට එද්දි.
0: ඉතින් අර මේ පුංචි දේනියට සර්ප්‍රයිස් ගිෆ්ට් එකට බෑ කෙනෙක් එක තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ නේද? ඒ වගේ ඉතින් මතක තියෙනවා නම් අපි මේ මතක බෙදාගමු අද හිතේ හැටියට. ජය වේවා. අද මේ ආශිර්වාදාත්මක දවසේ ඔයා මේ දවස හොඳින්ම වැළඳගෙන හොඳ ප්‍රාර්ථනාවක් විශ්වයට මුසු කරලා ඒ ප්‍රාර්ථනාව ඔයාගෙම කරගෙන ලස්සනට දවස ගෙවාගෙන යමු. උදේ 6:12 වෙලාව.

0: FM Alpha Studio විලාබුතේ 6 විනාඩි 15යි.
1: ඔන්න එහෙනම් වෙනද වගේම ඔයාගේ අතීතය ගැන අපි චුට්ටක් මතකාවර්ජනයක් කරමු.
0: මං හිතන්නේ ඒක ඉතාම හොඳ ආවර්ජනයක්.
1: එහෙනම් මං චුටි කතාවක් එක පටන් ගන්න. තද වැස්ස වෙලාවක බස් හෝල්ට් එකේ කුඩේ යටට වීගෙන ඉද්දී කෙනෙක්ගේ පරණ රිංගින් ටෝන් එකක් මට ඇහුණා. ඒ වෙන මොකුත් නෙවෙයි, ඉස්සර ලෙවල් කරන කාලේ මායි මගේ හොඳම යාළුවයි එකටම අහපු අපේ ෆේවරිට්ම සොං එක. ඒ සින්දුව අහපු තප්පරෙන් මගේ හිත එක පාරටම අවුරුදු 8ක් 9ක් පස්සට දිව්වා. ඒ ලෙවල් ඉවර වෙනකල්ම අපි දෙන්න හිටියේ එකට. එකම බයික් එකේ පන්ති ගියා. රෑ වෙනකල් එකට පාඩම් කළා. අනාගතය ගැන ලොකු ලොකු හීන දැක්කා. හැබැයි කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ මගේ යාළුවා රට ගියා. මම මෙහෙ ජොබ් එකක් පටන් ගත්තා. මුල් කාලේ සතියකට සැරයක් විතර කතා කළා. පස්සේ ඒක සුට්ටු සුට්ටු මාසයකට සැරයක් වුණා. අවුරුද්දකට සැරයක් වුණා. කාලයත් එක්ක අපි දෙන්නටම අලුත් යාළුවෝ අලුත් වගකීම් එකතු වෙද්දී ඒ කතාබහ අපිවත් නොදැනීම ඉබේටම නතර වුණා. අපි කොයිම වෙලාවකවත් තරහ වුණේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ඒ ජීවිතේ ගලාගෙන යන පාරවල් වෙනස් වෙද්දී අපි නොදැනුවත්ම ඈත් වුණා. ඉතින් එදා බස් හෝල්ට් එකේදී සින්දු ඇහෙද්දී මට හිතුනේ, අනේ මට දැන් ඒ යාළුවට කෝල් එකක් ගන්න පුළුවන් නම් කියලා. මම කන්ටැක්ට් ලිස්ට් එකේ පල්ලෙහාටම ස්ක්‍රෝල් කරලා යාළුවාගේ නම්බර හොයාගෙන බයෙන් බයෙන් වගේ මෙසේජ් එකක් දැම්මා. මේ මට අද අපේ පරණ සින්දුවක් ඇහුණා කියලා. තප්පර ගානකින් මගේ ෆෝන් එක රින්ග් වුණා. මේ මම සතියකින් ලංකාවට එනවා. ඔයාව හම්බ වෙන්නමයි හිතාගෙන ඉන්නේ. එහා පැත්තෙන් ඇහුනේ ඒ පරණ හුරු පුරුදු කටහඬමයි. අවුරුදු ගානක නිහඬතාවය එක තප්පරෙන් නැති වෙලා ගියා. ඉතින් කාලයත් එක්ක ඈත් වුණාට ඇත්තටම හිතට දැනෙනු බැඳීම් කවදාවත් අපේ හිතවලින් මුළුමනින්ම ඈත් වෙන්නේ නැහැ. මේක කසුනියක් කි මම සෝෂල් මීඩියා එකේ යද්දී එහෙට මෙහෙට හම්බුණු ලස්සන කැප්ෂන් එකක්, ලස්සන කතාවක්. ඉතින් මට මේක චුට්ටක් වැඩිපුර දැන් දැනෙනවා. මොකද අර වෙන වෙන කාලේ ඔන්න මෙන්න ඉන්නේ. ඔලෙවල් වලින් කසුනියක් කි මං අර හැමදාම කියනවනේ, එක එක කටි එක එක තැන් වලට යනවා. සමහරු රටවල් වලට යයි, තවත් සමහරු ඒ ඉස්කෝලෙමේදී නැත්තම් තවත් ඉස්කෝලවලට යයි. ඉතින් ඉස්සර නිතරම කතා කරපු, එකට එකතු වෙලා හිනාවුණු, නැතුවම බැරියුණු යාළුවෝ සමහර විට අද ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ උඩින්ම නැතුව ඇති. ඒ අර තරහ වෙලා නෙමෙයි, රණ්ඩු වෙලත් නෙමෙයි. ජීවිතේ වෙනස් වෙද්දී එක එක පාරවල් වල එක එක අය යද්දී ඉබේටම ඈත් වෙන්න වෙනවා. හැබැයි හොඳම වැඩේ කියන්නේ අදටත් පරණ ෆොටෝ එකක් දකිද්දි, නැත්තං ඒ කාලේ හපු සින්දුවක් අහද්දි ඒ අයව මතක් වෙලා හිත අස්සෙන් පුංචි හුස්මක් පිට වෙනවා.
0: ඒ හුස්මට මාර ආදරයක් දැනෙනවනේ.
1: ඉතින් ඒකම ඇති නේද අපිට තව ගොඩාක් කල් සතුටින් ජීවත් වෙන්න.
0: ඒ දේවල් විඳිමින් සතුටින් ජීවත් වෙමුකෝ.

0: नेट एफएम अल्फा स्टूडियो विद विशन क्या का सुनिए लहंसा
1: एफएम अनुपहा एफएम अनुहतराई दशम आटा नेट एफएम
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036
4: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සොයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ඇයි ෂුගර් කියන මූණෙන්නගෙන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
6: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එකට පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0767 716 3872
5: ජීවිතයේ සැබෑ ස්වභාවය කියලා කියන්නේ. ඉතින් අද තේවගේ දවසක් 2026/99 කියලා කියන්නේ මේ අද බතාත දවසේ ඔයාගේ හිතේ ගොඩක් දේවල් ඇති. ගොඩක් සැලසුම් ඇති. ඔයා බැංකුවක වැඩ කරන කෙනෙක් විදිහට, එහෙම නැත්නම් අපි හිතමු ගුරුවරයෙක් විදිහට, කොහේ හරි ඉන්න කෙනෙක් විදිහට, මොනම කරත් රියදුරු මහත්තයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෙකියුරිටි මුරසේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට අද ලස්සන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු විටවන දවසක් අද දවස. ඒ වගේම ලෙහන්සා හැකියා අරගෙන දැන් එනවනේ ලෙහන්සගේ ගොඩාක් යාළු ඇල්ෆා ස්ටුඩියෝ එකට. ඊයේ ඇහැට වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ලකුණු 193ක් ලබාගෙන ලංකාවේ පළමු වන ස්ථානය ලබාගත්ු මේ පාර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න හා පෙන්චෙක් වගේ ඒ චූටි පුතා ආවනේ. ඒ වගේම ලංකාවේ 4 වන ස්ථානය දිනාගෙන තියෙනත් ඇහැට වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේම තමයි. මම ඉස්සරහට විස්තර කියන්නම්. අපේ netfm youtube නාලිකාවෙන් අපිට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඒ යාළුවෝ දෙන්නත් එක්කම ගොඩක් කතා කරන්න හැකියාව ලැබුණ, පන්ති භාර ටීචර් එක කතා කරන්න හැකියාව ලැබුණ, ඒ තාත්තත් එක්ක ගොඩක් විස්තර අපිට බෙදා ගන්න හැකියාව ලැබුණ. ඉතින් ලෙහන්සා, මම සරලවම කියනවා නම් අපිට සැප වැඩි. හරි, අපිට සැප වැඩි, අපිට තියෙන දේවල් වැඩි. අපිට කොච්චර දේවල් තිබුණත් අපි හිතන්නේ නෑ නෑ නෑ නෑමයි කියලා. හැබැයි ඊට වඩා නැති අය, දුෂ්කරතා තියෙන අය, අමාරුකම් තියෙන අය, අපහසුතා විඳින අය ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා, අපි ළඟ ඉන්නවා. අපිට වඩා ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන අය අපි ළඟම ඉන්නවා. හැබැයි ඒගොල්ල හරිම ලස්සන පිවිතුරු හිනාවකින් ජීවිතේ දිනන විදිය බලාගෙන ඉන්නවා දැක්කාම කොච්චර ශෝක්ද හානේ කියලා හොඳ හුස්මක් අරගෙන අපිටත් ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්.
7: දැන් කසුනියා කී, අපි ගොඩාක් වෙලාවට කියනවනේ, හැම වෙලේම වගේ කියනවනේ, කාත් එක්කවත් ඔයාව තමන්ව කම්පයා කරන්න එපා කියලා. හැබැයි ඔන්න මම අද අමුතු කතාවක් කියනවා. මම කියන ඔයා ඔයාව කම්පයා කරගන්න ඇයි අපිට බැරි? අපි සාමාන්‍යයෙන් කසුනියා කී අපිව කම්පයා කරගන්නේ, අපිව සංසන්දනය කරගන්නේ අපිට වඩා උඩින්, අපිට වඩා මොනා හරි වැඩියෙන් තියෙන කෙනෙක් එක්කනේ. හැබැයි මම ජීවිතේ ඉගෙන ගත්ත දෙයක් තමයි, මට පුළුවන් නම් මාව පොඩ්ඩක් මට වඩා පල්ලෙහා මට්ටමක ඉන්න කෙනෙක් එක්ක, සල්ලි වලින් වුණත්, මොකාකරි හැකියාවෙන් ගුණත් මොකින් හරි මං හිතන්නේ අපිට ස්තුතිවන්ත වෙන්න දේවල් ගොඩක් තියෙනවා.
5: හරියට
7: අපි කරන්නේ අර ලොකු ලොකු දේවල් තියලා එයාට තියෙනව මට නෑ කියන්. හැබැයි චුට්ටක් වෙලා අරන් අනේ අරගොල්ලොන්ට මට තරම් සැප සම්පත් නෑනේ. අරගොල්ලොන්ට මට තරම් මේවදේ මේ මෙච්චර දෙයක් නෑනේ. අම්මා තාත්තා එයාලට නෑනේ. එයාට ලස්සන පවුලක් නෑනේ. එහෙම කියලා හිතලා යව පහත් කරන්න කියන එක නෙමෙයි. ඔයාට ඒ දේ තියෙනවා කියලා ඔයා ඔයාට වටිනාකමක් දෙන්න. එහෙම නැතුව අර තමන්ට නෑ නෑ බෑ බෑ කිය කිය කසුණියක් කිව්වා වගේ හිතන්න දේවල්, ස්තුතිවන්ත වෙන දේවල් ගොඩාක් වටේ තියාගෙන අර නැති දේ ගැනම දුක් වෙන්න එපා.
5: ඒක තමයි ඉතින් අපිට කියන්න තියෙන වාට මේ අද දවසේදී. දැන් හිතෙනව නේද? ඇත්ත තමයි. හරි මගේ ළඟ ගොඩාක් තියේදී මම මෙච්චර කල් නෑ නෑ කියලා ඉඳලා ලැජ්ජ වුණානේ. දැන් එහෙනම් ලැජ්ජව පැත්තකින් තියලා හොඳට වැඩ පටන් අරගෙන අද දවස සුබ කරගන්න.

0: අන්න එහෙම හිතන්නේ නැති එකනේ ප්‍රශ්නේ. අපි හිතන්නේ නෑ කියලානේ. දැන් අපි තියෙනවා කියලා ලස්සන බර්ත්ඩේ කේක් එකක් කපන්න හදන්නේ ඒකනේ.
1: ඒකනේ. අන්න එහෙනම් පළවෙනිම බර්ත්ඩේ විෂ් එක හරිම කියුට් විෂ් එකක්. මල්ලිලා දෙන්නෙක් තමයි අක්කට විෂ් කරන්නේ. දහ මෛරපාද විද්‍යාලයේ 10 වසර ඉගෙන ගන්න හිරුෂි ෂෙහාරා අක්කට ඉසුරු යසිරු කියන මල්ලිලා දෙන සුබම සුබ පන්දිනයක් වේවා කියලා විෂ් කරනවා. අද වයි කරුණාරත්නගේ බර්ත්ඩේක කියලා අපිට එවලා තියෙනවා. අද දින නවවැනි උපන්දිනය සමරන ගයිඩන්ස් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්න සඳ සුසන්කෙත් පුතාට අම්මයි තාත්තයි ඒවගේම පවුලේ හැමෝමයි සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හයි, අද මගේ උපන්දිනේ. මගේ වයස අවුරුදු 15යි. මගේ ඉස්කෝලේ විද්‍යාලෝක මහාවිද්‍යාලය කියලා මෙන්න ලොකුම ලොකු කියුට් බර්ත්ඩේ විෂයක් එකතු කරනවා. ඒ වගේම තව එකක් තියෙනවා. ඒක ගියානේ.
2: ගියා
1: ඉක්මනට එන්නකෝ බර්ත්ඩේක. Happy birthday to you all. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබම වෙන්න කියලා. මම කිව්වනේ අද නවයයි නවය අමතක කරන්න මෙපා. විශේෂම දවසකනේ ඔයා ඉපදිලා තියෙන්නේ. ඉතින් අපි හැමෝමත් එක්ක අපි ඒ දවස ඉපදුනේ නැති වුණත් අපි හැමෝම මේ දවස විශේෂ කරගෙන සමරමුකු බර්ත්ඩේක ජයටම වෙන්න යාස වීදුරුවක් ලෙස විනිවිද වෙන්නයි ආස වීදුරුවක් ලෙස විනිවිද ඉතුරු වචන ටික පේන්නේ නැහැ. හරි, වෙන්න යාස වීදුරුවක් ලෙස විනිවිද. දැන් ඊළඟට
3: හඳ නගයි සහෝදරියන් දෙදෙනා පායදි හිරු රැස්.
1: ජාති බේදේ පා නැත්තං සමාජයක් ලෙස එක තැන්.
3: රැප් එකත් සාහිත්‍යයක් කිව මතකයි ඊයේ වගේ දැන්.
1: කම්මෝන් කම්මෝන්. ඉතින් ඒකනේ එක එක රහ මේ පැත්තේ තියෙනවා. මේ හැම රහක් මරගෙන

0: ගානක තෑගි එකතු කරලා බැලුවොත් ලක්ෂ ගානක තෑගි ගොඩක්. ඉතින් කුසලතා තෑග්ග රුපියල් 10,000. එතකොට හිතන්නකෝ 10,000 ඉඳන් තමයි තෑග පටන් ගන්න. එතනින් ඉස්සරහට තමයි යන්නේ මූලික ප්‍රාථමික ද්විතීක කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ ද්විතීක කියලා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මැනික ඔයාට ජයග්‍රහණයක් තියෙනවාම තමයි.
1: ඕනේ අපි දැක්ක නේද කසුනියක්කි, පුදුම තරම් ලස්සන චිත්‍ර ගොඩාක් තියෙන. මට හරිම සතුටුයි අපේ චූටි බබාලා ගොඩාක් වෙනස් විදිහට හිතනවා.
0: බබාලා විතරක් නෙමෙයි ලොකු අකල අයියලත් නේද? 10 11 12 13 ශ්‍රේණිවල අකල අයියලා ඒ හිතලා තියෙන විදිය දැක්කම අපිට හරි සන්තෝසයි. ඉතින් දැන් මේ වෙනකොට මාතෘකාව තව ටිකක් ලේසි කරලා තියෙනවා. දැන් ඔයාට ඕනම විදිහකට අඳින්න පුළුවන්. කලින් නම් අපි හෙටලව දකින මාගේ දැස් කියලා මාතෘකාව දුන්නනේ. හැබැයි විෂන් කියා නැන්දල මාමල තීරණය කළ තියෙන එතක එතන ඉන්න ලොකු කාර්ය මණ්ඩලයක් ආ දැක්කනේ. ඉතින් ඒගොල්ල හරිම උනන්දුවෙන් අර චිත්‍ර බලනවා, ඒව විඳිනවා. ඒගොල්ලන්ගේ ළමයින්ටත් කතා කරලා තියෙනවා, කෝ අනේ ඔයා චිත්‍ර ඇඳලා එවේ නැ මේ බලන්නේවල එහෙම කියලා. ඉතින් දැන් ඔයාට කැමති මාතෘකාවකට ඇස් කියන මාතෘකාව අරගෙන ඔයාට ඇස් හිතන විදිය, දැනෙන විදිය, විඳින විදිය ඔයා ඇඳලා එවන්නකෝ මෙන්න මේ ලිපිනයට. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. එහෙම නැත්නම් මෙන්න මේ අංකයට ඔයාට කතා කරන්න පුළුවන්.
1: 0777 981 6713.
0: අමාරු නම් විෂන් කෙයා ශාකාවකට ගෙනවිත් පාර දෙන්නත් පුළුවන්.
2: Net FM Alpha Studio with Kasuni and Lehansa.
0: Udehaya vinadi 38.
3: කෑම උයත් පොල්වලට යන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මදිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ඒ ප්‍රේමචන්ද්‍ර අත්තා නම තාත්තට පාත්තම අංශභාග වගේ ආවා. රෝහල එක්ක ගියා. ඒ පරීක්ෂණ ටික කරලා චෙක් කපා කරලා ගෙදර ආවා. ඊට පස්සේ නෙක්ස්ට් ටෙම් එකේ කියන වුණා සමල් බඳුර රෙද මහත්තයා ගැන. පහුවදාම අපි ගියා එහෙ බෙහෙත් ගේ. පළවෙනි සැරේ බෙහෙත් ගෙනාව දවස් 16ක. ගමන් වාර 3 සැරේයි ගෙනාවේ. දැන් නම් ඉතින් අද තාත්තා ඉස්සරෝගේම හොඳට වැඩවල කරලා ඉන්නවා.
0: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940. 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
4: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa.
5: ඉර එනිය වැටෙන තැන මල් පිපෙන නෙවෙයි. ඒ මල් හිනහින හැටි දැකලා ඉර එළිය උදැස්සනක් හොයාගෙන එනවා. ඇල්ෆා ස්ටුඩියෝ කවුළුවෙන් එන ඒ මනරම් පවන් රැල්ල කසුනිගේ මෘදු හඬින් ඇවිත් ලෙහන්සාගේ හස රැල්ලෙන් හැඩවෙලා මුළු ලෝකයටම දෙනවා.
6: හරිම ලස්සනයි, හරිම ලස්සනයි. බොහෝම ස්තූතියි මේ ලස්සන වචන ගොඩාක් එවන අපිට. සමහර දේවල් කියාගන්නත් වෙලාව නැති වෙන හැම කෙනෙක්ටම

0: ඒලියල තියෙන දෙව්පන් හිඳාර රැප් ලියල තියෙන යසිරු, ඒ වගේම රොහාන් මහත්මයා, තව අපිට ලස්සන කවිය වෙනවා විෂ්මි, ඊයර නලදත් නංගි, එහෙම තමයි දැන් අපි කට්ටිය මතක තියාගෙන ඉන්නේ. ඉතින් මේ ලස්සන පවුලේ ගොඩාක් අපි ලස්සන දේවල් බෙදා ගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අර මේ ඒ ලස්සන පද ටිකත් එක්ක මට හිතුනේ මෙන්න මේ සින්දුව ඇත්තටම. හරිද? මේ වික්ටර් රත්නායකයන්ගේ සින්දුව මට මතක්ුනේ මේ මොකද ලෙහන්ස ඒ වචන ටිකේ තිබ්බ මුලින්ම දේවපන් හින්ද ලියලා තිබ්බ ඉරේලිය වැටෙන තැන මල් පිපෙනව නෙවෙයි, ඒ මල් හෙන හෙන හැටි දැකලා ඉරේලිය උදැසුණක් හොයාගෙන එනවා. වරුණේ, ඒ අදහස හරිම ලස්සනයි. සුබ වේවා, ජය වේවා, ආශිර්වාදාත්මක දවස ඔයාට සියලු පැතුම් මිටුවන ලොකෝම ලොකු ආශිර්වාදයක්ම වේවා. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: FM 95. FM 94.8. Net FM. Divina Pura.
1: Udasanaya Vinadi 45.

0: ಭಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: ඇක්ටිවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන් අද 2026 සැප්තැම්බර් 9 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර් බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල ජනපති අනුර සහ ඉන්දිය ආරක්ෂක ඇමති අතර හමුව අද අත්සන් තැබෙන කිවිසුම් ගැනත් අනාවරණයක්. සරසවි ඇදුරන් අද එක් දින වර්ජනයක. අනුරපුර රැලියට මහින්දගේ සහභාගීත්වය ස්ථිර වෙයි. අතුරුගිරියේ වෙඩි තැබීමේ සුල මුල එළියට. මැද පෙරදිග යුදගිනි තවත් දරුණු වෙයි. ඇමරිකාවෙන් ඉරාන තෙල් නැව්වලට ප්‍රහාර. ඉරානයෙන් ජෝදානයට මිසයිල වරුසාවක්. දිවයිනට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද සිදුවීමට නියමිතයි. මේ අතර මැද පෙරදිග යුද උණුසුම යලි ඉහළ ගිහින් ඒ ඇතුළු දවසේ උණුසුම පුවත් පෙළේ සත්‍ය අනාවරණය මෙතැන් සිට. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතව තිබෙනවා. අද දිනේදී ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා තවත් වැඩසටහන් කිහිපයකටද එක්වීමට නියමිත බවයි විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.
6: ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියානු දේශපාලනය තුළ ඉතාම පරිණත දේශපාලන නායකයෙක් අමාත්‍යවරයෙක්. එතුමා ලංකාවට එන්නේ ඇත්තටම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් තවත් ශක්තිමත් කරන්න. ආරක්ෂක කටයුතු වලට පමණක්ම නෙමෙයි ඇත්තම ඉන්නේ අපේ දෙරට අතර මේ සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරන්න. ජනාධිපතිතුමත් එක්ක ද්විපාක්ෂික සාකච්ඡාවක් තියෙනවා. ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ අපේ ඉහළ නිලධාරිත් එක්ක සුහද කතා බහක් තියෙනවා. හවස අග්‍රාමාත්‍යතුමියව මුණ ගැහෙනවා. ගංගාරාමේ විහාරස්ථානයේ බෝධි පූජාවකට එතුමා සම්බන්ධ වෙනවා.
5: ජනාධිපතිවරයා සහ ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අතර පැවැත්වෙන හමුවේදී දෙරට අතර ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමටද නියමිතව තිබෙනවා.
6: ජනාධිපතිතුමා මුණ ගැහෙන අවස්ථාවේදී ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම් තුනක් හුවමාරු කරගන්න. ඒ ගිවිසුම් ගත්තොත් මේ ගිවිසුම් තුන තමයි හුවමාරු වෙන්නේ අත්සන් කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇවිල්ලා අපේ රටේ ආරක්ෂණයට බලපාන ගිවිසුම් අත්සන් කරනවා කියලා පහුගිය කාලේ මාධ්‍ය තුල යම් යම් ආකාරයට ප්‍රචාර වෙලා තිබුණා. එහෙම කිසිවක් නැහැ. ඇත්තම ගත්තොත් ශිෂ්‍ය බට පිළිබඳව ඊළඟට ආරක්ෂක පීඨයන් දෙක අතර ගිවිසුම තුන්වෙනි එක අපේ ළඟ දැනටමත් තියෙන මේ ගුවන් ආරක්ෂක අවි රිපෙයාර් කරන්න අනුග්‍රහය ලබා දී. ඔච්චරයි ගිවිසුම් තුන.
5: විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද්දිනේ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඊට බලපෑ හේතු මොනවාද?
0: විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ඒ සම්බන්ධයෙන් net news වෙත මෙලෙස අදහස් පළ කළා.
7: ආචාර්යවරු 1000කට ආසන්න ප්‍රමාණයක් පහුගිය වසර කිහිපය තුළ විශ්වවිද්‍යාල හැර ගියා. ඒ වගේම මේ ආණ්ඩුව ආවට පස්සේ යම් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු බඳවා ගන්න ඉඩ දුන්නා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ බඳවා ගන්න ඉඩ දුන්නත් දැන්වීම පළ කරාට අපේක්ෂකයන් අයදුම් නොකරන තත්ත්වයකට සමහර විශේෂයෙන්ම විද්‍යා වගේ පීඨ වල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉහළ සුදුසුකම් වලින් යුක්තය අයදුම් කරන්නේ නැහැ. මොකද මේ පද්ධතියේ තියෙන බරපතල අර්බුද රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් තියෙන අයට විශ්වවිද්‍යාලයකට එනවට වැඩිය එතනින් එළියේ ඕනෑ තරම් රැකියාවල් කරන්න තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යෑම බරපතල ගැටලුවක්. අපි පහුගිය සතියේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල පහුගිය බදාදා දිවා විවේක කාලයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුවා. මේකෙන් අපි උත්සාහ කරේ ආණ්ඩුවට මේ ගැටලු සම්බන්ධයෙන් සංවේදී වෙලා ඒවට තිරසාර විසඳුමක් ලබා දෙන්න අවශ්‍ය මාර්ගය සකසා ගන්න. එතකොට මේ වෙනතෙක් අපිට ඒක ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒක නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනය තීරණය කරේ අද දවසේ එක් දින වැඩ වර්ජනයකට යොමු වෙන්න.
0: විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ඒ සම්බන්ධයෙන් net news සමග සිදු කළ විශේෂ සාකච්ඡාව net news YouTube නාලිකාවෙන් සහ net news Facebook පිටුවෙන් නැරඹිය හැකි. කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
8: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
9: අද කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. නමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ දවස්වල ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඔහු ඊයේ නම් පාර්ලිමේන්තුවට ආව. අදත් පාර්ලිමේන්තුවට එයි කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. වර්තාවන විදිහට කට්ටියත් එක්ක බොහොම සතුටින් ඉන්නවා කියලා තමයි කියවෙන්නේ. මෙයාට තුන් වේලටම ගෙදරින් කෑම හම්බෙනවා. ශ්‍රීලන්තු රාජපක්ෂ කියන්නේ නමල්ගේ අම්මා තමයි ගොඩක් කාලවලට කෑම හදලා තියෙනවා කියලා කියන්නේ මෙයාට කියන්න. මොකද නමල් රාජපක්ෂ කියන්නේ නිර්මාංශනේ හාල් මැස් එකක් තුඹලකඩවත් කන්නේ කියලා නේ කතා වෙන්නේ කට්ටිය. ඉතින් මේ සතියේ නමල් බලන්න දින වෙන් කර ගෙන පවුල කට්ටිය වගේම හිතවතුනුත් එන්න ලැස්තිලා ඉන්නවා කියලා වාර්තා වෙනවා. සැප්තැම්බර් 12 අනුරාධපුරයේ තියෙන රැලිය අනිවාර්යයෙන්ම තියන්න තමයි ශ්‍රී ලංකා පොජන පෙරමුණ ලෑස්ති වෙන්නේ. නාමල් ඇතත් නැතත් රැලිය තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් කවුද මේකට නගින්නේ? ඒ කියන්නේ නාමල් නැති වුණොත් අන්න ප්‍රශ්නේ. වාර්තා වෙන විදිහට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයට යන්න තීරණය කළා තියෙනවා. රැලියට නගිනවා කියලා තමයි දැනට ආරංචිය තියෙන්නේ. නමුත් කතාවක් කරනවාද කියන එක නම් දැනට කිසිම තහවුරුවක් වෙලා නැහැ. කොහොම හරි නාමල්ගේ අඩුව පුරවන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයේ රැලියට එනවා කියලා තමයි පවුලේ සමීප ආරංචි මාර්ග අපි කණින් කොණින් ඇසුණු කතා පටිකට කරන්න මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළේ. සැප්තැම්බර් 12 කියන්නේ ශ්‍රී ලංකා පොද්දන පෙරමුණේ මේ අනුරාධපුර රැලියට විතරක් නෙමෙයි රාජපක්ෂ පවුලටත් විශේෂ දවසක්. අනුරාධපුරයේ ලොකුම රැලිය තියෙනවා එක එක විශේෂත්වයක්. දෙවෙනි එක තමයි නාමල් රාජපක්ෂ සහ ලිමිනි එයාලගේ විවාහ සංවත්සරය ඉදලා තියෙන්නේ සැප්තැම්බර් මාස 12 වෙනිදා. මේ දෙන්නා විවාහ වෙන්නේ 2019 සැප්තැම්බර් 12. ඒ කියන්නේ මේ තියන්න නියමිතව තිබෙන්නේ 7 වන සංවත්සරයේ. හැබැයි ලිමිනි නම් සංවත්සරයේ කෙසේ වෙතත් රැලියට නම් එන එකක් නෑ කියලා තමයි කියන්නේ. අනිත් එක තමයි නාමල්ගේ ලිමිනිගේ ලොකු පුතාගේ උපන්දිනය ඉදලා තියෙන්නේ සැප්තැම්බර් මාස 12 වෙනිදා. දැන් පුතාට අවුරුදු 6ක් විතර කියලා තමයි කට්ටිය කියන්නේ. මේ ඔක්කොම නිසා 12 වෙනි රැලිය ශ්‍රී ලංකා පොද්දන පෙරමුණට විතරක් නෙමෙයි රාජපක්ෂ පවුලටත් ඉතාමත් වැදගත් කියලා කට්ටිය කියනවා. ආණ්ඩුව ඇතම් ඉහළ නිලධාරීන්ගේ ජංගම දුරකථන චෙක් කරන්න පටන් අරගෙන කියලා කියනවා. මේක ආණ්ඩුවේ ඉහළම තැනින් වැඩේ වෙනවා කියලා තමයි කියන්නේ. මේ ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ඇති වුණු යම් යම් සැකසයි තත්වයන් මීට අදාළ හේතු බවටත් වාර්තා වෙනවා. සමහර අය දැනුම් දීලා තියෙනවලු සවස 6න් පස්සේ තමන් පාවිච්චි කරන කාර්යාලයේ ෆෝන් එක ඔෆිස් එකට බාර දීලා යන්න කියලා. ඉතින් මේ කඩේ කෝල් චෙක් කරනවද WhatsApp චෙක් කරනවද මොනවද ඒ චෙක් කරන්නේ කියන එක සම්බන්ධයෙන් නම් අදාළතාව තොරතුරු තාම නිල වශයෙන් වාර්තා වෙලා නැහැ. හැබැයි වැඩේ කියන්නේ මෙයාගේ හැසිරීම ගැන පොඩි ප්‍රශ්නයක් ඇතුලේ තියෙනවා කියලා මේ වෙද්දි වාර්තා වෙනවා. කණින් කොණින් ඇසුණු කතා සමග යලිත් මුණ ගැසෙමු.
8: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
0: අතුරුගිරිය පරණහන්දිය ප්‍රදේශයේ හෝටලයක සේවකයෙකුට ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. උට්ල මහතා පැවසුවේ එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වැත්තේ එම හෝටලයේ සේවය කළ කොත්තු බාස් බවයි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල් ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා මොහොමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා. සුදු පැහැයට හුරු යතුරුපැදියකින් පැමිණ තිබූ නාඳුරන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඉකුත් මස 17 වනදා හෝමාගම මුල්ලේගම මලවියාකන්ද ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමකින් මෙම හෝටලයේ හිමිකරුගේ 26 හැවිරිදි පුත්‍රයාද තුවාල ලබා තිබවයි පොලිසිය පැවසුවේ. තුවාල ලද එම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය චාවාරම මෙහෙවන හබරකඩ කසුන් නැමැත්තාගේ මස්සිනා බවටයි පැවසෙන්නේ. ඉකුත් ජූලි මස 25 වනදා බෙල්ලන්විල ආපනශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සැන්ඩෝ නැමැති අපරාධකරුගේ පාර්ශවයට වෙඩිකරු සහ පැදිකරු ලබා දී ඇත්තේ හබරකඩ කසුන් නැමැත්තා බවටයි කොස්මල්ලි නැමැති අපරාධකරුට අනාවරණය වී ඇත්තේ. ඉන් අනතුරුව ඊට පලිගැනීමක් ලෙස අදාළ හෝටල් හිමිකරුගේ පුත්‍රයයයි සිතා මෙම වෙඩිතැබීම වැරදීමකින් සිදු කර ඇති බවට පොලිසිය සැක පල කරනවා. පෞද්ගලික අංශයේ සේවකීන්ට දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් මස 1 වනදා සිට මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. නව ක්‍රමවේදය හඳුන්වා දීමේ අරමුණ වී ඇත්තේ දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේදී මෙතෙක් මගීන් මුහුණ දුන් අපහසුතා අවම කිරීමයි. මීට පෙර වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් පතක්, ඡායාරූපයක්, පදිංචිය තහවුරු කිරීමේ ලේඛන සහ ජාතික හැඳුනුම් පතේ පිටපතක් ඉදිරිපත් කිරීමට සිදුව තිබූ අතර සීමිත කාල සීමාවක් තුළ අදාළ සේවාව ලබා ගැනීමටද සිදුව තිබුණා. නව ක්‍රමවේදයේ යටතේ මගී අනන්‍යතාවය සහ පරිශීලක ගිණුම සත්‍යාපනය කිරීමෙන් අනතුරුව නිවසේ සිටම මාර්ගගතව වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අමරිකානු යුද නෞකාවකට ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල් ප්‍රහාරයන්ට පිළිතුරු ලෙස ඉරානයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකා 5ක් විනාශ කළ බව අමරිකානු මධ්‍යම බලකාය පවසනවා. එම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය ජෝදානයේ පිහිටි අමරිකානු හමුදා රඳවා සිටින ප්‍රධාන හමුදා කඳවුරකට ප්‍රබල මිසයිල් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජෝදාන හමුදාව පවසා ඇත්තේ ඉරානයේ එල්ල කළ මිසයිල් 20න් 18ක්ම තම ගුවන් ආරක්ෂණ පද්ධති මගින් අහසේදීම විනාශ කළ බවයි. ඉතිරි මිසයිල් 2 ජනශූන්‍ය ප්‍රදේශවලට පතිත වූ බවත් ජෝදාන හමුදාව පවසා තිබෙනවා. මේ අතර කුවේට් සහ බහරින් වරායන් ආසන්නයේ ඇති තෙල් ප්‍රවාහන නෞකාවල සේවය කරන නැවියන්ට වහාම එම නෞකාවලින් ඉවත්වන ලෙස ඉරාන නාවික හමුදා දැඩි ලෙස අනතුරු අඟවා තිබෙනවා. එම කලාපයේ ඇති නෞකාවලට ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවටයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ. මේ පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රෝබියෝ ටෙහෙරානයට දැඩි ලෙස අවධාරණය කළේ අමෙරිකානු යුද නෞකාවලට පහර දීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ඊට ප්‍රතිචාර ලෙස ඉරාන තෙල් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට අමරිකාව සූදානම් බවයි. පර්සියානු ගල්ෆ් සහ ඕමාන් ගල්ෆ් මුහුදු තීරයන් හිතිබූ සිය වාණිජ නෞකාවලට අමරිකාව එල්ල කළ ප්‍රහාර දැඩි ලෙස හෙලා දකිමින් එය බරපතල යුද අපරාධයක් බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
10: ඔබ වෙත ගෙන ආවේ
11: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
13: FM 95.4 FM 95.5 FM Divine Pura.
14: Good morning. දැන් වෙලා උදේ 7:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: අලුත්කම මතුගම පාරට විනාඩි 5යි. ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands.
5: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත්ිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
6: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117-388-388 මතන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
13: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
14: විජයකුරක්කන්
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.
16: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
17: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
18: මෑන්හට්ටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
16: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
17: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
18: 69 දී හදටත් යනවා.
17: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
16: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
19: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
1: Net FM. Algo Town.

0: Good morning. උදේ 7යි විනාඩි 6යි. ඇල්ගෝ ටවුන් තමයි පටන් ගන්න ලෑස්ති වෙන්නේ. සයද්‍රා. අචි නෝ.
1: සයද්‍රා.
2: සයද්‍රා.
1: ඒක අපි කරේ මොකද කියන්නේ සයද්‍රාමද?
0: ඔ සයද්‍රාම කියන්නේ ඔය දෙන්න මේ රිද්දම් එක අල්ලගෙන තින්නේ මට හරි ආඩම්බරයි දෙන්න ගැන.
1: දැන් දන්නවා.
0: දැන් දන්නවා නේද?
2: මේක කොයි ලෝකයකද?
0: මේක ඇවිල්ලා මේ ෆීජි පැත්ත එකක්.
1: ෆීජි
0: කට්ටිය good morning කියන්නේ සයද්‍රා කියලා.
1: හරි හරි. good morning එහෙනම්.
0: හැමෝටම
1: ඔව් සයද්‍රා
0: සයද්‍රා
2: මේ ෆීජි වල ඉන්න අය මේ අර කොට මහත එහෙම නිකන් හරි පුෂ්ටිමත් ශරීර තියෙන අයනේ
1: ඔව්
2: දැකලා තියෙනවා නේද
0: ඔව්
2: ඔවුන් පරිසරයත් එක්ක මේ හරි බද්දයිනේ මේ ඔවුන්ගේ තියෙනවානේ ශරීර හැඩයක්
0: ඔව්
2: 1954 ජනවාරි 29 වෙනිදා ඔය වගේම ටිකක් ශරීර හැඩයක් තියෙන ගැන්ලොමෙක් මේ ඇමරිකාවේ මිසිසිපි ප්‍රදේශයේ උපත ලබනවා.
0: ඕකේ.
1: ආහා.
2: ඉතින් ඉතාමත් දුප්පත් පවුලක උපත ලබන මෙයාගේ තාත්තා ඇත්තටම ප්‍රශ්නාර්ථයක්. ඉතින් සමහර තාත්තලා වගේ DNA ටෙස්ට් කරන්න කිව්වම ඒ තාත්තත් මගේ ඇරියද දන්නේ නැහැ.
1: දන්නේ නැහැ. කියන්නේ මේ
2: ඔව්. කොන්ද තියෙන තාත්තා කෙනෙක් නම්
1: ඔව්.
2: මේ නේද?
0: අනිවාර්යයෙන්.
2: තාත්තා කෙනෙක් නම්.
1: තාත්තා කෙනෙක්.
0: තාත්තා කෙනෙක් නම්.
2: කොන්ද තියෙනවද නැද්ද කියන ගානේ තාත්තා කෙනෙක් නම්. බියනවන්න අයියන්ඩි. මම DNA පෙන්වමි කියලා ඉදිරිපත් වෙන්න බෑනේ.
0: ඔව්.
2: දැන් DNA පිළිබඳ ප්‍රශ්න නෑ මේ තියෙන්නේ. මේ කෙසේ හෝ අන්තිමට අම්මට ඇය හදාගන්න බැරි හින්දා ඇය ආච්චි අම්ම ගාව තමයි
1: හැදෙන්නේ.
2: හැදිලා මේ ඇය ඒ පැත්තේ තියෙන සාමාන්‍ය ස්කෝලෙකට යනවා. ඉතින් මේ කළු ජාතික ඇමරිකානු ගෑනු ළමයා හැබැයි ටිකක් කට තියෙන එක්කෙනෙක්.
1: කටකාරයි.
2: ඔව්. රුව ඇති දුවක් කට ඇති පුතෙක් කියලා ලංකාවෙන කියන්නේ. එහෙ එච්චර රුව නැති දුවක් කට ඇති දුවක්
1: දුවක් වෙලා තියෙනවා.
2: දුවක් වෙලා තියෙනවා. මේ කෙසේ වෙතත් ඇය සාමාන්‍ය පරිදි එහෙ තියෙන කතික තරඟ වලින් විවාද තරඟ වලින් මේ ජය අරගෙන යනකොට ඒ ඉස්කෝලේට ආපු NetFM එකේ කට්ටිය නෑ සෝරි ඒ පැත්තේ රේඩියෝ එකේ කට්ටිය
1: FM එකේ කට්ටිය
2: ඒකට FM නෑ මම හිතන්නේ එතකොට තියෙන්න ඕනේ උපරිම වුණොත් ඇමරිකාවේ තිබුණා මේ LM කියලා જાතියකුත් FM ඉස්සෙල්ලා ෂෝට් වේව් නේ මුලින්ම තිබුණේ කෙටි තරංග ඊළඟට මධ්‍යම තරංග මීඩියම් වේව් LM කියලා ලොง වේව් කියලා එකකුත් තිබුණා ඒක තමයි ඔය සංඛ්‍යාත මූර්ජණය බවට පස්සේ පත් උනේ. එහෙම නැත්නම් ෆ්‍රීකවෙන්සි මොඩියුලේෂන් මේ FM බවට පත් උනේ. ඉතින් කෙසේ හෝ මේ රේඩියෝ එකේ කට්ටියට අපි වගේම තමයි ලෝකෙ කොහෙත් රේඩියෝ කාරයෝ හවු වුණොත් එන් ඉවරයි. ඉතින් ඇහැ ගහගෙන නෙමෙයි කන ගහගෙන නේද?
1: රේඩියෝනේ.
2: රේඩියෝනේ. කන ගහගෙන හිටියා මේ කෙල්ල ගැන. ඊට පස්සේ එයාට දැන් කිව්වා නංගි. අපේ රේඩියෝ එකට එන්න කියලා.
1: ආ
2: ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඔය අපේ ඇල්ෆා ස්ටුඩියෝ වගේ එහෙත් තියෙනවානේ මේ ළමා වැඩසටහන.
0: ඔව්.
2: කසුණි වගේ හොඳ නැන්ද කෙනෙක්
1: ඉන්නවා.
2: ඇමරිකන් නැන්ද කෙනෙක්.
1: ඔව්.
2: ඉතින් කෙසේ හෝ මේ ඇයට ඒ අවස්ථාව ලැබෙනවා. ලැබිලා ඇය ඉතින් එතනත් කලර්ස් පෙන්වන්නද
1: පටන් ගන්නවා.
2: පටන් අරගෙන ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඇයට මේ ඒ රේඩියෝ එකේ උදෑසන වැඩසටහන. ඒකට සිංහලෙන් කියන්නේ බ්‍රෙක්ෆාස්ට් ෂෝ කියලායි.
1: බ්‍රෙක්ෆාස්ට් ෂෝ එක.
2: මේ උදේ වැඩසටහන කරන්න හම්බ වෙනවා. ඔහොම ඉන්නකොට ඒ රේඩියෝ එක අයිති සමාගමම මේ මෙයාට ඒගොල්ලන් ටෙලිවිෂන් එකකුත් තියෙනවා. හරිද? මෙයාට මේ පොඩි ටෙලිවිෂන් ෂෝ එකක් දෙනවා. නිවුස් කියන්නේ එහෙම දෙනවා.
1: හරිද? හඬ විතරක් නෙමෙයි ඔන්න මූණත්
2: ඉතින් ඒ මූණ පෙන්වන්න ගියාම පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙයා මේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එකකට ගැලපෙන කෙනෙක් නෙමෙයිනේ. මේ මෙයා මේ කළු ජාතික මේ කාන්තාවක්නේ.
1: අර මේ ස්ටෑන්ඩඩ්ස්
2: මේ දවස්වල යනවනේ 80 දශකයේ පින්තූර කියලා
0: ට්‍රෙන්ඩ්
1: එකක් යනවානේ.
2: මම ඒක දැම්ම හැටි මම අර පොඩි අස්සෙක් පිට නැගලා ඉන්න ලී අස්සෙක් පිට නැගලා ඉන්න තමයි ආවේ. මම ඕවා දාන්න ගියේ يعني.
1: ඒ අර ඒකේ වයස් මට්ටම අනුව නේක තීරණය වෙන්නේ.
2: මං ඉතින් ගෝ මගේ 80 දශකයේ එකක් කොල්ල දෙන්න කියලා. අනේ අර මම අස්සෙක් ගොන් ටික් ටික් ටික් අර අස්සෙ විතර ඉන්න එකක් ආවා. සුප්පෝ ගොත් ගහගෙන.
1: ඒකද පොඩි නීති.
0: ඒකනේ 80 නේ.
2: ඉතින් මේ කොහොම හරි ලොකු ප්‍රශ්නයක් එනවා මේ ඇයට දැන් මේ වැඩසටහන දෙන්න ගියාම. හැබැයි ඉතින් එතන හිටිය සුදු ජාතික යම්කිසි ආකාරයක ඔය තීරණයට විරුද්ධව ඇගේ දක්ෂතාවයට තැන දෙන්න ඕනේ කියලා හිතලා ඇයට ඒ ටෙලිවිෂන් එකේ උදේ වැඩසටහන කරන්න දෙනවා. ඒක තමයි ඇමරිකාවේ ප්‍රථම වතාවට කළු ජාතික නිවේදිකාවක්ට උදේ ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන් කරන්න දුන්න අවස්ථාව. මේක හැබැයි හිතුවේ නැති විදිහට රේටින්ග්ස් එන්න ගන්නවා. ඇවිල්ලා ඇවිල්ලා කෙසේ හෝ මේ ඔහොම නැගලා යනකොට දැන් මේ ටෙලිවිෂන් කම්පැනිය බලනවා මේ ළමයාගෙන් තව ප්‍රයෝජනය ගන්න ඕනේ කියලා. ඉතින් ඒක හින්දා 1982 අද වගේ දවසක ඇයට දෙනවා ඇය කැමති විදිහකට ප්ලෑන් කරලා ටෝක් ෂෝ එකක් පටන් ගන්න කියලා. හරිද?
1: හරි.
2: ඇය ලොකු සභාවක් මැදිරියට ගෙන්නලා ඒගොල්ලන්ගේ ජීවිත පිළිබඳව කතා කරන වැඩසටහනක් පටන් ගන්නවා. ඒක තමයි අද වෙනකොට ලෝකේ කාන්තාවක් විසින් මෙහෙයපු විශාලම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් දිනාගත් ටෙලිවිෂන් ෂෝ එක බවට පත් වෙන්නේ. ඒකේ නම තමයි ඔපෙරා වින්ෆ්‍රි ලයිව් ෂෝ.
1: ලයිව් ෂෝ.
2: ඉතින් ඇය තමයි ලෝකේ පළවෙනි රූපවාහිනී ඉදිරිපත් කරන්නිය කළු ජාතික සහ කළු සුදු ભેදයකින් නැතුව වැඩිම රේටින්ග්ස් ප්‍රමාණයක් ටෙලිවිෂන් එකේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් දිනාගත්ත. ඉතින් බොහොම පොඩි තැනකින් ඇවිල්ලා ලෝකේ විශාලම තැනකට ඇවිල්ලා වෙන එකක් තියා අවසානයේදී ඇය ඒ අද වගේ දවසක 1982 පටන් ගත්ත ඔපෙරා වින්ෆ්‍රි ලයිව් ෂෝ එක අවසානයේදී ඇය වෙනම සමාගමක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ වෙන වෙන ටෙලිවිෂන් ඒ සමාගමෙන් ඇගේ ෂෝ එක මිලදී ගන්නවා.
1: වෙනම මේ ෆ්‍රැන්චයිස් එකක්.
2: ෆ්‍රැන්චයිස් එකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මට අවුරුද්ද මතක නැහැ ඇමරිකාවේ විශාල ක්‍රීඩාංගණයකට රැස් වෙච්ච ඇය ගිය මිසිසිපි ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයේ එතෙක් මෙතෙක් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයෝ ඔක්කොම ඇයව ලොකු පාපන්දු ක්‍රීඩාංගණයකට ගෙනල්ලා ඇයට ලොකු උපහාර උල්ලක් පවත්වන අය මම දැකලා තියෙනවා. ඇය ඒ ක්‍රීඩාංගණයට ඇතුල් වෙනකොට එවකට ඇමරිකාවේ හිටිය ජනාධිපතිවරු පවා පුටුවෙන් නැගිටලා ඇයට අප්පුඩි ගහන්න පටන් ගන්නවා. ඉතින් සමහර ලාවට තමන්ගේ පවුලේ තාත්තා කවුද කියලාවත් හරියට දන්නේ නැති ඉතාමත් දුප්පත් ඇමරිකානු පවුලක සමේ වර්ණය නිසා ගොඩක් අපහසුතාවයන්ට ලක් වෙච්ච ඔපෙරා වින්ෆ්‍රි අද වගේ දවසක තමයි 1982 ඔපෙරා වින්ෆ්‍රි කියන ඇගේ සුවිශේෂී ටෙලිවිෂන් ෂෝ එක පටන් ගන්න. මං හිතන්නේ ඇය අවිවාදයෙන් මගේ ලෝකේ නම් වීරවරියක්. මොකද අපේ ක්ෂේත්‍රයේ අපිටත් ආස හිතන විදිහට මේක රැඳිලා ඉන්න ඕනේ කියලා හිතන විදිහට ඉදිරිපත් කරලා සජීවීව කොහොමද වැඩසටහන් ඉදිරිපත් කරන්න කියලා ලෝකයට කියලා දීලා හැම වර්ණයේ නෙමේ වැදගත් ඔළුවේ තියෙන දේ කොහොමද රටට ලෝකෙට දෙන්නේ කියන එකයි වැදගත් කියලා ඔපෙරා වින්ෆ්‍රි ෂෝ එකේදී ඇය මනාව ඉදිරිපත් කළා. ඉතින් ඇය අද වගේ දවසක පටන් ගත් එක්ක හින්දා අපිටත් ඇල්ගෝ ටවුන් එක ඒ වගේ පටන් අරගෙන යන්න හිතුණා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: Udah hatai minat di sisi dan.
2: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘතවන විෂන් කියා නවතම ශාඛාවෙන් ඒ දිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන මෙඩිහෙල් ප්‍රෝහල ගලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 15 18.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
5: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
6: එන්න
7: ෂා,
6: පාරටම එනවා කෑමවල සුවඳ.
7: රසත් එහෙම තමයි.
6: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
7: මොකක්දනේ ඔයාගේ රහස?
6: මම හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල්නේ.
7: ඉතින් මොකද්ද වෙනස?
6: ක්වොලිටි එකම තමයි.
7: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝචුන් ඔයිල්නේ.
6: ඇත්තම තමයි.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
10: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල් මත. වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වෙති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 26යි ඇල්ගොටවුමේ වෙලාව. මේ උදේ පාන්දර තෑගියනවා අපිට එකක් කෙවල දෙදා ගන්න කියලා කියන.
1: අන්න ඒකයි ප්‍රශ්නේ.
0: හරි බැරදි මං.
1: කොහොමද අපි කරන්නේ?
0: මේ
1: පැත්තට මේ සමිත තමයි වෙලා තියෙන්නේ. අද ටෙඩියන්ගේ දිනයලු.
0: ඒ
1: අපිට එහෙම කිසිම වගතුවක් නැහැ. ටෙඩියන්ගේ දිනේ වුණා කියලා. මොකද දෙන්න කෙනෙකුත් නැහැ, ගන්න කෙනෙකුත් නැහැ.
0: හරියටම හරි. මං කියන්නේ ඔය දෙන්න. මේ මෙතන පිරිමි පාර්ශවයේ වශයෙන් මට ගෙනත් දෙන්න මෙතන ඉන්න පොඩි ළමයාට ටෙඩිය කන්න උදේ පාන්දර ගෙනත් දෙන්න ඕන.
1: අපි ඉස්සරහට යන් මේ එහෙම කියලා තියනවා.
0: නෝ ආ හැමදාම එක එක දවස් උස්සන්ගෙන ආදාමත කුණාද ටෙඩියන්ගේ දවස කියලා. මට ගෙනත් දෙන්න.
2: මට ඒක ඇත්තට අදාළ නැති නේද? මම මේ රටේ ලෝකෙට අදාළ දෙයක් නේ කියන්නේ.
1: අනික මේ
2: ඔය ටෙඩියෝ ගැන කිව්වා කියලා මටවත් රටටවත් ලෝකෙටවත් නේද?
0: මට පොඩි වාසියක් තියෙනවා.
2: මොකද මොන්රාගල ගොවින්ට මේ අල ගොවින්ට මොනවද හම්බෙන්නේ?
1: එහෙම කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. කොහොම හරි මේ දැන් සමිත අපිට එවලා තියෙනවා.
0: හැබැයි
1: මේ කැප්ෂන් එකේ දාලාම තියෙනවා තුන් දෙනාටම එක්කෙනයි එවලා තියෙන්නේ. රණ්ඩු වෙන්න එපා කියලා. බලන්න ඒ කියන්නේ ගැටුම ඇති කරලා.
0: ඇති කරලා. රණ්ඩු වෙන්න ඔට්ටු නැහැ කියලා ගන්න.
2: ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරු හරිද කියලා අහන්න.
1: ඔව්.
2: සමිතගේ
1: මෙහෙමයි මේ සමිත මෙතන ඔක්කොම වෙන්නේ සමාජවාදී විදිහට. අපේ කියලා තමයි තියෙන්නේ. මගේ කියලා ඒවා නැහැ. හරි කොහොම හරි කමක් නැහැ. තැන්ක්
2: යූ. ඇත්තටම ලෝකේ මේ මොන ධනවාදී රටේ වුණත් ලෝකේ සමාජවාදී විදිහට බෙදෙන කර්මාන්තනේ අපි ඉන්නේ.
1: ඔව්නේ.
2: දැන් මේ ස්පෙක්ට්‍රම් කියලා කියන්නේ සංඛ්‍යාත කියලා කියන්නේ. රට කොච්චර ලොකු වුණත් පොඩි වුණත් මේ දැන් අපේ නම් FM සංඛ්‍යාත බෙදලා තියෙන්නේ 79 ඉඳලා 108 වෙනකම්. දැන් වෙන රටවල 96 ඉඳලා 76 වෙනකම්. 76 ඉඳන් 96 ජපන් සෙට් කියලා කියන්නේ. ඒකේ විදිහට තියෙන්නේ. අද රට ලොකුද පොඩිද නෑ ආස බෙදෙන ලෝක සංවිධානයේ විසින් හැම රටටම සමානව බෙදලා තියෙනවා.
1: බෙදලා තියෙනවා.
2: මං හිතන්නේ ලෝක සමාජවාදීව බෙදිච්ච එකම දේ තමයි මේ විද්‍යුත් සංඛ්‍යාත කියලා කියන්නේ.
1: සංඛ්‍යාත කියලා කියන්නේ ස්පෙක්ට්‍රම් කියලා කියන්නේ. හරි කොහොම හරි කමක් නැහැ. Thank you. ඇත්තටම හරි ලස්සනයි මේ. මං හිතන්නේ මේක හෑන්ඩ් මේඩ් එකක්.
0: ඔව් හෑන්ඩ් මේඩ් එකක්.
1: ලස්සනට තියෙනවා. බොහොම ස්තුතියි.
0: හරි. කියුට් තාර පැටියක් තමයි අපිට හදලා තියෙන්නේ.
1: හදලා වෙලා තියෙන්නේ. දැන් ඔය විදිහට ආදරණීය දේවල් කරගෙන අපි ඉන්නේ පරිස්සමට අපේ ගෙවල් වලනේ. ඒකින්ද ගෙදර ආරක්ෂාව ගැන නිතර සැලකිලිමත් වෙන්න ඕන. ඔව්
0: අනිවාර්යයෙන්.
1: ගෙදර ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන අපි නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක ගැන.
0: ඕකේ.
1: මෙහෙමයි ඒකට කියන්නේ. ගිනි රිකවර්නේ ජාතික සුරක්ෂිතකරණය.
0: ඕකේ.
1: ඒ වචනේම තියෙනවානේ මේක මේ නැෂනල් ප්‍රොජෙක්ට් එකක්. අපි අර ඊයේත් කතා කරා ඔය ගෙදර ආරක්ෂිත වුණාට පස්සේ ඔය ගම ආරක්ෂිත වෙනවා.
0: එතකොට
1: නිකම් වාගේ ටවුම ආරක්ෂිත වෙනවා.
0: ඔව්.
1: ටවුම ආරක්ෂිත වුණාට පස්සේ මුළු රටම ආරක්ෂිතයි. ඒ නිසා තමයි මේ කැලණි කේබල්ස්ලා මේ විදිහට ෆයර් ෂීල් පර්පල් වයර් ගැන වට කියන්න කියලා අපිට කිව්වේ. මේ ඔයා ගොඩක් වෙලාවට කෝටි ගණන් වියදම් කරලා ඔය ගෙදර හදනවා.
0: සමහරවිට
1: ලොකු බැංක් ලෝන් එකක් එහෙම දාලා තමයි ගේ හදන්නේ. අපි අර කියනවනේ තියෙන සබ්බ සකල මනාවම අපි ගෙදරකට යට කරනවා. සමහර නිවාස ණය තියෙනවා ජීවිත කාලේ පුරාවටම ගෙවනවා.
0: ගෙවන්න වෙන අනිවාර්යෙන්.
1: එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලෝන් එක ප්ලෑන් කරලා අරගෙන ඔයාට ඒක මැනේජ් කරගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ණය ගැනීම වරදක් නෙමෙයි.
0: හරියට ගෙවන්න පුළුවන් නම්.
1: හරියට ගෙවන්න පුළුවන් නම්. ඉතින් එහෙම ගෙවල් හදනවා. ඉන්ටීරියර් එක අපි ලස්සනට හදා ගන්නවා. එක්ස්ටීරිය එක ලස්සන්ට හදා ගන්නවා.
0: ඊට
1: පස්සේ බිත්ති වලට ගාන පේන්ටින් ගැන හිතනවා.
0: ඊට
1: පස්සේ ඇතුළට දාන ෆර්නිචර්ස් ගැන හිතනවා. හැබැයි අපි කවුරුත් වයරින් එකට ගන්න වයරය ගැන හිතන්නේ නැහෙනි. මොකක් හරි ওই වයර් කෑල්ලක් දාන්න කියලා හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා
0: කියනවනේ.
1: කියන ප්‍රශ්නයක් නැහැ. කරන්ට් ගෙනව නම් එච්චරයි.
2: ස්විච්
1: එක දැම්මම පත්තු වෙනව නම් කතාව ඉවරයි. ප්ලග් එකට මොකක් හරි ගැහුවට පස්සේ ඒක ඕන් වෙනව නම් කතාව ඉවරයි. හැබැයි අපි හිතන්නේ නැති වෙලාවක ලොකු අනතුරක් මේ වයර් දිගේ එන්න පුළුවන්. ඒක ඛේද වාචකයකින් අවසන් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කැලනි ෆයර් ෂීල් පර්පල් වයර් එක දාන්න කියලා. මේ පර්පල් වයර් ස්ටෑන්ඩඩ් එක ලංකාවේ ඔය වයරින් වෙළඳපොළට ඔය ඕනේ කරන වයර්ස් හදන වෙළඳපොළට අරගෙන ආවේ වෙන කවුරුත් නෙමේ කැලනි කේබල්ස් ළම තමයි. එහෙම ස්ටෑන්ඩඩ් එකක් ගෙනාවෙම ඔයාගේ ආරක්ෂාව ගැන ඒගොල්ලෝ 100%ක් හිතපු නිසා. මේක ගිනි ගන්නවා. ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ ෂෝට් එකක් වෙලා මොකක් හරි වෙච්ච ගමන් ගින්නක් ඇති වෙන්න පුළුවන්
0: එතන.
1: හැබැයි මේ ගින්න පැතිරෙන්නේ නැහැ.
0: රයිට්.
1: මේක ඔයාගේ මුළු ගේම ගිනිබත් වෙන තැනට නැත්තම් කඩවේලියක් නම් අල්ලපු කඩ ඔක්කොම මුළු යායට ගිනි ගන්න තැනට යන්නේ නැහැ.
0: ඒක
1: තමයි විශේෂත්වය. ඉතින් ඒ නිසා තමයි අපි වාටත් මතක් කරන්නේ ඔය ගෙදර හදනවා නම් මේ වයරින් ගැන සැලකිලිමත් වෙන්න. මොකද ගෙදර ගෘහ මූලිකයා ගොඩක් වෙලාවට තාත්තනේ.
0: තාත්තා
1: එළියට බැහැලා යනවනේ තමන්ගේ දරුවෝ බිරිඳ බොහොම පරිස්සමෙන් ඉන්නවා කියලා අම්මා තාත්තා. ඒගොල්ලන්ගේ පරිස්සමට තියෙන අපිට නොපෙනෙන ලොකුම බාධකය තමයි මේ වයරින් කේබල් කියලා කියන්නේ. ඒ නිසාමයි කියන්නේ නියම ප්‍රමිතියෙන් එන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් එන කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයකම අරගන්න කියලා.
0: ඕකේ.
1: හරිම සරලයි. වයර් එක.
0: වයර් එකක් දම් පාට වයර් එකක්.
1: අන්න හරි ලස්සනයි.
0: ඔව් ලස්සනයි. හරි මේ ගෑනු ළමයින්ට තෑග්ගක් දෙන්න වගේ හොඳයි.
1: හැබැයි මේ කෙනෙක් ගිහිල්ලා මේ වයර් කම්බියක් උස්සන් ආවා මේ පැත්තට.
0: ආව නේද?
1: ඒවා මේ පොඩක් බලන්න ඔය ස්ටොක් එකේම අඩු වෙලා තියෙනවා නම් ඉන්වෙන්ටරිස් චෙක් කරද්දි බලන්න. මේ අපේ සාරා තමයි ඒක ගත්තේ.
0: රයිට්. මේ දැන් අචි අපේ රටේ අපි දැන් ඩිවලොපින් නේෂන් එකක් නේ. මේ සංවර්ධනය වෙමින් පවතින රටක්.
1: ආ තාම?
0: තාම. තා කොච්චර කාලෙම තියෙද්දන්නේ. කොහොම හරි අපේ තියෙනවනේ ඉතින් small scale businesses, medium scale.
1: ඔව්.
0: එතකොට මේ business එකේ වැඩ business එකේ අයිතිකාරයෝ සෑහෙන මහන්සියෙන් වැඩ කරනවානේ. කියන්නේ ඒක කියන්නේ base එක හදාගන්න එක හරි අමාරුයි
1: යාචි.
0: ඉතින් ඔයාට ලොකු වියදමකුත් දරන්න වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මහන්සිය. ඉතින් මේ වියදම සමහර වෙලාවට ඔයා දැන් වෙන කෙනෙක් හරහා third party එකක් හරහා ඔයාගේ transportation මේ සලස ගන්න ගියොත් ඔයාට එතනත් ලොකු වියදමක්. ඊට පස්සේ ඔයා රස්තිය අද වෙනවා වාහන හොයන්න, ඔයා බස් වල යන්න. එහෙම නැතුව ඔයාට ඩීමො බට්ටෙක් ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ ට්‍රැවලින් ටිකත් කරගෙන ඔයාගේ බඩු ටික සුරක්ෂිතව අවශ්‍ය තැන්වල ට්‍රාන්ස්පෝර්ට් කරගන්න.
1: ඔව්. ඒ කියන්නේ අද වෙනකොට මේ ලෝකේ ව්‍යාපාරවල ලොජිස්ටික් කියලා කියන්නේ වෙනම සයන්ස් එකක්. වෙනම විද්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. අපි ව්‍යාපාරයක් පටන් ගන්න හැමදාම එකම තැන ඉන්න නෙමෙයි. ඒක ටික ටික එක්ස්පෑන්ඩ් කරන්න, ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කරද්දි ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන්නේ අනිවාර්ය අංගයක්. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඩීමෝ බට් එක ගන්න කියලා. ඔයාගේ ස්ටාර්ට්අප් එකට එහෙමත් නැත්නම් ඔයාගේ අපි කියන්නේ අර ස්මෝල් ස්කේල් එක කියලා අලුතෙන්ම පටන් ගත්ත ව්‍යාපාරයට, කුඩා පරිමාණ ව්‍යාපාරයට ගැළපෙනම වාහනේ තමයි ඩීමෝ බට් කියන්නේ. මොකද මේ ওই විදිහට වාහනයක් ගන්නදී විශ්වාසය බලපානවනේ. බට්ට කියන්නේ අවුරුදු 20ක් අපිත් එක්ක ඉන්න බ්‍රෑන්ඩ් එකක්.
2: පොඩි වුණාට නේද?
1: බට්ට කිව්වට අවුරුදු 20ක් අපිත් එක්ක ඉන්නවා.
2: 20ක් දැන් අපිත් එක්ක.
0: ඒ කියන්නේ අතරම
1: බට්ට එක්ක අපිට හැම තැනකම වගේ දකින්න ලැබෙනවානේ. මේ කොළඹ පාරවල්වලත් තියෙනවා. ලංකාවේ ගම් දනව් වලට ගියත් අපිට බට්ටෙක් දකින්න පුළුවන්කම තියෙනවා. වෙසක් බලද්දීම සෑහෙන්න බට්ටෝ ඉන්නවා.
0: සෑහෙන්න බට්ටෝ ඉන්නවා.
2: මේ ෂෝ එකක් බලන්න ගියත්
1: බට්ටංගන
2: ගල එනවා.
1: ඒ තමයි විශ්වාසය. අවුරුදු 20ක් පුරාවට අපි තියෙනවා.
2: මම දැන් ටාටා කම්පැනි හිතන්නත් නැතුව ඇති මෙච්චර අපේ ජීවිතවලට ඒ වාහනේ සම්බන්ධ වෙයි කියලා.
1: බට්ට නැතුවම බැරි වෙයි කියලා. ඉතින් ටාටා කියලා කියන්නේ රටවල් 35ක පාවිච්චි වෙන බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම තමයි ඩීමෝ කියලා කියන්නේ අවුරුදු 65ක් පුරාවට ලංකාවේ විශ්වාසය දිනාගත්තු ආයතනය. ඉතින් දැන් වාට පුළුවන් ඩීමෝ එකෙන් ඩීමෝ බට්ටෙක්ව ටාටා විශ්වාසයත් එක්ක මිලදී ගන්න කෝල් එකක් දෙන්න 1388 හොට්ලයින් එකට. කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් බට්ට ගැන වැඩි විස්තර දැනගන්න. ඒ කියන්නේ අවුරුදු 20ක් ඉඳලත් ඔයා බට්ට ගැන දන්නේ නැති දේවල් තියෙනවා. ඔන්න ඔය නම්බර් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ඔයාලට පුළුවන් මිලදී ගන්න. ඩීමෝ එකෙන්ම ගන්න කියන්නේ හේතු තියෙනවා. මොකද ලංකාව පුරාම ඩීමෝ අලවියෙන් පසු සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ටාටා ජෙනුවින් අමතර කොටස් ගන්න පුළුවන් තැන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා.
0: රයිට්.
1: ඒක උඩට හිතා ගන්න පුළුවන් වාහනේ ගත්තට පස්සෙ අතරමං වෙන්නේ නැහැ. ආෆ්ටර් සේල් සර්විස් එක 100%ට 1000ක් කියන්න පුළුවන්. ඒකින්ද බය නැතුව 1388 කෝල් එකක් දීලා ඩීමෝ බට් එක ගන්න.
0: ඩීමෝ බට් එක ගන්න. හරි. ඊට පස්සේ ඇති අපි තෙල් සම්බන්ධ කෑම ගැන කතා කරද්දී
1: අපි දැන් මේ කලිනුත් තෙල් සම්බන්ධව තමයි කිව්වේ. කියන්නේ බට් එක ගත්තොත් ඉන්ධන කාර්යක්ෂමතාවයත් උපරිමයි.
0: උපරිමයි.
1: හැබැයි දැන් මේ කතා කරන්න යන තෙල් ඕන වෙන්නේ ගෙදර කුස්සියට.
0: අන්න හරි. අපි කන තෙල්නේ. හැබැයි අපි තෙල් කිව්වහම ඇයි මේ හිතනවානේ තෙල් හොඳ නැහැ. එහෙම කියලා. කියන්නේ එහෙම වෙන්නේ ඔයා නිකන් කඩේකට ගිහිල්ලා මේ බෝතලයක් ගෙදරින් අරගෙන ගිහිල්ලා මට තෙල් මෙච්චරක් දෙන්න
1: කියලා.
0: තෙල් බෝතලයක් දෙන්න කියලා අරගෙන එනවා. එතකොට මේ තෙල් එකේ මොනවද තියෙන්නේ? ඒක කොච්චර කල්ලේ මේ වාජනේ තිබ්බද කලේ?
1: ඉතින් ඒ සහ මේ ඔය තිබ්බ අර වාජනේ අඩියේ මොනවද තිබ්බේ?
0: අඩියේ මොනවද තිබ්බේ? ඒක නේක එක ක්ලීන් කරනවද?
1: ඒක ඔකනේ බිලා බලන්නේ.
0: ඒ බිලා බලන්නේ නැහැ නේ. අනිත ඇතුලෙන් පුරවගෙන එන්නේ ගොඩක් වෙලාවට. ඒතර අපි දන්නේ නැහැ. ඒක කොච්චර දුරට හොඳයිද කියලා නේ.
1: يعني සෞඛ්‍ය
0: ආරක්ෂිතද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා තමයි අපි අනිවාර්යෙන් විශේෂයෙන් අපි ආහාරයට ගන්න දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එක්ස්පයර් ඩේට් බලන්න ඕනේ. මේ මැනුෆැක්චර් ඩේට් බලන්න ඕනේ. ඉන්ග්‍රීඩියන්ට්ස් බලන්න ඕනේ. ඒකට තමයි මේ ලේබල් එක ගහලා තියෙන්නේ.
1: ලේබල් එක ගහලා ලස්සන බෝතලයක එවන්නේ අන්න ඒකයි. හොඳ පැකේජින් එකක් එක්ක. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ රස, ගුණ, සුවඳ වගේම પરම්පරා ගානක විශ්වාසයේ තියෙන ෆෝචුන් ඔයිල් මිලදී ගන්න කියලා. ඔයාලට පොල් තෙල් ඕන නම් එහෙම තියෙනවා.
0: සන්ෆ්ලවර්
1: ඔයිල් ඕන නම් එහෙම තියෙනවා. ඒ කියන්නේ අපිට නිකන් සූර්යකාන්ත

0: සුපිරි වෙළඳසැලට ගිහිල්වාට පුළුවන් රුපියල් 340 ඉඳලා ඉහළට ෆෝචුන් ඔයිල් මිලදී ගන්න. මිලිලීටර් 200 බෝතලුත් තියෙනවා. ලීටර් 20 ලොකු කෑනුත් තියෙනවා.
1: ඕකේ. රයිට්. හරි. දැන් අපි කතා කරන්නේ ආදරණීයන් ගැන. ආදරණීයන්ට ආදරණීය ලෙස ඉන්න ආදරණීය ගෙදරක්
0: තියෙනවා.
1: හරිද? එතකොට දැන් ඔයා ඔෆිස් එකේ ඉඳන් හරි කොහේ හරි ඉඳන් හවස වැඩ ඉවර වෙලා මහන්සිලා ගියාට පස්සේ ඔයාට වැටිලා ඉන්න සැප පහසු ඇඳක් නැත්තම්, එහෙම නැත්තම් සාලේ හැමෝටම තේකක් බීගෙන පොඩි සැට් එකක් දාන්න සෝෆා එකක් නැත්තම් ඔයා යන්න ඕන කොහෙටද?
0: කොහෙටද යන්න ඕනේ?
1: ඩම්රෝ එකට.
0: ඩම්රෝ විශ්වාසයේ අපි දැන් කිව්වා 1986 ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක් පුරාවට ඩම්රෝ අපිත් එක්ක ඉන්නවා.
1: ඔව්.
0: ඉතින් ඩම්රෝ එකට ගියාට පස්සේ ඔයාට ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ ලෝක ප්‍රමිතියෙන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ ටිකේ ඔය එල් නීනෝ අනම්මනම් ඔක්කොම එක ලොකු රස්නයක් තියෙනවානේ. ගෙදරට AC එකක් දාන්න ඕනේ කියලා හිතනවා නම් ඔන්නාට Samsung ඊට පස්සේ Panasonic, Innovex කියන බ්‍රෑන්ඩ්ස් වලින් AC මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි Samsung බ්‍රෑන්ඩ්ස් වලට ඔයා ඩම්රෝ එකෙන් නම් ගන්නේ ඩබල් වොරන්ටි එකක් හම්බ වෙනවා. Samsung වොරන්ටි එකක් හම්බ වෙනවා, ඩම්රෝ එකෙන් වොරන්ටි එකකුත් හම්බ වෙනවා.
1: රයිට්.
0: ඒකින්ද අපි කියනවා ඔයාට යන්න ඩම්රෝ එකට ලංකා පුරාම ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ අපි කියපු දේවල් මිලදී ගන්න.
1: ඕකේ.
0: ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් තව දේවල් හම්බ වෙනවා. ඒක ඉස්සරහට කියන්න.
1: ඕකේ.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: උදේ 7යි විනාඩි 41යි දැන්.
2: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111738388

0: ගන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBL K Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
2: Meltol, Hisarathaya, Una, Semprathishyava, Angapatha Vedanava, Apahasu Dina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Visheshayaki.
3: Ese ekak nevey, meka visivasaraka sakshiyak.
4: Diriyen dinana Sri Lankaya vyaparikayan ge diunuwata, visivasarak thissey sakshi unu Dimobatta. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. පැය 24ක් පුරා ක්‍රියාත්මක මාර්ගස්ත උපකාරක සේවය, දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය, පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ශනීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න. 13:88 අමතන්න.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
6: ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි
8: FM 95 FM 94.8 Net FM

0: උදේ 7යි විනාඩි 48යි ඇල්ගෝ ටවුමේ වෙලාව.
1: අපි දැම්ම පෝස්ට් එක.
0: පෝස්ට් එක දැම්මනේ.
1: ඔව්. යන්න මේ අපේ NFM
2: අපි ටයිම් මැෂින් එක පාවිච්චි කරා.
1: ඔව් අපි මේ ඕගොල්ලෝ ඔක්කොම 80 දශකයට යනවා අපි දැක්කනේ. අපි විතරක් මෙහෙටලා ඉන්න ඕනේ නෑනේ.
0: ඒ ට්‍රෙන්ඩ් එක හොඳටම
2: කරේ. අපි 1515 ට වගේ
1: යන්න බැරිද දන්නේ. මොන වගේ පෙනේද?
0: ඔව්. 1515.
1: 515. යම් ප්‍රෝතුගීසි වගේ ගතියක්
2: තියෙනවා. ඔව්. 1815 දින අපිට සියල්ල අහිමුනේ. ඔව් එතකොට අවුරුදු 300ක් 1505 පුතුගේ ආසාවට ඉතින් ඒගොල්ලෝ ආපු හැටිය වෙනස් වෙන විදිය
1: නෑනේ.
2: අවුරුදු 10ක්වත් නේද? දශකයක්වත් මෙහෙ ඒගොල්ලෝ හෙට මෙට රිංගලා. පස්සේ අපි කොහෙම වුණාද
1: කියලා අපි දන්නේ
2: නෑ. අපි දන්නේ නෑනේ.
0: මේ හරි මං කියන්න ගියේ මේ
2: අපි 1505 එක්කෙනෙක් මේ අපි ගාව ඉන්නේ. ඒගොල්ලන්ගේ පැත්තට න්යාය ඉස්සලම.
1: ඔව් ඒ පැත්තට තමයි ඔක්කොම සිද්ධ වුනේ ඔය
2: මොහොතේ. ඒගොල්ලන් ගේ ගාවින් තමයි බැස්සේ.
1: ඔව් වෙරළබඩව.
0: දන්නේ නැද්ද ඔයගොල්ලෝ?
1: ඔයගොල්ලන් හරි
2: ඉක්මනින් දැන් තමයි තේරුනේ.
0: අපි පැත්තට තමයි ආවේ. අපි ගෙදර ඉස්සරහා තමයි.
2: ඒ අය ගහේනේ කුකුලා ඉන්නලා කෑ ගැහුවේ
0: නේද? හරියට හරි. හරි මේ අපි තුන්දෙනා තමයි මේ ට්‍රෙන්ඩ් එක හොඳටම කරේ. බලන්න ලස්සන යති මේ 80s වල කෙල්ලෙකුයි ෂේප් එකේ ලස්සන
2: කෙල්ලෙකුයි. මම කල්පනා කරන්නේ ඒ 80 දශකයේ කට්ටිය හැම කෙනාටම එකම ඇඳුම තමයි තිබිලා
1: තියෙන්නේ. ඔව් එකම විදියනේ.
2: අර නියන් දේදුණු පාට ජැකට් එක තමයි.
0: ඔව්.
2: බෙදා හදාගෙන ඇඳලා තකොහෙද.
1: හරි. දැන් මේ ගිහිල්ලා බලන්න ඒක බලලා ඔගොල්ලෝ මොන හරි කියන්නේ එකට.
0: ලස්සනයි කියලා කියන්නේ.
1: ඔව් ලස්සනයි නැත්නම් කමන්නේ කියන්න. මේ අපි කතා කරේ 80 දශකය ගැනනේ. දැන් මේ ඇවිල්ලා තියෙන දශකේ ඊට වඩා සෑහෙන වෙනස්. ඒ කියන්නේ අපි කිව්වා ජෙනරේෂන් බීටා, ඇල්ෆා වගේ પરම්පරාවන් ගැන අපි කතා කරා. මේ අලුත් પરම්පරාවේ පොඩ්ඩෝ වෙනස් විදියට හිතනවා. වෙනස් විදිය දේවල් කරනවා.
0: අලුත් දේවල් හිතනවා කරනවා.
1: අන්න හරි. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ හිතන්නක අවුරුදු 5ට අඩු වයස් සීමාව කියලා. ඔය වයසදී ඒගොල්ලන්ට ලැබෙන පෝෂණය ඉස්සරහට ඒගොල්ලෝ මූණ දෙන නැත්තම් ඒගොල්ලෝ එන තර්ගකාරී ලෝකේ තර්ගකාරී මිනිස්සෙක් වෙන්න සෑහෙන්න ලොකු පිටිවහලක් වෙනවා.
0: ඕකේ.
1: ඒ නිසා තමයි අපි කියන්නේ පොඩ්ඩක් යකඩ ප්‍රෝටීන් ඇතුළු වැඩගත් පෝෂක පදාර්ථයන් වෙනුවෙන් ඔය අනිවාර්යෙන්ම යාට ඇංක පීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා.
0: ඕකේ.
1: දැන් මේ විදිහට මේ ලැබෙන පෝෂණය හිතන්නක අවුරුදු 3 4 5 වයසේ ලැබෙන පෝෂණය එයාගේ අනාගතේ මානසික ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය.
0: ඕකේ.
1: ලෙඩ හැදෙන්න බෑ. මේ ටික හරි ප්‍රශ්න අපිට. කටි හිටපු ගමන් ලෙඩ වෙනවා. එහෙම බෑ. රටකට එහෙම දුවන්න බෑ.
0: අන්නේ කැමන්නේ
1: ආර්ථිකයන් කඩා වැටෙනවා මිනිස්සු රෝගී වුණා
0: ලෙඩ වුණාම ඔව්
1: නිරෝගී జాතියක් වෙන්න ඕනේ මොන දේ කරන්න ඒ වගේම තමයි ශාරීරික වර්ධනය ඊට පස්සේ ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය මේ වගේ තත්ත්වයන්ට පොඩ්ඩන්ට ඒගොල්ලන්ගේ පොඩි වයසේදී ලැබෙන පෝෂණය සෑහෙන්න ලොකු හේතුවක් වෙනවා ඒ නිසා තමයි අපි කියන්නේ ඇංක පීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා හැබැයි ඇංක මතක් කරනවා ඔයා මේ පීඩියා ප්‍රෝ විතරක් නෙමෙයි හොඳ සමබල ආහාර වේලා පොඩ්ඩට දෙන්න කියලා. එතකොට මේ දෙක එකතු වුණාට පස්සේ තමයි වැඩේ සාර්ථක වෙන්නේ.
0: රයිට්.
1: එකක් විතරක් දීලා හරියන්නේ නැහැ.
0: එකක් විතරක් දීලා හරියන්නේ නැහැ. දෙකම බැලන්ස් එකේ දෙන්න කියලා ඇංකර්ම මතක් කරනවා ඔයගලන්ට. ඊට පස්සේ අපි යනවාට මතක් කරන්න මොකක් ගැන දන්නවද?
1: මොකද්ද?
0: වෙන මොනවා ගැනද ඉතින්? මම ඔයාලට කියන්න හදන්නේ. ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හොඳ තැනක්. හරිද? අපි හිතුව නැතුණාට ඇචි. يعني අපි ෆික්ස් ඩිපොසිට් එකක් දාද්දි මේ අපි සෑහෙන හිතන්න ඕනි.
1: ඔව් හිතන්න ඕන.
0: හිතන්න ඕනි. සමහර විට නැති වුණාට.
1: හිතන්නේ නැහනේ. හිතන්න ඕන හිතන්නේ නැහැ.
0: ඔව්.
1: ඉතින් CDB ස්ථාවර තැන්පතුවක්.
0: ඔයා
1: දැම්මොත් ඔයාට 15%ක පොලි අනුපාතයක් අවුරුද්දකට හම්බ වෙනවා.
0: ඕකේ.
1: මේක ඔයාලා කැමති විදිහට හදා ගන්න පුළුවන් මාසිකව නැත්නම් අර්ධ වාර්ෂිකව කාර්තුවකට කැල්කියුලේට් වෙන විදිහට හදා ගන්න පුළුවන්.
0: රයිට්.
1: දැන් ඇයි මේ CDB එකටම යන්න කියන්නේ?
0: ඔව්.
1: CDB කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. එතකොට ආයතනයක් ඒ වගේ ස්ථාවර වෙනවා කියන්නේ සිවවන විශාලතම ආයතනය කියලා කියන්නේ ඒගොල්ලෝ මේ පොරොන්දු වෙන පොලි අනුපාතයන් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ඒ වගේම තමයි විශ්වාසය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් තමයි CDB කියන්නේ. ඉතින් FD එකක් දාන්න නම් ස්ථාවර තැන්පතුවක් දාන්න නම් ඔයා යන්න තියෙන හොඳම තැන තමයි මේ. බය වෙන්න කිසිම හේතුවක්
0: නැහැ.
1: අවුරුදු 30ක් මේ ශේෂ්ත්‍රේ ඉන්නවා ගනුදෙනු කරනවා. කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බෙකට. නම්බෙක මේ සාර මතක් කරගන්න.
0: 011 7388 388 011 7388 388 කෝල් එකක් දීලා
1: ඔයගේ
0: මතක් කරන්න ඕනේ අපි මොකක් ගැන දන්නවද? ඔයාගේ ඩ්‍රීම් වෙහිකල් එක ගන්න BYD එකක් ගන්න කියලා.
1: ඒ කියන්නේ නමේම තියෙනවා BYD කියලා කියන්නේ මොකද්ද?
0: Build your dreams
1: කියලා තමයි කියන්නේ. ඉතින් BYD මේ වෙනකොට models edition ගණනාවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා.
0: Right.
1: අපි කිව්වා පවුලකට පරිස්සමෙන් ගමනක් යන්න නම් BYD Atto 1 එක තියෙනවා, Atto 2 එක තියෙනවා. ඊට පස්සේ Dolphin එක තියෙනවා.
0: Right.
1: දැන් ආ ඉන්නවනම් SUV එකක් පදින්න කැමති පොඩි නිකන් Jeep type එකේ SUV කිව්වම මේක වෙන එකක්
0: වෙන
1: කැටගරි එකක්
0: වෙන ෆීලිං එකක්
1: එහෙම කැමති අය ඉන්නවනම් ඕගොල්ලන්ට තියෙනවා C-Lion version එක.
0: Right.
1: ඒ වගේම තමයි Atto 3 එක තියෙනවා. ඊට පස්සේ ඔයා කැමති නම් sedan එක පොඩි sporty look එකක් තියෙන විදිහට පදින්න.
0: ඔයාට
1: තියෙනවා Seal එක.
0: ඔයා
1: off-road යන්න කැමති නම් ඔයාට තියෙනවා pickup එක. ඒ තමයි Shark 6 එක. මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන්. හැබැයි BYD C-Lion 5 කියලා කියන්නේ මේ වෙනකොට අවිල්ල තියෙන latest series එක. මේක හරිම විශේෂයි. අඟල් 8.8ක ඩිජිටල් තිරයක් තියෙනවා. මේ තිරය තමයි මේ වාහනේ මුළු පද්ධතියම. මේක මයික්‍රෝ ප්‍රොසෙසරයකින් තමයි රන් වෙන්නේ. ඔයාට එයා එක්ක කතා බහ කරන්න පුළුවන්. එයා එක්ක වාහනේ හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. 360 view cameras තියෙනවා. වටේම වෙන දේවල් බලන්න පුළුවන්. අපි කැමතිනේ වටේ වෙන දේවල් බලන්න. සහ මේ පාරේ යද්දි 360 view කියලා කියන්නේ ඔයාගේ ආරක්ෂාවට සෑහෙන්න වැදගත් අංගයක්.
2: ඔයා ඔළුව හරෝ බලන්න ඕනේ නැහැ. කැමරා එක එයාගේ ඔළුව හරෝ ඔයාට බල්ලා බල්ලා පෙන්නයි.
1: පෙන්නනවා. මේ පැත්ත වම ඕන්නම් එහෙම, දකුණ ඕන්නම් එහෙම, පිටිපස්ස ඕන්නම් එහෙම, ඉස්සර ඕන්නම් එහෙම එයා දෙනවා. ඒ වගේම තමයි panoramic roof එකක් තියෙනවා.
0: ඔයාලා
1: ඕනනම් ඒක ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඊයේ කිව්වා V12 function එක තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ බැටරි එකෙන් ඔයාට එළියට power එක ගන්න පුළුවන්.
0: ඔයා
1: කැම්පින් වගේ වැඩකට ගියොත් ඔයාට ඒ ඕනම electronic device එකක් power up කරගන්න V12 function එක යොදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Intelligent power brake system එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතපු නැති වෙලාවක වුණත් ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රේක් එක පෑගුවොත් එයා දන්නවා කොහොමද මොන ප්‍රමාණයෙන්ද බ්‍රේක් එක වදින්න ඕනේ කියලා.
0: ඕකේ.
2: එහෙම නැත්නම් කලබල වුණාට එයා කලබල නැහැ.
1: එයා කලබල වෙන්නේ
2: නැහැ. ඔව්. ඒ වාහනේ යනකොට ඉස්සරහා යන ත්‍රිවිලර් එක ඕක ගහලා දීමුණා.
1: ඔයා කලබල වුණාට එයා කලබල නැහැ.
2: එයා කලබල නැහැ කියලා.
1: හරිද? ඉතින් මේ වගේ ඔප්ෂන් ගණනාවක් එක්ක තමයි BYD C-Lion 5 එක එන්නේ. කෝල් එකක් දෙන්න BYD ලට 01 112 125 125 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. ඊට පස්සේ ඔයාට මතක් කරනවා ඔයාගේ ජීවත් වෙන්න ಐඩියල්ම ස්පොට් එක හොයාගන්න ඕනේනේ අපි.
1: ඔව්.
0: ගෙදර හදන්න, බිස්නස් කරන්න ඔය ඔක්කොම කලින් ඔයා ඉඩමක් හොයාගන්න ඕනේ.
1: ඕනේ.
0: ඔව්. නේද?
1: එහෙනම් ඉතින් ඔයා යන්න වැලිගමට. හරිද? මේ අපි
0: වැලි පැන්නට.
1: ආ, වැලිගමට. පැන්නට නේ.
2: වැලිගමටත් එතනින් යන්න පුළුවන්.
1: එතනින් යන්න පුළුවන්. මේ හයිවේ එක
2: කොහොමද කියන්නේ? ඒකයි මේ කියන්නේ. ඔව්. ඔයාලට වැලිගමට යන්න ඕන නම් වැලිගමම දැන් නැහනේ. දැන් එහෙම බීච් එකේ ගියා පවුගේ දවසට තිබිච්චේවත් තස් කරා. ඉතින් එහෙම ගණ්ඩක් බෑ. හරිද? ඒකින්ද බීච් එකේ ඉන්න අය පොඩ්ඩක් මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.
1: නේද? එහෙම ප්‍රශ්නක් තියෙනවා.
2: ඔව්. අපි මේ අපේ යාළුවන්ට කියන්නේ. හරි. හෙටද කොහෙද අන්තිම දවසනේ?
1: හැබැයි
2: බම්බලපිටිය
1: එහෙමද නිවුස් එක තිබ්බා?
2: ඔව්. බම්බලපිටිය වැල්ලවත්තට තාමයි තාම ඕම යනවා ඉස්සරහට ඕක.
1: ඉස්සරහට ඕක එනවා දැන් ලයින් එක
2: දිගේ යනවා වැඩි.
1: බෙල්ට් එක දිගේ එනවා. හරි. ඉතින් අපි මේ කියන්නේ වැලිපැන්නට යන්න. ඔයාලා එතනින් වැලිගමටත්
2: යන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ.
1: හරිද? මේ අලුත්ගම මතුගම පාරට හරිම ආසන්නයෙන් තමයි මේ අගනා බිම් කොටස් තියෙන්නේ.
0: බිම්
1: කොටස්ම තියෙනවා මෙතන 96ක්. ඉඩම් 96ක් තියෙනවා.
0: රයිට්.
1: ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා තමයි මේක අරගෙන ඉන්නේ මේ ප්‍රොජෙක්ට් එක. ඉඩම් කොටස් රුපියල් 118 ඉදලා ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එකපාර මුළු මුදලම ගෙවන්න ඕනේ වෙන්නේ
0: නැහැ.
1: 125ක් ගෙවලා ඉතිරිය ඔයාට මාස 24ක් ඇතුළත හිමින් සැරේ ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15යි. එතනින් දාලා ඔයාට මේ වැලිගමටත් යන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands. හිරුසාල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසාල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ ලින් අදම මිලදී ගන්න.
4: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
6: මුහුතෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 Prime Lands.
7: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
0: FM 95 FM 94.8 Net FM
8: වෙලාව 8:02 දැන්.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම කේසර. තනමල් විල කිව්ල්ලාර ගල්වලයායේ ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමකින් 30 වැරදි දෙදරුපියෙකු බරපතල තුවාල් ලබා තිබෙනවා. අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට යතුරුපැදිය මත සිටියදී පිටුපසින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. එම වෙඩි ප්‍රහාරයට අදාළ යතුරුපැදියට සහ තරුණයාගේ පාදයකට වැදී ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ එම තරුණයා තනමල් විල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෙඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කරයවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තනමල් විල සහකාර පොලිස් අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි තනමල් විල නෙට් නිවුස් නියෝජිත සඳුන් පුෂ්පකුමාර පැවසුවේ. මීලකට නිවුස් පෙරවරුණ වේට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩි 10යි ඇල්ගොටාම වෙලාව. අපි ආවේ අපේ දෙවෙනි පැයට.
1: අපේ මේ දෙවෙනි පැයට එද්දී අපි දැම්මනේ අපේ ඔෆිෂියල් Facebook page එකේ post එකක් 80s වල.
0: ඔව්.
1: හරිද මේ ඒකට මම caption එකක් දැම්මා. මේ අචින් කොයි දශකෙත් එක වගේ
0: කියලා. ඒ කියන්නේ
1: දැන් chat GPT මට කිසිම මුකුත් එකතු කරලා නැහැ.
0: ඔව්.
1: හිටපු මිනිස්සේ එහෙමම ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ අපේ හිරුණි මනතුංග comment එකක් දාලා තියෙනවා. නුවා තමයි කොයි කාලෙත් එක වගේ පේන්නේ කියලා.
2: නුවා. යන් ඊළඟකට යන්. ඇස්වා කටවා වදින් ඉඳ තිනවා.
1: එහෙම බෑ. දැන් බලන්න මේකේ මේ සුදු වෙච්ච රැවුලක්
0: තියෙන්නේ.
1: එහෙම පේන්න බෑ 80s වල.
0: ඒකනේ.
2: මං කිව්වේ මම දැම්මා මාව 80 දී කොයි වගේ ඇදද කියලා හදලා දෙන්න කියලා. ඒ ප්‍රොම්ප්ට් එක ඇත්තටම වැරදීනේ. ඉතින් මම අර ලී අස්සේ කුඩ අස්සේ ගමන් පදින තියෙනවා තමයි ආවි සූපෝ කුට්ටට ගන්න.
1: ආපස්සට නේ
2: යනවා. ඔව් chat GPT හරි. එතකොට මම
1: එහෙම හරි.
0: ඒක තව නුවා ඉන්නේ දැන් අර සීලිම උඩ ඉන්නේ.
1: ඔව්. සීලිම උඩ ඉන්නේ. හරි දැන් මේ සීලිම උඩට ගිය කාරණාවන් ලෝකේ තියෙනවා.
0: ඔව්.
1: තව ටික දවසකින් ඕවා සීලිම කඩන් යන්න පුළුවන්.
0: ඔව්.
1: මේ ඔයා අහලා තියෙනවද දන්නේ නැහැ වචනයක් තියෙනවා. මොකක්ද දන්නද ඒ වචනේ? Climatic realism කියලා.
0: Climatic realism.
1: Realism. මේ නිකන් යථාර්ථවාදී වෙන්න. ඔය කතාවටත් අපිට කියන්නේ කට්ටිය නිකන් පොඩ්ඩ යථාර්ථවාදී වෙන්න. මේ ඇත්ත ලෝක ජීවත් වෙන්න පොළොවේ පය ගහලා ඉන්න. කියලා කියනවානේ අපේ પરම්පරාවට එහෙම මේ Gen Z එකට එහෙම ගොඩක් කලාට කට්ටිය කියනවානේ. පොළොවේ පය ගහලා ඉන්නේ නැහැ ඔයගොල්ලෝ ෆෝන් නැලමයි ඉන්නේ හරියන්නේ
2: නැහැ. මම දන්නේ ඇත්තද කියලා දැන් මට මේ ඊයේ පෙරේද මම මේ මේක කියන්න ඕනේ. දැන් Gen Z කට්ටිය පොඩ්ඩක් මේක බොහොම මේ කල්පනාවෙන්
1: අහගන්න.
2: ඊට පස්සේ අචී කියන කතාව මේ කියන්න මේක හොඳ මේ මොකද පූර්ව ගමනක් වෙයි. මට හම්බුණා අපේ රටේ ප්‍රධාන ආයතන කීපයක ප්‍රධාන විධායක නිලධාරීන් කීප දෙනෙක්ම. මේ ඔවුන් අපේ ඇල්ගොටවුන් අහනවා හැකි හැම විටම. සමහර අය අපිත් එක්ක ළඟින්ම කටයුතු කරන අය. මේ ඒගොල්ලෝ කියුව එකක් තමයි දැන් විතෙන්දී අපි මේ අධ්‍යාපන ප්‍රසංස්කරණය ගැන කතාවක් අහමු. දැන් ඒ ආයතනවල හැම දශකේම කට්ටි ඉන්නවනේ 80 දශකයේ කට්ටි ඉන්නවා. එහෙම ඉන්නවා. දැන් මේ ජෙන්සි කට්ටියත් ඉන්නවා. ඔවුන් කිව්වා ජෙන්සි කට්ටිය හරිම මේ වැඩ කරන වේගය ප්‍රමාණවත් නැහැ සමහර ලාට පහුගිය දශකයන්වල අයත් එක්ක කියලා. දැන් අපි හැම කෙනාගේම තර්කය උනේ මේ දැන් අපි අවුරුදු 2021 දී වැඩට ආවම ඒ සෙට් එක තමයි ආයතනයක වැඩියෙන්ම වේගෙන් වැඩ කරන උදවිය. ඒ කියන්නේ කොච්චර වේගෙන් වැඩ කරනවද කියනවනම් නිරන්තරයෙන්ම ඊට කලින් પરම්පරාවේ අය මේ කඩිකුලක් පොද කියලා අහන තරමටම වේගවත්. සමහරවිට වේගය අනවශ්‍ය ලෙස වේගවත්. හැබැයි වර්තමාන ඒ પરම්පරාවේ ඔය අවුරුදු 20 ගණන් වල අය ආයතනවල හරිම වේගයේ අඩු වේගයකින් වැඩ කරන්න කියලා ඒගොල්ලන්ට නිරීක්ෂණය වෙලා තිබ්බා. ඉතින් ඒකට විවිධ හේතු කිව්වා. මොකද ඒ પરම්පරාව වැඩි හරියක් ඉන්නේ ඩිවයිස් එක්ක. එතකොට ඒගොල්ලෝ හැමදේම ඩිවයිස් වලින් කරන්න පුළුවන්ද කියලා හිතන්න යනවා. සහ අනිත් එක ප්‍රධානම දේ ඔවුන් කිව්වේ මොවුන් ගොඩාක් අය ක්‍රීඩා කරන්නේ. පිට්ටනියෙන් ඉවත් වෙලා.
1: ඔව්.
2: අවුවේ යන්න කැමති නෑ. ඊළඟට මේකළු ක්‍රීඩා කියලා සමහරලාට ඒ කරන්නේ ගෘහස්ත දේවල්. ඉතින් ඒකෙන් දා මේ සහ ගන්න ආහාර පානත් මේ ආරක්ෂිතතාවයට බලපාලා තියෙනවද සහ අනිත් එක අර දක්කන අධ්‍යාපනයක ගිහින් දා. මේ පන්තියෙන් මේ පන්තියට මේ පන්තියෙන් මේ පන්තියට සමහරලාට සමහර පාසල්වල විදුහල්පතිවරු මම කපාරකුත් කිව්වා කියලා දෙනවා අවුරුදු දෙක තුනකින් පාසලේ ස්පෝර්ට්ස් මීට් එක තියලා නැහැ. ඉතින් ඒකද මේ පේන්ඩ අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි රටකට.
1: ඔව්. දැන් මේ ওই විදිහට ওই කතාව මේ ගත්තට පස්සේ
2: ඒක තමන්ම දැන් හිතන්න මේ කතා දැන් මේ ඒගොල්ලන්ට ප්‍රධාන නිදාගන ධාරීන්ට නිරීක්ෂණය වෙච්ච දේනේ. කිව්වේ එතන හිටිය 6 දෙනෙක් විතර ලංකාවේ ප්‍රධානම ප්‍රමුඛම පෙළේ ආයතනවල. ඉතින් ඒකෙන් ද ජෙන්සි එකේ නංගිල මල්ලිලා මේ දැන් මේක අනේ මේ ඔයගොල්ලෝ කිව්වට කියලා හිතන්න නැතුව තමන් ගැන හිතන්න. මොකද ඔහොම හිමින් ඔය කියන්නේ කඩාගෙන මිදගෙන දුවන්න කියන එක නෙමෙයි. හැබැයි ඒ නිසි වයසේදී තියාගන්න ඕනේ වේගයක් තියෙනවානේ. ඉතින් ඒක නැතුව ජීවිතේ ඉදිරියට යන්න පුළුවන්ද කියලා කල්පනා කරන්න.
1: ඔව්. ඒ කියන්නේ අපි මේ ඇත්තටම ওই වගේ කාරණාවන් ගැනනවා මං හිතන්නේ මේ සංඛ්‍යාත්මකව දත්ත එකතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. කියන්නේ රිසර්ච් බේස් තමයි කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ආයතන ප්‍රධානීට කියන්න පුළුවන් අවු මේ වැඩ කරන්නේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි මේකට තියෙන ෆිගර් එක, ෆැක්ට් එක මොකද්ද? රිසර්ච් එක මොකද්ද කියලා හොයාගන්න ඕනේ.
2: මම හිතන්නේ ඉන්ටර්නලි යම් කිසි ආකාරයක දත්තයන් එක තමයි ඉන්නේ. කියන්නේ හැම කෙනාම පොදුවේ කිව්ව කාරණයක් නේ.
1: ඔව්. ඒ කියන්නේ මේ අපේ දැන් තියෙනවා මේ මේ මේ මෑත කාලිනව අපි දකින දෙයක් තමයි මේ ආයේ ඒ වගේ අය ඉන්නේ නැහැ කියලා අපි කියනවානේ. ඔය කලා ශාස්ත්‍රය වෙන්න පුළුවන් විශිෂ්ටව සමුගත්තට පස්සේ ආයේ ඒක අපිට හම්බෙන්නේ නැහැ කියලා අපි කියනවා. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ එහෙම වුණොත් ඊළඟට ශිෂ්ටාචාර ගොඩනැගෙන්නේ නැහැ. ඉස්සරහට යන්නේ නැහැ නේ.
2: වෙන්නේ නැහැ නේ.
1: ඒ කියන්නේ විශිෂ්ටව මොයි කොන මොන දශකේ වුණත් මොන පරම්පරාව වුණත්
2: තමයි හැම කෙනාම.
1: ඔව්.
2: වෙන යුනික් කෙනෙක් එයි.
1: එයි. දැන් ඔය මේ නුවා කියපු කතාව දැන් ඔය ජෙන්සි පරම්පරාව ගත්තට පස්සේ ඒගොල්ලෝ ඉස්කෝලේ කරන වැඩ ඊට පස්සේ අධ්‍යාපනය මේ ඔක්කොම ඒ ජෙන්සි පරම්පරාව හැදෙන ප්‍රතිපත්තිමය රාමුව කවුද හදලා දීලා තියෙන්නේ? ඊට කලින් පරම්පරාව. ඒ ජෙන්සි පරම්පරාව හදාගත්ත එක නෙමෙයිනේ. එහෙනම් ඒ ප්‍රතිපත්තිමය රාමුව රටක් ඇතුලේ ගොඩනගන්න ඕන. අපි දන්නවනේ දැන් මාරුවෙන් මාරුවට ලංකාව පාලනය කරපු අය ඉන්නවා. ඒගොල්ලෝ හදපු ප්‍රතිපත්ති තියෙනවා, අධ්‍යාපන ක්‍රම තියෙනවා, සෞඛ්‍ය ක්‍රම තියෙනවා. ඒ හදපු ප්‍රතිපත්ති රාමුව ඇතුලේ තමයි මේ පරම්පරාව ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් අපි ඒක සමපාත කරන්න ඕන ලෝකයේ අනිත් රටවල් එක්ක. ඒ රටවලත් ජෙන්සි පරම්පරාව මෙහෙමද. දැන් ওই මෑත කාලිනව ලොකු සොයා ගැනීමක් කරා ජෙන්සි පරම්පරාවේ මේ බුද්ධිමය හැකියාවන් කලින් පරම්පරාවට වඩා අඩුයි කියලා. ඕකට ආපු ප්‍රතිතර්කය තමයි නුවා මේ ඇත්තටම මේ පරම්පරාවට එහෙම දේවල් මතක තියාගන්න ඕනේ
2: නැහෙනේ.
1: කලින් පරම්පරාවන් කන්ටැක්ට් මතක තියන් හිටියා, ලියාගෙන හිටියා.
2: දුරකථනංකත්
1: මතක තියන් හිටියනේ. දැන් එහෙම ඕනේ නැහෙනේ. දැන් ඒකනේ හැමදේම ඩිජිටල් ඩේටාබේස් වලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: දැන් ඉතින් ඇත්තටම චක්‍රේ මතක තියන් ඉන්න ඕනේ නැහෙනේ.
1: ඉන්න ඕනේ නැහැ නෝ හැම වෙලෙම කියන කතාවනේ. චක්‍රේ දැන් මොන අටද කියලා අහනවනේ. ඉතින් ඒ වගේ තමයි. ඒ කියන්නේ මේ රටක ඊළඟ පරම්පරාවේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒකට ඊට පෙර හිටපු පරම්පරාව විසින් ගොඩනංවන ලද ඒ රාමු ඒ නීති ප්‍රතිපත්ති
2: ළමයින්ට ක්‍රීඩා කරන්න දෙන්නේ නැත්නම් ඉතින් ඒක ඊට කලින් පරම්පරාවේ තීරණයක්නේ පාඩම්ම කරපන් කියපු එකනේ.
1: කවුද එතනට ගොනු කරේ? ලංකාවේ ආර්ථිකය එතනට ගොනු කරේ. කියන්නේ අධ්‍යාපනය කියන පාරේ ගිහිල්ලා පාඩම් කරන්න පාඩම් කරන්න පාඩම් කරන්න කැම්පස් යන කැම්පස් යන කවුද ඒවට ගොනු කරේ? ඒ කියන්නේ ක්‍රීඩාව කියන එක කවුද අපෙන් ඈත් කරේ? මේ පරම්පරාවෙන් ඈත් කරේ? ඔන්න ඔගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ අර මං කියවන ක්ලයිමටික් රියලිසම් කියලා. මේ ක්ලයිමටික් රියලිසම් කියන්නේත් ඒ වගේ කතාවක් තමයි. මොකක්ද දන්නවද මේ සාරණුවා? ඒ කියන්නේ මේ ලෝකේ ඔය ෆොසිල ඉන්ධන දහනය කරන, නිෂ්පාදනය කරන සමාගම් මේ වෙනකොට ලෝකේ පුරා ලොකු කටකතාවක් අරගෙන යනවලු. ඔය ඕගොල්ලෝ දකිනවනේ සිහින ටිකක් 2030 වෙනකොට ග්‍රීන් එනර්ජි එකක් හදනවා, පුනර්ජනනීය බලශක්තියක් හදනවා කියලා එහෙම පොඩි සංවාදයක් අරන් යනවනේ. ඔව. ඔවා කරන්න බෑව බොරු. එහෙම එකක් එහෙම සංවාදයක් අරගෙන යනවා
2: ඒගොල්ලෝ.
1: ඔව කරන්න බෑ.
2: කරන්න බෑ කියලා.
1: කරන්න බෑ. කරොත් ප්‍රශ්නයක්නේ. ඊට පස්සේ ඛනිජ තෙල් වලට ඉන්ධන වලට ලොකු ප්‍රශ්නයක්නේ.
2: ඔව් ඒ මාකට් එක තියාගන්න බෑනේ.
1: ඒගොල්ලෝ ක්ලයිමැටික් රියලිසම් කියලා සංකල්පයක් අරගෙන යනවා. මේ යථාර්ථයට මූණ දෙන්න. යථාර්ථය තමයි තෙල් වලින් තමයි තව දශක ගාණක් ලෝකේ දුවන්නේ. ග්ලෝබල් වෝමින්, ගෝලීය උණුසුම, ග්ලැසියර් දියවෙන එක නවත්තන්න බෑ. ඔහොම දියවෙන්න දෙන්න අපි ඒවට අනුගත වෙමු. එහෙම යන්න දෙමු කියලා පොඩි යථාර්ථය මේක තමයි යථාර්ථය කියලා එහෙම පොඩි සංකල්පයක් ගොඩනගමින් යනවා. මේ ඔය දැන් කියෝටෝ ප්‍රොටෝකෝල් එක වෙන්න පුළුවන්, කෝපන්හේග් සම්මුතිය වෙන්න පුළුවන්, ඊට පස්සේ ප්‍රංශ සම්මුතිය වෙන්න පුළුවන් කාලගුණ එක. මේ මේවා සාර්ථක නැහැ, මේවා බොරු. එහෙම පොඩි සංකල්පයක් හදාගෙන යනවා. ඉතින් ඒ ගැන
2: වෙන එකක් තියා මේ ලෝක සිතියම වෙනස් කරන එකට ඔක්කොම රටවල් කැමති වෙද්දි ඇමරිකාව කැමති වුණේ නැහැ නේ. කියන්නේ රියල් දැන් ග්‍රීන්ලන්තේ අප්‍රිකාවට වැඩිය ලොකුයි වගේනේ අපේ ලෝක සිතියෙන් මේ පේන්නේ. හැබැයි ග්‍රීන්ලන්ත කියන්නේ අප්‍රිකාවෙන් හතරෙන් එකක් වගේ පුංචි රටක්නේ. හැබැයි අර ප්‍රොජෙක්ෂන් එකේදී පේන්නේ ලොකුයි වගේ.
1: ලොකුයි වගේ.
2: ඉතින් ඒක හදන එකටත් ඇමරිකාව කැමති වුණ නැහනේ.
1: ඔව්. අන්න ඒ වගේ.
2: දැන් හිතන්න මේ කොලයක් මත කරන සෙල්ලමක්නේ ඒක.
1: ඔව්.
2: ඉතින් ඒකටවත් ඉතින් රියල් ලෝක ඇත්තටම ග්‍රීන්ලන්තේ පොඩිනේ අප්‍රිකාවට වැඩිය.
1: වැඩිය. ඔව්. කැමති වුණ
2: නැහැ. ඔව්. ඒ රියලිසම් එකටවත් කැමති වුණ නැහැ. හැබැයි ඔහොම කියන අය නෙමේ මේ අර්බුදයට මුහුණ දෙන්නේ.
1: මුහුණ දෙන්නේ සාමාන්‍ය ජනතාව.
2: නෑ නෑ ඒ කියන්නේ කියන අය නෙමේ. තව අවුරුදු 60-70කින් දැන් මේ ඕක ගානක් නෑ ඔය ග්ලැසියර් දිය වෙච්ච දෙන් අපි මුහුණ දෙමු කියලා කියන කට්ටිය අනිවාර්යෙන් තව අවුරුදු 50ක් යනකොට ඒ කවුරුත් මේ ලෝකේ නෑ
1: නෑනේ.
2: ඊට පස්සේ ඉන්න අයනේ මේක යථාර්ථය තේරුම් ගන්න ඕනේ.
1: ඒ නිසා තමයි ලෝකයේ මේ විද්‍යාඥයින් අනතුරු වගබල තියෙනවා ඔය ක්ලයිමැටික් රියලිසම් කියන දේවල් වලට අහු වෙන්න එපා අපිට මේක නවත්තන්න පුළුවන් ග්‍රීන් එනර්ජි වලට හරිත බලශක්ති වලට යන්න පුළුවන් මොකද එහෙම නොවුනොත් තව වසර 5ක් ඇතුළත ලෝකයේ මේ කාලගුණික හේතු නිසා සරණාගතයින් බිලියන 2ක් විතර බිහි වෙනවලු
0: රයිට්
1: අන්න ඒ කියන්නේ මේ යථාර්ථවාදය කියලා ඔය හදන්න යන එක බොරුව දැන් අපි මේ ජෙන්සි ගැන කියෝ වගේ තමයි මේක තමයි යථාර්ථය කියලා පෙන්වන්න යන එක පිටිපස්සේ තියෙන වෙන කතාවක් ඒවා අපි ලෙහා ගන්න ඕනි හිමින් සරි ඉතින් ක්ලයිමැටික් රියලිසම් එකත් ඔය වගේ දෙයක් අහුවෙන්න එපා අපිට ග්‍රීන් එනර්ජි වලට යන්න පුළුවන් ලෝකේ බේර ගන්න පුළුවන් බලාපොරොත්තු සහගතව ඉන්න

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 8 විනාඩි 25යි දැන්.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලිය අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනි.
7: මොකක් හරි නෙවෙයි. 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදරවන David Pieris Motor Company Private Limited with
9: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
10: මෙල්වා එක ලංකාවේ එක.
11: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
12: September 9 වනදා දඹුල්ල බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
13: විෂන් කෙයා නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වෙනි දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගල් පාර අම්බලංගොඩ. අමතන්න 076-544-1518.
14: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
15: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galani Fine Shield Purple Wire දැන් වෙළඳ පොලේ.
16: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112-125-125 මතන්න BYD කරුසරු.
17: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් වෙතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
18: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට. අමතන්න 13:22 Prime Lands.
0: FM 95.8 Net FM Divaina Pura. Net FM Algo Town.

0: උදේ 8 විනාඩි 28යි ඇල්ගොටාම වෙලාව මම පොඩ්ඩක් ආයි වැලු 8ද 8ද 9යිද කියලා
1: චෙක් අපි අපි දැන් මේ නුවා මේ ජෙන්සි ගැන කතා කරානේ මේ පැත්තට මේ සංජීවනි මැසේජ් එකක් දාලා තියෙනවා දැන් ලංකාවේ ඉන්න ළමයි හරි කම්මැලි එයාලා කසාද බදින්නවත් කැමති නැහැ ඇත්තටම සංජීවනි මාර කම්මැලි
2: නේද කසාද බැඳලත් කම්මැලි ඒක ඊට පස්සේ
1: කසාද බැඳලා පස්සේ තව කම්මැලි
0: ඇත්තටම නේද
1: එනම වැඩේ ඒකාකාරී වෙනවා බෝරින් වෙනවා
0: ජෙන්සි රෙප්‍රසන්ටේෂන් රෙප්‍රසන්ටේටිව් කෙනෙක් විදිහට මටත් කම්මැලි කසාද
1: අනේ කම්මැලි යන්නේ
0: ඔව් පොඩක් ඒ ඩ්‍රයිව් එක ගිහින් තියෙන්නේ ගයි නිකන් පාඩුවේ වැඩක් කරගෙන සල්ලි ටිකක් හම්බ කරගෙන එහෙම ඉන්න ගමන් අපේ වයස් කට්ටිය ගොඩක් හිතන්නේ ඇත්තටම
1: ඔව් නේ කියන්නේ මේ ඇත්තටම විවාහය කියන
2: දැන් ඔය මේ අර මේ මොනවාද පොපියුලේෂන් බෝම් කියලා එකක් ගැන කතා වුණානේ මීට දශකකට විතර කලින් ඒ කියන්නේ පෘථිවියට දරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද මිලියන ගානකට පස්සේ දැන් ඒක නෙවෙයි අඟහරු ලෝකයේ හඳේ හැම ජනාවාස හඳන්න යන්නේ හැබැයි දැන් විද්‍යාඥයෝ දැන් නම් නෙමෙයි දැන් අවුරුදු 4-5කට කලින් විද්‍යාඥයෝ පෙන්නුම් කළා දුන්නා එහෙම බය වෙන්න දෙයක් නැහැ කියලා. මොකද දැන් ලෝකේ වැඩි වෙමින් යන්නේ තරුණ ජනගහනේ නෙමෙයි වැඩිහිටි ජනගහනේ.
0: වැඩිහිටි ජනගහනේ.
2: වැඩිහිටි ජනගහනේ ඒ කියන්නේ දැන් උපරිමයට ඇවිල්ලා මේ කන්ද අනිත් පැත්තට පල්ලම එන්නේ දැන්.
1: බූම් එක ඉවරයි.
0: ඔව්.
1: දැන් ආයේ පල්ලම.
2: ඒ ඒ ඒ ඒකෙහිඳ තව අවුරුදු 2050න් 60න් පස්සේ ලෝකයට සෑහෙන්න උත්සාහයක් ගන්න වෙනවා. ජනගහනය වැඩි කරන්න කියලා කියන්න දැන් ඔක චීනෙට උනානේ වන් චයිල් පොලිසිය එක ඒගොල්ලෝ හැබැයි තීරණයක් කරගෙනම හිටියා 2000 වෙනකොට මෙහෙමයි ඔය වන් චයිල් පොලිසිය එක චීනේ උනත් හැම කෙනාටම බලපෑවේ නැහැ බලපෑවේ ප්‍රධාන වශයෙන්ම මේ චීන ඇතුළෙත් ජනවාර්ගිකත්වයේ තියෙන මූණු එක උනාට ඒ කියන්නේ සුළුතර ගෝත්‍ර කණ්ඩායම් සුළුතර ජාතීන් එහෙම ඉන්නවා චීනේ. ඒගොල්ලන්ට බලපෑවේ නැහැ. මොකද ඒගොල්ලන්ට වන් චයිල් පොලිසියක බලපෑව නම් ඒ සුළුතර ජාතීන් චීන ඇතුළේ ඉන්න ඒගොල්ලෝ නැති වෙලා යන්න ඉඩ තිබ්බා. ඔව්. විශේෂයෙන්ම මේ චීනේ රුසියාව පැත්තට වෙන්න එහෙම විශාල ජනකණ්ඩායම් ඉන්න ඒගොල්ලන්ට චීන මූණුත් නැහැ. හර්බින් පැත්තේ එහෙම ඉන්න අය ඇත්තනම රුසියානු මූණු තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඉතින් චීනේ 2000 ඒගොල්ලෝ මං හිතන්නේ ඒක නැවැත්තුවා 2015 දී දැන් වන් චයිල්ඩ් පොලිසිය එක නැහැ චීනේ. ඉතින් ඒ ඒක ඔය ඕක තමයි උනේ. ඔව්. ඒ ජනගහනය නැවතුණා.
1: නැවතුණා.
2: ජනගහනය නැවතුණා කියන්නේ රටේ සංවර්ධනය නැවතුණා.
1: නැවතුණා.
2: සංවර්ධන වේගය අඩු වෙන්න ගත්තා. ඉතින් ලෝකය ජනගහනයෙන් හින්දා පුපුරලා යනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ කියලා දැන් විද්‍යාඥයෝ මතපල කරලා තියෙනවා. ඒකින්ද දරුවෝ හදන්න ඕන නම් දරුවෝ හදන්න.
1: ඔව්.
2: මේ ලෝකෙට ජනගහනය වැඩි වෙයි කිය කී හිතේ ඉන්න එපා.
1: ඉන්න එපා.
0: එච්චර ආදරේ වෙන්න එපා නේද
2: ලෝකෙට. එච්චර ආදරේ වෙන්න එපා.
1: ඔව්. හරි ඉතින් ඔව්. මේ විවාහ වෙන්න කම්මැලි.
0: කම්මැලි.
1: දැන් එහෙම කම්මැලි නැතුව විවාහ වෙන කට්ටිය ඉන්නවනේ.
0: ඔව්.
1: ඒගොල්ලෝ විවාහ වුණාට පස්සේ දෙන්න දෙමහල්ල වෙලා තුන් දෙනා වුණාට පස්සේ තමන්ගෙම කියලා ගෙයක් හදනවා.
0: Yes.
1: ආරක්ෂිතව ඉන්න නොයේ ගේ හදන්නේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ගෙදරට කැලණි ෆයර් ෂීල් පර්පල් වයර්ගම දාන්න කියලා. කැලණි කේබල්ස් ලගෙන් වාට මේක ගන්න පුළුවන්. ගෙදර වයරින් ඒ ගැන සෑහෙන්නවා හිතන්න ඕන. ওই බිත්තේ ඇතුලෙන් යන වයර් වල තියෙන ආරක්ෂාව ගැන ඔයා 100%ක් සැලකිලිමත් වෙන්න ඕනේමයි. එහෙම නැත්නම් ඔයාගේ ආදරණීයන්ගේ ජීවිත ලොකු අනතුරකටපත් වෙනවා. ඉතින් පවුලේ අපි දන්නවනේ ආරක්ෂක වෙන්නේ තාත්තා. අපි දැන් ওই විවාහයන් ගැන කතා කරා. ওই සමහර වෙලාවට එහෙම විවාහයන් නොවෙන්නත් හේතුව තමයි ඒ තාත්තා කෙනෙක්ගේ වගකීම් ගන්න එහෙම හැමෝටම බෑ. ඒක ලේසි නෑ. ඒකට ලොකු ආර්ථික වගේම මානසික සූදානමකුත් තියෙන්න ඕනේ.
0: අනිවාර්යෙන්.
1: දැන් එහෙම අරගත්තට පස්සේ කැදුවට පස්සේ අපි කියන්නේ ගෙදර ඉන්ටීරිය එක එක්ස්ටීරිය එක බිත්ති වල ගාන පේන්ට් එක දාන කර්ටන් එක ෆර්නිචර්ස් ටික ඔක්කොම ගැන අපි හිතනවානේ. හැබැයි අපිට වයරින් කේබල්ස් ගැන මතක වෙනවා. ඒ නිසා තමයි කියන්නේ කැලණි ෆයර් ෂීල් පර්පල් වයර්කම දාන්න කියලා. ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය තමයි කැලණි ෆයර් ෂීල් පර්පල් වයර්ක කියලා කියන්නේ.
0: ඕකේ. ඒ නිසා කැලණි පර්පල් වයර්ස්ම දාන්න
1: කියලා මතක කරනවා. වගකීම් සහගත තාත්තා කෙනෙක් වෙන්න.
0: හරියට හරි. දැන් අජේ මේ අපි කසාද බඳින්න කැමති නැති වුණාට අපි කැමති ඉඩමක් අරගෙන.
1: නෑ අපි කැමති නැහැ කියලා එකක් නෑ.
0: මං ඔයා කැමති.
1: තාම වෙලාව ඇවිල්ලා
0: නෑ. වෙලාව ඇවිල්ලා නෑ. ඒකට තමයි කම්මැලි කියලා කියන්නේ.
1: හැම දෙයකටම නිශ්චිත
2: කාලයක්
1: තියෙනවා.
0: හරි ඕකේ මං කියන්න ගියේ එහෙම ට්‍රෙන්ඩ් එකක් හරි එහෙම හිටියට කට්ටිය මේ ඩ්‍රීම්ස් වලට යන්නේ නවත්තන්නේ
1: නැහැ.
0: ඒක එක කොටසක් විතරයි. හරිද? අපි තනියෙන් හරි අපේ ගෙයක් හදා ගන්නවා, වාහනයක් ගන්නවා. ඉතින් එහෙම ගෙදරක් හදද්දි අපි අනිවාර්යෙන්ම අපි තෝරගන්න ප්‍රදේශය අපිට අවශ්‍ය දේවල් වලට ළඟ තැනක්ද? ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් වෙන්න පුළුවන්.
1: ඒ කියන්නේ ඉස්සරහා දකින්න ඕනේ. පොඩ්ඩංගි ඉස්කෝල වලට කොහොමද? ඒ කියන්නේ හරි හොඳ පාසල් තියෙනවද කියන කාරණාව ගැන. ඊට පස්සේ අපි දන්නවා රෝහල් පහසුකම්, ඊට පස්සේ ගමනාගමන පහසුකම්, සුපර් මාකට්ස් ටික, බැංකු පහසුකම් ටික. මේ හැම දේ ගැනම අපි හිතන්න ඕනේ. මාවට ගියාට ගිහලා ඉඩමක් ගන්නෙ නැහැ. සහ අපි දන්නවා මේ ඉඩමක් කියලා කියන්නේ මේ වෙනකොට ලිමිටඩ් රිසෝස් එකක්. අපි හැම වෙලේම කියනවා ඒක මේ සීමා සහිත අපි කියන්නේ සම්පතක් බවට පත් වෙලා තියෙනවා, රිසෝස් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒකින්ද වාට මේ හොඳම තැනකින් හරිම ඉඩම් කැබැල්ල තෝරගන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. ඒ නිසා තමයි අපි කියන්නේ යන්න වැලි පැන්නට, වැලි ගමට නෙමෙයි වැලි පැන්නට.
0: වැලි පැන්නට
1: වඩත් පැටලුණා.
0: වඩත් පැටලෙනවා. මොකද වැලි ගම මට ගෙවල් වලට ළඟයි, වැලි පැන්න මට වැඩ කරන්න ළඟයි.
1: ඉතින් යන්න වැලි පැන්නට අලුත්ගම මතුගම පාරට බොහොම ආසන්නව අගනා බිම් කොටස් 96ක් දැන් තියෙනවා.
0: රයිට්.
1: ඔයාට මේ එක කොටසක් රුපියල් ලක්ෂ 18 ඉඳලා වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: මූලිකව 125ක් ගෙවන්න, ඊටු 175ක් තියෙනවානේ. ඒක ගෙවාගෙන යන්න මාස 24ක කාලයක් හම්බ වෙනවා. පොලි රහිතව ගෙවාගෙන යන්න පුළුවන්. ඔව්. අන්න ඒක හයිලයිට් කරගන්න. පොලියක් එකතු වෙන්නේ නැහැ. ඉතින් වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසමට විනාඩි 15යි අලුත්ගම නගරයට. ඒ වගේම තමයි සුන්දර සංචාරක වෙරළ තීරයන් තියෙනවා නෝ ඒ තීරයේ යද්දි. අපි දැන් කිව්වේ
0: ලස්සන බීචස්.
1: අය අපේ සාරා දන්නවා මේ පැත්ත ගැන. ඉතින් බොහොම විනාඩි 15කින් වගේ දුරකින් ඔයාට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න. ඔයා යන්න කලින් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට, ප්‍රයිම් ගෲප් එකට 1322 නම්බරකින්. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉඩම් කැවලි 96ක් තියෙනවා. හැබැයි මං කරන්න.
0: ඕකේ. හරි. දැන් ඉන්නවනේ අටි චූටි ෆැමිලිස්.
1: චූටි ෆැමිලිස්.
0: ඒ කියන්නේ අර
1: න්‍යෂ්ටික පවුල්.
0: න්‍යෂ්ටික නෙමෙයි ඒක. ඉන්න පුළුවන් බබාලා දෙතුන් දෙනෙක් ඉන්න, ගෙදරක් ඉන්න පුළුවන්. දැන් ඉන්නවනේ අවුරුදු 5ට වඩා පොඩි පොඩ්ඩු. ඒගොල්ලන්ට ඉල්ලන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවානේ. ඒක හරියට කමියුනිකේට් කරන්න බෑ ඒගොල්ලන්ට.
1: ඒගොල්ලන්ට එහෙම කියලා ඉල්ලන්න බෑ.
0: බඩගිනි වුණොත් කියන්න පුළුවන් බඩගිනි කියලා. ඒ වුණාට ඒගොල්ලන්ට කියන්න බෑනේ මේ මට අයන්න ඕනේ මගේ ඩෙවලොප්මන්ට් වලට. මට යකඩ ටිකක් තියෙන කෑම ටිකක් දෙන්න කියලා කියන්න බෑනේ ඇති.
2: ඒක හાર્ඩ්වෙයාර් එකකට ගිහලා කිව්වොත් හම්බෙන්නේ නැහනේ.
0: ඔව්. ඒක නිසා තමයි අවුරුදු 5ට වඩා අඩු පොඩ්ඩෝ ඉන්න දෙමව්පියෝ වෙන ඕගොල්ලන්. ඔව්. ඒගොල්ලන්ගේ පෝෂණය ගැන ඉතාමත් සැලකිලිමත්ව හිතන්න ඕනේ.
1: එහෙනම් මොනවද දෙන්න ඕන?
0: දෙන්න ඕනේ වෙන මොනවත් නෙමෙයි, ඇන්කපීඩියා ප්‍රෝ.
1: ඔව්. ඒ කියන්නේ පොඩ්ඩංගේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථයන් ලැබෙන්න නම් ඒගොල්ලන්ට හරි දේ හරි වයසදි දෙන්න ඕන. මේ පොඩි වයසදි දෙන දේවල් ඒගොල්ලන්ගේ අනාගත වර්ධනයට බලපානවා. මානසික ක්‍රියාකාරීත්වය, ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, ඊට පස්සේ දෘෂ්ටිය පෙනීම, මේ දේවල් වලටත් ඒගොල්ලන්ට ලැබෙන පෝෂක පදාර්ථයන් බලපානවා. ඒ නිසා තමයි අපි ගෙදර ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලාට ආච්චිලා සීගලට හැමෝටම කියන්නේ ඔය ගෙදර ඉන්න පොඩ්ඩට අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු කෙනාට ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අනිවාර්යෙන්ම. ඒත් එක්ක යාට හොඳ බැලන්ස් ඩයට් එකක්, සමබල ආහාර වේලක් දෙන්නත් අමතක කරන්න එපා.
0: රයිට්. අපි දැන් ක්ලයිමේට් රියලිසම් ගැන කතා කරන්න යන්නේ.

0: එතන තරුණ ළමයි. ඒ ළමයි කෝ අපි රිනියබල් එනර්ජි වලට තමයි වැඩිපුර වේදම් කරන්නේ. එතන මේ ක්ලයිමේට් රියලිස්ට් කිව්වා. ඔගොල්ලෝ හිතන්නේ රිනියබල් එනර්ජි වලින් රටවල් දුවන්න පුළුවන් කියලා. ඔය කිව්වට එහෙම දුවන්න බෑ. ඒක අයිඩියලිස්ට් අදහසක්. එහෙම දුවන්න බෑ කියලා. ඊට පස්සේ ඒක ඉතින් අපි ඒ වෙලේ ඇක්සෙප්ට් කරාට රිසර්ච් කරලා බැලුවාම ආයෙන්නේ අතනට තමයි එහෙම එකක් නැහැ. රිනියබල් එනර්ජි වලට අපිට කන්වර්ට් වෙන්න පුළුවන්.
1: කන්වර්ට් වෙන්න පුළුවන්. එතනට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සාර ලෝකයේ රටවල් ලැබෙන්න උත්සාහ කරනවා. අපි කිව්වා ජර්මනි එහෙම 2035 වෙනකොට තමයි
2: වෙනකොටම ජර්මනි තමයි ඉක්මනටම ඒ ගමන යන රට.
1: යන රට. ඒ කියන්නේ මේ වෙනකොටත් සැලසුම් කරලා ඔක්කොම ප්ලෑන් කරලා ඉවරයි. සම්පූර්ණයෙන්ම තමන්ගේ බලශක්තිය පුනර්ජනනීය බලශක්තියට දෙන්න. සහ අපි මේ නිතරම ට්‍රම්ප්ට එහෙම බයිනවනේ. ඔයා දන්නවද ඇමරිකාව මේ වෙනකොට තමන්ගේ ඔය සෝල පව එක නැත්තම් අපි දන්නවා සූර්ය එළියෙන් විදුලිය නිෂ්පාදනය කරන ක්‍රියාවලිය දෙගුණ කරලා තියෙනවා, ඩබල් කරලා තියෙනවා. ඊට පස්සේ ඔය සුලන් බලය, ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරන එක 49%ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. ඊට පස්සේ ඔය මෑත කාලීනව අලුතෙන් උත්පාදනය වෙන ජෙනරේට් වෙන සියලු බලශක්ති ප්‍රභවයන් ගත්තට පස්සේ 60%ක් තියෙන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්. ඒකත් සුලම් බලය සහ සූර්ය ශක්තිය. හිතා ගන්න පුළුවන් ලෝකයටම ලොක්ක වෙච්ච ඇමරිකාවත් හිමීන් සැරේ ලෝකෙ එහෙමේ තියෙන තෙල් මේ කටාරම් ටික හොරකම් කරන ගමන් හිමීන් සැරේ තමන්ගේ රට ඇතුලේ
2: ඒගොල්ලෝ ඒ තෙල් හොරකම් කරන්නේ වෙන රටවල් වලට විකුණන්නේ. ඒගොල්ලන්ගේ රටවල් ඇතුලේ තෙල් වලින් අයින් වෙමින් ඉන්නේ.
1: අයින් වෙමින් ඉන්නේ. මොකද මේ චීනය එක කරලා පෙන්නවනේ. අපි කිව්වනේ චීනය තමන්ගේ තෙල් මිලදී ගැනීම කට් ඩවුන් කරා කියලා. කට් ඩවුන් කරලා ඒගොල්ලෝ සර්වයිව් වුණේ. ඒ කාලේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගත්තේ පුනර්ජනනීය බලශක්තියෙන්.
0: හරි.
1: ඒ හින්දා මේ ක්ලයිමැටික් රියලිස්ට් වැඩ නැත්නම් රියලිසම් කතා කියන කට්ටිය ඔයාට හම්බ වෙයි. ඔක් කරන්න බෑ කියලා. මං කියන්නේ කරන්න පුළුවන්.
0: කරන්න පුළුවන්. ඉතින් ක්ලයිමේට් චේන්ජ් නිසානේ අපි රිනියබල් එනර්ජි වලට ෂිෆ්ට් වෙන්න ඕනේ ආචි. එක හේතුවක් ඒක. ඉතින් ක්ලයිමේට් චේන්ජ් නිසා ඔයාට දැන් පේනවා ඇති හිටපු ගමන් වහිනවා. හිටපු ගමන් පායනවා. අපිට වෙදර් එක ප්‍රෙඩික්ට් කරන්න බැරි තරමටම ඇවිල්ලා තියෙනවා.
1: හරි අමාරුයි වැඩි.
0: ඒ ඔව්. එතකොට අපේ මේ يعني අපේ ඇඟටත් සමහරලාට අමාරුයි. ප්‍රශ්නේ වැඩි වුණාම ඔය එකක්ම වෙනවා. ඇඟේ පතේ අමාරු වෙනවා. ඒක නිසා තමයි ඔයාට කියන්නේ ඔය ඕන වෙදර් එකට ඔයාට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනේ නේද? වෙද එක නිසා වාගේ වැඩ නවතින්න බෑනේ ඔළුව රිදෙනවා කියලා. මෙල්ඩොල් කාඩ් එකක් ළඟ තියාගන්න. මෙල්ඩොල් එකක් බොන්න. එතකොට වාගේ දවසේ වැඩ ටික වාට කිසිම කරදරයක් නැතුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන් නේද?
1: එච්චරයි.
0: එච්චරයි.
1: ආය වෙන කතාවක්. අරගෙන බොන්න.

0: FM 94.8 Net FM Divainapura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
2: උදේ 8 විනාඩි 44යි දැන්
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 ප්‍රයිම් ලෑන්ස්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: 1 සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා 2 අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
6: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 13.88 අමතන්න
7: බෙල්ලේ කොන්දේ වේදනාවද ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාවද ලෝක බෞද්ධ චිකිත්සක දිනිය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න 0.34 22 17 870 හෝ 0.77 511 39 18 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
10: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
11: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
12: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0.112200.
13: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13.22 ප්‍රයිම් ලෑන්ස්
14: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
15: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0.112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
0: FM 95 FM 94.8 Net FM

0: උදේ 8 විනාඩි 48යි ඇල්ගොටවුමේ වෙලාව.
1: දැන් තමයි වෙලාව.
0: මොනාටද?
1: මොනාටද නිකන් හිතන්න. කුරක්කන් රොටියක් එක්ක.
0: හරි.
1: ලුණු මිරිස් එහෙම පදමට.
2: මයික් ඔෆ් කරන්න මයික් ඔෆ් කරන්න.
0: අචි බඩගිනියෙන්
1: ද ප්ලේන් ටියක් එක්ක.
2: මොනවද අප්පා මේ වාහන හැප්පෙන කතන්දර.
1: නිකන් දිව හිරි වැටෙනවනේ. මේ මේ අපේ මේ මේවට මේ දක්ෂ කෙනෙක් ඉන්නවා.
0: කවුද?
1: අපේ මේ ජානුට පුළුවන්. ඔය උයන කරන ඒව පුළුවන් හොඳට.
0: ඕගොල්ලෝ මේ අහන්නද ගින්දර හැන්දෑවට ආවහම මේ එයාගේ ස්කිල්ස් කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා.
1: කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා. එයා හදනවා එහෙම නියමෙට. එයාට අපි දෙමු වැඩි.
0: වැඩේ දෙමු.
1: කුරක්කන් රොටියක්.
0: බෑ කියන්නේ නැහැ බෑ. හොඳ ළමෙක් නේ.
1: ඔව්. මෙතන කසුනි නැන්දට ඕක කියන්න බෑ. එයා එන උදේ වැඩිනේ. සචිනි නැන්දට කිව්වට වැඩක්
0: නෑ. වැඩක් නෑ.
1: ඊපස් අපි ඉතුරු වෙන්නේ.
2: නෑ හැබැයි දැන් මේ වෙලාවේ අපේ සචිනිගේ අම්මා
1: අහගෙන ඉන්න බලන්න. සීල වර්ධන මැතිනිය.
2: වන්න.
1: අපි අහගෙන ඉන්න.
2: වන්න දැන් හිත අනිත් දවල් වල.
1: දැන් හෙට නෙමෙයි. දැන් හවස. අපිට හම්බ වෙනවා. නැත්තම් හෙට වෙද්දි අපිට හම්බ වෙනවා. අහගෙන හිටියොත්.
2: නෑ දැන් අපි අපිට හම්බෙලා හරියන්නේ නෑනේ. අපි කැමති නෑනේ එහෙම තනියෙන් කන්න. අපි අනිත් අයට මේ පණිවිඩය කියමු.
1: ඔව් නේ. එනෑ මොකටම අපි ආව එහෙම පොදු වෙගියෝ ප්‍රශ්නයක් නැහැ. හරි දැන් එහෙම හරි මේ ඒ නැතත් අපි කිව්වනේ ජානුට පුළුවන් කියලා. අපි ජානුට කියලා හරි කුරක්කන් රොටියක් හදා ගන්න ඕන. රොටියක් නෙමෙයි රොටි ගොඩක් හදන්න වෙනවා. හැබැයි නියම ඔතෙන්ටික් කුරක්කන් රහ එන්න ඕන.
2: ඉංග්‍රීසියෙන්
1: පැහැදිලි කරා.
0: ඔතෙන්ටික් කියන එකද?
1: ඔව් ඉංග්‍රීසියෙන්
0: පැහැදිලි. ඔතෙන්ටික් කියන එක ඉංග්‍රීසියෙන් පැහැදිලි කරොත්
2: කොහොමද? ඒ කියන්නේ නියම
1: කුරක්කන් රහ එන්න ඕන.
2: ගමේ රහ.
0: වයර් මාරු වෙන ප්‍රශ්න අහන එනවා උදේ පාන්දර.
1: යද්දී හරි අමාරුයි ඉන්න. වාහන එහෙම යනවා.
2: දේශීය රසය.
1: ඔව්. ඒ නෝද වෙලාවට අපේ කට්ටිය BYD වදින හින්දා මේ ලේන් ඇසිස්ටන්ට් තියනවා. පිටපයින්න.
0: දැන් මේ අචි අපේ ඔෆිස් එකේ ඉන්නවනේ සැහැණ ඩයට් කරන කට්ටිය. මේ ඔය ඩයට්
1: කරනවා කියලා කියන කට්ටිය.
0: කරනවා කියලා කියන කට්ටිය. ඒගොල්ලන්ට මේ කුරක්කන් කියන්නේ හොඳ ඔප්ෂන් එකක්.
1: ඔප්ෂන් එකක්
0: අනිවාර්යයෙන්ම. ග්ලූටන් ෆ්‍රී. හරිද? මේ කියන්නේ ඔයගොල්ලන්ට කොච්චර එහෙම කෑවත් ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අර ගිල්ටි නැතුව හොඳට කන්න පුළුවන් කුරක්කන් රොටි හරි, කුරක්කන් තලප, කුරක්කන් පිට්ටු, කුරක්කන් කැඳ. දැකරි මට පුළුවන් මට කුරක්කන් මෙනු එකක් හදන්න පුළුවන් කියලා.
1: එහෙනම් ඉතින් මම මොනවද ගන්න ඕන?
0: ගන්න ඕන විජේ කුරක්කන් පිටි.
1: විජේ කුරක්කන් පිටි.
2: දැන් අපිට හේම වල කුරක්කන් කපන් එන්න බෑනේ.
1: ඒක ලොකු වැඩ කරන්න බෑ.
2: ඔව් එලා. ඉතින් සමාගම මේ වෙනුවෙන් කරලා දෙනවනේ.
1: කරලා දෙනවා. ඔව්. ඉතින් ලංකාවේ අපේ රසයේ මුළු ලෝකෙටම අරන් ගියපු නමක් තමයි විජේ කියලා කියන්නේ. ඉතින් ඔන්න විජේ කුරක්කන් පිටි 100%ක් ස්වාභාවික කුරක්කන් පිටි දැන් ඔයාලට ගන්න පුළුවන් සුපර් මාකට්ස් වලින්. ඊට පස්සේ සිල්ලර වෙළඳ සැල් වලින්. ඉතින් ගනිද්දී මතක් කරලා බලන්න අර ලාංඡනේ. WP එක.
0: WP එක තියනවා කියන්නේ.
1: නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් තියනවාද කියලා හොඳට බලන්න. එහෙම නැත්නම් වා වැරදිලා වෙන වෙන දේවල් අරගෙන ඇවිල්ලා ඔන්න ඔයාගේ කුරක්කන් රොටිය අවුල් ගියා කියලා අපිට දොස් කියන්න එපා.
0: දොස් කියන්න එපා. හරි ඊට පස්සේ ඔයාට මතක් කරනවා දම්රෝයකට යන්න කියලා. මොකද දම්රෝයකේ ඔයාට මොනවද නැත්තේ?
1: නැත්තේ. ඒ කියන්නේ එහෙම මේ දැන් කුරක්කන් රොටි හදාගෙන හිටගෙන කන්න බෑ.
0: හිටගෙන කන්න බෑනේ.
1: ඒක විඳින්න ඕන.
0: රොටිය විඳින්න හොඳ සෝෆා එකක්
1: තියෙනවා. ටික ටික හිමින්නේ කන්නේ.
0: ටික ටික හිමින් කන්නේ. කෑම මේස කට්ටලයක් තියෙන්න
1: ඕන.
0: නේද? එතකොට තමයි අර gedara unity එකත් පොඩ්ඩක් හැදෙන්නේ ආචි.
1: අන්න හරි. හැමෝම ඒ gedara කෑම මේස කන එක වෙනම මේ සංස්කෘතියක් නේ.
0: අනිවාර්යයෙන්.
1: එහෙම කන්න ඕනේ කියලා කියනවා. එතකොට තමයි පවුලේ සහයෝගය, සමගිය, සතුට මේ හැමදේම ඇති වෙන්නේ. ඉතින් ඔයාට කෑම මේසයක් නම් ඕන. ඔන්න යන්න දම්රෝයකට. ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෑම මේස විතරක් නෙමෙයි. ඔයාගේ කාර්යාලයේ
2: ඒ කෑම මේස කන්න අකමැතිම දවසකුත් තියෙනවා.
1: රිපෝට්
2: කාඩ් එක ආපු දවස.
1: ආ එදා. ඒ අමාරුයි මූණ දෙන්න.
0: මූණ දෙන්න අමාරුයි. ඇත්ත.
1: අපි ගමන් නැහැ. කෑම මේසෙත් තියාගෙන හැමදාම රිපෝට් කාඩ් එන්නේ නැහැ.
2: ගොඩක් හැට hina ගියානේ.
1: ගෙදර මිනිස්සු දන්නේ නැහැ වගේ ඉන්න දවස්.
2: එදාට රෑට කණ්ඩු
1: හරි ඉතින් කෑම මේස කට්ලා ඕන නම් එහෙම ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ සෝෆා මාදිලින් තියෙනවා ගණනාවක්. ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නිදන කාමර කට්ටල මුළු සෙටප් එකම ඔයාට ගන්න පුළුවන් දම්රෝයකෙන්. ඉතින් යන්න කියලා අපි මතක් කරනවා දම්රෝයකට ඔයාගේ ඔෆිස් එකව අප්ග්‍රේඩ් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔෆිස් වෙයාස් පවා තියෙනවා. යන්න ළඟම තියෙන දම්රෝයකට. මොකද දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා. ඒකෙන් ඉතින් ඔයාගේ ගමේ ටවුන් එකේ අනිවාර්යයෙන්ම දම්රෝ එකක් තියෙනවා.
0: දම්රෝ එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක නිසා ගිහිල්ලා ඔයාගේ ගෙදරට උන ඔක්කොම ටික වචනත් පැටලෙන
1: ඔක්කොම ටික
0: එකම තැනකින් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ගෙදරට ගෙනල්ලා දෙනවා.
1: ගෙනල්ලා දෙනවා. ආෆ්ටර් සේල් සර්විස් එක ඉතින් ආයේ ලංකාවේ නම්බර් 1 දම්රෝ කියලා කියන්නේ.
0: Yes. හරි ඊට පස්සේ ඔයාලට මතක් කරනවා ඔයාගේ FD එක දාන්න. යන්න CDB එකට. මොකද ඔයාලට unmatched returns ගන්න ඕනේ නම් යන්න තියෙන තියෙන්නේ CDB එක විතරයි.
1: ඔව් ඒ කියන්නේ ඔයාලට කීයක් හම්බ වෙනවද 15ක් දක්වා.
0: 15ක්. ඔව්.
1: පොලි අනුපාතයකට ඔයාගේ FD එක දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒගොල්ලෝ ඒකට නමක් දෙනවා. Unmatched returns.
0: Unmatched returns.
1: ඒ කියන්නේ මේ ස්ථාවර තැන්පතු ශේෂ්ත්‍රයේ අසමසම ප්‍රතිලාභ ඔයාලට ලබා ගන්න පුළුවන් CDB එකට ගියොත් ආයේ කතා මුකුත් කියන්නේ නැහැ. මේක ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක්. ලංකාවේ සිවුවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය. කෝල් එක දෙන්න 0117388388. ආයෙ මතක් කරන්නම් 0117388388. කෝල් එක දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. දැන් අර කෑම මේසේ හැමෝම වාඩි වෙලා කෑවට කන්න බැරි කෑම එකක් නම් තියෙන්නේ මේ කවුරුත් ආයේ කෑම මේසෙට කන්නේ නැහැ.
1: එහෙම මේ කන්න බැරි වෙන
2: report card හම්බ
0: වෙනවා. ඒක නිසා තමයි ඔයාලට කියන්නේ fortune oil දාලා කෑම හදන්න. එතකොට අර කෝල් දීලා මතක් කර සමහර ගෙවල් වල එක කාමරයකින් අනිත් කාමරයට කෝල් දෙන්න
1: ඕනේ
0: කන්නෙන්න කියලා. එහෙම ඕනේ හදද්දි සුවඳ එනවනේ. එතකොට කට්ටිය කෑම මේසේ වටේ වට වෙනවා. එතකොට ආට රසයේ සුවඳ
2: කෑම මේසේ වටේ නෙමෙයි කුස්සිය ලිප වටේ
0: වගේ. ඔව් ඒ වගේම තමයි ගුණාත්මක බවින් වැඩි කෑම වේලක් වට හදා ගන්න ඕන නම් අනිවාර්යෙන් ගන්න ඕන fortune oil.
1: Fortune oil ගන්න. ඉතින් වසර ගණනාවක අපේ ගෘහණියන්ගේ විශ්වාසය තමයි fortune oil කියලා කියන්නේ. ඒ වගේම තමයි 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක වින් කරන්නේ fortune oil ළම තමයි. මොකද සුපර් බ්‍රෑන්ඩ් එකක් නිසා. ඉතින් ඔයාලට පුළුවන් යන්න ළඟම තියෙන සිල්ලර ගඩේ වෙන්න පුළුවන්, සුපර් මාකට් එක වෙන්න පුළුවන්, මේ ඕන තැනකින් ඔයාලට පුළුවන් fortune oil මිලදී ගන්න.
3: Okay, now listen up. We're going to tell you a story about four guys

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Kolamba Indang Honda Investment Takak Hoyana Mata Alutgama Matugama Parata Vinadi 5 Velipenna Adivegi Pivisumata Vinadi 15 Alutgama Sancharaka Paradisaya Langinma Idamama Laksha 18 Sita Amathanna 13:22 Prime Lands
2: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13:88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
5: පෘථිවියෙන්ද ළඟහරුට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයන මට අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම් ලෑන්ස්
6: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 සිට 30 දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිදයි
8: මාළු කන්න කැමති කිරටද පිරිසටද
9: කැමති විදියකට
8: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
11: FM 95 FM 94.8 Net FM
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
13: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
15: උදේ නම් ඇයි විනාඩියේ කයි දැන්
16: හා

0: මහත්තයා, ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක් කරමින් උසස්වීම් නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1050කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් එකගත්ව ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 2019, 2020, 2021 සහ 2023 යන වසරවල එම වකවානුවේ හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සීඩී වික්‍රමරත්න, දේශබන්ධු තෙන්නකෝන් යන පොලිස්පතිවරුන්ගේ පාලන සමයේ සිදුකරන ලද උසස්වීම් මෙම පෙත්සම් වලින් අභියෝගයට ලක් කර තිබුණා. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයෙන් තනතුරු දක්වා සිදු කළ උසස්වීම්, පොලිස් සැරයෙන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරු දක්වා සිදු කළ උසස්වීම්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා සිදු කළ උසස්වීම් අභියෝගයට ලක් කරමින් උසස්වීම් නොලද පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 40කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ උසස්වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදු වූ බවට අධිකරණයේ සෑහීමකට පත් කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත්, ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා. මේලඟනෙත් නිවුස් පෙර වරුදායට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: උදේ 9යි විනාඩි 10යි ඇල්ගොටාමේ වෙලාව. අපි ආවේ අපි 3 වෙනි පැයට.
1: හරි.
2: ලෝකෙම ගන්න මොන තත්ත්වක තිබුණත් මේ ලෝකේ සමහර රටවල් වල සමහර මේ නෑදෑකම් වල තියෙන මේ මොනවද? ගනුදෙනුව වෙනස් වෙන්නේ නැහැනේ. හැන්දම් මලේලි එක ඒක තිරහත් කාලයක් අර ඔතෙන්ටික් එකක් නේ.
1: නොවෙනස් නොවෙනස් සාදක
2: ඔන්න දා මේ මේ තමන්ගේ නැන්දම්මව බලන්ඩ හස්බන් ගිහිල්ලා ඉස්පිරිතාල උන්ට පොඩ්ඩක් අසනීප වෙලා හරිද මේ ඊට පස්සේ ඉස්පිරිතාල ගිහිල්ලා ආපු හැටිය ඉතින් නැන්දම්මා කියලා කියන්නේ එතකොට වයිෆ්ගේ අම්මානේ හස්බන්ගෙන් නෝන මහත්ය අහනවා මොකද අනේ දොස්තරලා කිව්වේ
1: අම්මට කොහොමද
2: මොකද කිව්වේ කියලා මේ වයිෆ් අහනවා හස්බන්ගෙන් ඉතින් නැන්දම්ම බලන්න ගිය හස්බන් නැවල ඉඳන් කියනවා මේ මොකද දොස්තර කිව්වා දැන් හෙට අනිද්දා මේ ටිකට් කප ඇවිල්ලා හොඳින් තව අවුරුදු ගානක් අපේ ගෙදර ජීවත් වෙනවා කියලා මේ හස්බන් උත්තර දෙනවා දුන්නා වයිෆ් ඉඳන් කියනවා ඈ අනේ කොච්චර එකක්ද ඒ වුණාට අනේ මම ඊයේ ගියාම දොස්තර මහත්තයා කිව්වනේ ඔය රස දේවල් මොන හරි තියෙනවා නම් කැමති දෙයක් හදලා දෙන්න මේ තව දවස් දෙක තුනකට වැඩි අල් ලයින් එකක් නැහැ කියලා මේ ඉතින් ඒ වුණාට ඔයාට අද දොස්තර මහත්තයා තත්ත්වේ වෙනස්නේ කියලා
1: කතාවන්නේ කියලා
2: එතකොට හස්බන්ඩ් ඉඳන් කියලා තියෙනවා නෑ දොස්තර මහත්තයා මට ඉඳන් කිව්වා වෙන්න යන නරකම දෙයට සූදානම් වෙන්න කියලා. පිටා දාගන්න කියලා කිව්වා.
1: තේරුණාද?
2: ඔය තේරුණානේ.
1: ඒව තේරෙන්න තේරුණා නම්.
0: ලේලි කෙනෙක් වෙන්න ඕනද ඒක තේරෙන්න?
2: දොස්තර මහත්තයා එහෙම නරකම දේ වෙන්නේ යන්නේ ඉතින් හිත හදාගන්න කියලා.
1: අන්න ඒකයි සංජීවනි. ජේම්සීගේ අය.
0: බඳින්නේ. හරි. ඉතින් මොකද්ද කියන්නේ තියෙන ඔයගොල්ලෝ
1: දෙන්න. තමයි ඔයගොල්ලෝ ඒක.
2: ඒ කියන්නේ තියෙන දොස්තර මහත්තයා කිව්වේ.
0: මං කියන්නේ නැන්දම්මන ලේලිලා කෝ එක්සිස්ටන්ස් තියෙනවා කියලා එකක් තියෙනවා. ඉන්න පුළුවන් සතුටින්.
1: ඉන්න පුළුවන්ද?
0: ඔව්. මං කියන්නේ පුළුවන්.
1: ඩයිනෝසරයන්ටයි මිනිස්සුන්ටයි එකට ඉන්න පුළුවන්ද කියලා ෆිල්ම්ස් ඇදිලා තියෙනවා. ඒ වගේ ඉතින් පුළුවන් ඇති.
0: කිසිම ෆිල්ම් එකක් හැබැයි ඇවිල්ලා නැහැ නේද නැන්දම්මල ලේලිලා ගැන එකට ඉන්න එකක්.
1: එහෙම ඉතින් හැදෙන්නේ නැහැ නේ. අපෝ ඉන්නව ඕන
2: තරම්.
0: කවුරුත් බලන්නේ නැහැ. කාටවත් හදන්න ඕන නම් ඕන අදහසක් කියන්නේ.
1: මේ දැන් මේ අපි අර හැම වෙලේම මේ ට්‍රම්ප් වෙනුවෙන් විනාඩි කිහිපයක් වෙන් කරනවානේ අපේ ටවුන් එකේ. ඔව්. ඒ මනුස්සයා පුදුමාකාර දේවල් නේ කරන්න කියන්නේ. දැන් කලින් කියලා තිබ්බා හඳ අපේ කියලා.
0: ඔව්.
1: Moonies Hours.
0: Yes.
1: අපි ආය වෙන කාටවත් දෙන්නේ නැහැ. අපි තමයි හදර කලින් ගියේ. දෙවනි පාර්ටත් ගියා වෙන කාටවත් දෙන්නේ නැහැ. දැන් අලුත්ම සිතියම පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ සිතියමට අනුව මෙක්සිකෝවත් ඇමරිකාව.
0: ඔව්.
1: ඊට පස්සේ කැනඩාවත් ඇමරිකාව. ඊට පස්සේ ඔය දැන් අර මේ පස්සේ රුසියාවෙන් ගත්තේ ඇලස්කාව ඒ ඔක්කොම දැන් ඇමරිකාවට අයිතිනේ. අර උතුරු ඇමරිකානු මහද්වීපයම දැන් ඇමරිකාව. කියලා යා ට්‍රුත් එකේ මේ ෆොටෝ එකක් දාලා තියෙනවා. AI generated image එකක් මේ ඇමරිකාවේ කොටියෙන් මෙක්සිකෝව ඊට පස්සේ අනිත් ඒ කලාපියේ තියෙන රටවල් ටික මෙක්සිකෝව කැනඩාව වගේ උතුරු ඇමරිකානු රටවල් ටික එක දජයකින් වැහිලා. ඒ තමයි ඇමරිකානු කොඩිය.
0: ඒ
1: කියන්නේ ට්‍රොත් එකේ මහා පුදුමාකාර දේවල් මේ මිනිස්සයා කරනවා. එක වෙලාවකට කියනවා හඳ අපේ කියලා. තව වෙලාවකට කියනවා මේ අප්‍රික මේ උතුරු ඇමරිකානු කලාපයම ඇමරිකාව
0: කියලා.
1: තව වෙලාවකට කියනවා හෝමුස් යුක්ත කරා කියලා.
0: තව වෙලාවකට
2: කියනවා ඇඳෙන් බහිනකොට හරි බාත්รูම් එකේ ඉන්නකොට හරි මේ මිනිස්සයාට හිතන දේවල්
0: මං හිතන්නේ නැතෝ. එහෙම එකක් තමයි.
2: අර තියෙනවනේ බාත්รูම් ඉමේජ් කියලා
1: જાතියක්.
2: මේ ඒක පුංචි කාලේ මේ ළමයින්ට එක හිතන්න දෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය බාත්รูම් එකේ කොමඩ් එකේ හැම ඉඳන් ඉන්නකොට ඉස්සරහා තියෙන ටයිල් එකේ එක එක පින්තූරම වෙනවා.
1: පේනවා.
2: බලන් ඉන්නකොට.
1: ඔව්.
2: ඒක ඇත්තට මනසට හොඳ ව්‍යායාමයක්
1: කියලා කියනවා. ව්‍යායාමයක්.
2: මූණවල් විවිධ මූණවල් අද දකින්න එක නෙමෙයි නේද ටයිල් එකේ තියෙන රටාවේ අපිට ඒ ඔක්කොම එකට එකට ගහලා වෙන පින්තූරයක් පේන්න ගන්නවා. මට පේන්නේ ට්‍රම්ප්ට අර මේ පූර්ව ළමාවියේදී පේන්න ඕන දේවල්
1: දැන් තමයි. දැන් පේන්න පටන් අරන් තියෙනවා. මේ අන්න ඒකයි. ළමයින්ට ඒක අවුලක් නැහැ. පරිකල්පනයේ එහෙම හොඳයි.
0: ඔව්.
1: හැබැයි දැන් මේ කතා කරන්නේ ලෝකේ බලගතුම රටේ නායකයා ගැනනේ.
0: ඔව්.
1: ඒ මිනිස්සයාටත් ගෙදර බාත්รูම් එකේ වයිට් හවුස් එකේ බාත්รูම් වල ටයිල් වල එක එක දේවල් පේන්න පටන් ගන්නවා.
2: ඒක පාරකට හෝමුස් ඇරලා වගේ පේනවා. ඒක පාරකට කැනඩාව මෙහෙට හේතු වෙලා වගේ පේනවා.
1: ඔව්.
2: නේද? ඒත් ඒගොල්ලන්ගේ කියලා හිතෙනවා.
1: හිතෙනවා හරි අමුතු මේ ප්‍රකාශ ටිකක් සිද්ධ කරා. ඇත්තටම මේ වෙලාවේ මේ දැන් ඇමරිකාව සහ යුරෝපයේ ඉන්න දේශපාලන විචාරකයින් විශ්ලේෂකයින් කියනවා දැන් නම් ඇත්තටම මේ මිනිස්යාගේ මානසික තත්ත්වය ගැන අපිට යම් සැකයක් තියෙනවා ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
2: දැන් අපේ රටේ නම් මේ ඔය වගේ මානසික තත්ත්වය පදනම් කරගෙන දෝෂාභියෝග ගේන්න පුළුවන් රටේ නායකයට විරුද්ධව අපේ ව්‍යවස්ථාව. ඇමරිකානු ව්‍යවස්ථාව පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. අයආර් කරන කට්ටිය පොඩ්ඩක් හොයලා බලන්න.
1: හොයලා බලන්න මොන හරි කරලා යවා ගන්න පුළුවන්ද කියලා. මොකද යවා ගත්තොත් ඇමරිකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගොඩ යන
0: අනිවාර්යෙන්.
1: හරි ඉතින් එහෙම තමයි එහෙම දේවල් පේන්න ගන්න රටවල්වල පාලකයන්ට විශේෂයෙන්ම මුළු ලෝකෙන්ටම බලපාන තීරණ ගන්න පුළුවන් පාලකයන්ට එහෙම දේවල් පේන්න ගත්තම ඒක මුළු ලෝකෙක අනාගතයට සෑහෙන්න බලපානවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 9:20යි දැන්.

0: ගන්න එන්න තම්රෝ.
1: CDP ස්ථාවර තැන්පතුවතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: මුදලාලි?
1: අනෝනා.
2: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත උඩවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
2: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහුවෙමු.
5: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
8: කඩේත් ලොකු කරලා නේද?
9: නැතුව සර්. LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු.
11: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
12: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේනමයි විනාඩි 27යි අල්ගොතාමේ වෙලාව අචි එක එක මේ කතා කියනවා මෙතන මයික්ස් ඔෆ් කරලා තියෙද්දි එහෙම හොඳ නෑ අචි මං කියන්නේ
1: يعني අවමන් කරනවද මං ඔයාට
0: ඔව් අවමන් කරනවා මෙන්න ළමයින්ට අවමන් කරනවා
1: අයියෝ රිදෙන්නේ එහෙම රිද්ද ගන්න එපා
0: චොක්ලට් දෙන්නේ
1: ආ හරි ඇත්තටම මේ සාරමට මේ ළඟදී ලොකු චොක්ලට් ගොඩක් ගෙනල්ලා දුන්නා අවාසනාවට ඒක බෙදා ගන්න සිද්ධ වුණා මේ මොකද මේ ඔෆිස් එකේනේ ඔව හම්බ වෙන්නේ එතකොට බෙදා ගන්න සිද්ධ වෙනවා
0: ඒක මටත් හම්බෙච්ච එකක්
1: ඔව් මෙයාටත් හම්බෙච්ච එකක්
0: මම බලන්න ඔෆිස් එකේ කට්ටිය කොච්චර ආදරේද කියලා නේද
1: අපි කැමති එහෙම මේ චොක්ලට් දෙන යාළුවෝ ඉන්නවට මොකද ඒව අපිට හම්බ වෙන හින්දා පෙරලා දැන් මේ අපි ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් කියන එක
0: ඔව්
1: ඇත්තටම මේ අපේ හිමිකමක්
0: ඔව් රයිට් එකක්
1: රයිට් එකක් මානව හිමිකමක් දැන් මේ ටිකේ මේ රයිට්ස් ගැන හියුමන් රයිට්ස් ගැන එහෙම සෑහෙන කතා
0: වෙනවා
1: දැන් එක කාලයක් තිබ්බා මේ හියුමන් රයිට්ස් කියලා කියන්නේ බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
0: ඕකේ
1: කියලා එහෙමත් පොඩි සංවාද ගියා
0: රයිට්
1: එහෙම සංවාද කරපු අයත් සමහර වෙලාවට අදිසියක් වුණාට පස්සේ ඔන්න ජිනීවා වලට දුවනවා ඒ වගේ රයිට්ස් කියන දේවල් ඉතින් අර අපිට හොඳ කොට හොඳයි නැති කොට නැහැ එහෙම වෙන්න බෑ රයිට්ස් කියන්නේ ඒවා සර්වකාලීන
0: යුනිවර්සල් සර්වකාලීන
1: වෙන්න අන්න හරි විශ්වීයයි සෑම මිනිස්සෙටම මූලික මානව හිමිකම් තියෙනවා ඒ මානව හිමිකම් කඩ වුණොත් ඒ වෙනුවෙන් ඒගොල්ලන්ට ගන්න පුළුවන් පියවර තියෙනවා දැන් ඔය ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් කියන්නේ තන්නේ ඒ වගේ හිමිකමක් තමයි මානව හිමිකම ඉතින් ඒ හිමිකම තහවුරු කරගන්න නම් ඔයා විශ්වාසනීය තැනකින් ඔයාට සුදුසු බිම් කඩක් තෝරගන්න ඕන.
0: රයිට්.
1: එහෙම විශ්වාසනීය තැනක් ගැන අපි ඉස්සෙල්ලම ඔයාට මතක් කරනවා නම් එහෙම තැනක් තියෙන්නේ ලංකාවේ එකයි.
0: ඒ කොහෙද?
1: ඒ තමයි ප්‍රයිම් ගෲප් එක.
0: රයිට්.
1: ප්‍රයිම් ගෲප් එක යුවට පස්සේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා ඔන්න වැලිපැන්නෙන් ඔයාට එක බිම් කඩක් වෙනුවට කෙලින්ම ඉඩම් ගෙනල්ලා තියෙනවා 96ක්. ඉඩම් කැබලි 96ක් වාර ගෙනල්ලා තියෙනවා. ඕකේ. එලීට් එන්ක්ලේව් ගැන තමයි අපි මේවට මතක් කරන්නේ. අලුත්ගම මතුගම පාරට ආසන්නව මේ විදිහට අගනා බිම් කොටස් 96ක් ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඔයාට එක ඉඩම් කොටසක් රුපියල් ලක්ෂ 18 ඉඳලා මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එකපාර ගෙවන්න ඕන වෙන්නේ නැහැ. 125ක් ඉස්සෙල්ලම ගෙවන්න. ඊට පස්සේ මාස 24ක කාලයක් එහෙමත් නැත්නම් අවුරුදු දෙකක් විතර හම්බ වෙනවා ඔයාට. දෙකක් විතර නෙමෙයි මාස 24ක් කියන්නේ අවුරුදු දෙකක් හම්බ වෙනවා. අවුරුදු දෙකක් හම්බ වෙනවා. පොලී රහිතව ඔයාට ඉතුරු 175 ගෙවාගෙන යන්න පුළුවන්. එතකොට මේ එක ඉඩම් කොටසක් තමයි රුපියල් ලක්ෂ 18ක් වෙන්නේ. වැලිපැන් අධිවේගී මාර්ග පෙවිසුමට විනාඩි 15යි. ඒ වගේම තමයි සුන්දර සංචාරක වෙරළ තීරයකට විනාඩි 15 වට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අලුත්ගම නගරයට අපි දන්නා බොහොම ඉක්මනින් යන්න පුළුවන් විනාඩි 15ක් වගේ කාලයකින්. වැඩි විස්තර අපි කියන්න ඕනේ. එලීට් එන්ක්ලේව් කිව්වට පස්සේ එලීට් කියන නමේම තියෙනවානේ. ඔයාට ප්‍රභූ ජීවිතයක් ගත කරන්න පුළුවන් තැන. ඉතින් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට ප්‍රයිම් ගෲප් එකට 13:22 නම්බෙකින්. මොකද සුදුසු වටපිටාවක නිස්කලංක වටපිටාවක නිරවුල් ජීවිතයක් ගෙවන එක බොහොම සැප පහසු ජීවිතයක් ගෙවන එක ඔයාගේ අයිතියක්. ඒ අයිතිය ඔයා කොහෙන්ද ගන්න කියන එක තීරණය කරන්න නම් ගන්න කෝල් එකක් 13:22.
0: හරි දැන් ටාටා කියන නම ඇහුණාම ආචි අපිට හරි සමීපයිනේ.
1: ඔව්. හරිම සනීපයි
0: සමීපයි දෙකම නේද සනීපයි සමීපයි විශ්වාසය ගැන ආය අපිට දෙතුන් සැරයක් හිතන්න ඕනේ නැහැ දැන් ඔයාට පුළුවන් ටාටා යෝදා කැබ් එකක් ගන්න හරිද ඔයාට සැපට ඔයාගේ බිස්නස් එකේ වැඩ කරන ගමන් ඔයාට ඔයාගේ අනිත් ගමන් බිමන් පර්සනල් ගමන් බිමන් ඒව ඔක්කොම ඔයාට කරගන්න පුළුවන් ටාටා යෝදා කැබ් එකක් ගත්තොත්
1: අන්න ඒකයි ටාටා යෝදා කැබ් එකක් මේ සමීප කරගත්තොත් ඔයාට සනීපෙට ඔයාගේ බිස්නස් ටික කරගන්න පුළුවන්
0: හරියට
1: හරි දැන් මේක මේ ඩුවල් පර්පස් වෙහිකල් එකක් ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාර කටයුතු වලටත් ඔයාට භාවිතා කරන්න පුළුවන් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඔයාගේ පවුලේ වැඩ කටයුතු වලටත් ඔයාට මේ වාහනේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ කියන්නේ බඩු වදින කරන වැඩවලට වගේම පවුලේ කට්ටියට පරිස්සමට ගමනක් යන්නත් මේ වාහනේ උපරිමයෙන්ම සුදුසුයි.
0: ඕකේ.
1: ඉතින් අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක තමයි ටාටා යෝදා කැබ් එක ලංකාවට එන්නේ.
0: ඕකේ.
1: 13:88ට කෝල් එකක් ගන්න අරගෙන වාට පුළුවන් වාගේ යෝදා කැබ් එක ඉක්මනින්ම වෙන් කරගන්න සහ වැඩි විස්තර මුකුත් දැනගන්න තියෙනවා නම්. ඒත් ඔයාට තියෙන්නේ 13:88ට කෝල් එකක් ගන්න.
0: හරි.
1: වෙන වාගේ ඩීමෝ වාහනයක් තියෙනවා නම් ටාටා විශ්වාසයත් එක්ක අරගත්තු ඒ වාහනේ කැඩුණා කියලා හිතන්නකො. ඒත් ඔයා කෝල් කරන්න ඕනේ 13:88ට තමයි. ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ වාහනේ හදලා දෙනවා. දැන් යෝදා කැබ් එක ගැන මතක් කරන්න ඕනෙම දේ තමයි ඔයාට අවුරුදු තුනක. එහෙමත් නැත්නම් කිලෝමීටර් ලක්ෂ දෙකක වොරන්ටි එකක් වාහනයට හම්බ වෙනවා.
0: ඕකේ.
1: එතකොට අවුරුදු තුනක් සම්පූර්ණ වෙනකන් එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් කිලෝමීටර් ලක්ෂ දෙකක් සම්පූර්ණ වෙනකන්
0: රයිට්
1: වාහනේ තෙල් ටික ගහගෙන පදින්න විතරයි වාට තියෙන්නේ. වෙන මොකුත් වාට ප්‍රශ්න නැහැ. ටයර් ටික මාරු කරගත්තා ගෙවුනොත් එච්චරයි. කොහේ හරි තැනක මොකක් හරි නඩත්තු අවශ්‍යතාවයක් ආවොත් ලංකාව පුරාම තියෙනවා ඩීමෝ සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක්. ඔය වොරන්ටි කාල සීමාවෙදී වාට ගිහිල්ලා නොමිලේම වාහනේ හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය කියන්නේ එක වහලක් යටින් ඔක්කොම කරගන්න පුළුවන්. පේන්ටින් වැඩක්ද, එහෙම නැත්නම් එන්ජින් එකේ ප්‍රශ්නයක්ද, එහෙම නැත්නම් වෙන ඕනම කාර්මික කටයුත්තක්ද, වාට කිසි ප්‍රශ්නයක් නැතුව එකම තැනකින් කරගන්න පුළුවන්.
0: රයිට්.
1: මේ ඔක්කොම ගැන දැනගන්න, විශේෂයෙන්ම යෝදා කැබ්බේ ගැන දැනගන්න කෝල් එකක් දෙන්න 1388ට.
0: ඕකේ. හරි. දැන් අපි ගෙදර ගෘහණියන්ට අපි දෙනවානේ මේ එක එක පණිවිඩ.
1: පණිවිඩ.
0: දැන් මේ වෙලාවේ ගොඩක් වෙලාවට ගෙදර ගෘහණියෝ මේ රේඩියෝ එක දාගෙන කැම ටික හදන ගමන් ඉන්නේ.
1: අපි දැන් මේ කුරක්කන් රොටි ගැන එහෙම
0: කිව්වනේ. මතක් කරානේ. ඔව්. හදන ටිකක් කිව්වාට හදන්න පුළුවන් ටික කිව්වාට සමහර විට කන්න හිතෙන්නේ නැති එක.
1: ඔව්.
0: දැන් කුරක්කන් මොනවා හරි හදනවද දන්නේ නැව මේ වෙනකොට.
1: හදනවද දන්නෙත් නැහැ. සමහර විට ඔයා ප්ලෑන් කරන්න පුළුවන්.
0: ඔව්.
1: කුරක්කන් රොටි කද්දි ලුණු මිරිස් විතරක් නෙමෙයි.
0: ඔව්.
1: තව වාට ඉතින් එක එක කරි වර්ග එහෙම try කරන්න පුළුවන්.
0: අනිවාර්යෙන්.
1: නිකන් චිකන් කරියක් එහෙම try කරන්න පුළුවන්.
0: මාළු කරියක්
1: එහෙම try කරන්න පුළුවන්. හැබැයි හරි අමුද්‍රව්‍ය තෝරගන්න ඕන.
0: හරියට හරි.
1: එහෙම නැත්නම් අර විජය කුරක්කම් පිටි දාලා හදපු රොටියේ වයිබ් එක යනවා.
0: හරියට හරි.
1: එහෙනම් මොනවද දාන්න
0: ඕනේ? දාන්න ඕනේ විජය මස් කරි 3-5 හරි, මාළු කරි 3-5 හරි. ඔයගෙ මේ චිකන් එකක් හදනවා නම් ඔයාල මස් කරි 3-5 දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාල මාළු කරි 3-5 දාන්න පුළුවන්. අපේම 3-5 මාත්තුව. අද එහෙම කියන්නේ මොකද දන්නවද? ඒ කියන්නේ ඒක පොඩි ට්‍රීට්මන්ට් එකක් නේ.
1: ඔව්.
0: මාත්තුව. ඒ කියන්නේ මේ ඒ කියන්නේ හරි පදම හරි ගානට ඒක තියෙන්න නම්.
1: ඒ කියන්නේ ඒක මේ අපිට ආවේනික.
0: හරියට හරි.
1: අපේ රහ. අර අපි කියනවානේ විජය කියලා කියන්නේ අපේ රටේ රසය.
0: ඔව්.
1: රටේ සැමට අරන් ගියා කියලා. රටේ සැමට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අරන් ගියා. ඉතින් ඒ මාත්තුව ඔන්නවට ගන්න පුළුවන්. විජය මස් කරි 3-5 එහෙමත් නැත්නම් මාළු කරි 3-5 එක try කරලා බලන්න. try කරලා ඔය එක එක වෑංජන හදලා තනියම කන්න නැතුව මේ පැත්තටත් එවන්න.
0: yes wp ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරගන්න.
1: අනේ ඒකයි රැවටෙන්න පුළුවන් නැත්නම් මේ නිල් පාට පසුබිමේ කහ පාටින් wp අකුරු දෙක තියනවාද බලන්න.
0: okay හරි. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනි වාට මොකක් ගැනද දන්නවද?
1: byd ගැන.
0: byd ගැන.
1: දැන් මේ මතක් කරන්නේ gedara ඉන්න රාජ්‍ය සේවය වෙන්න පුළුවන්.
0: එහෙම
1: නැත්නම් පුද්ගලික අංශය වෙන්න පුළුවන්. රාජකාරී කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න වාට.
0: right.
1: ඔයාට පුළුවන් byd ගරුසරු වෙතින් දැන් byd එකක් මාසික දීමනාවක් ගෙවන්න.
0: ඒ
1: කියන්නේ නිකන් හිතන්නකෝ මාසිකව වාට නිකන් ගෙවාගෙන යන්න රුපියල් 68,000ක් වගේ ගෙවාගෙන යන්න ඔයාට වාහනයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. BYD එකක් ඈ. BYD එකක් ගන්න පුළුවන් මාසිකව රුපියල් 68,000ක් ගෙවාගෙන යන්න.
0: ගෙවාගෙන ගිහිල්ලා. ඔව්.
1: ඉතින් වාහනේ මිලදී ගන්න දවසේ ඉඳලා සර්විසස් පහක් වාට නොමිලේ හම්බෙනවා.
0: ඒ
1: වගේම තමයි ලංකා බැංකුවෙන් විශේෂ ලීසින් වාරික සැලසුමක් හම්බෙනවා.
0: හරි.
1: ඒ වගේමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් රක්ෂණාවරණ පහසුකමුත් ලැබෙනවා. නොමිලේම හෝම් චාර්ජ් එක හම්බෙනවා. වාහනේ ලියාපදිංචි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ඔක්කොම ඔයා රාජ්‍ය සේවයෙන් හරි පුද්ගලික අංශයෙන් හරි වැඩ කරලා මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න කෙනෙක් නම් ආයෙත්ින් අර දීමනාවක් ලැබුණා වගේ තමයි.
0: ඒ
1: කියන්නේ මාසිකව රුපියල් 68,000 ගෙවන්න තියෙන්නේ. ගෙවාගෙන ගිහිල්ලා ඔයාගේ BYD කැමති මොඩල් එකක් එහෙම එකක් කියලා නැහැ කැමති මොඩල් එකක් ඔයාට පැදගෙන සතුටෙන් විනෝදයෙන් ඉන්න පුළුවන්.
0: ඉන්න පුළුවන්. ඒ නිසා අදම යන්න. අදම කෝල් එකක් දීලා
1: කෝල් එකක් දෙන්න. මේ නම්බර් එකත් මතක් කරගන්න 0112 125 125 125
0: 0112 125 125.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 9යි විනාඩි 39යි දැන්
4: පොල්වතු හිමියනි පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: උදේ 9යි විනාඩි 48යි ඇල්ගොටාවුමේ වෙලාව. අද මේ පැය තුන ඇතුළත කියපු කෑම ප්‍රමාණය වැඩි. ඒක නිසා ඉක්මනට යන්න ඕනේ. ගිහිල්ලා එකක් හරි කාගෙන් හරි ඉල්ලගන්න
1: ඕනේ.
0: මගේ ලස්සනට කියන්නේ හද ඉල්ලගන්න කියලා නෝ
2: කියන්නේ. බොරු ඕනේ නැහැ. අපි තුන්දෙනා දැන් එළියට ගිහිල්ලා අනේ පිනට යමක් දෙන්න කියලා එහෙම කාගෙන් අතිල්ල ගන්නවද?
0: නුවාගානේ අරන් දෙනවනේ
2: අපිට. ඔව්. කවුරු හරි කකා හිටියොත්
0: කියලා උදුරන් යනවා.
1: ඔව්. ඔව්නේ. මේ හරි. දැන් ඔන්න මේ ඔය වගේම කට්ටිය මේ බෙදා හදාගෙන කනබොන දේවල් වගේම කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ පොත් කියවන එක.
0: ඔව්.
1: මං කියන්නේ බෙදා හදා ගන්නවා කියන එක පොත්. ඔය යාළුවෙක්ට එහෙම පොතක් තෑගි දෙනවා කියන එක මිත්‍රත්වයේ ලොකු මේ සංකේතයක්.
2: හැබැයි මෙහෙමයි, ඉතින් සාමාන්‍යයෙන් පුරාණ ඍෂිවරු කියලා තියන්නේ ළමයි ස්ත්‍රී රත්නම් පුස්තක රත්නම් පරහස්තම් ගතම් කියලා.
1: අන්න.
0: පොඩක් තේරෙන ඉදිරි කියන්නකො.
1: ස්ත්‍රීන්ව
2: සම්බන්ධ වෙනවා. ස්ත්‍රී රත්නම් පුස්තක රත්නම්
1: ස්ත්‍රී රත්නය.
2: මෙයයි පුස්තක රත්නයයි පරහස්තයකට ගියොත් ගතම් ගියා
1: ගියාමයි. වෙන අතකට
0: මං කියන්න හැදුවේ ඔය බුක් ෆෙයා එකෙන් පොත් යාළුවත් එක්ක විතරක් නෙමෙයි.
2: ඔව්, කෙලිම පරහස්ත වලටම ගන්න. එතකොට හරි.
1: අන්න ඒකයි.
2: නේද? ඔය හස්ත වලට විතරක් නෙමෙයි. අපේ අර තියෙනනේ පොත් කැටේ. ඒකෙදීන් පරහස්ත වලටමයි තියෙන්නේ.
1: ඔව්.
2: නේද? ඒකට දාන්න අරගෙන පොතක් අරගෙන.
0: ඒක තමයි මොකක් කියන්නේ.
1: හරිනේ, දැන් පොතක් ගන්න පුළුවන් අරගෙන වෙන අය වෙනුවෙන් පොත් ගන්න අරගෙන දෙන්න. එහෙම ප්‍රශ්නයක්
0: නැහැ. එකක් විදියට නේද?
1: ඔව්, කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙන්න පුළුවන්. ඉතින් ඔන්න 27 වෙනි සංවත්සරයේ සමරන, ඒ කියන්නේ 27 වෙනි වතාවට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනවා. සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී උදේ 9 ඉඳන් ආයෙ රෑ 9 වෙනකම්ම තියෙනවා. ඔයාලා පෞල් පිටින් ගිහිල්ලා පොත්පත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි මතක් කරන්න ඕනේ, අපේ පොත් කැටේට ඔයාට පොත් දෙන්නත් පුළුවන්. අර කිව්වනේ අනිත් අය වෙනුවෙන් පොත් ගන්න කියලා, පොත් බෙදා ගන්න තෑගි දෙන්න කියලා. ඉතින් මතක් කරනවා, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයත් එක්ක මෙවරත් ඔන්න net fm අපි අත්වැල් බැද ගන්නවා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්. නුවාය කිව්වා 21 වෙනි වතාවට.
0: 21 වෙනි වතාවට
2: අපි 21 වෙනි වතාවට, ඒගොල්ලෝ 27 වෙනි වතාවට.
1: ඒගොල්ලන්ට 27යි, අපි 21 වෙනි පාර.
0: 21යි.
1: මොකද ඊට කලින් අපි
2: 21යි.
1: මොකද ඊට කලින් අපි හිටියනේ.
0: අපිට 21යි.
2: මොකද අපිට 21යි.
0: ඔව්. හරි, මේ ඒ නිසා පොත් ප්‍රදර්ශනයට එන්න කියලා මතක් කරනවා ඔයගොල්ලන්ට. අපිවත් හම්බෙන්න පුළුවන් වෙයි.
1: ඔව්.
0: නේද?
1: ඔව් ඔව්. සාරවෙම හම්බෙන්න අපි හිටවල තියන්න කල්පනා කරන් ඉන්නේ එතන. පොත් කැටේ ගාවම. හම්බෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මතක් කරනවා යන්න දම්රෝයකට. දම්රෝයකට ගියාට පස්සේ ඔන්න දැන් ඔයාට Samsung brands මිලදී ගන්න පුළුවන් ඩබල් වොරන්ටි එක.
0: රයිට්.
1: අපි ඔයාලා ගලනොත් මතක් කරා, ඔයාට Samsung වොරන්ටි එක වගේම දම්රෝ වොරන්ටි එකත් හම්බ වෙනවා. ඒ වගේමයි ඔයා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර් කෙනෙක් නම්, ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම්, ඔයාට මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් දම්රෝ එකෙන් ඕනේ කරන දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දම්රෝ කිව්වම ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි, දම්රෝ වොෂින් මැෂින් එහෙම කට්ටියට මතක් වෙනවා. ලංකාවේ ගෘහණියන්ගේ අංක එකේ තේරීමක් තමයි දම්රෝ වොෂින් මැෂින් කියන්නේ. ඒ වගේම තමයි දම්රෝ ෆ්‍රිජ් තියෙනවා. මේ ඕන දෙයක් ගන්න යන්න දම්රෝ එකට.
0: දම්රෝ එකට ඊට පස්සේ මතක් කරනවා ඔයාට මිල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් ඔයාගේ පාසන වැඩ ටික කරගන්න කියලා. මොකද අපි හැමතිස්සෙම ආරක්ෂාව ගැන කතා කරනවා අචි, මේ ගෙවල් හදන විදිය, ඉදම තෝරගන්න විදිය, ඔය ඔක්කොම කතා කරනවා. ඉතින් ඒක එක කොටසක් තමයි. ඔයාගේ ගෙදර තියෙනවනේ එක එක පාසන දේවල්, ගෙයක්ම වෙන්න ඕනේ නැහැ, ඕනම කන්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න පුළුවන්. ඔයාට මොන හරි පාසන තියෙනවා නම් ඒවා නිවැරදිව පාස ගන්න, මිල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්ම ගන්න කියලා මතක්
1: කරනවා. මොකද මේ SLS සහතිකයත් එක්ක එන ලංකාවේ එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මිල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ.
0: ඕකේ.
1: හරි, එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා.
0: හරි,
1: අපි යනවා. ආය අපි හෙට එනවා.
0: හෙට එනවා.
1: හෙට එනවා. මේ හෙට සමහර විට කෙමිස්ට්‍රියේ පොඩි වෙනස්කම් කරන්න අපි බලාපොරොත්තු වෙන ඉන්නවා. බලමු.
0: ඕකේ. මොකද්ද වෙන්නේ කියලා?
1: රසායනික සංයෝග පොඩි
2: මේ වෙනස්කම්.
0: එහෙම
1: කරනවා.
2: ආවර්තාවගු ආය මුලින්ම ලියන්න වෙයිද දන්නේ
1: නැහැ. ලියන්න පුළුවන්.
0: ඔව්.
1: කොමාරි, අපිට අර කුරක්කන් රොටි හැමත් හෙට සමහරට හම්බෙන්න
0: පුළුවන්.
2: සමහර විට කියන්න ඕනේ නැහැ ඉතින්. හම්බෙයිනේ. බඩේ වත්තගෙන බඩේ කුරක්කන් වගේ
1: තමයි. කුරක්කන් වගේ තමයි අනිවාර්යයෙන්ම හම්බෙනවා. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න මම ආචී.
0: මම සාරා.
2: මම නුවා.

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක.
5: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
6: AC ගන්න එන්න තම්බරු. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්බරු.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
9: සුවිශේෂී වාසි සමග අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාර ආරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
10: බිස්නස් කරන අයට මේක යෝධ හයිය
11: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි
12: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
14: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
15: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
9: සුවිශේෂී වාසි සමග අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
10: බිස්නස් කරන අයට මේක යෝධ හයිය
16: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
17: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
18: විජයකුරක්කන්
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු

0: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
1: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10යි.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙතිවස් සමග මම කේසර්. දුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රංජිත් කුමාර් හෙවත් කොණ්ඩරංජි නැමැත්තා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එම සැකකරු මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බහරයට ගත් බවයි. අද උදෑසන 8:10 පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සැකකරු මෙරටට එවා තිබුණා. කොණ්ඩරංචි ඉතාලියට පලා යාමට උත්සාහ කිරීමේදී ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව තිබුණේ පසුගිය ජනවාරි 9 වැනිදායි. මීළඟ නෙට් නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: Brought to you by
7: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sama rasa karakana Mother Freela noodles taste ke trust ka
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
8: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
9: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
2: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන් ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
11: ni ek de

ඔගොල්ලෝ කැමති නැද්ද හැම වෙලාවෙම මූඩ් එක චිල් එකේ තියාගෙන හරිම ප්‍රබෝධයෙන් කාලය ගත කරන්න? නිකන් කල්පනා කරලා බලන්නකෝ, වැඩ ටික කරගෙන යනකොට, සැලුන් එකේ වැඩ ටික කරනකොට, ගාමන්ට් එකේ රෙදි ටික මහගෙන යනකොට, එහෙම නැත්නම් ත්‍රීවිල් එකේ හයර් එකක් යනකොට, ඔය කරන වැඩ ටික කරනකොට පොඩි මහන්සි ගතියක් එනවා, නිදිමත ගතියක් එනවා, වැඩ කරන්න කම්මැලි ගතියක් එනවා. එහෙම එන වෙලාවට මාර ප්‍රබෝධයකින් වැඩ කරන්න ශක්තියක් ඔයාට හම්බ වෙනවා නම් සෑහෙන්න වටිනවනේ. ඒ හින්දා තමයි මං ඔයාට ෆ්‍රීලන් කෝපි ගැන හැම වෙලේම මතක් කරන්නේ. ඔය කෝපි වල තියෙන කෙමිස්ට්‍රි එකත් එක්ක ඒක ඉතින් අමුතුවෙන් අර විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරුයි. හැබැයි ඒක ප්‍රායෝගිකව මං අත්දැකීමෙන් දන්න හන්ද තමයි ඔයාට කියන්නේ. ඔය කම්මැලි වෙලාවට, මහන්සි වෙලාවට, නිදිමත වෙලාවට හොඳ කෝපි එකක රස බැලුවට පස්සේ මාර විදිහේ ප්‍රබෝධයක් දැනෙන්නේ. හැබැයි බොන කෝපි එක හොඳ කෝපි එකක් වෙන්න ඕනේ. දැන් මුළු ලෝකය පුරාම ගත්තොතින් එහෙම අපේ රටේ කෝපි වලට තියෙනවා නියම තැනක්. ඒ කෝපි වලින් එන රස, සුවඳ හරි ගානට එන්නේ අපේම රටේ ස්වභාවික කෝපි වලින් හන්ද. අපේ රටේ ස්වභාවික කෝපි වලින් විතරක්ම නිෂ්පාදනය වෙන දෙයක් තමයි ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ. අනික ඒවා විශ්වාසයෙන් අරගන්න තියෙන පුළුවන්කම අඩුයි. ෆ්‍රීලන් කෝපි අරගත්තා කියලා කියන්නේ ඔයාට අර මුළු දවසම ප්‍රබෝධයෙන් ඉන්න ශක්තිය ලැබෙන රසම රස කෝපි කෝපයක රස ඔයාට අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. කෝපි එකක් නහයට කිට්ටු වෙනකොටම, කටට ලං කරනකොටම අර දැනෙන සුවඳත් එක්ක එතනින්ම තමයි අපේ ප්‍රබෝධය පටන් ගන්න. ඊට පස්සේ ඔයාට මතක් කරන්න හදන්නේ මොකද්ද? සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද විද මැදුර ගැන. ප්‍රබෝධයෙන් හිටියා වගේ නෙවෙයි ඉතින්. කාලයත් එක්ක අසනීප වෙන එක අපිට නවත්තන්න බැහැනේ. හැබැයි ඉතින් අසනීප වුණාට පස්සේ හරිතැනකින් බෙහෙත් කරගත්තොත් ඉක්මනට නිරෝගී වෙලා ආයෙත් අපිට පරණ පුරුදු විදිහට ජීවත් වෙන්න පුළුවන්. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරේ ඉන්න කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා. දැන් ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් එතුමාට සලකන්නේ නිකන් හරියට දෙවි කෙනෙකුට වගේ. කතා බහ කරනකොට තේරෙනවායි. එතුමාගේ ප්‍රතිකාරත් එක ගොඩාක් ඇවිද ගන්න බැරුව ඇඳටම වෙලා හිටිය අම්මලා තාත්තලා සහ තරුණ කට්ටිය පවා සුවපත් වෙලා දැන් මේගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිත සාමාන්‍ය විදිහට ගත කරනවා. කැන්සර් වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, දියවැඩියාව වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්. මේ ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයා ගාව තියෙනවා. සඳුදා අඟහරුවාද පෝය දවස් සැරුණම ඉතිරි හැම දවසකම ඔයාට සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරට ගිහිල්ලා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයව හම්බ වෙන්න පුළුවන්. හැබැයි යන්න කලින් කෝල් එකක් දීලා යන්න. මොකද ගැටිය ගොඩාක් එනවා ලංකාව වටෙන් මෙතනට. 0777 300 940 හරි 0773 273 540 හරි තමයි ඔයා කතා කරලා වැඩි විස්තර දැනගන්න ඕනේ. ඔය අසනීප වෙන්න ලොකු හේතුවක් තමයි අපේ ආහාර පුරුදු. ඒ වගේම තමයි අපේ නරක පුරුදු. නිකන් කල්පනා කරලා බලන්න, හානිකර මත්ද්‍රව්‍ය වලට පෙළඹිලා ඉන්න කෙනෙක් එහෙම නිරෝගීව ඉන්නවා දැකලා තියෙනවද කියලා? අඩු ගානේ කැස්සක් හරි තියෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක මේ සංවිධානය කරලා තියෙන හානිකර මත්ද්‍රව්‍ය මුළු රටින්ම තුරවන් කරන වැඩපිළිවෙලට අපි හැමෝම එකතු වෙලා සහාය දෙමු කියන කාරණේ. හානිකර මත්ද්‍රව්‍ය වලට පෙළඹුණු කට්ටියත් එක්ක අපේ සමාජය කොයිතරම් පිරිහෙනවද කියලා කල්පනා කරලා බලන්න. ප්‍රවෘත්ති ඇහුවත්, අපේ net news ප්‍රවෘත්ති ඇහුවත්, ඊට පස්සේ net news Facebook fan page එකට ගිහිල්ලා බැලුවත්, website එකට ගිහිල්ලා බැලුවත්, ඔය දින ප්‍රවෘත්ති වලින් 100% වැඩි ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කට්ටියත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න. හොරකම් වෙන්න පුළුවන්, අපරාධ වෙන්න පුළුවන්. මේ හැමදේම වැඩි වෙන්න ලොකුම හේතුව වෙන්නේ හානිකර මත්ද්‍රව්‍ය. අපේ තරුණ පරපුර ඉලක්ක කරගෙන ඒගොල්ලෝ හැම වෙලෙම බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ව ඇබ්බැහි කරගන්න මේ හානිකර මත්ද්‍රව්‍යන්ට. ඒ හින්දා තමයි අපේ ආදරණීය දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙන්නේ, වැඩිහිටියන්ට ලොකු වගකීමක් තියෙන්නේ ඒ තරුණ පරපුර මේ දේවල් වලට ඇබ්බැහි වෙන එකෙන් වළක්වා ගන්න. ගොඩාක් වෙලා කතා කරපු හන්ද ටක් ගාලා සින්දුවට යන්න හදන්නේ. හැබැයි සින්දුවට යන්න කලින් මම බොහොම ඉක්මනට එකතු කරගන්නවා මේ වෙලාවේ WhatsApp එකේ මට messages දාලා තියෙන කීප දෙනෙක්ව. උදේ පාන්දරම් බර්ත්ඩේ විෂ් එකක් දාලා තිනවා අපේ තුෂාරි වීරසිංහ. අද දවසේ උපන්දිනය සමරනවා කියලා ඒගොල්ලන්ගේ පුතා. පුතාගේ නමේ වල නෑනේ ඒකනේ ප්‍රශ්නේ.
සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නම්. හරියටම ඔන්න විස්තරේ හම්බ වුණා. පින්නවල උඩගම මහවිද්‍යාලයේ 900 පන්තියේ ඉගෙනුම ලබන KH කසුන්ත ඉඳුවර පුංචි පුතාට තමයි සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න කියලා අපේ තුෂාරි අක්කමට මැසේජ් එක දාලා කියලා තියෙන්නේ. අද කොල්ලට 14යි. සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ අද ඉතින් ස්කෝලේ ගිහිල්ලා ඇති. ෂුවර් එකට දැන් ඉතින් රෙකෝඩ් කරලා තියාගෙන හවසට ස්කෝලේ යරලා ගෙදර ආවට පස්සේ කසුන්තට අහන්න දෙයි නේද? සුබ උපන්දිනයක් වේවා කසුන්ත.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: වේලාව 10:25.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
9: සැප්තැම්බර් 9 වනදා දඹුල්ල බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
10: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
11: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 10 වනදා අපි එන්නේ උදේ නාරම්මල හවස හෙට්ටිපොළ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
13: මොකද වයිෆ්?
14: හදන්න ඕන තේද කෝපිද?
13: දේදුණු මාවත.
14: තමුන් කොණ්ඩ හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද?
13: දේදුණු මාවත.
14: හරි එනක්. තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලං කා ගන්න.

0: கிருஷ்ண நெத்வாகன் ஜனி ஏக்க தேதுனு மாவத
1: வெலாவு தகையாய் வினாடி விசி ஹதாய் மே சிந்துவேன் பசி அபிலேசி அகுரு ஏக்க வச்சன கலபலா ಸತಿಯ ಗಾಣೆ ಮೊದಲಿನ ತ್ಯಾಗಿ ದಿನಾಗ ನೋಯಾಟ ಅವಸ್ಥಾಪ ಲಭಾದಿನ ಅಕುರ್ ಎನ್ ಅಕುರ್ ತರಂಗ ವಟಯ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರನ್ನ ಈಗ ಹಂದ ಮೇ ವೆನಕೊಟ ವಡಿಮ ವಚನ ಸಂಖ್ಯಾವ ಕೇಳದೇನ ಬಟಪುಲ ಚಂದ್ರಾನಿಟ ಅಭಿಯೋಗ ಕರನ್ನ ಒಯಾಟ ಅವಸ್ಥಾಪ ತೇನೋ ವಚನ ವಿಸಿ ನಮಯ ಮೇ ವೆನಕೊಟ ಅಭಿಯೋಗಿ ಅಭಿಟ ಕಾಲ್ ಕರನ್ನ ಒಯಾಗಿ ನಂಬೆಕ ಕಿಯನ್ನ ಇಟ ಪಸ್ಸೆ ಅಭಿಟ ವಾಟ್ಸ್ಆಪ್ ಮೆಸೇಜ್ ಎಕಕ್ ದಾಲ ಒಯಾಗಿ ನಂಬೆಕೆನ್ ಕೇಳ ಅಭಿಟ ಕಿಯನ್ನ ಮೇ ಮಾವತ್ ಗೇಮ್ ಎಕಟ ಗನ್ನ ಕೇಳ ಇತಿ ಮಾವ ಕೊಹಮಾರಿ ಪೊಲಂಬುವ ಗನ್ನ ಓಗಲಂಗ ಗೇಮ್ ಎಕಟ ಅರಗನ್ අපේ Facebook fan page එකට යන්න පැතර කමෙන්ට් එකක් දාලා post එක share කරලා මාව පොළඹව ගන්න කොහොම හරි ඒ ගැන මතක් කරන අතරේ ඔයාට කියන්න තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා ඒ තමයි මේනක සහල් පිළිබඳ පණිවිඩය දැන් මේනක සහල් පිළිබඳ පණිවිඩය ඔයාට මතක් කරන්න සුවිශේෂී හේතුවක් තියෙනවා මේක හොඳ සහල් එකක් හොඳ දේවල් ගැන අපි නිතරම ඔයාට මතක් කරනවනේ කියන්නේ දැන් නිකන් කල්පනා කරලා බලන්න අපි සුපර් මාකට් එකකට ගිහිල්ලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒක ගෙදර ගෙනල්ලා පාවිච්චි කරලා බැලුවට පස්සේ මේක කලින් පාවිච්චි කරපු එකට වඩා හොඳයි අනික් ඒවට වඩා හොඳයි එහෙම අපිට තේරුණාට පස්සේ අපි මේ දේවල් අනික් අයත් එක්කත් බෙදා ගන්නවනේ මේනක සහල් කියලා කියන්නේත් අන්න ඒ වගේ හොඳ නිෂ්පාදනයක්. අපිත් ගෙදරට ගෙනල්ලා කාලා බලලා හොඳයි කියලා තේරුණු හන්ද තමයි ඔයාට කියන්නේ ගෙදරට අරගන්න සහල් වර්ගයේ බවට මේනක සහල් පත් කරගන්න කියලා. මොකද බත් එක උයන තැන ඉඳන් මේන සුවඳත් එක්ක කන්න ආස හිතෙනවා. මේනක සහල් බයි ඇන් වින් තරංගයත් එක්ක දැන් ඔයාට ස්මාර්ට් ටීවී ඒ වගේම තමයි බ්ලෙන්ඩර්ස් රයිස් කුකර්ස් ජයග්‍රහණය කරන්න අවස්ථාව හම්බ වෙනවා. මම අර පහුගිය දවස් ටික ඔයාට මතක් කරේ මේ වෙනකොට ටීවී බ්ලෙන්ඩර්ස් ජයග්‍රහණය කරලා තියෙන කට්ටිය ගැන. ඉස්සරහදි තව කට්ටිය ගැන අනිවාර්යයෙන් මතක් කරන්න. කරන්න තියෙන්නේ ළඟම තියෙන වෙළඳ සැලට ගිහිල්ලා මේනක සහල් අලවි නියෝජිතයෙක් ගාවට ගිහිල්ලා මේනක සහල්ම බලලා තෝරලා අරගන්න එක. මේනක සහල් බෑග් එක ඇතුලේ තමයි ওই කූපන් එක තියෙන්නේ. ওই කිලෝ 5 එහෙම බෑග් තියෙන්නේ. ඒක ඇතුලේ තමයි කූපන් එක තියෙන්නේ. කූපන් එකේ තියෙනවා කන්ටැක්ට් නම්බර් එකක්. අන්නේ නම්බර් එකට කෝල් එකක් ගන්න, එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. ඒක ගිහිල්ලා යන්නේ මේනක සහල් නියෝජිතයෙක්ට. එයාට අග්ගාලා message එක බලලා එහෙම නැත්නම් කෝල් එක අරගෙන ඔයාගේ කූපන් එකේ තෑග්ගල් තියෙනවනේ. අන්නේ තෑග්ග උස්සගෙන එනවා ඔයාව බලන්න. ඒක හන්දා මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මම ඔයාට මතක් කරනවා. ඒ වගේම තමයි අකුරෙන් අකුර තරගයට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ගැන. දැන් තව පුංචි වෙලාවකින් අපි අපේ දර්ශනව සම්බන්ධ කරගෙන හරියටම දැනගමු මේ පැත්තේ අද මොනවාද වෙන්නේ, තෑගි භෝග හම්බ වෙනවද, ඒ විස්තර ගැන. මේ වෙද්දි කට්ටිය ඉන්නේ කොහොම හරි මීරිගම නගරයට ගිහිල්ලා. මං අර හැම වෙලේම මතක් කරන්නේ අපි ගෙදරට ටයිල් එකක් අරගන්නකොට ටයිල් එකක් අල්ලනකොට ඒ ටයිල් එක හොඳ ක්වලිටි එකේ තියෙනවා වගේම තමයි ඒ තැනට ගැළපෙන ටයිල් එකක් වෙන්න ඕනේ. තැනේ හැටියට ඇනේ විතරක් නෙමෙයි දැන් තැනේ හැටියට ටයිල් එකත් අල්ලන්න ඔයාට පුරුදු වෙන්න සිද්ධ වෙනවා. මොකද හිරු එළියට නිරාවරණය වෙන තැන්වලට ගැළපෙන විදිහට වෙනම ටයිල්ස් තියෙනවා. බාත්รูම් එකට තියෙනවා වෙනම ටයිල්ස් ඇවිල්ලා. ඊට පස්සේ ඔයා කිචන් එකට අල්ලනවා නම් එහෙම නැත්නම් පැන්ට්‍රි එකට අල්ලනවා නම් ඊට පස්සේ තව මොනවාද තියෙන්නේ? සාලෙට අල්ලනවා නම් ඒ තැන්වලට වෙනම විදිහේ ටයිල්ස් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි බාත්වයා ෆිටින්ග්ස්. මේ හැම දෙයක්ම හොඳම ප්‍රමිතියෙන් තියෙන්නේ ලංකා ටයිල්ස් එක කියලා දැන් ඔයා දන්නවනේ. ලංකා ටයිල්ස් බඩු ගන්න දැන් වාට ෂෝරූම් එකට යන්න ඕනේ නැහැ. ෂෝරූම් එක එනවා ඔයාව හොයාගෙන. අද දවසේදී උදේවරුේ මීරිගම ඉන්නවා වගේම හවස් වෙනකොට අලව්ව පැත්තට යන්න ඒ කට්ටිය සූදානමින් ඉන්නවා. ඉතින් ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. සිංදුවට යන කලින් මතක් කරන්න එන්න මේ පැත්තට 0112 152 63 63 කෝල් කරලා WhatsApp message එකක් දාන්න 0711 95 95 95. Facebook fan page එකේ මම දාලා තියෙන post එකට comment කරන්න. Game එකට ලෑස්ති වෙන්න.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 35යි මං ඔයාට පොරොන්දු වුණා වගේම අකුරෙන් අකුර තරංග වටයට කෙනෙක්ව සම්බන්ධ කරගන්න ආවා. Facebook එක පැත්තට ගියා. ඊට පස්සේ post එකේ කවුද comment කරලා තියෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ WhatsApp එක පැත්ත බැලුවා. call කරපු කට්ටිය බැලුවා. කොහොම හරි අවස්ථාව උදුරා ගත්තේ ඔයාගකින්. මේ වෙලාවේ WhatsApp එකට messages මං හිතන්නේ 100කට වඩා දාලා තියෙන පාරු තල්විල ඉඳන් අපිට කතා කරන මලීෂා ආයුබෝවන් සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් සුබ උදෑසනක්.
0: මුලින්ම කියන්නකෝ මලීෂා, පාරු තල්විල තියෙන්නේ කොහෙද කියලා?
1: මෝල්කාව පැත්තේ.
0: මෝල්කාව තියෙන්නේ කොහෙද?
1: බුලත්සිංහල.
0: ඔන්න එහෙම කියන්න ඕනි. හරි. දැන් අපි තරඟයට යන්න තමයි හදන්නේ. මේ තරඟේ සිද්ධ වෙන්නේ මෙහෙමයි මලීෂා. මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනෙම අගා අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තියෙන්නේ. කොහොම හරි එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගාන එකට එකතු කරලා අමුණලා කියන වචන තියෙන යතුරු පැදිය, මල්වත්ත, පාට පැන්සල ඒ වගේ ඒවා කියන්න බෑ. ලෑස්තිද තරඟයට යන්න? හරි, ඉතින් අමුතුවෙන් ඔයාට කියන්න අවශ්‍ය නෑ. හැමදාම ඉතින් දේදුණු මාවත හනහඳ දැන් දන්නවා ගේම් එක වෙන්නේ කොහොමද කියලා නේද? හරි, අපි යන්න හදන්නේ තරඟෙට. මං ඔයාට දෙන අකුර තමයි පාරු තල්විල කියන වචනයේ 1, 2, 3, 4, 5 වෙනි අකුර මොකද්ද?
1: මොකද්ද?
0: පාරු තල්විල කියන වචනේ 5 වෙනි අකුර මොකද්ද?
1: වයල්.
0: ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න?
1: ලෑස්ති.
0: Right, අපි යමු අකුරෙන් අකුර තරඟ වටයට.
2: Your time starts now.
1: විනාශය, යත්ත, තරහ, හරකම්, කිගිලි, ළමයා, යන්න, නැටුම්, මල්ලි, ලංකාව, වාහන, නරියා, යාපහුව, වලහ, හන්දිය, යක්ෂයා, යානාව, වනිදු, දැහැමි, මලීෂා, ශාන්ත, පැමිණි, ලොරිය, යටියන්තොට, ටොලිය, යෝධය, යොහාලි, නීතය, යහපත, දිත්ත, තිරය, යන්ත්‍ර, රමුටන්, නිහරෙත්, දරුවා, විද්‍යා, වේගය, යහළුව, වැස්ස, පළු, නෑල, ලෝකෝ, යනුවි, එල්ල, ලාදෝ, ලස්කල, ලච්චාව, විහිම, වංගුව, වරද, දෝලාව, වෛරස, සතර, රහති, සයුර, වෙදිරු,
0: කාලය අවසන්. මං හිතන වචන 29ට වඩා කිව්වද මන්දා කියලා. මලීෂා, ඉතින් මේ කවුද එකතු කරගන්න මේ අහන්න යන සින්දුවට?
1: මගේ අම්මවයි තාත්තවයි.
0: පාරු තල්විල ගමේ ඉන්න හැමෝමත් එකතු කරගමු. ලස්සන තැන් තියෙනවද ඔයගොල්ලෝ?

0: नशे से चढ़ गई कुड़ी नशे से चढ़ गई
1: FM अनुपहा FM अनुहतराई दशम आठ नेट FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ඇලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pieris motor company private limited within
4: වේලාවද විනාඩි වේලාව 10යි විනාඩි 43යි
5: අම්බලංගොඩ නගරයේ Medihel Pro Health පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘතවන vision care නවතම ශාඛාවෙන් ඒ දිනට පැමිණෙන ඔබට S කණ්ණාඩි සඳහා 112ක දීමනාවක් කොන්දේසි සහිතයි පැමිණෙන Medihel Pro Health ගනුපාර අම්බලංගොඩ අමතන්න 076 544 15 18
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
7: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්ප

0: බැංකුව හෙට දින එළිය කරයි.
1: 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
2: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
3: පොත් අපගේ net වගේ.
1: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4. මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳුමුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට
4: brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
5: මොකද වයි?
6: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
5: හරි.
6: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
5: වෙන කාටද වයිෆ්? ඔයාට.
6: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
7: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
5: වෙලාව 10:46 මේ වෙලාවේ. යන්න හදන්නේ මීරිගම පැත්තට ගිහිල්ලා එන්න. මොකද මේ වෙලාවේ මීරිගම විශේෂ කටයුත්තක් සිද්ධ වෙන හන්දා. මං අර ඕගොල්ලන්ට කලින් වැඩසටහන පටන් ගන්නකොටත් කිව්වේ මේ දවස්වල හැමෝම ඉන්නේ දැන් මේ ඇවිල 2026 වුණාට 80 දශකයට ගිහිල්ලා කියලා. ෆේස්බුක් එක පැත්තෙම යන්න බෑ කියලා කිව්වේ. මේ කල්පනා කරේ 80 දශකයට ගියත් ගෙදරකට ටයිල් අල්ලනවා නම් අපිට මතක් වෙන බ්‍රෑන්ඩ් එක තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. මොකද ලංකා ටයිල්ස් කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ අපි දන්න ලංකාවට ටයිල්ස් හඳුන්වා දීපු ආයතන. ඉතින් ලංකා ටයිල්ස් වසර මැද වාසි දීමනායක මේ දවස්වල අපේ කණ්ඩායම රට වටේටම යන ගමනේ. මේ වෙනකොට නවාතැන් අරගෙන හරියටම කිව්වොතින් ඉන්නේ මීරිගම නගරයේ. ඒ පැත්තට ගියාට පස්සේ ඉතින් වාසි දීමනා ගොඩයි. අද වැඩි විස්තර දැනගන්න දර්ශන කොල්ලව සම්බන්ධ කරගන්න හදන්නේ. මේ දර්ශන, දැන් මමත් ගෙදරට ටයිල් අල්ලන්න කියලා හිතාගෙන ඉන්නේ. බැරිද මොකක් හරි කරලා දෙන්න?
8: අනිවාර්යයෙන්. මොකද මේ දවස්වල අපි ඔන්න ඉන්නවා හරියටම ආගියවත් වගේ සුන්දර මීරිගම්පුරේ තමයි ජනිත් අපි ඉන්නේ. ඉන්න ඕන ජනිත් කිව්වගේ ජනිත්ගේ ගෙදරට අතුන ටයිල් ටික අල්ල ගන්න ඕන. මේ දවස්වල වසර මැද වාසි ඔන්න 100%ක් දක්වා ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ජනිත්. මේ ඩිස්කවුන්ට් එක ජනිත් වෙන කවුරුවත් දෙන්නේ නැහැ.
5: වසර
8: මැද වාසි කවුරුත් දෙන්නේ නැහැ නේ. ඒුණාට ලංකා ටයිල් එහෙම කරන්නේ නැහැ. ලංකා ටයිල් ආයතනය වසර මැද වාසි උන් අරගෙන අවිල දෙනවා 40%ක ලොකුම ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ජනිත් අද මේ වාසිය ලබා දෙන්නේ ආදරණීය මීරිගම්පුරේ අපේ ආදරණීය හිතවතුන්ට. මොකද අපි නිවස කියන දේ ජනිත් හැමෝගෙම සිහිනයක් නේ.
5: ඔව් අනිවාර්යයෙන්.
8: සිහින නිවස හැඩ කරගන්න ලස්සන කරගන්න අවස්ථාව තියෙනවා. ලංකා ටයිල් අපේ ජංගම ප්‍රදර්ශනාගාරය උන තියෙනවා මීරිගම හරියටම. බස් නැවතුම් පොලිස් ත්‍රිපිටක උඹටත් අවස්ථාව දෙනවා. අපි අහගෙන ඉන්න ආදරණීය හිතවතුන්ට.
5: දැන් බස් වලට ටයිල් අල්ලන හොඳේ.
8: අනිවාර්යයෙන්ම දැන් වෙනම ටයිල් කලාව, දැන් ලංකා ටයිල් කියන වෙනම කලාවක්. මොකද මේ අපි සාලෙට නම් සාලෙට හරියට ටයිල්, එහෙම නැත්නම් වැරෙන්ඩවට අලුත් ඩිසයින් තියෙනවා. අපි දැන් එතකොට يعني තව ප්‍රශ්නයක් තියෙනවා. අපි බාත්รูම් එක පොඩ්ඩක් තව ඩිසයින් එක ලස්සන කරගන්න
5: කැමතියි. ඒ කියන්නේ වැරෙන්ඩ එකට දාන එක බාත්รูම් එකට ඇල්ලුවොත් එහෙම ලිස්සල වැටෙනවා.
8: වැටෙනවා අනරයි. අන්න ඒ වගේ එතකොට ජනිත් අපිට මේ පැත්තෙන් දිනන මේ කොළොම බාත්‍ය සහ උපාංග. එතකොට මේකට ජනිත් වසර 25ක් පොඩි ගාණක් නේ වසර 25ක්.
5: ඒ කියන්නේ
8: වගකීමක් ලබා දෙනවා ලංකා ටයිල් වලින්. ඉතින් ජනිත් සාමාන්‍යයෙන් වසර 25ක් කියන්නේ පුංචි කාල සීමාවක්
5: නේ. ඒ කියන්නේ අවුරුදු 30 දී වගේ ගෙදරට ටයිල් ඇල්ලුවා කියන්නේ 55 වෙනකම් බඩු ෂුවර්.
8: බඩු ෂුවර්. එතකොට ජනිත් ජනිතත් ඔන්න අවස්ථාව දින පුළුවන් නම් මේ පැතර එක දුවතොන්න
5: මේ
8: අනගේ අවස්ථාව ඔයා කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම ජනිත අද දවසේ දිනන net radio අහගෙන ඉන්න අපි ආදරණීය හිතවතුන්ට තම මතක් කරන්නේ එකතු වෙන මේ පැතර මොකද වසරෙමෙද වාසිත් එක තමයි මේ විදිහට ලංකා ටයිල් ජංගම ප්‍රදර්ශනකාරී නගරේ නගරට යන මේ දෙවන්ත ලස්සන චාරිකාවේ අද දවසේ සොඳුරු නව තැන්පලක් කරගෙන සුන්දර මිරිගම් පුරවර ආවරණය කරමින් මේ ජනිත මතක් කරනවා එකතු වෙන්න කියලා මොකද වසරෙමෙද මහා ශ්‍රීලෙක් මොකද ලංකාවට ජනිත වගේ ටයිල් කලාව මුලින්ම හඳුන්වන්නේ වෙන කවුරුත් මේ ලංකා වසර 50කට එහා ඉතිහාසික ඉඳලා ලංකාවටයි ආයතනය. ඉතින් අද දවස වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි ජනිත මුළු ලෝකේ පුරාවටම රටවල් වලට ලංකාවටයි බෙදා
5: හරිනවා.
8: මේ වගේම අපි ඒක හරි ආඩම්බරින් කියනවා. මොකද ලංකාවේ අපි නිෂ්පාදනය ඒ වගේම SLS තත්ත්ව සහතික, ISO තත්ත්ව සහතිකන පිටුපලත් සමාජ හිතකාමී සහ පරිසර හිතකාමී සාරනාමයක් විදියට සැලකෙනවා. ඒ වගේ අපි ආර්ථිකය ලොකු හයියක් වෙනවා අපි දුහලා කියනවා මේ ලංකඩයි ලායතන ඉතිජනි. ඒත් එක්ක තමයි මේ දෙවන්ත වාසිය අරගෙන අපි රට වටා යන්න ඉතින් බොහොම ස්තුති ජනිත් අපිට අවස්ථාව මේ පැත්තට ලබා දුන්නට.
5: බොහොම ස්තුති දර්ශන විස්තර කියන්න මේ පැතරාවට

වෙලාව 10යි විනාඩි 52යි. සින්දුවට යන්න කලින් මතක් කරන්න හදන්නේ හැපි බර්ත්ඩේ එකක් තියෙනවා. මේ දැන් උණු උණුයි ආවේ කෝල් එක. තාම මේ ලියපු කොලේ රස නෙයි, ඒ තරමට උණුයි. අපේ පතිරත්න අයියා ඉන්නේ. හරියටම කිව්වොතින් එහෙම තෝණිගල හන්දි ත්‍රී වීලර් පාක් එකේ ප්‍රසන්න අයියාගේ යාළුව තමයි මේ පතිරත්න අයියා කියලා කියන්නේ. අද පතිරත්න අයියාගේ 51 වෙනි උපන්දිනේ. කොල්ල අද අර්ධ ශතකයේ වාර්තා කළා, තව එක ලකුණකුත් ගහලා ඉන්නේ. අද උදේම කට්ටිය කේක් එකක් ගෙනහල්ලා පොඩ්ඩක් සර්ප්‍රයිස් කළා. තාමත් පුදුමෙන් තමයි ඉන්නේ පතිරත්න අයියා. සුභ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයගේ ආලෝක කට්ටියත් ඔයාලට සුභ පතන්න එකතු වෙනවා. ශාන්ත, සමීර, ජානක, රංජුල, ඊට පස්සේ අපේ ප්‍රසන්න අයියා සෙට් එකන සුභ පතන්න එකතු වෙනවා කියලා මතක් කරන්න කියලා මට කිව්වා. ඒ වගේම තමයි මං යන්න හදන්නේ කොණ්ඩේ කපා ගන්න. මෙතෙන්ට නම් ඉතින් මං කොණ්ඩේ කපන්න ගියා කියලා මගේ කොණ්ඩේ කපන්නේ මේ ඇවිල්ලා රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් ප්‍රී එක. ගෑල් ළමයින්ගේ විතරයි ඒගොල්ලෝ කොණ්ඩේ කපන්නේ. සන්දීපනී නංගී, නුවන්තිකා නංගී, ශාමා විජේසිංහ අක්කා කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ අපි යනවා ශාන්ත ටේලර්ස් එකට. කොණ්ඩේ කපාගෙන ඇඳුම් මහගන්න යන්න හද. කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා මම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. එයාගේ නංගි බබාලා දෙන්න එකතු කරගන්න ඕනි විහිංග හෝටලේ, නැත්තම් එහෙම තරහින් පුපුරයි. ජය වේවා ජනි මල්ලි. මටත් ගේම් එකේ chance එකක් දෙන්න. හෙටිකන්දේ නිරෝෂක්ක message එකක් දාලා දිනවා. බැරි කමක් නැහැ, අපි ඊළඟ පැයේ හරි පොඩි try එකක් දෙමු ගන්න. හොඳේ කොහොම හරි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා රත්නපුරේ ඉඳන් අපේ කල්හාරි මැසේජ් එකක් දාලා තියෙනවා. පුතලම එයාෆෝස් කැම්ප් එකේ ඉන්නවලු එයාගේ හස්බන්ඩ් නිෂාර, ඒ වගේම තමයි එයාගේ යාළුව හැමෝම. ඊට පස්සේ දුව සයුනි, පුතා හිරුන්, තලංගම ඩිපෝ එකේ ඉන්නවලු තාත්තා ජයරත්න, අම්මා නංගිලා දෙන්න රත්නපුරේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. රත්නපුරේ හැමෝම ගිහම මාවත් එකතු වෙනවා නේද? ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ විනීත අක්කා මැසේජ් එකක් දාලා දෙනවා. විනීත අක්කා ඉතින් කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකට වෙලා තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ආ මේ net fm දේදුරු මාවත හන සඳලිලා හැමෝම මේ සින්දුවට ස්පෙෂලි එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapuram Rasaganayana. Aulesama Rasakarakana. Mother Freela Noodles. Taste a trustica.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
8: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
9: අපේ අම්මා ගෙදර ආවද
10: නැහැ අම්මා මෙයා වෙන දෙයක්වා

0: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: අක්මා විතල් ෆැටි ලිවර්, බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
2: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
3: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
6: එහෙම ගණන් නැහැ. අනික කීලස්සගේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
5: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: වේලාව උදේ 11යි. හා

0: ඔබවෙ ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යෝස් සමග මම කේසර. උපකාරක පන්ති සඳහා පැමිණ සිසුන් ඉලක්ක කර හෂීස් මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවෙකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවලපිටිය තැපැල් කාර්යාලය අසල නවීන පන්නයට සකස් කළ ආපන ශාලාවක් පවත්වාගෙන එන මුවාවෙන් ඒ තුළ හෂීස් මත්ද්‍රව්‍ය මුදලට අලෙවි කර ඒවා පානය සඳහා අවස්ථාව ලබා දෙන බවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වුණේ. සැකරු විසින් ගල්කිස්ස ප්‍රදේශයෙන් හෂීස් මත්ද්‍රව්‍ය රැගෙන විත් කුඩා පැකට් ලෙස අසුරා එක් පැකට්ටුවක් රුපියල් 1000කට අලෙවි කර තිබවයි පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමලදී අනාවරණය වී ඇත්තේ. සැකරු සතුව තිබී හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන තිබව නාවලපිටිය පොලිසිය පැවසුවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස්වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: දේ දුනු මාවත.
7: Brought to you by.
8: අතුරු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන. අවුලේ සෑම රස කර කන. මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. 0773 273 540.
10: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
11: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
10: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
13: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
14: ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11යි විනාඩි 8යි අපි ඇවිල්ලා තියෙන්නේ මෝඩ් එක චිල් කරන හැපි පිල් එක නෙත FM දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මේ වෙලාව ඔයා නෙත FM Facebook fan page එක follow කරලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආර notification එකක් ඇවිල්ලා ඇති ජනියා Facebook live එකක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඔන්න notification එක ඇවිල්ලා නැත්නම් අපේ Facebook fan page එක follow කරන්න. එතකොට අපි live එකක් ආපු ගාම ඔයාලට දැනගන්න පුළුවන්. දැන් කොහොම හරි දන්නවනේ මම Facebook live ඇවිල්ලා ඉන්නේ. එන්න Net FM Facebook fan page එකට. ආයි ඉතින් මේ පැත්තේ සුපිරි. live එකේ කට්ටිය comment කරගෙන යනවා. ඒ comment කරන කට්ටිය අනිවාර්යයෙන් මතක් කරන්නම් ඉස්සරහදී. ඊට කලින් ඔයාලට මතක් කරන්න දෙන සුවිශේෂීම දෙයක් තමයි අද දවසේ සිද්ධ වෙන ස්පෙෂල්ම කාරණාව. ඒ තමයි Vision Care නවතම ශාඛාව. අම්බලංගොඩ නගරයේදී විවෘත වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒකත් එක්ක Vision Care නවතම ශාඛාව අම්බලංගොඩ නගරයේදී සංවිධානය කරලා තියෙන ඔයා වෙනුවෙන් නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනයක අද දවස පුරාම ඔයාට සම්බන්ධ වෙන අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි හැම වෙලේම අපේ සෞඛ්‍ය ගැන දෙපාරක් තුන් පාරක් නෙමෙයි කිහිප පාරක් වුණත් හිතන එක වැදගත් වෙනවා. ඒ හින්දා තමයි නොමිලේම මේ වැඩ කටයුත්ත සංවිධානය කරලා තියෙන්නේ. මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ රුධිරයේ සීනි පරීක්ෂා කරගන්න, ඩයබටික් මේ දවස්වල කාට කොයි වයස කෙනෙකුට තියෙනවද කියලා හිතාගන්න බෑ. ඒක හන්දා එක කොයි වෙලේ හරි චෙක් කරගන්න එක වටිනවා. ඊට පස්සේ රුධිර පීඩන පරීක්ෂාව, ප්‍රෙෂර් චෙක් කරගන්න එක, ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව, ඒ වගේම තමයි දේහස්කන්ධ දර්ශකය. සිංහලෙන් කියනවා නම් BMI එක බලාගන්න ඔයාලට චාන්ස් එක හම්බ වෙනවා. මේ හැමදේම නොමිලේ. හොඳද? හරියටම කිව්වොතින් එහෙම අම්බලංගොඩ කට්ටියම දන්න Medihelp Hospital එක තියෙන්නේ. Medihelp Hospital එකේ තමයි අද දවසේදී මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. ගාලුපාර අම්බලංගොඩ කියන ලිපිණියේ තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි Vision Care වෙතින් අද දවසේදී ඔයාට ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන්නත් අද දවසේ සූදානමින් ඉන්නවා. ඒක හන්දා මේ අවස්ථාව මගහැරගන්න එපා. මොකද මේක ඔයා වෙනුවෙන් සංවිධානය කරන්නේ. සාමාන්‍යයෙන් වෙන කවුරුත් නොමිලේම කරන්නේ නැහැනේ මේ වගේ චෙකප්ස් ටික. ඔක්කොම නොමිලේ කරලා දෙන්නේ නැහැනේ. ඒක හන්දා තමයි අර යන්න තියෙන හොඳම තැනක් තමයි මේ චෙකප්ස් ටික කරගන්න Vision Care කියලා කියන්නේ. දැන් ඉතින් හොඳම තැනින් නොමිලේම අද දවසේ මේ වැඩ ටික අම්බලංගොඩවට ඉන්න ඔයාට කරගන්න අවස්ථාව තියෙනවා කියලා මම මතක් කරනවා. ඒකන මතක් කරන ගමන් අපි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. දේශාන් බණ්ඩාර Facebook live එක බලාගෙන ඉන්නවා. ඔන්න ජනි අපි තාම ඔයාව රේඩියෝ එකේ අහන ගමන් වීඩියෝ එකෙන් බලන්න කියලා. ඊට පස්සේ අපේ දීප්ති අක්කා අපිට කමෙන්ට් කරලා තියෙනවා. උදේ කුමාර අයියා ඒ වගේම තමයි පැන්චෝ මගේ WhatsApp message එක කියන්න කියලා ලියනගේ දීප්ති කියන අපේ දීප්ති අක්කා අපිට message එකක් දාලා කියලා තියෙනවා. ඊට පස්සේ අම්පාරේ තුෂාර පියල් අපිව බලාගෙන ඉන්නවා Facebook එකේ. ඒ වගේම තමයි බදුල්ලේ ශාලිකා අපිව බලාගෙන ඉන්නවා චන්දන මාපලගම. ඒ වගේම තමයි ලක්ෂිකා දිසානායක. ජනී මල්ලිය තව ටිකක් නටන්නලෝ. අම්මෝ මන්නන් නටන්නේ. ඊට පස්සේ තව ඉන්නවා හොඳේ කට්ටිය. මට මේ නම් හොයාගන්න බැරුව ඉන්නේ. කුසුම් ටිකිරි මැණික කිව්ව විතරයි ඔයාගේ මූණ තමයි මේක පේන්නේ කියලා අපිට WhatsApp message එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ WhatsApp message එකක් නෙමෙයි Facebook post එකට මේ live එකට comment එකක් දාලා තියෙන්නේ. කෑගල්ල කංකිරියේ හෙටිමුල්ලේ චන්දිමා පහන්තිරේකේ ඉන්න කට්ටිය මේ වෙලාවේ සද්දෙනම ආව අහගෙන ඉන්නවා කියලා WhatsApp message එකක් දාලා තියෙනවා. ලාලනි, රේනු, නිෂානි, සුදු අම්මා, කුවේටොල ඉන්න චන්දිනාංගි මේ කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. අපේ පානතුරේ ධනුෂ්ක මල්ලි එකතු කරගන්න ඕනේ. රක්වානේ කවීෂා, මං ඔයාවත් එකතු කරගන්නම් මේ වෙලාවේ මේ අහන්න යන සින්දුවට. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි, ඔයාවත් මං එකතු කරගන්නම්. ඒ වගේම තමයි අපේ නිම්මි අපිට මැසේජ් එකක් දාලා දිනවා මඩම් පැල්ලේ ඉඳන්. එයාගේ පුතා හර්ෂවත් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ගලේ කඩේ රයිගම ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි කහපොළ හේලිත ෆැෂන් එකේ අපේ චතුණංගි, එයාගේ කාන්තා බල ඇනියම එක මේ වෙලාවේ සද්දරම මාව අහගෙන ඉන්නවලු. නම් ටික කිව්වොතින් සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජාන්ති, නිශාන්ති, සුනේත්‍රා, දෙවුමි, නිලු. කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හොඳ ජෝගි තියෙන්නේ Net FM Facebook fan page එකේ මේ වෙලාවේ. මම ඇවිල්ලා තියෙන Facebook live එකේ. මොකද මම මේ වෙලාවේ ගේම් එකට කෙනෙක් තෝරගන්නත් ලෑස්ති වෙලා ඉන්නවා Facebook live එකට comment කරන කටිය අතරින්. ඉක්මනට එන්න ඉතින් ඒ පැත්තට. වැඩි වෙලාවක් දෙන්නේ නැහැ මේ chance එක මේ සුන්දර මූණ බලන්න.

ගෙනියන්නේ කොහෙදෝ ඔයා බලන්න කොච්චර තාලෙට කිව්වද කියලා මං ඒ සින්දුව නේද සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ මේනක සහල් පිළිබඳ පණිවිඩය අර මං හැම වෙලේම මතක් කරන්නේ අපි කන බත් එක අනිවාර්යයෙන්ම ක්වලිටි එකට තියෙන්න ඕන බත් එක කන්න ගත්තට පස්සේ ඕකේ වැලි කැට ගල් කැට හැපෙනවා නම් ඉපා වෙනවා කණේකේ ඉඳන් මේ හින්දා තමයි කියන්නේ අනිවාර්යයෙන්ම මේනක සහල් කියන සන්නම යටතේම සහල් තෝරගන්න කියලා කඩේට ගියාට පස්සේ නම් නම් ඕනි තරම් තියෙනවනේ හාල් ජාතිවල අර සහල් කියයි මේ සහල් කියයි ඒක හන්දා හොඳම සහල් කියන්නේ මේනක සහල් කියලා ඔයාගේ ඔළුවේ තියාගන්නකෝ මම මේක කියන්නේ අත්දැකීමෙන් අර අපේ ගෙදරත් දැන් හදන්නේ මේනක සහල් ඒක හන්දා තමයි මං ඔයාලට මේ තරම්ම මතක් කරන්නේ ක්වලිටි ප්‍රොඩක්ට් එකක් ගෙදර හැදෙනකොට අනිවාර්යයෙන් මේ දේවල් පිළිබඳව අපිව අහගෙන ඉන්න කට්ටියවත් දැනුවත් කරන්න ඕනේ ඒඳ තමයි මම ගෙදරට මේනක සහල් ගෙනාපු දවසට පස්සේ දවසේ නම් ඕගොල්ලන්ට කියන්න පටන් ගත්තේ මෙන්න මෙහෙමයි මේනක සහල් ගැන කතන්දරය කියලා. ලංකාවේ අපේ ගොවි මහත්වරුන්ගේ සහල් ලස්වැන්නේ හොඳම කොටස තමයි මේනක සහල් විදිහට ඔයාගේ කඩේට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන්ද කඩේට කවුරු හරි ඇවිල්ලා හාල් කිලෝ 5ක බෑග් එකක් දෙන්න කියලා කිව්ව ගමන් වෙන වෙන ඒවා දෙන්න නැතුව මේනක සහල් බෑග් එකක්ම දෙන්න මේනක සහල් බයියන් වින් තරගයත් එක්ක තෑගි දිනන්න චාන්ස් එක තියෙනවා. ක්වලිටි සහල් එක පැත්තකින් ඔයාලට හම්බ වෙනවා, තෑගිත් හම්බ වෙනවා. තෑගි විදියට හම්බ වෙන්නේ නේ පොඩි පොඩි තෑගි නෙවෙයි, සබන් ගැට අරවා මේව නෙවෙයි. ඔයාලට දෙන්නේ තෑගි විදියට ස්මාර්ට් ටීවී එකක් හම්බ වෙනවා, එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකක් හම්බ වෙනවා, රයිස් කුකර් එකක් හම්බ වෙනවා. බලන්න ඉතින් අපේ ගෙදර උයන්නේ මහන්සි වෙන ගෘහණියන්ට කොච්චර වටින තෑගි ටිකක්ද මේ හම්බ වෙන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන මේනක සහල් බෑග් එක අරගත්තට පස්සේ ඒකේ තියෙන ඔක්කොම රයිස් කුකර් එකට දාලා තම්බල කන්නේ නැතුව ඒකේ තියෙන කූපන් එක පරිස්සමට අයින් කරලා අරගන්න එක. කූපන් එක ගෑවොත් එහෙම වැඩේ ඉවරයි. කූපන් එකේ තමයි තියෙන කන්ටැක්ට් නම්බර් එකක් සහ ඔයාට හම්බ වෙන ටැග් මොකද්ද කියලා. එතකොට කූපන් එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි ගන්න තියෙන්නේ. ටැග් අරගෙන එනවා මේනක සහල් නියෝජිතයෙක් ඔයාගේ ගෙදරටම ඊට පස්සේ. ටැග්ගි හම්බුනාට පස්සේ අපිටත් කියන්න ටැග්ගක් හම්බුණා කියලා. හරිද? මේනක සහල්ම ගෙදරට අරගත්තට පස්සේ බත් එක නම් රසට හැදෙනවා කියලා මම දන්නවා. හැබැයි බත් එක ගන්න හදන එළවලු ටික මස් මාළු ටික රසට හදා ගන්න ඕනේනේ. ඒ හින්දා තමයි ෆ්‍රීලන් ගැන ඔයාට මතක් කරන්නේ. ෆ්‍රීලන් සන්නාමේ යටතේ ඉන කුළුබඩු ටිකත් එක්ක ගෙදර එළවලු ටික මස් මාළු ටික හදාගත්තා කියලා කියන්නේ. ආයේ ඉතින් රස ගැන දෙපාරක් කතා කරන්න දෙයක් නැහැ. ෆ්‍රීලන් බදපු තුන පහ කොඩු බෑගට් එකක් දැන් අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදරට කියන බඩු ලිස්ට් එකට ඇතුළත් කරගන්න. මොකද මේ අමු තුන පහ කොඩු බදලා බදපු තුන පහ කොඩු හදාගත්ත කාලේ දැන් ඉවරයි මහත්තයෝ. දැන් ඔයාට කරන්න තියෙන්නේ ලේසියෙන්ම ෆ්‍රීලන් ආයතනය හදලා පැක් කරලා ඔයා ගාවටම ගෙනල්ලා දීලා තියෙන ෆ්‍රීලන් බදපු තුන පහ කොඩු බෑගට් එක කඩේට ගිහිල්ලා අරගෙන ඉන්න විතරයි. සල්ලි දීලා අරන් ඉන්න, හොරෙන් අරන් ඉන්න එපා. බදපු තුන පහ කොඩු දැම්මට පස්සේ කෑම එකක රස සුවඳ අමුතු විදිහකට වෙනස් වෙනවනේ. රසය නම් වෙනම රහක් එන්න. ඉතින් ඒ හන්ද තමයි ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන් කොළුබඩු ටික ඇතුලේ තියෙන බදපු තුන පහ කොඩු බෑගට් එකත් අනිවාර්යයෙන්ම ගෙදරට ගියන බඩු මල්ලට එකතු කරගන්න කියලා. මේ වෙලාවේ ගේම් එකට එන්න කට්ටිය නම් සෑහෙන්න pore කනවා. ඉතින් කට්ටියව මතක් කරන්න ඕනි සඳුනි කිරිබත්ගොඩ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙනවා. කමෙන්ට් එකක් මැසේජ් එකක් නෙමෙයි කමෙන්ට් එකක් දාලා තියෙනවා. නියමයි කියලා තමයි කියලා තියෙන්නේ. බදුල්ල ශාලිකාගෙනම මම කලින් කිව්වද කියලා මතක නෑ. ජනි ආඩම්බර වෙලා වගේ කියලා කියනවා. අනේ එහෙම නෑ අනේ, කිසිම ආඩම්බරකමක් ඕගොල්ලෝ ඕනි දෙයක් කියන මං කියනවා. ඊට පස්සේ යසන්ත් මාලා අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා ගාල් ඉඳන්. මං ඒ යසන්ත් මාලා කියන නම ගෑල්ලමයිකට තියෙනවා පළවෙනි පාරට ඇහුවේ. හරි අමුතු නමක් කියලා මම Facebook live එක බලාගෙන ඉන්න කට්ටියටත් කිව්වා. ගොඩක් ආදරෙන් මම ඔයාව එකතු කරගන්න. නදී අපි වහගෙන ඉන්නවා. ජනි හැමදාම මැසේජ් දාන්න බැරි වුණාට ඔයාව හැමදාම අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒක තමයි වටින්නේ. මම ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. අනුරාධපුරයට නෙමෙයි යන්න හදන්නේ, මහනුවරට. මහනුවර අම්පිටිය ආර්ය ටේලර්ස් එකට යන්න හදන්නේ දන්න කියලා තැනක්. ඉතින් අපේ සෝමතිලක අයියායි ආදිත්‍ය මල්ලී මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අම්පාරේ මුවන්ගල අපේ රම්‍ය අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂි, පොඩි පුතා සදේව්, දුව ගාල් ඉහළ ගේඹේ ඉන්නේ සමාධි, පුතා රුවන්, එයාගේ දුව ශනුදී. කටියම එකතු කරගන්නම් මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 11 විනාඩි 24යි.
4: විෂන් කෑ නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වෙනි දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ අමතන්න 076-544-1518.
5: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තන රිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 අනාගතය බලගන්වන නව අදහස් සහ තාක්ෂණය වෙනුවෙන් නවෝත්පාදනයේ සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එක්වන දැවැන්ත වේදිකාව සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
8: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් සැප්තැම්බර් 10 වනදා අපි එන්නේ උදේ නාරම්මල හවස හෙට්ටිපොළ ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
9: ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂිං වහලක් නම් කලරම් තමයි.
10: ඉතනාවි පාස් මතාව කින් දූර් ජාන මුෂ්කිල් හෝ ඔච්චරක් ලංවෙන්න එපා. I'm the Russian Berry Way. උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට නෙත් අහන්න අහන්න
11: කවදත් අලුකු කාගෙත් නෙත්
12: මේ හස්බන්
13: මොකද වයිෆ්
12: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
13: ඩිනර් එක. රෑනි.
12: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
14: කිලියේ කිලියේ මනි මනි
15: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

වෙලාව 11යි විනාඩි 28යි. Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය chat එකට සෙට් වුණාට පස්සේ කතා කරන්න තමතක වුණා මට. මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මුලින්ම මතක් කරන්න හදන්නේ ආයුම ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ඉන්නවනේ. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා කියලා කියන්නේ ඔය තියෙන්නේ අර බටහිර වෛද්‍ය විද්‍යාවදි සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝග. පිලිකා, ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස්, ඊට පස්සේ වකුගඩු රෝග, ස්නායු රෝග, සමහර ලෙඩ රෝග තියෙනවනේ මේවා නම් සුව කරන්න බෑ ලෙඩෙත් එක්ක ඉන්න තමයි වෙන්නේ වගේ කියන ඒවා. ඔය කියන ඕනි ලෙඩකට නිතාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගාව තියෙනවා. ඒකට හේතුව එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ආයිතින් පරතරටම හදාරලා තියෙන එක. එතුමා රජයේ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයව සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක ඔයාට සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ගිහිල්ලා ඔයාට හම්බ වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940ට, එහෙම නැත්නම් 0773 273 540ට. හානිකර මද්‍රව්‍ය මුළු රටෙන්ම තුරන් කිරීම වෙනුවෙන් තමයි රටම එකට ජාතික මෙහෙයුම රජය විසින් සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ හානිකර මද්‍රව්‍ය පාවිච්චි කරන අයව ඒ දේවල් වලින් මුදවා ගන්න සහ අපේ තරුණ පරපුර හානිකර මද්‍රව්‍යන්ට ඇබ්බැහි වෙන එක වළක්වා ගන්න සෑහෙන ලොකු පියවර අරගෙන තියෙනවා. ඒන තමයි අපි නිරන්තරයෙන් ඕගොල්ලන්ට මතක් කරන්නේ මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා කියලා. මොකද නිකන් කල්පනා කරලා බලන්න ඔයා අධ්‍යාපනය හදාරන කෙනෙක් නම් එහෙම නැත්තම් දැන් ඒ ලෙවල් ඉවර කරපු කට්ටිය ගොඩක් නිදහසේ ඉන්නවනේ. ඒ ලෙවල් ඉවරනාට පස්සේ පොඩි මාසෙක විතර කාලයක් පොඩ්ඩක් ෆන් එකේ ඉන්නවා. ඉතින් ඒ ඉන්න කාලය ඇතුලේ ඕගොල්ලෝ මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩි. කාන්තා පිරිමි ભેදයක් නැතුව දැන්. එහෙනම් තමයි අපි මතක් කරන්නේ කවුරු හරි කිව්වොත් එහෙම ඒ ලෙවල් වලින් ඇවිල්ලා තියෙන ප්‍රෙෂර් එක අඩු වෙන්න පොඩ්ඩක් මේක චුට්ටක් පාවිච්චි කරලා බලන්න වගේ දේවල් කිව්වොත් ඒ දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා. දැන් අපි 11ට ප්‍රවෘත්ති අහනකොටත් අහන්න හම්බුණානේ ටියුෂන් ක්ලාස් යන ළමයි ඉලක්ක කරගෙන ඒ වගේ දේවල් විකුණන කට්ටිය ගැන. එහෙනම් තමයි කියන්නේ අපේ අම්මලා තාත්තලාට පවා හැම වෙලේම ඕගොල්ලන්ගේ දුව පුතා ගැන අවධානයෙන් ඉන්න කියලා. හානිකර මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුණා කියලා කියන්නේ අඩුතරමේ ඔයාට ජොබ් එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඉන්ටර්විව් බෝඩ් එකෙන් දැනගත්තොත් එහෙම ඔයා හානිකර මද්‍රව්‍ය පාවිච්චි කරන මේ විෂ මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කියලා කොයිම වෙලාවකවත් ජොබ් එක නම් ඒගොල්ලෝ දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි කියන්නේ ඔයාගේ අනාගතය නිකන් අඳුරු කරගන්නේ නැතුව මේ වගේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ නැතුව තව විනෝද වෙන්න ඕනි තරම් දේවල් තියෙනවනේ. ක්‍රිකට් ගහන්න පුළුවන්නේ, වොලිබෝල් ගහන්න පුළුවන්නේ, සරොංගල් ලැවන්න පුළුවන්නේ, සින්දු කියන්න පුළුවන්නේ, කොච්චර දේවල් තියෙනවා. දැන් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉන්නවා අපේ net fm dj night එකට ඇවිල්ලා second round එකට set වෙච්ච කෙනෙක්. අන්න ඒ වගේ වැඩක් කරන්න උනත් පුළුවන්. right එකන මතක් කරන ගමන් අපි යන්න හදන්නේ මේ සින්දුවෙන් පස්සේ. අකුරෙන් අකුර තරංග වටයට. call කරන්න, whatsapp message එවන්න, facebook fan page එකේ අපේ live එකට එන්න. කටිය කියනවා මං අද සුදු වෙලා කියලා. ඒ ඉඳමද මන්ද මේ සින්දුව මට දෙන්න හිතුනේ ඔයගොල්ලන්ට.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: මට ඉතින් මෙතන වැඩ කරනකොට එක විදිහකට ඉන්න බෑ. පොඩ්ඩක් දඟලනවා කරනවා. ඉතින් එහෙම කරනකොට ෆෝන් එකේ අත වැදිලා ෆෝන් එක බිමට වැටිලා කොහොම හරි මං කියන දේ කට්ටියට ඇහෙන්න තෝ ගිහිල්ලා දැන් ලයිව් එකේ වැඩේ කොට දාගෙන තියෙන්නේ කොහොම හරි. දැන් කට්ටියට වැඩේ ඇහෙනවා. ලයිව් එකේ ඉන්න කට්ටිය මේ වෙනකොට කමෙන්ට් කරගෙන යනවා. ඒ අපේ මේ වෙනකොට අකුරෙන් අකුර තරග වටයත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවව අමාරුවේ දාන්න. මං අපේ Facebook live එකේ ඉන්න කට්ටියනේ වගකීම බාර දීලා තියෙන්නේ අකුරක් කමෙන්ට් කරන්න කියලා. මේ වෙලාවේ තරගයට සම්බන්ධ වෙලා ඉන්නේ මට මතක විදිහට දකුණු රටේ ඉඳන් කෙනෙක් තමයි. පියල් අයියා ආයුබෝවන් සුබ උදෑසනක් වේවා.
1: සුබ උදෑසනක් වේවා ආයුබෝවන්.
0: හරි, දැන් මේ වෙලාවේ මොකද කරන්නේ?
1: මම වැඩ ගන්න අම්පාර සැකසන්තෝනේ.
0: ආහා. හරි, එහෙනම් දැන් ඉතින් වැඩ ටික ඉවර කරලා නිදහසේ ඉන්න වෙලාවේ දේදුණු මාව තහගෙන ඉන්න අතරේ අකුරෙන් අකුර තරංගයත් එකතු වෙලා අපි බලමු එයාට තරඟ කරලාද මේ වෙනකොට මේ බටපොල ඔගලන්ට ගෙට්ටුයි බටපොල ගෙට්ටුයිනේ අම්බලංගොඩ පැත්තේ නේ
1: තියෙන්නේ.
0: ඔයා අම්පාරින්දන්ද අපිට කතා කරන්නේ? මං හිතාන් හිටියේ මෙච්චර වෙලා ඔයා දකුණේ ඉඳන් කතා කරනවා කියලා. වැලින්නම් දකුණේ නෙවෙයි. හරි, අපි දැන් අම්පාරට ඇවිල්ලා තියෙන්නේ කියන්නේ නේද? මේ වෙනකොට බටපොල චන්ද්‍රාණි අක්කා තමයි තප්පර 30 ඇතුලේ වචන 29ක් කියලා රුපියල් 5000ක් දෙනවනේ අපි සතියට. ඒ 5000 සාක්කුවේ දාගෙන ඉන්නේ. තාම දෙන්නේ නැහැ කාටවත්. එයා තමයි අතේ තියාගෙන ඉන්නේ. මම බලාපොරොත්තු වෙනවා අපේ කොල්ලන්ගේ ගැම්ම පෙන්වන්න පියල් අයියා කොහොම හරි වැඩේ කොට දායි කියලා. හරිද? මම ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුර ඇත්තටම මන් නෙවෙයි දෙන්නේ. අපේ Facebook live එක බලාගෙන ඉන්න කට්ටිය තමයි ඔයාලට අකුර දෙන්නේ. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තියෙන්නේ. වැරදිලාවත් එකම වචනය දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. අර වචන දෙක ගන්න එකට එකතු කරලා කියන වචන තියෙන්නේ. යතුරු පැදිය, පාට පැන්සල, රත්මල් ඒ වගේ ඒවා කියන්නත් බෑ. හරි, ඔන්න ඔය ටික තමයි තරංග නීති රීති. අපි යමුද තරංගයට? එහෙනම්
1: යමු.
0: හරි, යන්න කලින් ඉතින් අකුරක් දෙන්න එපා. රයිට්, මං ඔයාට දෙන අකුර තමයි මේ අකුර දීලා තියෙන්නේ. මේ ඊයේ තයාමද මන්ද දුන්නේ? මට හරියට මතක නැහැ. දිලිනි ගමගේ තමයි ඔයාව අමාරුවේ දාන්නේ පියල් අයියේ. හරිද? හැමදාම කොල්ලෙක්ව අමාරුවේ දාන්නේ. ඉතින් කෙල්ලෙක් නේ නේද? බතල කියන වචනේ මැද අකුර මොකද්ද?
1: තයන්න.
0: අන්න ඒක තමයි මං ඔයාට දෙන අකුර. ලෑස්තිද තරඟයට යන්න? රයිට්, අපි යමු අකුරෙන් අකුර තරඟ වටයට. ඔන්න කාලය ආරම්භ වෙනවා.
2: Your time starts now.
0: හරි, එක දිගට ගියාගෙන යන්න ඕනි අගාකුරෙන්.
1: ළමයා යානේ

0: ini kau deh, kau ini langkah bat. Facebook live එක බලාගෙන ඉන්න කට්ටියමයි එකතු කරගමුනේ.
1: ආදාස ගන්නවා.
0: හරි බොහොම ස්තුතියි දිගටම net අහගෙන ඉන්න.

0: anupaha. FM anu hatarai tashma ata. Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අලි දියුණු කළ brand new bajaj 3 road රථය දිවයින පුරා පිහිටි 1500 කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත david pirs motor company private limited වෙතින්
3: වේලාව 11:44
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය

0: වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: බෙල්ලේ කොන්දේ වේදනාවද ආතරයිටි සංදිවේදනා හෝ මාංශපේශි වේදනාවද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0742217870 හෝ 0777511039 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්.
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036.
7: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
2: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
3: මම ගන්නවා.
2: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
3: ඒත් ඉතින් මම සමාව ගන්න.
2: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
4: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 11යි විනාඩි 47යි. දැන් මේ වෙලාව වෙනකොටත් අම්බලංගොඩ අවතරන් ඉන්නේ ඔයාට. අම්බලංගොඩට ලැබුණු සුබ පණිවිඩය දැන් ඔයාටත් ලැබිලා ඇති අනිවාර්යෙන්. ඒ තමයි විෂන් කෙයා නවතම ශාඛාවක් මේ වෙනකොට අම්බලංගොඩ නගරයේදී විවෘත වෙලා තියෙනවා කියන කාරණාව. නිකන් නෙවෙයි, විෂන් කෙයා නවතම ශාඛාව දැන් අම්බලංගොඩ නගරයට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට නොමිලේම ඔයා වෙනුවෙන් සෞඛ්‍ය පරීක්ෂාවන් කරගන්න අවස්ථාවක් ලබා දෙන ගමන් අද දවසේදී හරියටම කිව්වොතින් එහෙම ඔයාට විෂන් කෙයා ශාඛාවත් එකතු වෙලා අද දවසේදී ලබා ගන්න පුළුවන් සේවාවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. නොමිලේම ලබා ගන්න පුළුවන් මූලික අක්ෂි පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, ඊට පස්සේ ශ්‍රවණ පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, මේ ඇතුළු හැම දෙම නොමිලේම ලැබෙන්නේ. හරියටම කිව්වොතින් එහෙම ගාලුපාර අම්බලංගොඩ කියන ලිපිණයේ තියෙන මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයට ගියෝති. වැඩි විස්තර ඒ පැත්තේ වෙන්නේ කොහොමද කියලා දැනගන්න මම මේ වෙලාවේ සම්බන්ධ කරගත්ත විෂන් කෙයා ආයතනයේ අලවි කළමනාකාරතුමා කසුන් විජේසේන මහත්මයා මාත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. සුබ උදෑසනක් ඔබතුමාට. අද දවසේ වැඩ කටයුතු ටික කොහොමද සිද්ධ වෙන්නේ අම්බලංගොඩ නගරයේදී?
5: සුබ උදෑසනක්. විෂන් කෙයා කියලා කියන්නේ ලංකාවේ ප්‍රමුඛතම අක්ෂි සම්බන්ධ ආයතනයක්.
3: අනිවාර්යයෙන්ම
5: ඒ වගේම අපේ නවතම ශාඛාව අද දින අම්බලංගොඩ නගරයේදී විවෘත වුණා. අම්බලංගොඩට අපේ දෙවනි ශාඛාව තමයි අද දින විවෘත වුණේ. අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී තමයි අද විවෘත වුණේ මේ අපේ නවතම ශාඛාව. ඉතින් විෂන් කෙයා මෙම නවතම ශාඛාවෙන් සියලු දෙනාටම තමන්ගේ ඇස් සම්බන්ධව සියලු පරීක්ෂාවන් කරගන්න පුළුවන් අපගේ ශාඛාවට පැමිණියොත්. ඉතින් අද දින අද සිට මේ මාසය පුරාම විශේෂ අක්ෂි පරීක්ෂාවන් සමග විශේෂ දීමනාව ලබා ගන්න පුළුවන් අම්බලංගොඩ සහ ඒ අවට සිටින සියලුම පාරිභෝගිකයන්. ඉතින් මම ආරාධනා කරනවා එන්න විෂන් කෙයා ආයතනයට තමන්ගේ සියලුම අක්ෂි පරීක්ෂා සිදු කරගන්න කියලා.
3: දැන් මේ කටයුත්ත අද දවසේ දැන් මේ වෙනකොට පටන් අරන් තියෙන්නේ. කීය වගේ වෙනකන් කට්ටියට ඉන්න පුළුවන්ද?
5: අපි සවස 5 වගේ වෙනකන් අපේ කටයුතු කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ අදුතරන් නෙමෙයි එන්න ඉදිරි දිනවල තමන්ගේ නොමිලේ අක්ෂි පරීක්ෂාවල් ලබා ගන්න. ඒව තමන් දවස සියලුම ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාච මණ්ඩත් ඕන දෙයක් අපේ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා විෂන් කෙයා ආයතනයේ.
3: හරි, ඒ කියන්නේ අපි හැමදාම දැන් ඒ කියන්නේ අපි කොයි වෙලාවෙවත් හිතන්නේ නැහැ නේ අපිට 100% ඇස්පෙනීම තියෙනවද කියලා. ඒක චෙක් කරගත්තම තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒක හන්දා මේ හැම දෙයකටම ප්‍රමිතියක් ඇතුව වැඩ කරන විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. දැන් විෂන් කෙයා නවතම ශාඛාවක් අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේ විවෘත වෙලා තියෙනවා. ඔබට ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. බොහොම ස්තුතියි මේ වෙලාවේ විස්තර බෙදා ගන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට කසුන් විජේසේන මහත්මයා. ඔබතුමාට ස්තුතියි.
5: බොහොම ස්තුතියි ඔයගලන්ට.
3: හරි, ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි ලංකා ටයිල්ස් එක මොබයිල් ෂෝරූම් කන්සෙප්ට් එක දැන් ලංකාවෙ ඉන්න ඔබටත් අත්දකින්න හැකියාව හම්බ වෙලා තියෙනවානේ. මේ වෙනකොට නම් කට්ටිය ඉන්නේ මීරිගම ටවුන් එකේ. අද හවස් වෙනකොට කට්ටිය යනවා අලව්ව පැත්තට ගිහිල්ලා ඉන්න. හෙට උදේ වරුවෙන් ආරම්මලට එනවා. හවස් වෙනකොට හෙටිවල පැත්තට එනවා. ලංකා ටයිල්ස් වසර මැද වාසි දීමනායක 40% දක්වා ඩිස්කවුන්ට් ඔයාට මේ විදිහට ලබා ගන්න අවස්ථාව හම්බ වෙනවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක හරහා. ඒ විතරක් නෙමෙයි, ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමක් මොබයිල් ෂෝරූම් එකත් එක්ක එනවා. එතකොට ඒගොල්ලොන්ගෙන්ම ඔයාට විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, දැන් ඔයා ගෙදරට ටයිල් එකක් තෝරනකොට බාත්รูම් එකේ තෝරන ටයිල් එක වැරෙන්ඩ එකට දාලා හරියන්නේ නැහැ. වැරෙන්ඩ එකට දාන ටයිල් එක බාත්รูම් එකට දාලා හරියන්නේ නැහැ. මේ තැන් තැන් වලට ගැළපෙන විදිය ටයිල්ස්, ඒ වගේම තමයි බාත්වයා ෆිටින්ග්ස් ලංකා ටයිල්ස් සරහා ඔයාට ලබා ගන්න අවස්ථාව තියෙනවා. 40% දක්වා ඩිස්කවුන්ට් තියෙනවා. මං කියන්නේ මේ අවුරුද්ද අන්තිමේ ඔයා ගෙයක් හදන්න ප්ලෑන් කරගෙන හිටියත් මේ හම්බ වෙලා තියෙන chance එකේ ලංකා ටයිල්ස් එකෙන් ටයිල් ටික අරන් තියාගන්න එක වඩාත් හොඳයි. නුවණට හුරුයි. ඒ වගේම තමයි අපේ රටේ පොත් වසන්තය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ සැප්තැම්බර් මාසයේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කොළඹ රට ප්‍රදර්ශනය පිළිබඳව BMICH පරිශ්‍රයේදී සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා දක්වා පවත්වන්න සූදානම් සියලුම කටයුතු ඒ 27 වෙනි වතාවට තමයි මෙවර පැවැත්වෙන්නේ උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් කොළඹ BMICH පරිශ්‍රයේදී ඔයාට පොත්පත් ලබා ගන්න පුළුවන්. මං අර හැම වෙලේම කියන්නේ අපි පොත්පත් විවිධාකාරයෙන් කියවන්න කැමතිනේ. සමහරු කැමති විද්‍යා ප්‍රබන්ධ කතා කියවන්න. සමහරු කැමති රහස් පරීක්ෂක කතා කියවන්න. සමහරු නවකතා, සමහරු කෙටි කතා, සමහරු කවි. මේ හැම දෙයකටම ආස කරන හැමෝටම තමයි මේ පොත් ප්‍රදර්ශනයේදී පොත් ලබා ගන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔයාට විදේශීය පොත්පත් අරගන්න ඕනි නම් ඒ වගේම තමයි ඉස්කෝලෙට පුංචි පුතාට දුවට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය අරගන්න අවශ්‍යයි නම් මේ හැමදේම වට්ටම් සහිතව අරගන්න ලැබෙන අවස්ථාව තමයි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් ඒක හන්දා මතක් කරනවා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 27 වෙනි වතාවටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක සම්බන්ධ වෙන්න කියලා net fm අපිත් එදාට ඒ දවස් කිහිපෙම ඔබත් එක්ක එකතු වෙන්න BMICH පරිශ්‍රයට අනිවාර්යයෙන්ම එනවා. මොකද මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් නිල රේඩියෝ විදිහට මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ net fm රේඩියෝ වහන්දා.

0: FM Anu Paha, FM Anu Hatarai Tashmaata, Net FM. Te Dunumavata, Te Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Rakapurama Rasa Ganayana, Aulesama Rasa Karakana, Mather Freela Noodles, Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
7: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
8: කොල්ල කෙල්ල

0: ලොතරැයි මණ්ඩලය
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළෙ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
2: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩ සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳ පොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩ වර්ග විජේ වෙති.
3: යහගුණ වඩන අපේ රස විජේ.
2: වෙළඳ පොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රු.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හඳටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම 118 සිට අමතන්න 13:22 Prime Lands
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro
10: Samsung ගන්න හොඳම තැනයි Damro
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388 අමතන්න.
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
13: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
6: Net FM Algo Town
18: FM 95 FM 94.8 Net FM
19: Divine Pura Divine Pura
20: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
21: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
22: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
21: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ
22: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
23: වේලාව දවල් 12යි

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්නේ.

0: ඇක්ටිවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-362-76-716-3872.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: සත්‍යා.
1: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 9 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම කසුනිනා නායකකාර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. සිරස්තල ඩුබයි සිට පිටුවහල් කළ කොණ්ඩ රංජී කටුනායකදී අත්අඩංගුවට. පොලිස් සේවයේ උසස්වීම් අභියෝගයට ලක් කළ පෙත්සම් 40ක් විසිවෙයි. නෝමුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචාවට සම්බන්ධ ගුරුවරුන් 6 දිනකගේ වැඩ තහනම් කෙරේ. විමර්ශන CID-යට. කිරින්දේ අයිස් ගැන ඔත්තුවක් දුන් අයකු ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවෙයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කොණ්ඩ රංජි නැමැත්තා කටුනායකදී අද අත්අඩංගුවට ගැනුණා. එය අතර අස්වැසුම මුදල් වංචාවකට සම්බන්ධ ගුරුවරුන් 6 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එය ඇතුළු උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අත්කරගෙන ඇති සුවිශේෂී සහ ඓතිහාසික ජයග්‍රහණ දෙකක් අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගේම් සහතිකයක් පිරිනමා තිබෙනවා. ටිමෝලේසෙහි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 සැසියේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත එම නිල ඇගීම් සහතිකයේ පිරිනමා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් මහතා විසින්. මෙහිදී ශ්‍රී ලංකාව ඇගීමට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර දිත්වය වූයේ මැලේරියාවෙන් තොර රටක් ලෙස වසර 10ක් සැපිරීම සහ මව්වරුන් සහ අලුත උපන් බිලිදුන්ගේ පිටකැස්ම තුරන් කර වසර 10ක් සැපිරීමයි. ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කර රටක් වන අතර එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ සුවිශේෂී සහ ඓතිහාසික ජයග්‍රහණයක් වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබුවේ 2016 වසරේදී. එතැන් සිට මේ දක්වා වසර 10ක කාලයක් පුරා රට තුළට මැලේරියාව නැවත ඇතුළුවීම සහ ව්‍යාප්තිය වළක්වා ගනිමින් එම විශිෂ්ට තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම ලෝකයේම ඇගීමට ලක්ව තිබෙනවා. මාලදිවයිනට පසුව දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවට පත්වුණේ ශ්‍රී ලංකාවයි. එමෙන්ම ශ්‍රී ලංකාව මව්වරුන් සහ අලුත උපන් බිලිදුන්ගේ පිටකැස්ම සාර්ථකව තුරන් කළ රටක් මෙන්ම වසර 10ක් පුරා එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් එම සෞඛ්‍ය ජයග්‍රහණය අඛණ්ඩව රැකගැනීමටද සමත්ව තිබෙනවා. ගර්භණී මව්වරුන් සඳහා ලබා දෙන පිටගැස්ම ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනද අඛණ්ඩව රටපුරා ඉතාහිල මට්ටමකින් ක්‍රියාත්මක කෙරෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සතු ශක්තිමත් සහ ප්‍රතස්ත පාත්‍රමික සෞඛ්‍ය සේවා පද්ධතිය, අඛණ්ඩ ජාතික කැපවීම, ඉහළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ කාර්යක්ෂම රෝග විමර්ශන සහ පාලන පද්ධතිය හේතුවෙන් මෙම සෞඛ්‍ය ජයග්‍රහණ අත්කර ගැනීමට සහ ඒවා දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවයි. මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සංසිද්ධිස්ථාන පමණක් නොව ශ්‍රී ලංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ආරම්කරුවෙකු බව කියන වන රංජිත් කුමාර හේවත් කොණ්ඩ රංජි නැමැත්තා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද අත්අඩංගුවට ගැනුණා. ඒ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව සිටියම සැකකරු මෙරටට පිටුවහල් කර එවූ අවස්ථාවේදී. ඒ පිළිබඳ තොරතුරු net news ගුවන්තොටුපල නියෝජිත TKG කපිලගෙන්.
0: දිසානායක මුදියන්සේලාගේ රංජිත් කුමාර මහත් කොණ්ඩ රංජි නැමැත්තා එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි සිට පැමිණ සිටියේදී එරටින් පිටුවහල්කොට ශ්‍රී ලංකාවට අද උදෑසන 8:10ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ෆිසෙට් 579 දරන ගුවන් යානෙන් වසනායක ගොන්තිටුපළ වෙත එවා තිබුණා. මොහු ඉරාන මැදපෙරදිග ගැටුමේදී ඉරානයේ විසින් එක්සත් අරාබි එමිරාජයේ වෙත පහර දීම සඳහා යොදාගත් ඩ්‍රෝන සහ මිසයිල් වල දර්ශන සහ ඒවා ඉලක්ක වෙත වැඩි පිපිරෙන ආකාරය ඔහුගේ ජංගම දුරකථනවල පටිගත කොට තිබෙනවා. ඒ පිළිබඳව ලැබුණු තොරතුරු අනුව මොහු එක්සත් අරාබි එමිරාජයේදී අත්අඩංගුවටගෙන මේවා පරීක්ෂා කර බලා සනාථ වූ පසු ඔහු එරට බන්ධනාගාරගත කිරීමකට ලක් කර තිබෙනවා. ඒ 2026 4 මාසේ 15 ඉන්පසු මේ වෙනතෙක් ඔහු එරට බන්ධනාගාරය රඳවා තබා සිට අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන වී තිබෙනවා. මේ කුණ්ඩරංජන මැත්ත සංචාරාත්මක අපරාධකරුවෙක් වගේම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කළ අයෙක්. ඔහු ගුවන්තොටුපළ වෙත පැමිණි පසු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන මේ වන විට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නමින් තිබෙනවා. ඉන්පසු ඔහු කොළඹ මධ්‍යම අපරාධ කොට්ටාශය වෙත රැගෙන යාමට නියමිතයි. මම TKG කපිල නෙට් නිවුස් නියෝජිත කටුනායක ගුවන්තොටුපළ සිට.
1: රුපියල් කෝටි 500කට අධික අයිස් මත්ද්‍රව්‍ය වැටලීමකට තොරතුරු ලබා දුන් උපාය දූතයෙකු ඝාතනය කිරීමේ සැලසුමක් සඳහා යොදාගත් පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයක් කඩුවෙල හේවාගම ප්‍රදේශයේ ගරාජයක තිබී අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශගත සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ප්‍රියංකර සහ රූබන් විසින් නිකුත් 2025 වසරේ නොවැම්බර් මස කිරින්දේදී සිදු වූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක වැටලීමට පලිගැනීමක් ලෙස මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සැප්තැම්බර් 5 උදෑසන කිරින්ද වරාය අසලදී අදාළ උපාය දූතයා මෙම ජීප් රථයෙන් හප්පා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී තුවාල ලැබුව ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොෂාන් ඕලුගල මහතාට ලද තොරතුරකට අනුව සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම නිල් පැහැති ඉසුසු වර්ගයේ ජීප් රථය සොයාගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී රොෂාන් නෝලුවිල මහතාගේ උපදෙස් මත වලාන දූෂණ මර්ධන බලකාය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද එක්දින වැඩවර්ජනයක නිරත වනවා. ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු රැසකට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රජරට විශ්වවිද්‍යාලයේද එම වැඩවර්ජනය ක්‍රියාත්මකයි. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමේ සභාපති මහාචාර්ය WKD කීර්තිරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ නෙට් නිවුස් වෙත.
2: අපි නිතර කතා කරන ජාත්‍යන්තර වශයෙන් ශිෂ්‍යෝ යන තැනට අපේ ශිෂ්‍යාවත් රැගෙන යන්න ඕන කියලා. එතකොට ජාත්‍යන්තර වශයෙන් ශිෂ්‍යයෙකුගේ යමක් අපේක්ෂා කරනවා නම් මෙන්න මේ තැන ඉන්න ඕනයි කියලා අපි ඒ තැනට යන්න තවම සුදුසුද කියන කාරණේ අපිට තියෙනවා. එනිසා අපි මේ ක්‍රියාමාර්ග තුළින් රජයට දැඩිව ඉල්ලා සිටිනවා, බල කර සිටිනවා. ශිෂ්‍යයින්ට පවතින අධ්‍යාපනය, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ලැබීමේ අයිතිය, එහෙම නැත්නම් වැඩ ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය, එතන ශිෂ්‍ය කේන්ද්‍රීය භාවයෙන් යුක්ත අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තහවුරු කරන්න ඒක රජේ ඒක ආණ්ඩුවේ වගකීමක් හැටියට අපි දකිනවා. ඒ වගේම තමයි මේ ශිෂ්‍ය බඳවා ගැනීම වලට අනුපාත සමානුපාතික වෙනත්නම් සමාන්තරව ආචාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. විශ්වවිද්‍යාලය තුළ විශාල වශයෙන් ශිෂ්‍ය ප්‍රජාවක් මේ වෙනකොට රැඳී සිටිනවා. වැඩි වෙන ශිෂ්‍ය ප්‍රමාණයට සමානුපාතිකව ගුරුවරු බඳවා ගැනීම නැත්නම් අධ්‍යන කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම සම්බන්ධයෙන් අපිට ගැටලු ගණනාවක් තියෙනවා. මේ වෙනකොට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇප්ලිකේෂන් එහෙම නැත්නම් ඉල්ලුම් පත්‍රයක් නොදාන මට්ටමට ඇවිල්ලා තියෙනවා. දක්ෂයෝ එහෙම නැත්නම් සුදුසුකම් තියෙන අය. මොකද විශ්වවිද්‍යාලය තුළට ආවට පස්සේ ඒ අයට ලැබෙන වරප්‍රසාද සහ ඒ අයට ලැබෙන ගෞරවනීය තැන පිළිබඳ ගැටලුවක් ඒ අයට තියෙනවා. විශේෂයෙන්ම මේ ගැටලුව තියෙනවා අගනගරයෙන් පිටපවතින ප්‍රාදේශීය විශ්වවිද්‍යාලවලට. ඒ ප්‍රාදේශීය විශ්වවිද්‍යාලවලට ඇතැම් පීඨ තියෙනවා බඳවා ගැනීමට ඇප්ලිකේෂන් එකක්වත් අපිට මේ වෙනකොට නොලැබෙන. එතකොට මේ ගැටලුව වලට විසඳුම් අපි හෙව්වේ නැත්තම්, එහෙම නැත්තම් මේ ගැටලුව වලට විසඳුම් ලබා නොදුනොත් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අපි හැමදාම කියන වගේ ස්වභාවික මලගමකට යනවා අනිවාර්යයෙන්ම නියතයි. ඒක ඒකාන්තයි.
1: මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදු කරනු ලැබූ උසස් වීම් අභියෝගයට ලක් කරමින් උසස් වීම් නොලද නිලධාරීන් සහ නිලධාරිනියන් 1050කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් ඊයේ තීන්දුව කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රීතිපත්මන් සෝරසේන සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 2019, 2020, 2021 සහ 2023 යන වසරවල එම වකවානුවේ හිටපු පොලිස්පතිවරුන් වන පූජි ජයසුන්දර, සීඩී වික්‍රමරත්න, දේශබන්ධු තෙන්නකෝන් යන පොලිස්පතිවරුන්ගේ පාලන සමයේ සිදු කරන ලද උසස් වීම් මෙම පෙත්සම් වලින් අභියෝගයට ලක් කර තිබුණා. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයෙන් තනතුර දක්වා සිදු කළ උසස් වීම්, පොලිස් සැරයෙන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා සිදු කළ උසස් වීම්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා සිදු කළ උසස් වීම් අභියෝගයට ලක් කරමින් උසස් වීම් නොලද පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 40කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ උසස් වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදු වූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිති උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත්, ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවලින් සඳහන් කර තිබෙනවා. නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැස්සම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශභාර සැකකාරියන් දෙදෙනා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒම සැකකරුවන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ හැටන් කොටාස විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කියා සිටියේ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. වංචා කළ බව කියන මුදල් ₹2,00,000,000 වැඩි බැවින් මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොනුවක් සකස් කර යොමු කර ඇති බවද පොලිසිය අධිකරණයේ හමුවේ කියා සිටියා. මේ අතර මෙම මුදල් වංචාව සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරන මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් සහ නූරේලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශයේ නිලධාරීන් විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් නූරේලිය දිස්ත්‍රික් ලේකම්වරියට දැනුම් දී ඇත්තේ අදාළ සැකකාරියන් දෙදෙනා විසින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ සේවය කරන ගුරුවරුන් 6 දෙනෙකුගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවයි. එම ගුරුවරුන් 6 දෙනාගේද බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කළ යුතු බවද අදාළ නිලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව නූරේලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කළ දැනුම් දීමක් මත එම ගුරුවරුන් 6 දෙනා විමර්ශනයකට යටත්ව තාවකාලිකව වැඩතහනම් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පියවරගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙම සැකකාරියන් දෙදෙනාගෙන් එක් සැකකාරියකගේ සහෝදරයෙකුගේ ගිණුමට විශාල වශයෙන් මුදල් බැරවී තිබූ බවත්, එම සහෝදරයා නූරේලිය දිස්ත්‍රික්කයේ ලේකම් කාර්යාලයේ උසස් නිලයක් දැරූ අතර ඔහුගේද සේවයේද තාවකාලිකව අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරිය පියවරගෙන ඇති බවත් නෙට් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ සඳහන් කළා. නෙට් නිවුස් මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: නෙට් නිවුස් රාව ප්‍රතිරාව. ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ එම විශ්වවිද්‍යාලයේ සම්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ සමන් රාජපක්ෂ මහතාද මෙලෙස අදහස් පළ කළා.
4: ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් ලෙස ශ්‍රාවකයන්ට ඉතාමත් නිවැරදි, වගේම සමබර, ඒ වගේම නිරවුල්, විශ්වසනීය ප්‍රවෘත්තියක් වාර්තා කරන්නට නෙට් FM ගුවන්විදුලිය මේ දශක දෙකක කාලය තුළ පුරෝගාමී මෙහෙවරක නියැලී සිටිනවා. ඒ වගේම නෙට් FM ගුවන්විදුලියේ මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ තියෙන එක සුවිශේෂත්වයක් තමයි අපි දන්නවා නෙට් FM ගුවන්විදුලිය ලංකාවේ අනන්‍යතාවය ගොඩනගා ගන්නේ මේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් විදිහට, විශේෂයෙන්ම විවිධ දේශපාලනික බලපෑම්, සංස්කෘතික බලපෑම්, ඒ වගේම කාලයත් එක්ක ඇතිවන විවිධ බලපෑම්, මෙන්න මේවා නිසා වැහිලා යන්න තියෙන තොරතුරු මූලාශ්‍ර වෙතට ගිහිල්ලා ඒවා ගවේෂණය කරමින්, ඒවා විමර්ශනය කරමින්, ඒවායේ තියෙන සැබෑ තතු ජනතාවගේ පැත්තෙන් නම් වාර්තා කරන්නට, ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන වාර්තා කරන්නට නෙට් FM ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වැඩසටහන් සමත් වෙලා තියෙනවා.
5: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
8: Brought to you by
9: Atunu lake namahu bavana rata purama rasa gena yana Aule sayama rasa karakana Mather Freela noodles taste ke trust ka
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
11: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන
12: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
11: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
13: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
14: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනේ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.

0: මම්මේ කල්පනා කරේ අපි ගෙදර ඉඳන් නිකන් කල්පනා කරන්න වීඩියෝ එකක් බලබල ඉන්න වෙලාවක, එහෙම නැත්නම් Facebook එකේ මොකක් හරි කන්ටෙන්ට් එකක් බලබල ඉන්න වෙලාවක, මොනව හරි කියව කියව ඉන්න වෙලාවක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙලා එකපාරට අර බෝලේ බෝලේ කැරකෙන්න වගේ පටන් ගත්තොත් එහෙම වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැතුව. එතකොට තමයි මතක් වෙන්නේ මට සිතන්න බෑ, අදාහ ගන්න බෑ, හිතන්නවත් හිත නෑ කියලා. දැන් ওই ප්‍රශ්න නෑනේ, වා ගෙදරට SLT fiber connection එකක් අරගත්තා නම් real fiber අත්දැකීම අරගන්න නම් SLT fiber connection එකක් ඔයාගේ ගෙදරට අරගන්න ඕනේ. මොකද මේ fiber experience එක ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ SLT fiber. අද දවසේදී කට්ටිය ඉන්නේ දඹුලු පුරවරයට ගිහිල්ලා. අපි තෂී ඉන්නවා ඇවිල්ලා. තෂී ආයුබෝවන්. මොකද වෙන්නේ දඹුල්ල පැත්තේ? අවුවට එහෙම යන්නේ නැහැ නේද?
1: නෑ නෑ නෑ. ඉතින් ඔන්න අද අපි ඇවිත් ඉන්නවා ඉතිහාසයේ සුවඳට, ඒ වගේම මිනිසුන්ගේ සිනහවත් නිරන්තරයෙන් ගමනාගමනයේ හඬත් එක්කුණු පුරවරයක් වෙන අපේ ආදරණීය දඹුලු පුරවරයට. ඉතින් මේ කාලයත් එක්ක ලෝකයේ ඉදිරියට යනවනේ. ඉතින් මේ වේගවත් ලෝකයේ අපි ජීවිත අද බැඳලා තියෙනවා අන්තර්ජාලය කියන මේ අපූර්ව තාක්ෂණික ලෝකයත් එක්ක. ඉතින් ඒ තාක්ෂණික ලෝකයට අරුතක් එකතු කරන්න අද අපි ඇවිත් ඉන්නවා SLD 5 මේක අපේ ආදරණීය දඹුලු පුරවරයේ බස් නැවතුම්පල ඉදිරිපිටට. ඉතින් අපි ඉන්නවා අනුරාධපුර ඩිස්ත්‍රික්කේ. ඉතින් තත්පරයෙන් MBCA ඉඳලා 10,000 වේගවත් බවක් එක්ක විශ්වාසනීය නව සම්බන්ධතාවයක් හොයන ඔයාලට හොඳම විසඳුම තමයි SLD fiber කියන්නේ.
0: ඉතින් මේ
1: සම්බන්ධතාවයකින් ඔයාගේ ජීවිතයත් බොහෝ දොරට විවෘත කරගන්න ජනි එක්ක දෙදෙනු මාවතහන් ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න මේ පැත්තට තැගි රාශියක් දිනා ගන්න. ඉතින් මේ විශ්වාසනීය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැන මට වඩා හොඳට ඔයාලට පැහැදිලි කරලා දෙන්න අද අපිත් එක්ක එකතුලා ඉන්න SLD මොබිටෙල් ආයතනයේ මාතලේ ඩිස්ත්‍රික් කල්විල් කල්මනාකාරතුමා වෙන බන්දුල කොසත් මහතා.
0: ආයුබෝවන්. සුබ දහවලක් ඔබතුමාට.
2: ආයුබෝවන්.
0: අද දවසේ මොකද්ද සිද්ධ වෙන්නේ දඹුල්ලේ?
2: ඇත්තටම සුබ දවසක් ඔබ සැමට. රට පුරා යමින් නිරන්තරයෙන්ම අප සමග එකතු වෙන FM රේඩියෝ එකට අපි අවස්ථාව ලබා දුන්නාට ස්තුතිවන්ත වෙනවා. SLT මොබිටෙල් රට පුරා ලොකු කොටා කවුරුත් දන්නා සංනිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය. අද අපේ මාතලේ කණ්ඩායම දඹුල්ල ප්‍රදේශයේ ඔබ හැම හමුවන විශේෂ දවසක්. සැමට වාසිදායක නවතම අන්තර්ජාල පැකේජ සමගින් SLT 5 දැන් අලුත් වෙලා. ඇයි අලුත් වෙලා කියන්නේ? ඔව්, සමහර අපේ පාරිභෝගිකයන්ට පවා හිතර දෙයක් වූ වොයිස් රෙන්ටල් ඉවත් කරපු අලුත්ම පැකේජ් කීපයක්. රුපියල් 2690 අඩුම පැකේජයක්. අන්ලිමිටඩ් ඩේටා මෙන්න අන්ලිමිටඩ් වොයිස් ද සමගින් රුපියල් 5900 සිට ඉහළට පැකේජ් ගණනාවකුත් අද අපි හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම HD නාලිකා රැසක් සමගින් SLT Pio TV සේවාව සුවිශේෂී පහසුකම් රාශියක්ද සමගින් ලබා ගන්න පුළුවන්. රුපියල් 12,500 සම්බන්ධතාවයේ අද රුපියල් 4,500 ගෙවා වාරික වශයෙන් එමෙන්න ඔබට ලංකාවේ අංක 1 රියල් ෆයිබර්, ඔව් සත්‍ය වශයෙන්ම රියල් ෆයිබර් සම්බන්ධතාවයක් ලබා ගැනීමට මේ ආරාධනය.
0: බොහොම ස්තුතියි
2: දොරයන් මාතලේ ප්‍රධාන ප්‍රශ්නයතුම් වලට ස්තුතියි.
0: බොහොම ස්තුතියි විස්තර කියන්න මේ පැතරාවට. දැන් යන්න හදන්නේ මේනක සහල් ගැන ඔයාලට මතක් කරන්න. මං අර හැම වෙලේම මතක් කරන්නේ අපේ ගෙදර බතක් දැන් ඉදෙන්නේ මේනක සහල් එක්ක කියලා. මේනක සහල් එකෙන් බත් එක හදාගත්තා කියලා කියන්නේ අර වෙන සහල් වලින් බත් හදාගත්තට පස්සේ තියෙන ගල් වැලි හැපෙන ප්‍රශ්න එහෙම ඔයාට ඉදෙන්නේ. ඒ වගේම තමයි අර හැම වෙලේම මං ඔයාට මතක් කරනවා වගේ විශ්වාසයෙන් අපිට අරගන්න පුළුවන්. මොකද අපේ රටේ ගොවි මහතුරුන්ගේ VS වෙන්නේ හොඳම කොටස අරගෙන තමයි මේනක සහල් විදියට ඔයාගේ ළඟට අරගෙන එන්නේ. මේනක සහල් buy and win එක දැන් ඔයාට අවස්ථාව තියෙනවා. ස්මාර්ට් TV එකක්, ඒ වගේම තමයි රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක් ජයග්‍රහණය කරන්න. මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙන කූපන් එකක්. ওই කූපන් එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් ගන්න, එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. නියෝජිතයෙක් ඔයාව හොයාගෙන එනවා. හිස්සතින් නෙවෙයි, කූපන් එකේ තියෙන ටැග් ඔයාගේ අතට බාර දෙන්න බලාගෙන. ඒ වගේම තමයි ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න ෆ්‍රීලන් ආයතනයෙන් එන ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ඉන්දියාවේ මසාලා රහ අරගෙනවට හැදෙන්නේ ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. එළවලු වලට පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා. සිංදුවට යන්න කලින් මම බොහොම ඉක්මනට එකතු කරගන්න හදන්නේ කට්ටියව රුවන්වැල්ලේ රත්නාවලී ජාතික පාසලේ 7 වසර ඉගෙනුම ලබන සේජිත තෙව්ජාන් පුතාගේ 13 වැනි උපන්දිනය අද දවසේ තියෙනවා. ඉතින් සුබ පතන්න එකතු වෙනවා අම්මා තාත්තා මල්ලි චෙනිත ඇතුළු පවුලේ සියලුම දෙනාව. ඉතින් සුබ උපන්දිනයක් වේවා කියලා අපි සේජිත තෙව්ජාන් පුතාට අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඊළඟට අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ සද්දෙටම හුන්නස්ගිරියෙන් ඉඳන් මදු දවල්ට කණගවන් ආගරින්. වෙන්නේ. අපිට නෑ බත්. එකතු කරගන්නම් ඔයාව මේ සින්දුවට ගොඩක් ආදරෙන්. ඒ වගේම තමයි සමිත්‍රා ගීතාණී මම ඔයාව එකතු කරගන්නම්. ඒ වගේම අපේ සුමිත්‍රා අපි වහගෙන ඉන්නවා කොහේ ඉඳන් දහගෙන ඉන්නේ කියලා නෑනේ කොහේ ඉඳන් දහගෙන ඉන්නේ කියලා දෙයියන්දර ඉඳන් විහඟ දුල්බිනවත් එකතු කරගන්න කියලා කියනවා. වීදිය ගොඩේ ඉඳන් මදුෂිකා මැසේජ් එකක් දාලා තියෙනවා. පුතා තරුෂ මහත්තයා ප්‍රදීප් අම්මා මාලනී ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා. ඒ වගේම තමයි හුන්නස්ගිරිය පැත්තට යන්න හදන්නේ ආයෙත් පාරක්. හුන්නස්ගිරිය ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා සන්ධ්‍යා කුමාරී මම ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට අපේ නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ දීප්ති අක්කා ඉනෝෂර් අනුෂා ලලිතක්කා මානෙල් අක්කා චන්ද්‍රිකා අක්කා මන්දි නංගි නදී ශමිස් දම්මිත මල්ලි ක්‍රිෂාන්ත අයියා සසංක හැමෝම එකතු කරගන්නවා. යටියන්දොර පරුසල්ලේ සේපාලි හොටෙල් එකේ සේපාලිකා තරිඳු එළවලු කඩේ මල්ලිවයි නංගිවයිත් එකතු කරගන්න කියලා තියෙනවා. මම එකතු කරගන්නම් මිනුවන්ගොඩ නිලු මම ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි අපේ ලක්මාලි කඩවත ඉඳන් මෙසේජ් එකක් දාලා මම ඔයාවත් එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings.

0: වරණේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
1: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 9 වනදා දඹුල්ල බස් නැවතුම් පොළ SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 10 වනදා අපි එන්නේ උදේ නාරම්මල හවස හෙට්ටි පොළ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුනු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
5: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල් ගින්දර හැන්දෑව විජානු.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්?
6: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි ඡන්දෙ ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
7: වෙන කාටද වයිෆ්? ඔයාට
6: අදත් වැරද්දුවානේ. ඡන්දෙ ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
7: වෙලාව 12:43. හරිද? මගේ නහය දැවිල්ලයි. බැලුවම වට්සැප් එකේ මැසේජස් තියෙනවා බර ගාණක්. තාම කියලා නැති ඒවා. ෂුවර් එකට මේ මැසේජ් වල අයිතිකාරයෝ තමයි මගේ නහය දැවිල්ල වෙන්න හේතුව කියලා මන් දැන් දන්නවා. හරි, සින්දු අහන්න යන්න කලින් මන් ටක් ගාලා කට්ටියව එකතු කරගන්න. මොකද ජානුට ඉඩ දෙන්න ඕනි දාපුංචි වෙලාවකින් මෙතන. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ බුත්තල මැක් ගාමන්ටගේ යාළුව සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා. රුවන්තිකා තමයි මැසේජ් එක දාන්නේ. එකතු කරගන්න කියනවා ලාලනී, නිරෝෂා, පුෂ්පා, සුජානි, ඉමාලි, වත්සලා, ඉන්ද්‍රාණී, රසන්දරි ඇතුළු සෙට් එකම මං කට්ටියම එකතු කරගන්නම්. කවුද මේ මං කෑවද බිව්වද කියලා අහලා තියෙන්නේ? එහෙම අහලා තියෙන්නේ අපේ කිරුළමන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න රංගන. මං ඔයාව එකතු කරගන්නම් රංගන මේ සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න. විශේෂයෙන්ම මං ආදරය කරන වඩුමුල්ල හඳියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍යව ආදරයෙන් මතක් කරන්න කියලා තියෙනවා. එහෙම කියන කෙනාගේ නම කියන්නේ නැහැ යා. කමන්නේ කෞශල්‍ය නංගි දන්නව දෙන්නේ කවුරු ගැනද මේ කියන්නේ කියලා. කොහොම හරි ඔන්න ඔයාව එකතු කරගන්න කියලා එයා කියලා දෙනවා. ඊට පස්සේ නාවල පිටියේ හල්ගොල්ල ඉඳන් සුදර්ශනී මැසේජ් එකක් දාලා දෙනවා. හින්දි සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. දුවවයි පුතාවයි එකතු කරගන්න කියනවා. හැබැයි ඒ දෙන්නම ඉස්කෝලේ ගිහින් කියලාත් කියලා තියෙනවා. දැන් සමහර ඩිස්කෝලේ ඇරිලා ආ නෑනේ තාම නෑ. ඊට පස්සේ යන්න හදන්නේ කඹු මුල්ලේ රොටි කඩේට ගිහිල්ලෙන්න. කඹු මුල්ල කොහෙද දන්නේ නෑ නේ. කබුළු මුල්ල මං එකතු කරගන්නම් අපේ සුජීවව. සුජීව තමයි අපිට මැසේජ් එක දාන්නේ රොටි කඩේ ඉඳන්. මහත්තයා අජිත්වයි, අම්මවයි, ඉන්දිකවයි, ඉන්දික මල්ලිවයි, කසුන් මල්ලිවයි එකතු කරගන්න කියලා තියෙනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මම තංගල්ලේ අප්සරා, මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. කට්ටියගේ ප්‍රොෆයිල් පික්චර්ස් එහෙමත් මාරු වෙලා වට්සැප් එකේ කොහොම තියෙන්නේ අර 80 දශකයේ ෆොටෝස්. NetFM එකේ ටීම් එකම එකතු කරගන්න කියලා තියෙනවා. මම එකතු කරගන්නම්. ඌරු බොකේ සිරි කුමාර අයියා එකතු

ನೋಡಿ ಕೈಗಲು ಬದ್ಕಡೆ ಯಾಲು ಕಟ್ಟಿಯ ಚಮ್ಮಿ ಅಕ್ಕ ಮೆಸೇಜ್ ದಾರ್ನೆ ಶಾಂತಯ್ಯ ಕಾಂತಿ ಅಕ್ಕ ಟೋಗ ಸುಧು ಮಹಿಂದ ಅಮಲ್ ಚಾನಕ ಪೊಡಿ ವಿಜಯ ತುಲು ಸಿಯಲುಮ ದಿನಾವೈ ವಗೇಮ ತಮ ಈ ಕ್ಯಾಮಗಾಲ್ ನವಿಲಿನ ಕಟ್ಟಿಯ ಮೆಗದು ಕರಗ ನೋಡಿ ಕೈಗಲು ಬದ್ಕಡೆ ಕಾಲ ಹಂಬಂತೊಟ್ಟೆ ಅನ್ನೋ ಡಿಸರ್ಟ್ ದೊದೋಲ್ ಖಾನ್ ಹಂಬಂತೊಟ್ಟೆ ಕಲ್ಲು ದೊದೋಲ್ ಕಡೆ ಅಪೇ ಶಾನಕ ಕೊಲ್ಲ ಅದ ಮೆಸೇಜ್ ದಾಳದೀನೋ ಆನಂದ ನಿಲಂತ ಮಹಿಮ ಸಸೀಮ ರಂದೀವ ಸೆಟ್ಟಗ ಮೆಗದು ಕರಗನ್ನವ ඊට පස්සේ අපේ ජයන්ත බරාගෙදර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා බරාගෙදර තියෙන කොලියා පිටිය කියලා දාලා එවලම තියෙනවා නැත්නම් මං අහනවා කියලා දන්නවනේ බරාගෙදර තියෙන්නේ කොහෙද කියලා ඇහැලියකට සැලොන් ෂීයකට යන්න හදන්නේ සැලොන් ෂීයක ඉඳන් අපේ නිරෝෂ මෙසේජ් එකක් දාලා තිනවා ක්‍රිෂාන්දී චමෝදි දනු නංගිලා සෙට් එක එකතු කර ගන්න කියලා කියලා තිනවා වරකා ගොඩ අනුර ගාමන්ටකට ගිහිල්ලා එන්න හදන්නේ සම්පත් නදී සඳුනි ලක්ෂි සමන්ති සමන්මලි සාම පූජා නිමාලි විනෝදනී කටේම එකතු කර ගන්න මේ සම්පත් අපේ Facebook live එකට කමෙන්ට් එකක් දාලා දෙවුණා එයාලු එකම කොල්ලා ගාමන්ට් එකේ ඉන්න ඊට පස්සේ වරකා ගොඩ චමිදු සැලුන් එකේ අයියා හන්නේ net fm දේදුණු මාවත කියලා මෙසේජ් එකක් දාලා දිනවා මම ගොඩක් ආදරෙන් එකතු කර ගන්නම් හිකඩුවේ අසංක සඳරුවන් මං හිතන්නේ ගේම් එකට එන්න වෙන්න ඕනි මැසේජ් එවලා තියෙන්නේ මං ඔයාව හෙට අනිද්දා දවසේ කොහොම හරි එකතු කරගන්න try එකක් දෙන්නම් චාමර ස්ටෝස් එකේ අපේ කළුතර පණා පිටියේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා ඔය දෙන්නවත් එකතු කරගන්න මේ සින්දුවට බොරලස් ගාමුවේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තිනවා දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර එකතු කරගන්න කියලා ඊට පස්සේ බර්ත්ඩේ එකක් තිබිලා තිනවා ඊයේ ඊයේ තිබුණු බර්ත්ඩේ එකකට සුබ පතන්න කියලා තිනවා මේ ඇවිල්ලා අයලන්තයේ ඉන්න පමෝද්ගේ උපන්දිනය ගැන තමයි අපිට විස්තරය එවලා තියෙන්නේ මල්ලිගේ පුතා රත්නපුරේ ඉඳන් තමයි අපිට මැසේජ් එක එවලා තියෙන්නේ ලොකු නැන්ද තමයි මැසේජ් එක දාන්නේ රත්නපුරේ පරකඩුවේ ඉඳන් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රමෝද් මල්ලිට අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අයලන්තේ මොනාද තියෙන්නේ? චොකලට්ද චීස්ද තියෙන්නේ? මොනා හරි ඔය තියෙන දෙයක් බර්ත්ඩේ එක සමරන ගමන් මේ පැත්තේ අපිටත් එවන්න හොඳේ. කෑගල්ලේ රාම් මං ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මොනරාගල මේනක සඳරුවන් මල්ලි ඔයාවත් එකතු කරගන්නවා. ඇලියගොඩ චමින්ද මෝටර්ස් එකේ යාළුවෝ කට්ටිය. බොස් චමින්ද සනත් රසින්දු වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අවිලි ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ජනී අපිවත් එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන ඉෂානි ඉෂානි ඉන්නේ මත්තමගොඩ මං ඉෂානි ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා ඊළඟට මෙන්න මෙන්න මගේ නම වරද්දලා විශාල වරදක් තමයි කරලා තියෙන්නේ පොහොරභාවේ නවෝද තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ආ නෑ නෑ නෑ නෑ නෑ පොහොරභාවේ නවෝද ලීබඩු සාප්පුවේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අද ඒගොල්ලන්ගේ බොස්ගේ උපන්දිනේලු ඒ කියන්නේ ලන්ච් එක බොස් ගානේ අරගන්න පුළුවන් අද හොඳේ සුබ උපන්දිනයක් වේවා කියලා අපි නවෝද ලීබඩු සාප්පුවේ බොස්ට සුබ ප්‍රාර්ථනා කරනවා net fm ටීම් එකේ හැමෝම එකතු වෙලා ඉතාලිය මෙසිනාවල ඉඳන් සුපුරුදු විදිහට අපේ අනුර ලක්ෂ්මන් අය අහගෙන ඉන්නවා පවුලේ සියලුම දෙනාව මම එකතු කරගන්නම් එන්ඩි ඇබරල් එකේ සෙට් එක වාද්‍යෝ ඉඳන් අහගෙන ඉන්නවා අවසන් මොහොතේ අපිවත් එකතු කරගන්න දෙහිවල නැදිවාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි මං ගොඩාක් ආදරෙන් ඕගොල්ලන්වත් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා මං හිතන ඔක්කොම මැසේජස් ටික කියෙව්වා කියලා ආචිනි මලීෂා බුලත් සිංහල ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා ඔන්න යාගේ නමත් කියෙව්වා හරි කට්ටියකම නම් කියුවා

වෙලාව 12යි විනාඩි 52යි යන්න තමයි හදන්නේ. යන්න කලින් එකතු කර ගන්න ඕනේ හුන්නස්ගිරිය SMT අපරල් එකේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන. කවුද මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ? කොමාරි අජන්තගේ උපන්දිනය තියෙනවා කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා ඉවර තියෙන්නේ. අජන්ත නෙවෙයි අජන්තා. සුබ උපන්දිනයක් වේවා අජන්තා. හස්බන්ඩ් ඇතුළු යාළුවෝ සියලුම දෙනාම ඔයාව සුබ පතන්න එකතු වෙනවා කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඒගොල්ලෝ විතරක් නෙවෙයි ඉතින් අපිත් ඉන්නවා. කේක් කෑල්ලක් එම හම්බ වෙයිනේ. යන්න තමයි හදන්නේ. අපි අද ගියාට හෙට උදේ 10ට සුපුරුදු විදිහටම net fm දේදුණු මාවතෙන් හම්බ වෙනවා. මේ පැත්තට කෝල් කරපු whatsapp messages එවපු හැමෝටම ස්තුතියි. ඔයගොල්ලෝ නිකන් කල්පනා කරනවා ඇතිනේ ජානුට මොකුත් කියන්නේ නැතුව මොකද යන්නේ කියලා. මම මොකුත් කියන්න ඕනේ නැහැ. කියන්න ඕනේ ඔක්කොම මේ සින්දුවේ තියෙන. ගින් එන්නම් මම ජනි.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM Te Dunu Mavata Te Dunu Mavata
1: Brought to you by
2: Akunu Lake Namah Bhavana Ratapuram Rasa Genayana Aule Sama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනික සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනික සහල් අපේ උරුමය අපේ රස
7: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
8: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
10: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මමතන්න 0711 834 387.
11: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
12: ඔව් මන් දන්නවා. TravelNet.
11: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112 863 363 0766 716 3672.
12: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 317 540.
13: අරංගි කොහෙද අවසරේ යන්නේ මේ පද්ද පද්ද?
14: කවුදානේ මේ කළුවට කළුවේ?
13: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
14: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
13: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
14: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
15: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
16: net fm හතර වටේ හතර වටේ.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
19: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
18: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: සුබ දවල් අද්දවලෙක් හයි දැන්.

0: සත්‍යෝ ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වීය ආරක්ෂක සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. වසර 38කට පසුව ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාවද මෙයයි. මෙම සංචාරය අතරතුර ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාවයිස් මාර්ෂල් සම්පත් තුයිකොන්තා මහතා ඇතුළු උසස් නිලධාරීන්ද හමුවීමට නියමිතව තිබෙනවා. මීළඟ නෙට් නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
10: FM 95 94.8.

0: Kinder Hände war. Kinder Hände war.
1: Hi, Subha Holak. Dawalikai Vinadi Namayai. ඉතින් කට්ටිය මේ වර්තමානයේදී ඉන්නේ එහෙම නැත්නම් තාමත් ඉන්නේ අර 80 දශකේද? ඇයිද යන්නේ? මේක මාර වැඩක් වුණානේ Facebook එක පැත්තට යන්න නෑ. මම මේ බලන් ඉන්නේ කවුරු හරි කෙනෙක්. දැන් අපි ආයෙමත් වර්තමානයේට ආවා කියලා කියනකම්. ඉතින් කොහොමද කියන්නකෝ අද දවස වාට? එන්න එහෙනම් කිමීට මේ පැත්තට අදත් වෙනද වගේම මම ඉන්නවා මේ පැත්තේ හවස 4 වෙනකන්. කාල් කරන්න මැසේජ් කරන්න ආදරය කරන කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දක් අහන්න මේ පැතර වාට එන්න පුළුවන්. කාල් එකක් දෙන්න 0212 55 63 63 මගේ හොට්ලයින් නම්බර් එක. හරි පටන් ගත්ත කට්ටිය දැන් කාල් කරන්න. ඊට පස්සේ එන WhatsApp මැසේජස් කරන්න පැත්තට WhatsApp එක පැත්තට මම chat එකේ ඉන්නවා. WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් වාට 0711 95 95 95. ඒ අතරේ net fm official facebook fan page එක තාමත් like කරලා follow කරලා නැත්නම් මුලින්ම fan page එක like කරන්න follow කරන්න. ඊට පස්සේ යන්න ගිහිල්ලා wall post එකට ඔයාගේ 80 දශකයේ ඔයා කොහොමද කියලා මම බලන්න ආසයි. එහෙනම් tag ගාලා photo එකක් comment කරන්න. දැන් ගොඩාක් කට්ටිය බලන් ගියාම comment කරලා තියෙනවා. දැන් post එක දාලා ටිකක් වෙලා මම පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා කට්ටියගේ ලස්සන කොහොමද කියලා. අම්මෝ මාරේ ලස්සනයිනේ. බලන් ගියාම මේ දැන් ඉන්නේ කවුද කියලා හිතෙනවා. එච්චරට ලස්සනයි. මට නම් නතර වෙලාම ඉන්න හිතර කාල යන්ත්‍රයක් හදාගෙන යන්න තිබුණා නම් මට කිව්වොත් බැරි වෙලා හරි වට කාල යන්ත්‍රයක් දෙනවා. ඔය යන්න කැමති අනාගතයටද එහෙම නැත්නම් අතීතටද කියලා මම මගේ ලස්සන ගැන හිතලා මම යනවා අතීතයට. 80 දශකයේ මං ගිහිලා නතර වෙනවා. අයිති හොල්ලලා ගන්නෙ. හරි. එහෙනම් ඉතින් ඔයගේ මගේ ගින්දර හැන්දෑව මේ විදිහට පටන් ගන්න හදන්නේ. ආයින්න හවස 4 වෙනකම් මගෙත් එක්ක. හිමීට මේ පැත්තට ගොඩ වෙමු එහෙනම්. මං ඔයාගේ.

0: Net FM Kinder Händeva Vigiano.
1: දවලකයි විනාඩි 15යි වෙලා වහන්න දැන් ලෑස්ති කරගත මේ හැන සින්දුවට ඉක්මනට කටි එකතු කරගන්න කලින් මඩවඩ මතක් කරන්න දේවල් ටිකක් ඉතුරු වෙලා තියෙනවා මුලින්ම මඩ මතක් කරන්න හදන්නේ සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන කවුරුත් දන්න කියන තැන ඉතින් මේ හැමෝගෙම හදවත එළිය වෙච්ච තැන මේ හේතුව තමයි ඉතින් 100%ක් හරීම ප්‍රතිඵලවට ලැබෙන එක. එහෙනම් ඉතින් 100%ක් හරීම ප්‍රතිඵලවට අරගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන මෙන්න මේ ඖෂධ වලින්. දියවැඩියාව ප්‍රශ්නයක් තමයි ඉතින් කෝ එකට හරි විසඳුමක් කොහෙවත් නැහැ කියලා කියන ඔයාට මං කියනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මధుමේහරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂේප කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධය තමයි සෙවනගල මధుකා කැස්සට පැනියා. ලිව එකේ තෙල් එක කියන්නේ පැටි ලිව. හරි, පැටි ලිව වලට පාවිච්චි කාලි වරයි. මකද සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් නිෂ්පාදනය වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. ඒ සියල්ල කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම පෙවුරුම 40 වසරක බිමානය කතා කරන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට. බිඳ 47 31 39 540 ඔයාගේ අනාගතයට හොඳ මිතිරි කිරීම කරන්න නම් ඒකට ඔයාගේ මුදලට හොඳ වටිනාකමක් හොඳ ආරක්ෂාවක් ලැබෙන හොඳ ප්‍රතිලාභ ලැබෙන හොඳම තැනක් තියෙන්න ඕනි. ඉතින් මං ඔයාට කියනවා තරුණ ඔයා වෙනුවෙන් ඔයාගේ අනාගතය හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් දැන් ඔයාට පුළුවන් ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න. දිවයිනේ ප්‍රමුඛතම සහ දැවන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ආඩිබි බැංකුව කියලා කියන්නේ. පොඩි කාලයක් නෙමෙයි ළමයි, වසර 42ක් පුරාවට ශාඛා 272ක් පුරා විහිදුණු දැවන්ත ශාඛා ජාලයක්. ඒ විතරක්ද මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා ආඩිබි බැංකුව තුළ. ඉතින් ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුම අලුතින් පටන් ගත්තේ තරුණ පරපුරේ මුල් ස්ථාවරත්වය ශක්තිමත් කරන කරමුණු කරගෙන. ඉතින් මේක ගිණුමකට එහා ගිය දෙයක්. වාට මුදල් කල්මනාකරණ ඉගෙන ගන්නවාගේ අනාගත ආයෝජනයක් සඳහා මුලවෙනේ ගොඩනගන්න මේ විදිහට කරුණු කාරණා ගණනාවක් මූලික කරගෙන තමයි ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න කියලා මං ඔයාලට කියන්නේ. උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙන් ඔයා ණය ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාට අඩු පොලි අනුපාතය යටතේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපකරුවන් හොය හොය යන්න දෙයක්වත් නැහැනේ. මොකද ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරනවා කියලා කියන්නේම අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. මේ හැමදේම ඔයාට ලැබෙන්නේ ආඩිබි බැංකුව තුලින්. ඉතින් ආඩිබි බැංකුවේ යූත් ප්ලස් ගිණුමකවත් අදම ආරම්භ කරන්න යන්න ළඟම තියෙන ආඩිබි බැංකුව ශාඛාවට. එතනින් පස්සේ ඔයාලට මම මතක් කරනවා ගෑනු ළමයි දැනගන්න ඕනි පණිවිඩය. කියන්නේ යාට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොච්චර අපහසු කාලයක්ද කියන එක එයා හොඳකාරම දන්නවා. එතකොට තමයි ඉතින් අර ළඟින් ඉන්න කට්ටියවත් අල්ලගෙන කන්න හිතෙන්නේ. අන්න එහෙම දවස් තියෙනවනේ. හැබැයි ඔයා අපහසුතාවයත් එක්ක ඔයා කරන ලොකුම වැරද්ද තමයි ඔයා ආසාවෙන් කරපු වැඩ පවා අතහැරගන්න එක. මම ඔයාලට කියනවා එහෙම ආසාවෙන් කරපු වැඩයි ඔයා අතහැරගන්නේ. ඒකට හේතුව ඔයා පාවිච්චි කරන පෑඩ් එක. පෑඩ් එකක් ගන්නකොට මෙන්න මේ දේවල් සලකලා බලන්න ඕනි. මේක ඇඳගෙන ඉන්න පහසුද, ලීක් වෙන්නේ නැති වෙයි නේද, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් නේද, සෞඛ්‍ය ආරක්ෂිතයි නේද. ඔය කියන හැම දෙම හරීම විදිහට තියෙන පෑඩ් එක ගන්නවා නම් ඉතින් FM's අය තමයි. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට දැන් වාගේ අදටපත් වෙනවා. දිවෙන් පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳ සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට FM's අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මම යනවා දැන් WhatsApp messages පැත්තට. අද බලමු කවුද මුලින්ම මගේ message කළා තියෙන්නේ. සුබ දවසක්. කටානකෝ ගසදි අරෝෂ් ටෙලසිකේ ප්‍රසන්න දම්මිකා ෂෙවන් තාරුක බෙවන් අරෝෂ්. අපිවත් සින්දුවකට එකතු කරේ ගන්න. මේ සින්දුවට එකතු කරේ ගන්න. ලක්මාලි අක්කා ඔගේ message කියලා මං හිතන්නේ ජානි. ඔයාවත් එකතු කරගන්න හරිද? මං අහන්න දැන් රෙඩි කරගත්ත මේ හැන සින්දුවට. හයි ජනු, මං කලමණින් පුෂ්පක්කා. මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි දුවල දෙන්නවා. යෝවයින් එතන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අපි අහමුද උපුලී.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් එකයි විනාඩි 26යි.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. September 9 වනදා දඹුල්ල බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 10 වනදා අපි එන්නේ උදේනාරම්මල හවස හෙට්ටිපොළ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ්ජ.

සුරංගනාවියගේ පිරිමියෙක් කෙනා කවුද? සුරංගද? හරි, සුරංගනාවියයි සුරංගලයි කොහොමද කියලා බලාගන්න පුළුවන් වෝල් පෝස්ට් එක පැත්තට ඇවිල්ලා දාලා තියෙන කමෙන්ට් එක දැක්කහම. ඇත්තටම සුරංගනාවිගේ පිරිමි කෙනා කවුද? මං හිතන්නේ සුරංග. ඔයා මොකද හිතන්නේ කියලා මට ගල කමෙන්ට් එකක් දාන්න, මැසේජ් එකක් දාන්න බලන්න. හරි, අහන්න දෙන්න ලෑසි කරගත මේ සින්දුවට කටි එකතු කරගන්න කලින් මට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මම මුලින්ම ඔයාලට මතක් කරන්න හදන්නේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම විඳ ගන්න, ඔයාද කොහෙටද යන්න ඕනි කියන එක. හරි, මම මෙහෙම කියන්නම් ඉස්සල්ලාම ඔයාට. සාමාන්‍යයෙන් අපි ඇඳුම් ගන්නවා වගේ තමයි ගෙයක් ලස්සන කරන්නේ. දැන් අපි අපිව ලස්සන කරගන්න ලස්සන ලස්සන ඇඳුම් ගන්නවා. අන්න ඒ වගේ තමයි ගෙයක් දොරක් ලස්සන කරගන්නකොට හොඳම ටයිල් අරගන්න ඕනේ. ඒ කියන්නේ ගේ අලුතින් හදන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම්, එහෙම නැත්නම් හදපු ගේ අලුත් වැඩියා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, එතකොට ටයිල් ටික වෙනස් කරගන්න ඕනේ කියලා හිතනවා නම් අන්න ඒක හරිම විදිහට කරන්න ඕනේ. මොකද මේ ටයිල් තෝරගන්නවා කියන එක අද ටයිල් කරන අය හෙට ඕක වෙනස් කරන්න නෙමෙයි හිතන්නේ. එහෙම කරනවා නම් ඔය අනේන ගමන් කාට හරි කියන්න පුළුවන් ටයිල් ටික අරගෙන එන්න කියලා. එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් එකක් වගේ දාලා අපි ටයිල් ටික අරගන්නවා. හැබැයි එහෙම නෙමෙයි, හරිම විදිහට හොඳම විදිහට ටයිල් ටික තෝරගන්න ඕනේ. මොකද මේක දීර්ඝකාලීන තීරණයක්. ඉතින් එහෙනම් ඒකත විශ්වාසනීය ගුණාත්මක භාවය කල්පවත්ම සහ ලංකාර මෝස්තර එකම තැනකින් අරගන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඔයාට මේ හැම දෙම හොඳම විදිහට තෝරලා බලලා උඩ දාලා කරකවල ඔය ඕන විදිහකට අල්ලලා කරන අරගන්න හොඳම තැනක් තියෙනවනේ. එහෙනම් ඒ තමයි ටයිල් කරනේ ප්‍රෝග්‍රාමිය. ලංක ටයිල්ස් කියලා කියන්නේ පොඩි කාලයක් නෙමෙයි, වසර නහක විශ්වාසයක් දිනාගෙන තියෙනවා ලංක ටයිල්ස්. ඉතින් මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම. තාමත් ඔයාගේ පැත්තට ආවේ නැත්නම් අද එන්නේ ඔයාගේ පැත්තට වෙන්න පුළුවන්. ඔන්න අහගන්නකෝ අද කොහෙටද එන්නේ කියලා. අද 9 වෙනිදා දුවේ හිටියා මීරිගම නගරේ. දැන් ඔන්න හවස මේ වෙලාවේ ඉන්නවා ලව්වේ. ලැස්තිද? අලව්ව අවට ඉන්න කට්ටිය තාමත් යන්න බැරි වුණා නම් ඉක්මනටම යන්න අලව්ව නගරයට ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අදකීම විඳ ගන්න. මොකද මෙතෙන්ට යන ඔයාට ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න අද උදේ හිටිය මීරිකම දැන් මේ වෙලාවේ ඉන්නවා අලව්වේ. එතකොට හෙට 10 වෙනිදා හෙට උදේ නාරම්මලට එන්නේ. නාරම්මල ලැස්ති නේද? ඒ වගේම හෙට හවස එනවා හෙට්ටිපලට. එහෙනම් හෙට්ටිපල නාරම්මල මේ අවට ඉන්න කට්ටිය හෙට දවසේ ලෑස්ති වෙලා ඉන්න, දැන් අලව්ව ඉන්න කට්ටියට පුළුවන් යන්න ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට. එතෙන්ට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන දේවල් ටික සුවිශේෂී මිල ගණන් වලට හොඳට තෝරලා බලලා ඒගොල්ලන්ගේ උපදෙස් එක්ක අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, දැන් මාව අහගෙන ඉන්න ඔයා කල්පනා කරනවා අපිට මොකුත් නැද්ද? තියනවා ලංක ටයිල්ස් වාසරමෙද වාසී තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා කරන්න ඕනේ එකම දේ තමයි ඔයාට ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න. අදම යන්න, මේ දැම්මම යන්න. ලංක ටයිල්ස් වාසරමෙද වාසී අත්විඳින්න පුළුවන් තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා ඉදිරියක් ඔයාට හම්බ වෙනවා. ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොන්දුරු නවතැන්. එතනින් පස්සේ මට ඔයාලට මතක් කරන්න තියෙන ඊළඟ පණිවිඩේ තමයි කෝ අද කවද්ද? අද 9 වෙනිදා. ඊයේ දවසේ මිස් වුණා. අද කොහොම හරි යනවා කියලා හිතන් හිටපු කට්ටිය මන් දන්නවද ගියා කියලා. ඒ කොහෙටද? ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටම බණ්ඩාරගම තියෙන ශාඛාවලට මම කුවා යන්න කියලා 8, 9, 10 කියන දවස් තුනේදී. ඉතින් ඊයේ දවසේ වරයි, දැන් ඔන්න අද හෙට කියන දවස් දෙකේදී තුවාට පුළුවන්කම තියෙනවා ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටව සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට යන්න. ඔයාටත් මෙන්න මේ කියන ලෙඩ රෝග තියෙනවා නම් මේ දවස් දෙක මිස් කරගන්න එපා. බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින් සුසුන්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, ඒ වගේම තමයි උපතින්ම හරි උපතින් පසුව හරි දරුවන්ට ඇතිවෙන ආබාධ, කල්පවතින සුසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මං ඔයාට කිව්වා සැප්තැම්බර් 8 වෙනිදා, ඒ කියන්නේ ඊයේ තිබුණු ලෝක බෞද්ධචිකිත්සක දිනයට සමගාමීව ආරම්භ කරපු ඇක්ටිව් ප්ලස් ආයතනය ආරම්භ කරපු නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළු ඔන්න අද සහ හෙට දවස් දෙකේදී තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාඛාවලට යන්න. මෙතනදී ඔයාට ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධචිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අද හෙට දවස් දෙකේදීත් ඔයාට
ෆිසිෝතෙරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් කෝල් එකක් දෙන්න, වෙලාව වෙන් කරගන්න, දිනය වෙන් කරගන්න. 0742217870 එහෙමනත් නම් 0775511 0775511 Hi, kacha kacha gindra bole. Abhiyagi candy boys. Priyanta kukula manamalaya. Rohanta uma dekak koni. Ati ati ekak. Kollanta wedi uma denna epa kiyala mata kiwwa. Amma. Gindra badada. Ahama lassana sindurika front lanka ke manosh tushara oyawata ekathu karaganna kiyala thiyena. Okay, mehena sindur ekathu karagannan. ගින්දරි අපි පොහොර බව නවදලි බඩ සාපු සෙට් එක අපේ බොස්ගේ උපන්දිනේ අපේ බොස්ට සුබපතල ලස්සන සින්දුවක් දෙන්න. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. නවදලි බඩ සාපු බොස් happy birthday, ජය වේවා. ඔන්න නැත් ටීම් එකේ මමත් ගොඩම ගොඩක් ආදරෙන් ඔයාලට විෂ් කරනවා හැපි බර්ත්ඩේ කියලා මේ සින්දුවට එකතු කරගන්නම්. හයි හයි මගේ වස්තුවේ ඔයාලට සුබ දහවලක්. අපිට දෙනවද ලස්සන සින්දුවක්? ආදරෙයි තින් ඔයාලට පැලෙන්න. ආදරෙයි නූඩල්ස් කොණ්ඩ අයිති කාරියේ. උම්ම එකකුත් දෙනවද අපිට? කලුතර ශෂි දෙවලි බාති කල්හාරි. පුංචි ඇවින්නක රමණි සුමේ දක්කා කැනඩාවේ චනන් ජිමිෂල් ඒන්ජලේ ජෙනක පුංචි සෝෆියා. එතනින් පස්සේ මං ඉතින් ලස්සන වෙන්න යන තැන අපේ රිකිල ගස්කඩ මයිල පිටිය සලෝන් දිනේශ්‍රී ටෙන්ට යනවා කියන්නේ ඉතින් සුරංගනාවියක් වගේ එන්න පුළුවන්. සුරංගලටත් සුරංග වගේ එන්න පුළුවන්. අපේ සඳීපණී නංගි, නුවන්තිකා නංගි, ශාම විජේසිංහ අක්කා හැමදාම ඔය විදිහට net එක ඉන්නවනේ. ගින්දර හැන්දව අහන්න ඕන. හරියට

0: හැමෝම අහනවා රංජයි ටාටකක් ගත්ත කියලා. හේතු ගොඩයි, විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
1: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
0: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: දවල් එකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස්.

0: ಕಹನ್ನ ನೆತ್ತೆ ಫೆಮ್ ಗಿಂದರ ಹಂದೇವ ಗಿಂದರ ಹಂದೇವ
1: දවල් එකයි විනාඩි 45යි අහන දෙන්න ලෑසි කරගෙන තියෙන මේ සින්දුවේ දැන් ඉතින් කට්ටිය තරඟයට එකතු කරගෙන යන්න තියෙන්නේ. සුබදහොලක් ජනුණංගී අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිට අවහගෙන ඉන්න අපේ රශ්මික මෝටර්ස් බෙලිකා සන්දිය ඇහැලිය ගොඩ සමීර කුෂන් වර්ක් එකේ සමීර ඇතුළු සෙට් එක මත එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ජය වේවා සුබ දවසක් කියලා තිනයි මට විතරක් ජය වෙලා. ඔයාට ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි මේ සින්දුවට එකතු කරගන්න. හයි අපි කබුලුමල රොටි කඩේ. මම සුජීවක්කා. හස්බන්ඩ් අජිත්වයි අම්මවයි ඉන්දික මල්ලිවයි ටයිටැනික් සලෝනකේ සෙට් එකවයි එකතු කරගෙන ලස්සට සින්දක් දෙන්න අපි ඉන්දික මල්ලිට අදත් උම්ම එකක් ඕනිලෝ. ඉන්දික මට ඇත්ත කියන්න, දැන් මේ උම්මක ඇත්තටම ඉල්ලගන්න ඉන්දිකමද? හරි හරි කමන්නෑ කාට උනන් මොකෝ. හයි හයි සුබ දහවලක් වේවා ඩේලියා මලි. හරි රස්නේ අප්පා ගින්දර වගේ අවුවක් පැටිලා. ඉතින් මාත් මේ පැත්තෙන් ගින්දර වගේ ඉන්නවනේ. හොඳ හොඳ සින්දු ටිකක් දෙන්න කකරැසේ අශෝ. හයි අශෝ කොහොමද? ජනුරංගේ අපිවත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න හැලෙකුට ශමින්ද මෝඩස්සගේ බොස් ශමින්ද සනත් රසින්දු කුරුවිට කමරාව බින්තිනගා මාලින්ද තනුෂ ශාක විහාර කුටිපිටේ නෙළු සමන්ත මන්දාර හොලංග සලුවේ චාරිකාව ද්‍රුවන්යාගේ දුව තරුෂී මැගිනන්දා අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමාන් යාලගේ දරුව වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අපු කටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා තියෙනවා. ජය වේවා. හයකි අපි ඐඩියේ චොලින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අක්ක ගයිනි අම්මා ශීලා එවගේම ආවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ වල තියෙනවා. හැබැයි මැසේජ් එකේ ඔයාගේ නම නැහැ. හයි ජානු කොහොමද ආට? මම සාලිය අලව්වේ සෝෆා ඉතනේ නේද? සෝෆා අලව්ව ආයතනේ සාලිය අපිටත් හොඳ සින්දුවක් දෙන්නකෝ කියලා දෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න. පස්සේ කවුද මේ මාදලි පැතුම් ජයසිංහ? එයා රැල්ලට ෆොටෝ එකක් හදලා නැහැ. මන්නා කියන පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. ඉතින් අපි එනේන ට්‍රෙන්ඩ්ස් වලට පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕනි. අයිලා තියෙන සින්දු බලම යන කලින් දැන් ට්‍රයි කරන්න. දැන් මේ යන සින්දුට එකතු කරගන්න මගේ සුදු මණික හිඹුටු ගෙඩිය සුදු නංගිය අදරේ බෝල ගොඩක් සුදුමණික කියන්න සුද්ධිය ඔබෝකුන්ද්‍ර නිවන් තිරේ දේවින්ද ෆැෂන් එකේ මන් දීප්ති අක්කා ඉනෝස ඊට පස්සේ අනුෂා ලලිත අමාරේලා කාමදිනාංගී නදීෂමී ස්චන්ද්‍රිකා ක්‍රිෂාන්ත දහයකනෝ මංගලි ෆැෂන් එකේ සෙට් එක චූටිමණික ක්‍රිෂාන්ත අයියට උම් එකක් දෙන්න. මගේ ගිනි කිකිලි ඔයා ලස්සනයි අඩේ අපේ. කාන්ති අම්මා මාබිමෙන් කතා කළා. ඊයනක පැටියා සංගීත් පුදා ලියනාරච්චි අයියාගේ ෆැමිලිගේ හැමෝම එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ මල්ලිකා අක්කා හොකන්දරින් කතා කරා. හරිද? අද රෑට මංගලිකා අක්කලෑ ගෙදර මල්ලිකා අක්කලෑ ගෙදර ඉන්දියාපයි කිරිමාලුයි පොල් සම්බෝල කූණි සොදාලයි හැදෙනවා. මං බැලුවේ අදනම් කොහොම හරියන්න. හස්බන්ඩ් නුවන් අයියා ඒෂිකාත් ඉස්සර සීලවති සැටකම එකතු කරගන්න කිව්වා.

Eka'yı bin Arif Anas'da Eka'yı. Hay canım harika. Mama sindu kadar kutu kadar kanlı. Mama hurnas giriye madu. Adre lukum eka koni kiwenatta tarahayı kiyala diyen ama. Mamme mesajcık dakke. Kiwenatta tarahayı kiyala vay tarayı. Hani da mambelo kaudani me kiyala. Madu. Denne guti. Hani da. ලස්සන සින්දුවක් දෙන්න සද්දෙට හගෙන ඉන්නවා හයි ජානු මම රක්වානේ කවිෂා කවිෂා කිතු කරගන්නම් මේ සින්දුවට ඊට පස්සේ සුබ දහවල ගින්දර මැණිකේ මම යටි අඳුර පරුසල්ල සේපාලි හෝටල් එකේ අපේ සේපාලි කාරලි ස්ටෝස් එකේ හරේන්ද්‍ර මාලිවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා හයි ජානු උම කැටේ අපි බණ්ඩාර වෙන ඇල්ල බල්ල කොටුවේ නිෂාටේලස් එකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්නකෝ කොබලන්න බල්ල කොටුවම සද්දෙරම net අහනවා ප්‍රියන්ත බේක් හවුස් එකේ සෙට් එකත් එකතු කරගන්න ආදරේ කියලා තිනවා මාත ආදරේ හැමදාම ඔය විදිහට net එකේ ඉන්න ගින්දර හැන්දෑව අහන්න මොණි හරිද ඊට පස්සේ ශාන්ත ටේලර්ස් නිදහස් මාවත කෑගල්ලේ මට ලස්සන සින්දක් දෙන්න කියලා ශාන්ත මැසේජ් කළා තිනවා මේ හැන සින්දට එකතු කරගන්න ලස්සන්ට වැඩි කරනවා thank you මොරන්තුඩුවේ රොෂාන් ශාමා සෙනුක රුක්ෂිකා ලක්ෂ්මන් නයා ජය වේවා හයකි මම චද්‍රිකා කෑගල්ලේ ඔව හැමදාම අහනවා අද තමයි සලාම අඩු මැසේජ් එක දැම්මේ දැන් එතකොට හෙට මම බලන් ඉන්නවා මේ මැසේජ් එක නිකන් කෙල්ල මගේ අම්මවයි අප්පච්චියයි නංගිවයි ඔයාවයි නැත්නම් හැමෝමයි ලස්සන සින්දකට ආදරෙන් එකතු කරගන්නවා කී කියලා තියනවා ආදරේ අද ඉස්ලාම දවසේ හින්දා මං ආව පිළිගන්න

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දවල් එකයි විනාඩි 57යි.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
4: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: kind rähendää vaan.
1: Brought to you by.
2: Juutte keinnoja ja fiutsekata plus pointekak. RDB Youth Plus. Juuttekata mä setkönä banking partner. RDB Youth Plus kinuma.
3: Sumudu matu pitene saa edang innat pahasui liikvennet ne.
4: Fems ayaikka oyata oyava mage arinne ne.
5: Oyata sugar nam sevanagala madumeha harini capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
7: FM 95 94.8 Net FM Divaina Pura.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
10: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
9: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: දවල් දෙකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: බයෙන් බය අලුත් වන අලුත් පැහි විමසුම
5: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. හිඟුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හිඟුරක්ගොඩ මින්නේරිය ප්‍රධාන මාර්ගයේ උල්පත් ඇල අසල දෙස සිදු වූ මාර්ග රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදු ඇති බවයි හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ. අනතුරත් සමග යතුරු පැදිය අසල වත්තකට විසි වී ගොස් ඇති අතර පැදිකරු උල්පත් ඇල අසල වූ උණ පඳුරක් මතට වැටී මිය ගොස් සිටියේදී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත හිඟුරක්ගොඩ පොලිසිය විසින් සිරුරසෝයාගෙන තිබෙනවා. මියගිය තරුණයාගේ අනනතාවයේ මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හිඟුරක්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මිලඟ net news පසාරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: FM 95, FM 94.8, Net FM.
7: ගින්දර හැන්දෑව.
8: Brought to you by
9: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus. youth එකටම set වෙන banking partner RDB youth plus ගිනුමා.
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
14: FM 95.

0: Rett FM, Kinder Händeva, Vichanu.
1: Hi, subeda hawalag. Dawal de kai winari pa hi. ඔයාගේ මගේ දෙවනි පැයට තමයි මේ විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කෝල් කරන්න බිඳකයි 2553 63 වට්ස්ඇප් චැට් එකට එන්න 0711 95 95 95. හරි, වට්ස්ඇප් චැට් එකේ ඉන්න කටියත් මතක් කරන්නම්. ඊට පස්සේ මට කෝල් කරපු කටියත් මතක් කරන්නම්. කොමඩි කියන්නම්. මේ පැය පටන් ගන්නකොට මම අහන දෙන්න ලෑසි කරගත්තේ අත්මාලියන ගේ මහත්මයාගේ සින්දු සෙට් එකක්. අන්නේකට කට්ටි එකතු කරගන්න ඕනි. හැබැයි මතක් කරන මොලි මොඩ ෆෙම් සෑගෙන ගෑනු ළමයින්ට ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නේ පීරියඩ්ස් කාලේනේ නේද? එතකොට තමයි ඔය ආසාවෙන් කරපු හැමදේම අතහැරගන්න බලන්නේ. එහෙම අතහැරගෙන මොනවද කරන්නේ? ඉතින් ගෙදර ඉඳ කුට්ට වෙලා ඉන්න තමයි ට්‍රයි කරන්නේ. මොකද ඒ තරමට අපහසුයි මේ දවස්වලට. ඉතින් පීරියඩ්ස් කාලේදී කරන්න හිතාගෙන ඉන්න කිසිම දෙයක්, ආසාවෙන් කරපු කිසිම දෙයක් කරන්න නැහැනේ ඔයත් නේද? ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියත් ඒකත් කල් දානවා. ස්කූල් යන්න තු ඉන්න බලනවා. ඊට පස්සේ එක්සෑම් මිස් කරගෙන නැද්ද? එහෙමත් හිතනවා සමහර වෙලාවට. අර එක්සෑම් එක කරගන්න ඕනිම හින්දා යනවා මිසක් එතනින් පස්සේ එක්සෑම් එක ලියන වෙලාවටත් හිතේ ලොකුම ලොකු බරක් තියෙනවා. නැකිට්ටහම කී දෙනෙක් ඉස්සරහා පහසුදාවයට පත් වෙන්න වෙයිද කියලා නේද? එහෙම දවස්වලට දැන් බස් එකේ වගේ යන කෙනෙක් නම් කොච්චර නම් අපහසුතාවෙන්ද යන්නේ? උදේට එහෙම හිටගෙන යන්න වෙනවා. ඉඳගෙන හිටියොත් නැකිටින්න පොඩ්ඩක් බයයි බයයි වගේ හිතනවා. ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල්. ඉතින් ඕව සාමාන්‍යයෙන් අපි මූණ දෙන ප්‍රශ්න. ගෑනු ළමෙක් වුණාම ඔය වගේ ප්‍රශ්න වලට මූණ දෙනවා. එතකොට තමයි යාට හිතෙන්නේ ඒ දවස්වලට හැම දෙයක්ම අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න තිබ්බනම් හොඳයි කියලා. හැබැයි මං ඔයාට කියන ඔයා හරිම පෑඩ් එක වාගේ ළඟ තියාගත්තා නම් ඔයාට ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් හරිම පෑඩ් එක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. ඒක තමයි SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆේම් සය. ඉතින් ඔයාට පුළුවන් අද්දම මිල දී ගන්න. දිවයිනපුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් මේක මිල දී ගන්න පුළුවන්. ඉතින් පීරියඩ්ස් කියලා අමුතුවෙන් ඔය ආසාවෙන් කරපු දේවල් අතහැරගෙන දවස් අමාරු කරගන්න නැතුව හරිම සැහැල්ලුවෙන් ගෙවන්න. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එක. ෆේම් සය ඔයත් මිල දී ගන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේක තමයි ඉතින් දැන් කාටත් මතක් වෙන හොඳම දැන. සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක තියෙනවනේ. මේක ඇවිල්ලා දියවැඩියාව තියෙන කෙනෙක් නම් එයාට හරියටම හරියන දේ. ඉතින් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක තාමත් ගත්තේ නැති කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා දන්න කෙන කවුරු හරි මේ දියවැඩියාව නිසා කාලයක් තිස්සේ පීඩා විඳිනවා නම් එයාටත් කියන්න සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එකක් අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි හැම වෙලේම කහිනව කහිනව කහිනව එක්කෝ හෙම්බිරිස්සාවක් එක්කෝ උනා ගැඟපත වේදනාවක් එහෙම හරි කියයි. ඉතින් ඔය දේවල් වලට දැන් හරියටම හරියන දේ තමයි දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. තව නිෂ්පාදන ගණනාවක් තියෙනවා. පැටි ලිවර් වලට නම් ලිවර් බූස්ටින් කැප්සියුල් එක තියෙනවා. මේක අරගෙන පාවිච්චි කරොත් පැටි ලිවර් වලට තිත තියන්න අනිවාර්යයෙන්ම පුළුවන්. කෑම අප්‍රියයි නම්, බඩ පිපෙනවා නම්, බඩ කැක්කුම නම්, බඩ අජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසුමෝදකම් දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි ඔයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත්ත සුවය, සෙවනගල අන්දිරාජ තෛලය. මේ විදිහට එකීම එකී නොකි නිෂ්පාදන ගණනාවක් කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0747 31 31 540 0747 31 31 540. ජානු නංගියෝ තිලිනි නිල්වලාගේ අද උපන් දිනේට කේක් කැපුවා. ඔයාගේ කේක් පංගුව කෝ බලන්න ඕනේ මේවලා තියන්නේ. ඉතින් කුලියා පිටියේ වරා ගෙදර ජාන්ත අයිය තමයි මැසේජ් කියවලා තියන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් දෙකයි වෙනාඩි 17යි.
3: විජය නූඩ්ල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
2: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘතවන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන මෙඩිහෙල් ප්‍රෝහල ගලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 15 18.
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 9 වනදා දඹුල්ල බස් නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
5: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
4: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 10 වනදා අපි එන්නේ උදේ නාරම්බල හවස හෙට්ටි පොළ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු.

දවල් දෙකයි විනාඩි 19යි වෙලාව. අහන්න දැන් ලෑස්ති කරගත් මේ ඇහෙන සින්දුවට අපි කට්ටිය එකතු කරගමු. ඊට කලින් කියන්නද මෙන්න මේ පණිවිඩය ගැන. වට මුලින්ම මම මතක් කරන්න හදන්නේ මෙන්න මේ ගැන ඔයා දැනගන්න ඕනි. ඉතින් සාමාන්‍යයෙන් මේ සැප්තැම්බර් මාසේ පටන් ගන්නකොට කට්ටිය ප්ලෑන් කරනවනේ අපි මෙන්න මේ දවසට යම් බුක් ෆෙයා එකට. අනිවාර්යයෙන් මෙන්න මේ සෙට් එකත් එක්ක අපි යම් බුක් ෆෙයා එකට. ඔහොම කියලා ප්ලෑන් කරන්නේ නැද්ද? මම නම් ප්ලෑන් කරලා තියෙන දැම්ම ඉඳලා. ඉතින් 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. ලෑස්තිද දින වෙන් කරගෙන තියෙන කට්ටිය යන්න? කියවීමේ මාසය කියලා කියන්නේ අනිවාර්යෙන් මේ මාසේ පොතක් ඔයා ගන්න ඕනේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. මේ කියවන්න කියලා කියන්නේ කට නෙමෙයි, පොත් පොත් පොත් කියවන්න. ඉතින් උදේ 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම්ම සැප්තැම්බර් 25 වෙනිදා ඉඳන් ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේ පැවැත්වෙනවා. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. ඒ වගේම හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දේ නිලගුවන් ඉදලිය අපි නැත FM අපි. ඉතින් ඒ නිසා ලෑස්ති වෙන්න 27 වෙනි සංවත්සරය සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සැප්තැම්බර් 25 යන්න 25 ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් මේ වැඩේ මේ විදිහට සිද්ධ වෙනවා. ඊට පස්සේ අද 9 වෙනිදා. ඉතින් ඔයා ගියාද අද ඇක්ටිව් ප්ලස් එක පැත්තට? අනිවාර්යෙන් යන්න. අද මිස් වුණා නම් හෙට තමයි අන්තිම දවස. හෙට නම් යන්න ඕනේ. හැබැයි ඔයාට තාම වෙලාව තියෙනවා ඇක්ටිව් ප්ලස් එකට යන්න. මොකද ලෝක බෞද්ධ චිකිත්සක දිනය තිබුණේ ඊයේනේ. ඉතින් ඒ හින්දා ඊයේ ඉඳලා හෙට කියන දවස වෙනකන් අද හෙට 8, 9, 10 කියන දවස් තුනම ඒගොල්ලන් ප්ලෑන් කරා නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක්. ඉතින් ඔන්න දැන් මේ වෙනකොට මේ වැඩේ යනවා, මේ වැඩේ පැවැත්වෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ අවස්ථාව මගහැර ගන්න තෝ යන්න. අද දවසේ තාමත් වාට වෙලාව තියෙනවා, තාම 2:21 වෙලාව. ඒ හින්දා යන්න අනිවාර්යෙන්ම. ඇක්ටිව් ප්ලස් එක පැත්තට හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන. ඉතින් හෙට හරි ඔයාට අනිවාර්යෙන්ම මේකට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. මිස් කරගන්න එපා. මොකද ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් මේ දවස් දෙකේදීත්, ඒ කියන්නේ අද සහ හෙට කියන දවස් දෙකේදීත් ඔයාට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලා තියෙනවා. ඔයාට වැඩි විස්තර දැනගන්න යන කලින් කෝල් එකක් දෙන්න, වෙලාව වෙන් කරගන්න, දිනය වෙන් කරගන්න. 0034 22 17 870 0034 22 17 870. එහෙම නැත්නම් 0775511 0775511 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. ඔයාට පුළුවන් ඇක්ටිව් ප්ලස් එකට කෝල් කරලා වැඩි විස්තර දැනගෙන යන්න. ඉතින් ඒ ගැනත් ඔන්න ඔයාට මතක් කරා. එහෙනම් ඉතින් ඒ ගැනත් මතක් කරාට පස්සේ ඊළඟට මම ඔයාට කියනවා මෙන්න මේ පණිවිඩය. තේ තමයි RDB Youth Plus ගිනුම. දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. වසර 41ක් පොඩි කාලයක්ද, එසේ මෙසේ කාලයක්ද, ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් හිමි වෙලා තියෙනවා RDB බැංකුවට. ඒ විතරක්ද, මිලියන 6කට අධික ගණදෙනු කර්මජාවක් ඉන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් දැන් RDB බැංකුව ආරම්භ කරපු අලුත්ම ගිණුම ආරම්භ කරන්න. ඒ තමයි RDB Youth Plus ගිණුම. තරුණ ඔයා වෙනුවෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් ඔයාගේ අනාගතය ශක්තිමත් කරන්න, ඔයාගේ අනාගත මූල ස්ථවරත්වය ශක්තිමත් කරන්නේ කරමුණු කරගෙන තමයි RDB බැංකුව මේ විදිහට RDB Youth Plus ගිණුම ආරම්භ කරන්නේ. ඔයාට උසස් අධ්‍යාපනයට වෙන පුළුවන්, වෘත්තීය පාඨමාලා සඳහා වෙන පුළුවන්, ව්‍යවසායකත්වය වෙනුවෙන් වෙන පුළුවන්. මේ ඕනම දෙයකට පහසු පොලි අනුපාතයට තේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක්ද, අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් අත් විඳින්න පුළුවන් අංකම තියෙනවා. ඉතින් මේ විදිහට පහසුකම් රැසක් එක්ක හඳුනා දෙන RDB බැංකුවේ RDB Youth Plus ගිණුමක් ඔයත් අදම ආරම්භ කරන්න යන්න ළඟම තියෙන RDB බැංකුව ශාඛාවට. කවුද ඉන්නේ, කවුද ඉන්නේ? හයි ජනු නංගි. අපි වදලස්සන සින්දුවකට එකතු කරගන්න යටිහන්තර පීපල්ස් බැංකේ ළඟ ත්‍රිවිල් පාකේගේ කොල්ල සෙට් එක සංජීව කසුව නිමල් ලක්මාල් සිසිර සුදු අපේ ලසායියා තම අපේ වෙල්ඩින් ෂොප් එකේ චමත්කරත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. ජය වේවා ජනු, ජය වේවා ලසායියා. ඔයාටයි වගේ කොල්ල සෙට් එකටයි. හයි කොහොමද ජානු, අපි තව වහගෙන ඉන්න ලස්සන සින්දුවකට අපි වත් එකතු කරගන්න. හස්බන්ඩ් දනුෂ්ක, ලොකුදුව දම්සුදී, චූටිදුව මිෂෙලි එකතු කරගන්න. යකල මුල දිලිනි මැසේජ් එක වෙලා තියෙන මේ ඇහෙන සින්දර එකතු කරගන්නම්. හයි ජානු කෙල්ල, හරි හරියට රසට කෑම හදනවා කියලා ආරංචි ඇල්ගොටවුමෙන් කිව්වා වගේ මතකයි. ආ කවුද කිව්වේ?
අපේ සාරද කිව්වේ, අචීද කිව්වේ, එහෙම නැත්නම් නුවාද කිව්වේ කියන්න බලන්න. අද නම් ඔයාව හතර වෙනකන් අහනෝ මට දෙන්න ලස්සට සින්දුවක් බෝලේ දෙන්නම් අනේ. ලස්සන සින්දුවකට මාවත එකතු කරගන්න මකුලල රංජිත් දිසානායක මැසේජ් කළා තිනවා මේ හැන සින්දුවට එකතු කරගන්න එදිරින් පස්සේ. හයි ජනු ඔකේ සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලවෙනද වගේ මදත් අහගෙන ඉනෝ එකතු කරගන්න බොස් ත්‍රිෂාන්, එයාගේ වයිෆ් විශංකා, දසරන් නිශාන්ත රත්නායක මේ වෙලාවේ ෂොප් එකට ඇවිල්ලා ඉන්න හැමෝම අදහකේ ඔයාවයි නැත්නම් හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු.

0: දවල් දෙකයි විනාඩි 33යි වෙලාව. මේ වෙලාවේ මම මේ පැත්තට ආවේ ඔයා දැනගන්න ඕනි විශේෂ දෙයක් මතක් කරන්න. ඒ තමයි විෂන් කියා නවතම ශාඛාව අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ මෙඩිහල් ප්‍රෝහල් පරිශ්‍රයේදී අද දවසේ විවෘත වුණා. ඉතින් ඒ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න අද උදැසන කාලයේදී විශේෂ වැඩ ගණනාවක් සිද්ධ වුණා. ඉතින් මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න විෂන් කියා අලවි කළමනාකරු කසුන් විජේසේන මහත්මයා සජීවීව සම්බන්ධ වෙනවා. සුබ දහවලක් ඔබතුමන්ට.
1: සුබ දහවලක්.
0: ඉතින් අද දවසේ මේ සිද්ධ වෙච්ච වැඩ කටයුතු සම්බන්ධව අපි දැනගන්න කැමති.
1: ඔව්, විෂන් කියා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අක්ෂ සම්බන්ධව ගත්තොත් තියෙන ප්‍රමුඛතම ආයතනය. ඉතින් අද අපගේ නවතම ශාඛාවක් විවෘත වුණා අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ නගරයේදී මෙම විවෘත වුණේ අපගේ දෙවන ශාඛාව. අම්බලන්ගොඩ මෙඩිහෙල ප්‍රෝහල් පරිශ්‍රයේ තමයි මේ අපගේ නවතම ශාඛාව විවෘත වුණේ. මෙම රෝහලෙන් ඔබ සියලු දෙනාටම අම්බලන්ගොඩ සිරන පාරිභෝ ජනතාවට තමන්ගේ සියලුම අක්ෂ හා සම්බන්ධ සියලුම පහසුකම් ලබා ගැනීමේ පහසුකම් තියෙන. ඒ වගේම විශේෂ වට්ටම් යටතේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිරිකාසි ලබා ගන්නත් පුළුවන්. ඒ වගේ විශේෂඥ වෛද්‍ය සේවය ලබා ගැනීමේ පහසුකම් දැන් පහසුකම් ලබා ගන්න පුළුවන් අම්බලන්ගොඩ නවතම ශාඛාවේ.
0: හරි. ඉතින් අද දවසේ මොන විදිහ වැඩ පිළිවෙලක්ද සිද්ධ වුනේ? මොන විදිහ වැඩ කටයුත්තක්ද අද දවසේ සිද්ධ වුනේ?
1: අද දවස පුරාම අපගේ නොමිලේ සෞඛ්‍ය සායනාවක් පවත්වන අපි මෙඩිහෙල් රෝහලත් එක්ක ඉතින් හැම දිනාටම තමන්ගේ ග්ලූකෝමා ආදී සියලුම පහසුකම් ලබා ගන්න පුළුවන්.
0: ඉතින් මේ වෙලාවේ එන්න කවුරු හරි කෙනෙක් දැන් මේ වෙලාවේ අහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අම්බලන්ගොඩ නගරයේ යවට ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවෙත් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවද?
1: ඔව්, තියෙන. අපි හවස 5 වෙනකන් මේ පහසුකම් සලසා දීලා තියෙනවා පරිභෝජන ජනතාව අම්බලන්ගොඩ.
0: හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී විෂන් කියන නවතම ශාඛාව අම්බලන්ගොඩ දෙවන ශාඛාව විදිහට නේද මේක ආරම්භ වෙන්නේ?
1: ඔව්, මේක අපගේ දෙවන ශාඛාව.
0: හරි, බොහොම ස්තුතියි ඔය විස්තර අප අරගෙන ආවට ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් ඔයා අම්බලන්ගොඩ ආවට ඉන්න කෙනෙක් නම් යන්න අම්බලන්ගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී තමයි විෂන් කියා නවතම ශාඛාව දෙවනි ශාඛාව මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේ අද දවසේදී විවෘත වුණා. ඉතින් තව මේ වෙලාවෙදිත් මේ සායනය පැවැත්වෙනවා. ඉතින් ඔයාටත් යන්න පුළුවන්කම තියෙනවා. අම්බලන්ගොඩ ආවට ඉන්න කෙනෙක් නම් ඔයාටත් ආරාධනා කරනවා යන්න. ඔයාටත් පුළුවන් මේ අවස්ථාව ලබා ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: දවල් දෙකයි වෙනාඩි 39 ආයේ.
3: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. සැප්තැම්බර් 10 වනදා අපි එන්නේ උදේ නාරම්මල හවස හෙට්ටිපොළ. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: ඒ මෙසේ එකක් නෙවෙයි, මේක 20 වසරක සාක්ෂියක්. දිරියෙන් දිනන ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න. 13.88 අමතන්න.
5: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
6: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම. SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711 834 387.
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍ය

0: සකස්කරුවෙක්වන්න දැන්ම පිවිසන්න AIExpo.lk. AI සමග පෙරට.
1: හදරෝග, ස්නායිරෝග, ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
2: අරංගි කොහෙද අවසර යන්නේ මේ පද්ද පද්ද?
3: කවුදනේ මේ කළුවට කළුවේ?
2: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
3: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
2: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net fm හතර වටේ ආනෝ.
3: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
4: ඒ ලෝකෙ මේ ලෝකෙ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක net fm හතර වටේ හතර වටේ.
5: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm ගින්න.

දවල් දෙකයි විනාඩි 46යි වෙලාව. හරි, මේ පැයත් ඔන්න ඉවර වෙන්න ඔන්න මෙන්න තියදී මම Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ. Net FM official Facebook fan page එක පැත්තට යන්න ගිහිල්ලා හිමිට wall post එකට comment කරන ගමන් live එක පැත්තට හිමිට ගොඩ වෙන්නකෝ. සින්දුවකට කටිය එකතු කරගන්න live එකේ කටිය මතක් කරන්න දැම්මනේ මේ තව ටිකකින් මම යන්නම් WhatsApp messages පැත්තට. චින්ක පහේ කණේ පුංචි බඩේ message කරලා තියෙනවා වෙන්ද වගේම ගුණසීලි එඩන්දිකා මදුෂා සසෙන්නා සුපුන් දිලංක. Hi සියබරලකි සුරංගි මේ සතුළු සියලුම දෙනා. ලස්සන සින්දුවකට එකතු කරගන්න තක්ෂිලා චමෝදි උඹට කෝණි. ශෂිනි message එක දාලා තියන්නේ. හරිද? චනු ශතිස් නෑ ශෂිත්, ශෂිත් නීම් සර කියා ගන්න පුළුවන් ලේසි නමක් දා ගන්න ඕනි එක්ක. ශෂිත් එකතු කරගන්න මේ හැන සින්දුවට. ජානු මාතව වහගෙන ඉන්නේ හොලන්නනුවෙන් රමණියක්ව මෙසේජ් කරලා තිනවා මේ හැන සින්දුවට එකතු කරගන්න රමණියක්ව thank you මා වහගෙන ඉන්නාට. Good afternoon සුදු බොනික්කි. Good afternoon. තංගල අප්සරා කමසේජ් කියවලා දෙන්නේ. ලස්සනම ලස්සන හින්දි සින්දුවකට එකතු කරගන්න. මේ පැය නම් හින්දි සින්දුවක් නෙමෙයි අපි ඉංග්‍රීසි ට්‍රැක් එකක් ඇහුවේ. ඊළඟ පැයේ හින්දි song එකක් දෙන්න. සුදු බොනික්කි ආවයි නේ team එක හැමෝම my good dog ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. මේ හැන සින්දුවට මේක එකතු කරගන්නන් ඉදින් පස්සේ. Good afternoon ගින්දරි කොහමද? මං හොඳින් ඉන්නවා. අපි වත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කන්දානේ. Dole hene setaka chandrakandi akka nisansala randa erik sewandi sewandi ne me shavindi adrei janu adrei sewandi message kala dena yathyanthurin podi duwa janudi lokudu yohani husband aruna ammala dena siriyavati sita thathala dena ananda mahinda nangini sansala mali pabasara mesin dore megutu kare gannang අනේ ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානු කොහොමද ඔයාට? සාලිය මැසේජ් එකවල තියෙන සාලිය මං වගේ මැසේජ් එක කලින් කිව්වා. හායි ජානු අපිට ලස්සන සින්දා කෝණි. මාතර අකුරැසි අශ්‍රාණියක් මැසේජ් එකවල තියෙන්නේ. අම්මා තාත්තා හස්බන්ඩ් සඳුන් පුතාලා දෙන්න. කිත්‍රු දිනේත්‍රු ලස්සන ෆැමිලි එකක් ෆැමිලි ෆොටෝ එකකුත් මට හැවලා තියෙනවා ආදරේ. හරි හැමදාම ආදරෙන් පරිස්සමට ඉන්න ඕනි. නංගිලා ඉන්නවා ආශා රනිල්කා ශෂී එරංග මල්ලි එරංග ඊට පස්සේ මල්ලි අමිල සම්පත් චන්දු ගීත් සුදේශ් නැන්දල මාමලා යාළු ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දාවක් දෙන්න කියලා තමයි කියන්නේ. ආදරෙන් එකතු කරගන්න කට්ටිය මුළු ෆැමිලි එකම එකතු කරගන්න. Good evening Gindari. Hariganthara Deshani Studio ke apita lassana sindak denna ape busu busu wat ekathu karaganna kiyala ne. Okay, me hana sindara ekathu karaganna. Hi Janu kohomada? Gindara handawata api wat ekathu karaganna tulheriye. Saliya. Wife no ka pradarshini yadre kiyaldena ma dadre. Ma balagam piyalche ayya oya wat ekathu karaganna. Puri mas sewan dinawa sandala Lankawen oya wat ekathu karaganna me hana sinduwata ma.

0: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.
1: බෙල්ලේ කොන්දේ වේදනාද, ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්, අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-32-33-540.

0: kinder rendelve.
1: Brought to you by.
2: Jutteke innojage Futurekata Plus Point ekak. RDB Youth Plus. Jutteketama set wenna banking partner. RDB Youth Plus kinuma.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 034 226 7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
9: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
8: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
11: සුබ සැන්දවක් හවස 3යි දැන්.

0: සිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙනෙන්නේ.
3: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම Net News.
5: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම තරංග. වැල්ලවත මුහුදු තීරයේ පිහිටි අවන්හල කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබෙන නොතේසියක් ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. බීච් වාඩිය ප්‍රයිවට් ලිමිටඩ් නැමැති අදාළ අවන්හල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තපා මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. මිලගනිත් නිවුස් පසරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News, the truth people trust.
2: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
6: FM 95, FM 94.8, Net FM.
7: කින්දර හැන්දෑව.
8: Brought to you by
9: Youth එකේ ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
11: Fems ඇය එක්ක ඔයාට ඔයාව මගේ අරින්නේ නැහැ.
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
13: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
14: FM 95.

හවස 3යි විනාඩි 14යි හින්දි සින්දුවක් අහමු කිව්ව කටියට හන දෙන හින්දි සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙන්නේ. හැබැයි ඉතින් ඊට කලින් මට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවනේ. අනේ දේවල් ටික ඉක්මනට මතක් කරලා ඉන්නද? මෙන්න මේ දේවල් ටික තමයි මම මතක් කරන්න තියෙන්නේ ඔයාලට. මුලින්ම මම ඔයාලට මතක් කරනවා ඇක්ටිව් ප්ලස් ගැන. ඇක්ටිව් ප්ලස් එකට තාම ගිය නැහැ. ආ හරි. එහෙනම් ඉතින් මං කිව්වනේ යන්න කියලා. හෙට දවස තියෙනවා. ඔයාලට හෙට දවසෙත් යන්න පුළුවන්කම තියෙනවා. ඇක්ටිව් ප්ලස් එකට හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන ශාඛාවලට ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අද දවසත් මිස් කරගත්ත කටිනෝ නම් හෙට තමයි ඔයාලට අවසාන දවස ඇක්ටිව් ප්ලස් එකට යන්න තියෙන. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට. මොකද ඊයේ තිබුණු ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් තමයි ඇක්ටිව් ප්ලස් ආයතනය ඔයා වෙනුවෙන් විශේෂ වැඩක් සූදානම් කරේ. ඉතින් ඔයාට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරා. ඉතින් ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔවට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඊයේ ඒ වගේම අද සහ හෙට තමයි අවසාන දවස. හෙට දවසේදී අනිවාර්යයෙන්ම ඔයා යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයට හොරණ කොට්ටාව බණ්ඩාරගම. මේ තියෙන ශාඛා තුනේම මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් හෙට යන ඔයාටත් ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටමක් සහ විශේෂ ප්‍රතිලාභ රැසක් සූදානම් කරලා තිනවා. ඉතින් ඔයාට යන්න පුළුවන් හෙට දවසේදී. යන්න කලින් කෝල් එකක් දෙන්න වෙලාව වෙන් කරගන්න 0342217870 0342217870 එහෙම නැත්නම් 0775511 0775511 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න සහ හෙට එන්න ඕනි වෙලාවත් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. එතනින් පස්සේ මම ඔයාලට මෙන්න මේ පණිවිඩය ගැනත් මතක් කරනවා. ගෑනු ළමයි දැනගන්න ඕනි පණිවිඩය තමයි ඉතින් ෆෙම්ස් අය කියලා කියන්නේ. ෆෙම්ස් අය කියන්නේ ඉතින් ඔයාට බය නැතුව පීරියඩ්ස් කාලේ හරිම පහසුවෙන් ගෙවන්න පුළුවන් හොඳම පෑඩ් එක. ඉතින් මාකට් එකට ගියාම නම් එක එක නම් වලින් එක එක මිල ගණන් වලට එක එක පාට පාටින් තියෙනවා පෑඩ්ස් පැකට් වලට. හැබැයි ඔයාම හිතලා බලන්න ඒව ඇඳගෙන ඉන්න පහසුද? ලීක් වෙයි කියලා කොච්චර නම් බයෙන් ඉන්න ඕනිද? ගෙවන මිලට උසස් තත්වේද? සෞඛ්‍ය ආරක්ෂිතද? නැහැනේ නේද? හැබැයි ෆෙම්ස් අය කියලා කියන්නේ ඔය දේවල් හරිම විදිහට තියෙන එක. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්වේ, සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ එක සලසා ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අදටපත් වෙනවා. ඉතින් ඔයත් අදම මිල දී ගන්න. පීරියඩ්ස් දවස් වල දැන් ගෑනු ළමෙක් ළඟ තියෙන්න ඕනි පෑඩ එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන මතක් කරාට පස්සේ මෙන්න මේ ගැනත් කියන්නම්. ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන්න තියෙන හොඳම ඉතිරි කිරීම තමයි RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කළා. වාගේ ඉතිරි කිරීම ආරම්භ කරන එක. මොකද අනාගතය වෙනුවෙන් හොඳ ඉතිරි කිරීමක් කරනකොට ඔයාට සමහර වෙලාවට ඔයාගේ මුදලට හොඳ වටිනාකමක් තියෙනවද, ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් තියෙනවද කියන දේ ගැනත් හිතන්නම වෙනවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඉතින් RDB බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් හොඳ නමක් දිනාගෙන තියෙනවා සහ ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා. ඉතින් ඔයාගේ අනාගතයේ හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් ඔයාගේ මූල්‍ය විනය ගොඩනගන්න, ඒ වගේම අනාගත ආයෝජනයන් සඳහා මූල්‍ය කළමනාකරණය, මේ හැමදේම ගැන හිතලා තමයි RDB බැංකුව අලුතින් ආරම්භ කරේ Youth Plus ගිණුම. ඉතින් ඔයාටත් පුළුවන් ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ RDB Youth Plus ගිණුම ආරම්භ කරන්න. ඔයාගේ උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, වෘත්ති පාඨමාලා සඳහා වෙන්න පුළුවන්, ව්‍යවසායිකත්වයේ සඳහා වෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට ඔයාට පහසු පොලි අනුපාතයට තේ ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ඔයාගේ RDB Youth Plus ගිණුම ආරම්භ කරන්න. යටියන්දුට මහවිලින් සුදර්ශනියක් මැසේජ් කරලා තියෙනවා. ලෑස්ති කරලා තියෙන සේනම සින්දු ටික අහන්න අපිවත් එකතු කරගන්න. දුවලා දෙන්න සඳසි ගිහංගා හස්බන් මිලින්ද මේ වෙලාවේ යටියන්දුට ගින්දර හැන්දෑව අහන හැමෝම එකතු කරගන්න. ආදරේ මණික කියලා තියෙනවා. ආදරේ මමත් කැගලේ රාමය මැසේජ් කරලා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා. නංගි අදත් ආවා. බැමිනියම් විල දම්මිකා අක්කා අද මොනවද තියෙන්නේ දියාප කන්න? පරිප්පුත් එක සැරවට තක්කලි කරියක් තියෙනවලු. අද විශේෂයෙන් ඔයාවත් එකතු කරගන්නවා. හස්බන්ඩ් වසන්ත දරුවා මිනිදු මෙත්සර අම්ම තාත වගේම නෙත් තන හැමෝම අදුශේෂයෙන් ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. නංගියෝ මගේ දරුවා මිනිදු පුතාගේ යාළුවෙක් කැවිලා ඉන්න ඔයාවත් එකතු කරගන්න කියලා දෙනවා. කෝ බලන්නේ බබා කවුද කියලා. චනුත් පැටියා ඔයාවයි මිනිදු පැටියා ඔයාවයි දැන්නම් එකතු කරගන්නවා. එහෙනම් කට්ටිය යමු. හන්ද මුදුර හන්දියට ආදා දිදියාප ටිකක් කාලා එන්න.
හයි සුදුනංගී ලස්සට වැඩසටහන කරනවා බිබිල දම්මිකා අක්කා පුතා නිදේව් බාෂි පුතා තද දිසා ඇතුළු ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සෙන්දක් ගහමු බිබිල දම්මිකා අක්කා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: හවස 3 විනාඩි 23යි.
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 9 වනදා දඹුල්ල බස් නැවතුම් පොළ SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් වෙළඳ පොලේ.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: INMC දිශානායක වාරියතුල ECG එක ගන්නකොට ECG එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. චෙක් කර බයිපාස් එකක් තමයි කරන්න වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණේ. මහර තුනක් ඩොක්ටර්ලා තිබ්බේ. ඊට පස්සේ තොරතුරක් හම්බ වුණා. අමල්බන්දු කියලා වැඩ මහත්තයෙක් ප්‍රතිකාර කරනවා කියලා. ඊට පස්සේ මම එතුමා හම්බෙන්න ගියා. ඒත් ගන්න ආය පාරක් විතර තමයි ගියේ. මම වෙනදකට වඩා හොඳින් ඉන්නවා. උඩම සුවයක් තමයි තියෙන්නේ. තුමාට දීර්ඝ උපවාසන කරන අතර එතුමාට බොහොම පිම්මුයි.
11: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
13: තවල්ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑව විජානු.

හවසතුනයි විනාඩි 27යි. නැවස් ටොප් එක ගන්න දෙන්නලා සිකර ගත්තා. දැන් ඉතින් අන්න ටික ටික වෙලාව ලඟ වෙනවා. කටිය හොෝගාල වැඩ කරනවා. මොකද දැන් ඕෆ් වෙන්නත් එපා නේද? හතර පහ වෙනකොට ඉඳ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න එපා. හනටාගෙන එනවා. වැඩ කරගෙන යමුකෝ. සෙවනගලාරුවේ ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම හදව තේලිය විචායතනයක් වෙලා තියෙනවා. 100%යි ප්‍රතිඵල. අන්නේ හිඳ තමයි හදව තේලිය විචායතනයක් වෙලා තියෙන්නේ. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක තාම තරගත්තේ නැත්නම් අරගෙන පාවිච්චි කරන්න. දිය වැඩියාවට තිත්ත තියන්න. දිය වැඩියාව නැත්තටම නැති කරගන්න. ඔයාට සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිය වෙම ඖෂධය. සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ විතරක්ද? පැටිලිව වලට බය වෙච්ච ඔයාට දැන් පැටිලිව වලට බය වෙන්න දෙයක් නෑ ළමයි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක නිෂ්පාදනය වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ පැටිලිව වලට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයත් අරගෙන පාවිච්චි කරන්න. කැමෝ ප්‍රයයි බඩ පිපෙනවා. බඩ කැක්කුම නම් බඩ ජීර්ණේ නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරක තියෙන මොනිය අසමෝදකම් බෝතලේ තමයි ඔය මේ සෙවනගල අසමෝදකම් කියලා කියන්නේ. ඒ වගේම සෙවනගල ශ්‍රියාදේවි හාවිලක තියෙනවා සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත්තසෝය, සෙවනගල හාන්දි රාජ තෛලය. මේ විදිහට එකිමෙකී නොකි නිෂ්පාදන ගණනාවක් කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුම 40 වසර රකා විමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම අධම කතා කරන 0547 31 30 40 0437 31 30 40. ලස්සන සඳාවක් ලස්සන සින්දුවකට අපි වත් එකතු කරගන්න දුවල දෙන්න. මෙත්නාදී අමන්දී හස්බන්ඩ් හේමානන්ද සිල්වා, අම්මා යනිමල් තිලක්ෂණී, සුදු අක්කා නෝමක්කා, ප්‍රබණංගී මැණිකේ මැණිකේ අක්කා මැසේජ් එක වලදී දොඩම් ගස් ලන්දේ එකතු කරගන්නම් මේ සින්දුවට මැණිකේ අක්කා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම නිසංසලා දුව මෙමාය එකතු කරගන්න කියලා මැසේජ් කළා තින. ඕකේ මෙහෙන සින්දුවට එකතු කරගන්න. හයි නංගී. මම සිසිරා ඉන්ද්‍රවංශ බණ්ඩාර වලින්. සිසිරා අයියා ඔයාවයි ඔයාගේ දෝනි කිනුරිවයි එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අපි සද්දෙටම net අහගෙන ඉන්නවා. දරණීගල සියලුම දෙනාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කවුද මේ මැසේජ් එක ගලක් දෙන්නේ? දිෂිනි ලාභ කඩේ ඉන්දන පිරහුමල ඉස්සරහා දරණීගල ජය වේවා සෙට් එකටම මේ සින්දුවර එකතු කරගන්නම්. ඉදිරින් පස්සේ කුමාරය මැසේජ් කළා දිනවා. සිරි කුමාරය උරු බොක්කෙන් ඔවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අයිෂා මැසේජ් එකක් කියවලා තියෙනවා. ගණේ මුල්ලෙන් ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවටම.

0: වේ ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
2: හවස 3 වෙනි 43යි.
3: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
6: පෘථිවියෙන්ද ළඟහරට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
7: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
8: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
7: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
8: පොල් තෙල් විතරක් නේ, කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල්.
7: ඔව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
9: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම. SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න 0711834387.
10: ආරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්දපද්ද?
11: කවුදානේ මේ? කළුවට කළුවේ?
10: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
11: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
10: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස හතරට net FM හතර වටේ ආනෝ.
11: මොනවා? දැන් ඒ ලෝකෙත් දාන්නේ හතර වටේ දානේ? මෙහෙත් එහෙමයි.
12: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
13: net FM හතර වටේ හතර වටේ.
14: හෙලෝ.
15: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

හවස තුනයි විනාඩි 46යි. වෙලාවත් ගිහිලා තියෙන්නේ ඔන්න. අපිට යන්න වෙලාව ටික ටික ලඟ වෙලා තියෙන්නේ. හැබැයි යන්න කලින් එකතු කරගන්න කට්ටිය ගොඩාක් ඉනවා. කෝල් කරපු මෙන්න මේ කට්ටිය මුලින්ම එකතු කරගන්න. වලස් මුල් ෆිල්ම් හෝල් එක ළඟ ත්‍රිමීල් පාක් එකේ අපේ වීරයා අයියා, ධර්මයා අයියා, බණ්ඩාර අයියා කට්ටිය එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ලියන රචකයා

0: ඔයාවයි අමාර පැටියාවයි යන්නේ වාරෙන් එකතු කරගන්න. ඊට පස්සේ රඹුක්කන මාකට් එකේ සෙට් එකද කොහොම එකතු කරගන්න මේ සින්දුවටම. ගාලින් සංජීවය කතා කළා. අම්පාඩේ දයාපුර චන්දිමා ප්‍රියදර්ශිනී ශෂේන් දුල්ලා සඳමාල් සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කෝ එකතු කරගන්න මේ සින්දුවටම. පළාද පසලසලින් ලහිරු ගුණරත්න මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඊට පස්සේ හයිනංගි මම මහවැව මාරුවිලා නුවන් තුෂාරවයි කලණි ලොකු දුව මෙවුනි. ඊට පස්සේ පොඩි දුව උතුමි දුවගේ හතරවෙනි උපන්දිනය සම්බරනවා කියලා තියෙනවා. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. උතුමි පැටියෝ
1: නැතිවාලු
0: happy
1: birthday.
0: ආදරේ හනිද සුබම සුබ උපන්දිනයක් වේවා කියලා net team එකේ හැමෝම ආර විශ් කරනවා. ඔයාට නම් එච්චර තේරෙන්නේ නැහැ. ඔයාවයි ඔයාගේ අම්මි තාත්ති ගෙදර ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමුක ඉතින්. කිරි අම්මා අත්තා කටුපත ලොකු අම්මා රංචිනි ලොකු තාත්තා ජෝසප් පත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන් එකතු කරගන්න. ලස්සන සුදු බෝලේ ජානු ලස්සන සින්දුවක් දෙන්න. හරි දවසේ ඔයාගේ අන්තිම උම්ම එකත් ඕනි. අද අපි බිසි ශ්‍රේණිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ යටි අන්තට. ඔව් ඔව් මේ අන්තිම උම්ම එක ඉතුරු කරගත්තා ඔයාට දෙන්න. ඊට පස්සේ අපේ බදරලිය රේණුවක්ව මැසේජ් කළා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අජිත් සුබසිංහ ලොකු දුව මේ ශීතත් සරණි පොඩි දුව දිලු මිනුවන් සාලසන සින්දුවක් දෙන්න. ඔගේ වැඩසටහන ලස්සනයි සුන්දරයි. Thank you. කොහොමද චානු අපිට අවහන ගමන් ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්නකෝ. ෂාන් විසල් මම කුමුදු කුමුදා කරවන්න ලෙන් මැසේජ් කරලා තියෙනේ මේ සින්දුවට එකතු කරගන්න. ජානු මණික උම්ම කැටේ සිංගප්පූරුවේ සමිතක්කා
1: නැති බැරි වුණාට නෑ
0: නෑ රට පුරා ලෝක පුරායින යාලෝ සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මේ කෝෆි එක වාට කියලා ස්ටිකර් එකක් කියලා තියෙනවා. පරිස්සමට ඉන්න එකතු කරගන්නම් මේ සින්දුවට. හරිද ඊට පස්සේ තව කවුද ඉන්නේ අපිත් සද්දට මාව හගෙන ඉන්නවා සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. මගේ සුදුනෝන ජානු බෝලේ ආදරේ උම්මා ඔයා මගේ මෝහිනි පන්නි පිටි අරුණ අයියා ජනි අනකොට දීලා ගිය සින්දුවටනේ කියලා තියෙන්නේ. මම ජනියත් එක්ක එක බලා ගන්න. හරි ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් චානු නංගි කන්නතුටි හෙලගම් බේකරි රසිකයියා අලුතින් වැඩ කරන අපේ කුමාරයියවත් එකතු කරගෙන මාල්දිව්සල සංගීත මාලිවත් එකතු කරගෙන පැලම්පිටි හිරාණියක්වත් එකතු කරගෙන අටියන්තු ටයිටනික් සලෝනිකේ හැමෝමත් එකතු කරගෙන සෂාර කොල්ලවත් එකතු කරගෙන මාබිම කාන්ති අමවත් එකතු කරගෙන සින්දක් අහමු කියලා දෙනවා. හමු හමු එහෙනම් ඉතින් ඔක්කොම එකතු කරගෙන මේ සින්දුවක් දීලා මම යනවා පරිසමට ඉන්න ඕනි. හෙට හම්බෙමු දවල් එකට. ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එහෙනම් කල්ලෝ අපි ගියා මගාගේ ජනු.

0: kinder händeva.
1: Brought to you by.
2: Jutteken nu jag fjuttekar plus pointekak. RDB Jut Plus. Jutteken man ser för banking partner. RDB Jut Plus ginuma.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744-31-33-540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046.
0: Kinder Handeva.
1: Brought to you by.
2: Youth again, no, I get future at the plus point. RDB Youth Plus. Youth at the set in a banking partner. RDB Youth Plus Ginuma.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
9: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
8: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: සුබ සඳේවක් හවස 4යි දැන්.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත්වන අලුත් පැයි විමසුම Bad News.
4: අයිබෝවන්, ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අතරංගුවටගෙන මෙරටට පිටුහල් කරන ලද පාතාල කල්ලි සාමාජික රංජිත් කුමාර හෙවත් කොණ්ඩරංචි කටුනායක ගුවන්තොටුපළේ සිට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශය වෙත රැගෙන ගොස් තිබෙනවා. දුබාහිදී අතරංගුවටගෙන මෙරටට පිටුහල් කරන ලද පාතාල කල්ලි සාමාජික රංජිත් කුමාර හෙවත් කොණ්ඩරංචි කටුනායක ගුවන්තොටුපළේ සිට අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. ඔහු අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව විසින් අතරංගුවට ගනු ලැබුවා. මිලඟ net news 5:05ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news tutorial ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news the truth people trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
6: FM 95, FM 94.8, Net FM.
7: දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
9: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
10: මරු බං!

සුබසන්ධ්‍යා වකවස 4 විනාඩි 9යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අතිශය කාර්යබහුල බදාදා දවස. සතිය මැදනේනේ. එතකොට සෑහෙන වැඩ ගොඩක් එක්ක ආහිර වෙලා ඉන්නකොට හවසරුව වෙද්දි පොඩි මහන්සියක් වැඩිපුර දැනෙනවා නේද? අන්න ඒ නිසාම තමයි ඔයාට මහන්සිය යන්න යාළුවෝ ඔක්කොම එකතු කරගෙන සින්දු ටිකක් අහන්න ටයිම් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කතා කරලා මැසේජ් කරලා ඔයාට මේ පැත්තට වෙලා ඉන්න පුළුවන්. 2:55:33:63 නම්බේක තියෙනවා. අපි දෙන්නට කතා කරන්න chance එක තියෙනවා. ඕල් එකක් අරගෙන අසා අපි මේ වෙලාව වහගෙන ඉන්නේ. අපිට මෙන්න මේ කට්ටිය එකතු කරගෙන මෙන්න මේ සින්දුව දෙන්න කියලා කතා කරලා කියන්නත් පුළුවන්. හරි. එහෙමත් නැත්තම් දැන් ඔයා වැඩ ගොඩාක් අස්සේ හිර වෙලා ඉන්න ගමන් ඔයාට කෝල් කරන්න වෙලාවක් නැහැ, සැහෙන්න බිසි කියලා වගේ හිතනවා නම් කරන්න තියෙන්නේ 0711 95 95 95 නම්බර එක තියෙනවා. WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. මම ඔයාව මැසේජ් එක දාපු ගමන් ටග් ගාලා මෙහෙම කළා මතක් කරනවා. හරිද? ඒ වගේම තමයි net fm official facebook page එක පැත්තට ගිහාම වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. හරිද? ඔයාගේ නිර්මාණශීලී හැකියාව බලන්න තමයි අද වෝල් පෝස්ට් එක දාලා තියෙන්නේ. තියෙනසා අනිවාර්යෙන් ගිහිලා කමෙන්ට් එකක් තියන්න. මම සාමාන්‍ය ඉතින් දාලා තියෙන පෝස්ට් එක මොකද්ද කියලා කියන්න යන්නේ. එතකොට නිකා ගයක් නැති වෙනවනේ. ඔයා ගිහිල්ලා net fm official facebook page එක ලයික් කරලා ෆලෝ කරලා කමෙන්ට් එකක් තියලා යන්නත් අමතක කරන්න එපා. අපි අද Facebook Live එකකිනුත් හම්බ වෙනවා. හවස 4:00 විතර තමයි Facebook Live එකක් යන බලාපොරොත්තු වෙන් ඉන්නේ. තේන්සා වාට දැන් හවස 4 විනාඩි 10යි ඉන්න වෙලාව. ඔයා ඔය අස්පස් කරන වැඩ ටික කරලා ඊට පස්සේ ගෙදර දොර අතුපතු ගන්න වැඩ ටික කරලා නම් ඉන්නේ. ඒකක් එහෙම හදලා කරලා ලෑස්ති වෙලා ඉන්න. හරි. අපි live එකේදී හම්බෙමු. නව වෙනිදා හද. එතකොට මම ඔයාලට දැන් පහුගිය දවස් ටිකේම මතක් කරා දකුණේ ඉන්න කට්ටිය, විශේෂයෙන්ම ඔය අම්බලංගොඩවට ඉන්න කට්ටිය. අම්බලංගොඩ කට්ටියට විෂන් කියන අවතම අම්බලංගොඩ ශාඛාව විවෘත කරානේ මේ ඊයේ පෙරේදානේ. එතකොට ඒ වෙනුවෙන් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය ගැන අපි පහුගිය දවස් ටිකේ මතක් කරා. ඉතින් අද දවසේ තමයි තියෙනවා කියලා කිව්වේ. අම්බලංගොඩ මෙඩිහෙල්ප් රෝහල් පරිශ්‍රයේදී තමයි අද දවස පුරාවටම පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා වැඩ ඇරිලා යන ගමන් එහෙම ඉන්න කට්ටිය, මේ වෙලාවේ බස් එකේ එහෙම යන ගමන් ආවහගෙන ඉන්න කට්ටිය, හවස වරේ පොඩ්ඩක් ෆ්‍රී වගේ නම් ඔයාට පුළුවන් වුණා අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේ පැත්තට ගිහිල්ලා මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, ඒ වගේම දේහ ස්කන්ධ දර්ශක නිර්ණය වගේම ඇස් කණ්ණාඩි දෙකක් ගන්න ඕන කියලා කාලයක් තිස්සේ කල්පනා කර කර හිටියා නම් ඔයාට සුවිශේෂී දීමනාවන් යටතේ ඔයාට ඇස් කණ්ණාඩි දෙකක් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. මම ඔයාට තැන හරියටම කියන්නද මෙඩිහෙල් ප්‍රෝහල ගාලුපාර අම්බලංගොඩ තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. වැඩි විස්තර දැනගන්න පුළුවන් 0746 544 15 18 0746 544 15 18. රයිට් එක ගැනත් මතක් කරලා අපි ඔයාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එකේ වැඩ පටන් ගන්න හදන්නේ හතර වටේ. අවසහය වෙනකන් ඔයා මං ගාවින් ඉන්න ඕන. දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: විෂන්කයා නවතම ශාඛාව අම්බලන්ගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න. මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලන්ගොඩ අමතන්න 076 544 1518.
5: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT මොබිටෙල් ෆයිබර් වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT මොබිටෙල් ෆයිබර් පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 10 වනදා අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ SLT මොබිටෙල් ෆයිබර් රියල් ෆයිබර් රියල් පර්ෆෝමන්ස්.
6: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550.

හවස 4යි විනාඩි 26යි වෙලාව. අපි වාගේමගේ බෝරින් නැති ඉවරින් drive එක හතර වටේ අහගෙන ඉන්න ගමන් දැන් අපිට ඊයේ Facebook live එකක් එන්න බැරි වුණානේ නේ. ඒ නිසා අද ඔයාව බලන්න Facebook live එකක් ආවා. ඒ නිසා ඔයා මාව බලන්න live එක පැත්තට අනිවාර්යෙන් එන්න ඕනේ. හරිද? කියන පරක්කුව විතරයි තින් මන් දන්නවා මේ වෙලාවේ. බස් එකේ යන්නේන ගමන් හිටියත්, වැඩ කරන ගමන් හිටියත්, ගෙදරට වෙලා හිටියත් ඔයා දැන් ෆෝන් එක අතට අරගෙන live එක පැත්තට එනවා නේ. අවිල කමෙන්ට් එකක් තියන්න අපි බලාගෙන ඉන්නවා කියලා live එක share පාරක් දාන්න. ඒකට මම අනිවාර්යෙන් ඔයාව මතක් කරන්නම්. ඊට පස්සේ live එකේ ඔයාලට message එකක් comment එකක් තියන්නත් පුළුවන්. අපි මෙන්න මේ සින්දුව අහන්න බලාගෙන ඉන්නවා සා කියලා. ඒකට මට ඒ සින්දුව ආඩ දෙන්නත් පුළුවන්. ඒ නිසා චුට්ටක් ළඟට එන්න live එකට එන්න ඕනේ. හරි. කියනකොටම ගයනී බාලසූරිය live එකට ඇවිල්ලා ඉන්නවා. ජානකි ඉන්නවා. ඊට පස්සේ දිනුෂී hi හටි ඔක්කොම Facebook live එකට එකතු කරගන්නම්. ඔයාලාම live එක පැත්තට join වෙන ගමන් නම් ඉන්නේ. එතකම් මම මේ වට මතක් කරන්න හදන්නේ NLB Mega Power ලොතරැය ගැන. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන වසර ගණනාවක් පුරාවට මහජනතාවගේ විශ්වාසය දිනාගත් රටේ සංවර්ධනයට සහ සුබසාධනයට වගේම ඔයාගේ ජීවිතයේ සවිබල ගන්වන්න දැවැන්ත දායකත්වයක් ලබා දෙන ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ලොතරැයි කලාවේ ප්‍රමුඛයක් පෙරලියක් සිදු කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක්. ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB Mega Power ලොතරැයිය කියලා කියන්නේ. එතකොට යලිත් වතාවක් දැන් මේ වார்த்தාව නැවත නැවත අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව දැන් වාට් චාන්ස් එක තියෙනවා පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න. ඒ කියන්නේ ඔයාගේ මුදල් සීනිය සහ වාහන සීනිය කියන දෙකම හැබෑ කරගන්න දැන් යන්නේ රුපියල් 40ක් විතරමයි. ඒ නිසා දකින පළවෙනි තප්පරේම NLB Mega Power ලොතරැයියක් අරගන්න මතක් කරන්න එපා. Facebook live එක බලාගෙන ඉන්න කට්ටියටයි මාව අහගෙන ඉන්න කට්ටියටයි දෙගොල්ලොන්ටම සෑහෙන්න වැදගත් කතාවක් තමයි මේ කියන්න හදන්නේ. බත් කනවනේ නේද? සාමාන්‍යයෙන් බත් කනකොට ටිකක් හරි බත් එක අමු වෙලා තිබ්බොත් ඊට පස්සේ එහෙම නැත්නම් බත් එක පොඩ්ඩක් බෙරි වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? දවසම ඉවරයි නේ. මේ කෑම එක බෙදාගෙන ඇවිල්ලා ඔෆිස් එකේ ටිකක් ගිය වෙලා ගිහිල්ලා කන්න බලනකොට බත් එක බෙරි වෙලා නම් ඊට පස්සේ නිකන් අහල් එක අමුයි වගේ නම් කෑමත් එපා වෙනවා. ගෙදර යන්නේ තෝ කොල්ලුවේ තියාගෙන ගිහිල්ලා වයිෆ්ටත් පොඩි සද්දයක් දානවා නේද? හැබැයි ඇත්තම කතාව ওই ප්‍රශ්නේ තියෙන්නේ වයිෆ්ගේ නෙමෙයි. ආ උයන්න ගන්න හාල් එකේ. සාමාන්‍යයෙන් ඔයා හොයලා බලන්නකො හිරු සහල් අරගන්න ගෙදරක ওই ප්‍රශ්නේ කවදාකවත් ඇති වෙන්නේ නැහැ නේ. මොකද හිරු සහල් නියම විදිහට බත පිස ගන්න තියෙන හොඳම සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. අමුවට හැදෙන්නෙත් නැහැ, ඊට පස්සේ බත් එකේ දෙනකොට බෙරි වෙන්නෙත් නැහැ. රසට බත් ටිකක් කන්න ඕනේ නම් ඔයා ගන්න ඕනේ එකම සන්නාමය තමයි, විශ්වාස කරන්න පුළුවන් සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම අපේ ආච්චිලාගේ අම්මලාගේ කාලේ ඉඳලාම ගුණාත්මක භාවයේ 100%ක් රැකගෙන අඛණ්ඩව අරගෙන ආපු සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. අනිත් එක දැන් ඔය එක එක ගෙවල් වල එක එක හාල් ජාතිනේ කන්නේ නේද? නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු හාල්, ඊට පස්සේ මේ දවස් වල හැමෝම හොයනවා මේ කැඩුණු හාල් එක. එතකොට කැඩුණු හාල් එක, කැඩුණු නාඩු, කැඩුණු කීරි සම්බා මේ ඕනම සහල් වර්ගයක් වාට හිරු සහල් හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා දවස පටන් ගන්න උදේ කෑම වේල ඉඳලා රාත්‍රී කෑම වේල වෙනකම්ම බත්තු යනවනම් තුන් වේලටම බත් කනවනම් ඔයාට බත්තු යන ගන්න තියෙන විශ්වාසවන්තම සහල් සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ගොවියාගේ කුඹුර ඉඳලා ඔයාගේ කෑම මේසේ බත් පිඟානට එනකම්ම සෑම පියවරක්ම පූර්ණ අධීක්ෂණයක් යටතේ වටිනාකමක් එකතු කරමින් තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙන්නේ. අන්න ඒ නිසා ගෙදර යන ගමන් ගෙදරට හාල් අරගෙන යනවා නම් ළඟම තියෙන කඩෙන් බැහැලා නම කියලා මිල්ලන්න මුදලාලියෙන් මුදලාලිමට හිරු සහල් දෙන්න කියලා. Facebook live එක පැත්තට මං එනවා. මේ වෙලාවේ අවන්ති සුභාෂිනී live එක බලාගෙන ඉන්නවා. ලක්මාලි ප්‍රියදර්ශනී ඉන්නවා live එකට comment සෑහෙන ප්‍රමාණයක් දාලා තියෙනවා. ඊට පස්සේ hi කොහොමද සාපින් මේ වෙලාවේ ඔයාව අහගෙන බලාගෙන ඉන්නේ කියලා තිෂෝමි message එකක් දාලා තිනවා. Thank you darling. ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේකතු කරගන්නම්. ඒ වගේම ඊමන්ෂා thank you ඔයාත් live එකට comment කරලා තිනවා. ඒ වගේම අසාපින් මේ වෙලාවේ live එක බලාගෙන ඉන්නේ කියලා දිනුෂි උදාරා මගේ නම මතක් කරන්න කියලා හાર્ට් ගොඩාක් කියලා තියෙනවා. ඕකේ මං අනිවාර්යෙන් ආව එකතු කරගන්නම්. ලයිව් එකට ඉතින් මෙතනින් එහාට බබා ඔයා උතුරන්න කමෙන්ට්ස් තමයි දෙන්න ඕන. එතකොට තමයි මට පොඩ්ඩක් ගැම්මක් එක්ක ආව මතක් කරන්න හැකියාව ලැබෙන්නේ නේ. ඒ නිසා අනිවාර්යෙන් NetFM official Facebook page එක පැත්තට ඇවිල්ලා live එකේ comment ගොඩාක් දෙන්න.

0: Sindu Ehena, Netefem, Hatarawate.
1: Right, වෙලාව හවස 4:35යි. මේ දැන් අපි නෙතෙෆෙ මහගිනි ඉන්නවා කියලා තිසල් විහඟ මට කමෙන්ට් එකක් දාලා තිනු. ඕකේ තිසල් ඔබ අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ අසා වාදින සින්දු ටික නම් නියමයි කියලා මට Facebook live එකේ ලක්මාලි ප්‍රියදර්ශනී කමෙන්ට් එකක් දාලා තිනවා. Thank you. ඒ වගේම රංජිත් ධර්මසිලි අපි රත්නපුරේ DJ මදුවා කියලා තිනවා. ඕකේ අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ නිරංග සංජීව Thank you කමෙන්ට් කරාට. Pushpa Kumari, Lasanta Kumar, Idabasi Rosh Pereira, Ivagima Sarath Kumar, Tekla Jayakodi, Ola Setteka Mekatukaragan, Nang, then Mevelavi, Facebook Live, Balagrin, Gudakati, Hana Prashna Tamayasan, FM, DJ Night, Face to Face Attack Show, Moka the Winniki, Alaneda, Balagrin, Happy Devanivate, and Palavin Tarangavate, Vasanavant, Jagrahak, and Dahatar, the Nikik, Devanavate, Hariyatama, Tava, Sati, Dekaking, Patangan, the last Sivila in Pa, I think Ensa, Digatamal. ඇස්විලයින් මේ සිකුරාද අනිවාර්යෙන් රැනවේට වන්නේ FM DJ Night Face to Face Attack Show එක බලන්නම ඕන මොකද අපි මේ සිකුරාදාවෙත් පොඩි ස්පෙෂල් වැඩක් අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා විස්තර ඉස්සරහට කියන්න දිගටම අහගෙන ඉන්න ඔයා තාම Facebook live එකට ආවෙ නැත්නම් tag ගාලා එන්න මම ඔයාව මතක් කරන්නම්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතින් මේ වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
2: හවස 4 විනාඩි 40යි දැන්.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: Meltdol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
6: සුවපහසුව කල් පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
7: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
8: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
9: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
10: පොත් අපගේ net වගේ.
11: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට සතර පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න සතර.
12: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Right, happy. Last year again, Joe Dragons ke Sindhu ab mukad Facebook live ki katti guda killal thi ba Joe ke Sindhu ab denne ke ala. I think ensa atra baate ha green ne kaman live ke re sette line ne katti re main Sindhu ab mama denne khali. Main bilab live ki ne sette ka matak karan no na. Ranjit Disana ek abe ke tu kare karna ida passe Lakmali Priyadarshini. Thank you. Ida passe Nipuni Seneviratna. Hi asa ye kohomo de waad killa halati ke nava manghundi ke nava ida passe Dilusha Kari basa meva ke ma Irosh Pereira. Oyabat guda ka ආදරින් එකතු කරගන්නන් ඒ වගේම ෂෙහානි ෆර්නැන්ඩෝ thank you ජය වේවා ඒ වගේම අපිත් එක්ක මේ වෙලාවේ ලයිව් එකේ ඉන්නවා කියලා තියෙනවා ඉරෝෂ් පෙරේරා ඊට පස්සේ ඉෂාර කරුණරත්න ඔයගෙන් කරාබිල්ලුව දුන්නේ නැහැ අදාසාගේ ඔර්ලෝසුව ඉල්ලන දවස කියලා තියෙනවා අනේ මට බෑ ඉෂාරවත් එක්ක හරිද වාව් ගොඩක් ආදරෙන් එකතු කරගන්න රිකිලගස්කඩ සලොන් දිනේශ්‍රියගේ සෙට් එකවත් මතක් කරන්න ඕන සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි මේ සින්දුවට මේ එකතු කරගන්නා

හවස 4යි විනාඩි 47යි වෙලාව. සාමාන්‍ය මන් නිතරම කියන දේ තමයි 4 වටේ අහගෙන ඉන්න ඔයාට. ඊට පස්සේ 4 වටේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න මටයි දෙන්නටම මේ පැය දෙක යනවා තේරෙන්නේ නැහැ නේ. මං විතර වැඩ කරන ගමන් එහෙම ඉන්නවා නම් ඔයාට මහන්සිය පව නැති වෙලා යනවා ඇති. මොකද දෙන ලව් එකනේ අපි ඉන්නේ යන්නේ නේද? රයිට්. එතකොට මම ඔයාට හරිය ආදරෙන් මතක් කරන්න හදන්නේ ඔයාගේ අදොරක් හදනවා නම් මට හදවතින්ම සතුටුයි ඉන්නේ නේද? එතකොට ඔයාගේ ගේ හදා ගන්න ගන්න කියන දේවල් ගැන විස්තර ටික කියලා ඔයාට දව කරන එක මගේ යුතුයකම නේද? ඒ නිසා ගේ හදද්දී ඔයා ගෙදරට ඊට පස්සේ නිදන කාමරයට ආලින්දයට ඊට පස්සේ නාන කාමරයට කුස්සියට මේ හැම දෙයකටම ටයිල් ටික එහෙම අල්ලන්නේ හිතාගෙන ඉන්නවා නම් නාන කාමරයට අවශ්‍ය කරන වාත්වය උපාංග ටික ගන්න කොහෙන්ද කියලා කල්පනා කර කර ඉන්නවා නම් ඔයාට විශ්වාසවන්තම තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒකේ දත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මොකද අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් හිතා ගන්න බැරි තරම් වට්ටම් එක්ක දිගු කාලීන පැවැත්ම ස්ථීර කරපු ටයිල්ස් ආභාත්වය උපාංග ගන්නවා නම් එදා ඉඳලා අද වෙනකන් අපිට මතක් වෙන සන්නාමය තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. එතකොට ලංකා ටයිල්ස් එක්ක මේ දවස්වල ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් කණ්ඩායම වෙනවනේ වාගේ නගරයටනේ. එතකොට අද දවසේදී මීරිගම සහ මේ වෙද්දි හවස් වරුවේ අලව්වේ ඉන්නේ. එතකොට දැන් හෙට ඒ කියන්නේ 10 වෙනිදා උදේ කාලේ එන ඔන්න නාරම්මල නගරයට ඒ වගේම තමයි හවස හෙට්ටිපොළට එනවා. එතකොට එන්නේ නිකම්ම නෙමෙයි ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායමත් එක්ක. ඔයාගේ නිවසේ ආලින්දේර නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල්ස් ආභාත්වය උපංග සුවිශේෂී මිලකට ගන්න නම් ඔයත් ළඟම ලොකේෂන් එකට යන්න අමතක කරන්න එපා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන ලයිව් එකේ ඉන්න කට්ටියව දෙදිනු සෙව්වන්දි රෝෂා ඒ වගේම කසුනි අනුෂිකා ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සුපිරි කියලා තියෙනවා ඉරෝෂාවත් එකතු කරගන්නම්. Thank you ජය වේවා. ඊට පස්සේ ඉෂාරා කරුණාරත්න අහස හරි වගේ ඉන්න ඕනේ දෙදිනු හැමදාම හවසට අසාගේ ලයිව් එකේ කියලා තියෙනවා. දෙදිනු ආවට පස්සේ තමයි යන්නේ මගේ ලයිව් එක වර්ණවත් වෙන්නේ නේද? Thank you දෙදිනු. ඔබත් එකතු කරගෙන මම සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් දැන් ගයක් හදනකොට අපිට ගේ ලස්සන්ට හදාගන්නනේ අපි ට්‍රයි කරන්නේ. මොකද ගේ හදන්න වියදම් කරන්නේ ඔය දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි. එතකොට ගෙදර ඇතුළත පෙනුම ගැන අපි සෑහෙන්න හිතනවා. ඒ කියන්නේ ගෙදරට අවශ්‍ය කරන ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ඊට පස්සේ දොර ජනෙල් මේ හැමදේම මං කියන්නේ ගෙදරට ගේන පිඟානි කෝප්පේ ඉඳලම අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් ලස්සනට මේ හැමදේම බලලානේ ඔය අරගෙන ඉන්නේ නේද? ඔය ගෙදර ඇතුළත පෙනුම ගැන වගේම ගෙදර පිටත පෙනුම ගැන චුට්ටක් හිතන්න ඕන. මං කියන්නේ චුට්ටක් නෙමෙයි චුට්ටකටත් පොඩ්ඩක් වැඩියෙන් හිතන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් පිටේ ඉඳලා කෙනෙක් ගෙදර දිහා බලනකොට මුලින්ම පේන්නේ ගෙදර වහලනේ. එතකොට ගෙදර පිටත පෙනුම ලස්සන්ට තියාගන්නම් ගෙදර වහලේ අංක 1. දැන් එතකොට වා හිතන්න පුළුවන් හරි අස අපි ගේ ප්ලෑන් කරලා තියෙන්නේ වහලේ දැන් අද කාලේට ගැලපෙන විදිහට පළ 3කට විතර ගහන්න. අපි මාසු නැහැ එකත් කතා කරා. රයිට් ඕකේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි චුට්ටක් හිතන්න වහලට දාන රූෆින් ෂීට් එක ගැන. හරිද? ඔබ දන්නවද මං එහෙම කියන්නේ ඔයාලට? දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කලර් රූෆින් ෂීට් වහලට දානවා. ඒ කියන්නේ ගෙදරට ගැලපෙන කලර් එකෙන් කලර් රූෆින් ෂීට් එක වහලට දානවා. ඒක හරි. හැබැයි ඒ වුණාට හරිම කලර් රූෆින් ෂීට් එක ඔයා තෝරගන්නවද කියලා චුට්ටක් ඔයා කල්පනා කරලා බලන්නකෝ. දැන් ඔය සමහර ලාවර දැකලා තියෙනව නේද සාමාන්‍ය රූෆින් ෂීට් එකක් වහලට දාලා ඊට පස්සේ ඒකට පේන්ට් එකක් මොන හරි අප්ලයි කරලා ටික කාලයක් ගියාම හරිද රතු පාට ඇප්ලයි කරාට පස්සේ ටික කාලයක් ගියාම මේක රෝස පාට වෙනවා. ඊට ටික කාලයක් ගියාම සුදු වෙලා අන්තිමට කළු පාට වෙනවා. එහෙම දැකලා තියෙනව නේද වහලවල් ඕන තරම්. පොඩි හිතන්නකෝ ඔයාගේ ගෙදරටත් එහෙම වුණොත් එහෙම මාස දෙකෙන් තුනෙන් ආයෙ ආයෙ පේන්ට් කරන්න වෙනවා. මොකෝක ජීවිත කාලෙම කරන්න කියලා. අන්න ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ ඔයාගේ ජීවිත කාලේ කරන ලොකුම ආයෝජනය වෙනුවෙන් ඔයාගේ ගෙදර හදන වැඩේට වහලට රූෆින් ෂීට් දානවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙනවා. ඌට වැස්සට පාට වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ පොතු ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ අර කළු පාට වෙන්නේ නැහැ. මොකද මේකේ මතුපිට තින්තාලේ පනේ නිෂ්පාදනය කරලා තියෙන්නේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. හරි. ඉතින් ඒ නිසා අවුරුදු 5ක වගකීමත් එක්ක මතුපිට තින්තාලේ පනේට වසර 5ක වගකීමක් එක්ක ෂීට් එකට වසර 25ක වගකීමක් දෙන ලංකාවේ අංක 1 රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ගෙදර අලුතෙන් හදනවා නම් එහෙම නැත්නම් ගෙදර වහලේ රිපෙයාර් කරනවා නම් වහලට දාන රූපින් ෂීට් එක අනම්මනන් නෙමේ කලර් ඔෆ් රූපින් ෂීට් තමයි. ඒකනත් මතක් කරලා අපි යන්න හදන්නේ සින්දුවකට. අපි මෙහෙම්මම කට්ටියක් එකතු කරගෙන ඊළඟ පැයටත් යන්න ඕනා. සුට්ටක් ඉන්නකෝ.

0: ബ്രാൻഡ്സ് കാണുന്ന എന്ന തമ്പ്രോ
1: അതാരിന്ന ബേവകേത് നേ ഒബട പുളുവാങ് വിഷമതെൻ മിതെൻ ജീവിതേ കൊടയന്ന ഇവത് വെനു
2: അക്മാ വിതെൽ ഫാറ്റി ലിവർ ബയ വെന്നിപ്പാ സിവനഗല ലിവർ ബൂസ്റ്റിംഗ് കാപ്സൂൾ അരഗാന്ന അപ്പേ വെദകമ അപ്പേ ഉറുമയ 40 വസരക അഭിമാനയ സിവനഗല ആയുർവേദ 0747303540
3: හතරවටේ හතරවටේ
4: brought to you by
5: දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරය NLB මෙගාපව ඔබත් අදම මිලදී ගන්න
6: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
7: ඔයත් පහලට වශි වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
8: කවදත් අලුත් කාගෙත් net
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
11: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
10: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
11: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
12: සුබසන්නේවක් හවස 5:00 විනාඩියකයි දැන්

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. රුපියල් 5,37,20,000ක් පමණ වටිනා කුෂ් මද්‍රව්‍ය තොගයක් මිරටට රැගෙනවිත් කටුනායක ගුවන්තොටුපළෙන් පිටකර රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නාශකාරාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට තිබෙනපා. අද දැසන මෙලෙස අත්අඩංගුවට ගෙනැත්තේ කොළඹ දෙමඩකොඩ සහ තොටලංගන් ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 35 යන වයස්වල පදිංචි කාන්තාවන් දෙදෙනෙක්. සැකකාරයන් විසින් රගෙන ගමන්මලු දෙකක් තුළ වායු කාන්දු නොවන ලෙස සකස් කළ පාර්සල් පහක් අසුරා තිබූ කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 372ක ප්‍රමාණයක් පොලිස් මද්‍රව්‍ය නාශකාරාංශ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. නෙත්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත්නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: Maru bang!

0: Hatırı vadi.
1: හවසපහයි විනාඩි 10යි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ බදාද දවස. දැන් සමහර වෙලාවට පොඩ්ඩක් මේ වෙලාවේ වාමා වහගෙන වාහනේ ඩ්‍රයිව් කරන ගමන් නම් ඉන්නේ පොඩි ට්‍රැෆික් එකක් ඇතිනේ. ඔෆිස් ටයිම් එකනේ නේද? එතකොට මේ පොඩ්ඩක් වාට නිකන් මේ වෙලාවට නිකන් එන මේ තදබදයත් එක්ක ඔළුව නිකන් පොඩි ස්ට්‍රෙස් එකක් එන්නත් පුළුවන්. අයියෝ ඇඩ ඇරලා ඉවරලා ටක් ගාලා ගෙදර යන්න විදියක් නැහැනේ අනේ වගේ එකක් වාට හිතෙන්න පුළුවන්. හරි. බැවනාට කලබලයක් නැහැ. සින්දුවක් අහගෙන අපිට හිමීට පොඩ්ඩක් යන්න පුළුවන් නේද? ඉතින් ඒ නිසාම තමයි වාට ලස්සන සින්දු ටිකක් මේ පැයදිත් මං අහන්න ගෙනල්ලා දීලා තියෙන්නේ. තේන්සාව ඉන්න ගමන් කෝල් එකක් අරගෙන මැසේජ් එකක් දාලා කතා බහ කරලා අසාපි මේ වෙලාව ආවහගෙන ඉන්නේ මෙන්න මේ කට්ටියව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එහෙම දාන්න පුළුවන්. දැන් ඔය වැඩට යමින් යමින් ගමන් ඉන්නකොටනේ වයිෆ්ලාට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ හස්බන්ඩ් කෝල් එකක් දීලා මෙන්න මේ දේවල් ගේන්න කියලා කියන්න නේද? වැඩ ඇරිලා ආයෙනකොට තමයි වයිෆ් ගොඩක් වෙලාවට කෝල් එකක් දීලා කියන්නේ බබා ගෙදර මෙන්න මේවා නැහැ. මෙන්න මේ ටික නැහැ. මෙන්න ගමන් චුට්ටක් ඔය අරන් එන්න කොහෙන් හරි නවත්තලා කියලා එකක් කියනවනේ. එතකොට දැන් ඔය අතරතුර කිව්වොත් එහෙම බබා ගෙදර හාල් ටික ඉවර වෙලා හෙට උදේට වැඩට යද්දි බත්තරයි යන්න ඕන නම් හාල් අරන් එන්න කියලා ඔයා ඉතින් 17 කල්පනා කරනවා. දැන් හාල් අරන් යනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි. මොකද හාල් වුණා දැන් ඉතින් තෝරලා බේරලා ගන්න ඕනනේ නේද? එතකොට හොඳ හාල් එකක් අරන් ගියේ නැත්නම් ගෙදර ගියාට පස්සේ ඉතින් එකම ගිනි බිජ්ජුම්බරයයි. ඔය ප්‍රශ්නේ වාගේ හිතේ දුවනවා නම් මම මේ වාට කියන්නේ ඔච්චර ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඔයා ළඟම තියෙන කඩේට කියලා මුදලාලිට කියන්න. මුදලාලි මට හිරු සහල් දෙන්න කියලා. ඇයි මං ඔයාට හිරු සහල් ගන්න කියලා මෙච්චර විශ්වාසයෙන් කියන්නේ? හිරු සහල් කියලා කියන්නේ ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් අංක එකේ සහල් වෙළඳ නාමය. ඒක අපේ ගෙදර ගෘහණිය අම්මා ආච්චි ඒ කාලේ ඉඳලම විශ්වාස කරන දෙයක්. අනිත් එක තමයි හිරු සහල් වල තියෙන මේ අකණ්ඩ ගුණාත්මක භාවය. ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම එකම විදිහ තමයි. ඒ ගුණාත්මක භාවයත් එක්ක තමයි හිරු සහල් වලට මෙච්චර ලොකු වටිනාකමක් කිල්ලුමක් හැදිලා තියෙන්නේ. අනිත් එක තමයි රසයත් ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම එකම රසය. තේන්සා වාට විශ්වාසයෙන් බය නැතුව අරගෙන යනවා නම් ගෙදරට රයන්න තියෙන හොඳම සහල් එක තමයි හිරු සහල් කියලා කියන්නේ. හරි. අනිත් කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් ඔවා මෙහෙම හිතන්නකෝ, ඔය සමහර වෙලාවට සමහර හාල් ජාති තියෙනවා අරගෙන ගිහිල්ලා උයල කරලා දවල් 11 12 පැන්න ගමන් ටක් ගාලා බත් එක සවුත්තු වෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම් පිටින්ම බට්ටි කහක දාන්න වෙනවනේ. එතකොට මාසෙට යන හාල් ප්‍රමාණය කොච්චරද කියලා වා හිතලා බලන්නකෝ. හැබැයි උනාට හිරු සහල් කියලා කියන්නේ වාට එහෙම කිසිම ගැටලුවක් නැහැ. උදේ වුවට පස්සේ හවස 3-4ටත් කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මම ඒකයි කියන්නේ. අර දැන් සාමාන්‍යයෙන් හස්බන්ඩ්ට බත් එක බඳලා දුන්නාට පස්සේ යාට නිකන් කන්න පොඩ්ඩක් වෙලා ගිහිල්ලා පරක්කු වුණොත් එහෙම හවස 3ට විතරත් හිරු සහල් වලින් උයපු බට්ටික කන්න පුළුවන්. සවුත්තු වෙන්නේ නැහැ, පිළුණු වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් උදේ කෑම මේසෙට වාඩි වුණාම වා හිතන්න කොයා මහන්සියලා උයල කරලා ඔක්කොම කරලා කෑම ටික කෑම මේසෙට යවුවාට පස්සේ බත පොඩ්ඩක් අමු වුණොත් එහෙම ඊට පස්සේ බත බෙරි වුණොත් එහෙම ඔයා කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ නේ. හැබැයි ති හිරු සහල් වලින් උයන ගෘහණියෝ දන්නවා බත අමු වෙන්නෙත් නැහැ, බෙරි වෙන්නෙත් නැහැ. හරි ගානට බත පිස ගන්න නම් තියෙන විශ්වාසවන්තම සහල් සන්නාමය තමයි හිරු සහල් කියන්නේ කියලා. දැන් හිරු සහල් වලත් නාඩු කීරි සම්බා ඊට පස්සේ සම්බා කැකුළු සහල් ඊට පස්සේ බ්‍රෝකන් හාල් එක කියන්නේ අර කැඩුණු සහල් එක තියෙන්නේ. කැඩුණු නාඩු, කැඩුණු කීරි සම්බා මේ ඕනම සහල් වර්ගයක් වාට හිරු සහල් හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා පවුලේ අයට හොඳම දේවල්, ගුණම දේවල්, පෝෂදායී දේවල් කන්න බොන්න දෙන ඔයා හොඳ අම්මෙක් තාත්තෙක් විදියට තමන්ගේ දරුවන්ට උයල දෙනව නම් උයල දෙන්න ඕනේ හිරු සහල් තමයි. හිරු සහල් හිරු පායනවා මින් විශ්වාසයි. හරි, ඒක ගැන මතක් කරලා අපි WhatsApp එක පැත්තට ෂුට්ටක් යන්න ඕන. මොකද මේ වෙලාවේ සෑහෙන්න කට්ටියක් මට මැසේජ් කරලා තියෙනවා. අපි Facebook live එකේ කට්ටියව මතක් කරපු නිසා පොඩ්ඩක් WhatsApp එක පැත්ත මිස් වුණානේ. තංගල්ලෙන් අප්සරාම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ සඳලි අනුරාධපුරෙන් මැසේජ් එකක් දාලා තියෙනවා අපිට ලස්සන සින්දුවක් දෙන්න අසා කියලා. ඒ වගේම අසා කොහොමද මාත් මේ වාව සද්දෙට මහගෙන ඉන්නේ මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මාෂි උකුවෙලින් මැසේජ් එකක් දාලා තිනවා. Thank you මාෂි. ඒ වගේම LPTN පුන්සරා ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම සුබ සැන්දෑවක් වේවා සායියේ. මම කහපොල චතු. ඕකේ චතු, ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. හවස 5යි විනාඩි 15යි වෙලාව. අපි සින්දුවක් දෙකක් අහලා මේ පැත්තරෙම මැසේජ් එකක් දාලා තියෙන 0711 95 95 95 ට මම ඔයාව මතක් කරන්නම්. එහෙනම් ඉතින් අලුත් පැය වැඩ ටික පටන් ගන්නවා මේ විදිහට. 6 වෙනකන් ඉන්න.

0: හවස පහයි විනාඩි 24යි දැන්.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: සැලසුම්ගන්න හොඳම තැනයි දම්රු.
1: කොළඹ ඉඳං හොඳ ඉන්වස්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands. හිරුසල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසේ දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරුසල් පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරුසල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරුසල් හිරු පායනෝමින් විශ්වාස හිරුසල් ඔබගේ ළඟම වෙළඳ අදම මිලදී ගන්න.

හවසපහයි විනාඩි 32යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමං මෙගා පවල තරයි ගැන තමයි මතක් කරන්න හදන්නේ. මොකද ඔයාගේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන දවසින් දවස ඔයාගේ ජීවිතේ වාසනාව කරා අරගෙන යන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට වැඩිම වාසනාවක් උදා කර දෙන ලොතරැයිය තමයි NLB මෙගා පවල ලොතරැයිය කියලා කියන්නේ. ඒ කොහොමද කියලා කියනවා නම් ලොතරැයි කලාවේ පෙරළියක් සිදු කරපු රුපියල් කෝටි 47ක ඒ වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. ඒතතොර NLB මෙගා පවර් ලොතරැයිය අරගත්තොත් ඔයාලට දැන් ඔන්න යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන්. දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව ඔයාට කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනා ගන්නත් අවස්ථාව තියෙනවා. සරලවම කියනවා නම් දැන් ඔයාගේ මුදල් සීනෙයි ඊට පස්සේ සුපිරි මෝටර රථයක් අරගන්න තියෙන හීනෙයි දෙකම හැබෑ කරගන්න යන්නේ පුංචි රුපියල් 40ක් විතරයි. ඒ නිසා රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පවර් ඔයා වැඩියෙන් අරගන්න ඕන. වැඩ ඇරලා ගෙදර යන ගමන් ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම දැක්කොත් ඔයා මෙගා පවර් ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි අපි ඔයාලට පහුගිය දවස් කිහිපෙම මතක් කරා අම්බලංගොඩ අවට ඉන්න කට්ටියට අම්බලංගොඩ නවතම විෂන් කියා ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය අද දවස පුරාම අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඉතින් එතකොට මූලික අක්ෂි පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ඒ වගේම ශ්‍රවණ පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශක නිර්ණය, ඇස් කණ්ණාඩි සඳහාත් සුවිශේෂී දීමනා හිමි කරගන්න නම් ඔයා අම්බලංගොඩ විෂන් කියා ශාඛාව සංවිධානය කරන මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේ තියෙන නොමිලේ සෞඛ්‍ය සායනයට සහභාගී වෙන්න අමතක කරන්න එපා. සුබ සන්ධ්‍යාවක් වේවා. අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා රංජිත් දිසානායක, ඒ වගේම අසංක සඳුරුවන්, ඒ වගේම මොරන්තුඩුවෙන් රොෂාන්, ශාම, සෙනුක, ඊට පස්සේ රුෂිකා එක්ක ලක්ෂ්මණ ඉන්නවා කියලා තිනවා. අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම්. ඒ වගේම අසා මම කලවාණෙන් පුෂ්පා, මගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි මේ වෙලාවේ net අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. ඒ වගේම සද්දරම net FM අහගෙන ඉන්නේ දරණියගල සියලුම දෙනාවයි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දිෂිනි ලාභකඩේ කට්ටිය මැසේජ් එකක් දාලා තිනවා. Thank you. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ජය වේවා.

හවස පහයි විනාඩි 37යි වෙලාව. සාමාන්‍යයෙන් ගෙදර ඉන්න පොඩි අයගේ ඉඳලා ආච්චිස කියලා වෙනකම්ම කවුරුත් කැමතිනේ හොඳ බත් ටිකක් කන්න නේද? රසට සුවඳට තියෙන ගුණාත්මක භාවයේ උපරිමයේ තියෙන බත් ටිකක් කන්න පුංචි අය වගේම ආච්චිසිය වෙනකම් ඉන්න හැමෝම කැමති. එතකොට පවුලේ හැමෝටම හොඳම දේ දෙන ඔයාට මම මේ මතක් කරන්න හදන්නේ ලංකාවේ අංකයේ විශ්වාසවන්තම සහල් වෙළඳ නාමය. හිරු සහල් ගැන වෙළඳපොලේ සාමාන්‍යයෙන් විකල්ප ගොඩක් තියෙනවානේ හාල් මිලදී ගන්නකොට. ඉතින් එතකොට ඔයා කඩේට ගියාට පස්සේ හාල් ගන්නවා නම් විශ්වාසයෙන් තෝරගන්න පුළුවන් සන්නාමය කියන්නේ හිරු සහල් කියන එක ඔයා ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම විශ්වාස කරනවා. අන්න ඒ නිසාම තමයි පවුලේ හැමෝටම හොඳම දේ දෙන්න තීරණය කරන, හොඳම දේ ලබා දෙන්න උත්සාහ කරන ඔයා හිරු සහල්ම හැමදාමත් මිලදී ගන්නේ නේ. සාමාන්‍යයෙන් හොඳ හාල් එකක් කියලා කියන්නේ රසය විතරක්ම නෙමෙයි, ඒ පිටපස්ස සෑහෙන ලොකු ගුණාත්මක ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒ නිසාම තමයි කියන්නේ හිරු සහල් වල ගොවියාගේ කුඹුරේ ඉඳලා අපේ කෑම මේසෙ වෙනකන් හැම පියවරක්ම අතිශය වැදගත්. අනිත් එක තමයි හොඳ වටිනාකමක් එකතු කරමින් පූර්ණ අධීක්ෂණයක් යටතේ තමයි හිරු සහල් වාගේ ගෙදරට එන්නේ. ඉතින් විශේෂයෙන්ම උදේට කෑම ටිකක් කිව්වට පස්සේ බච්චුට්ටක් හස්බන්ඩ් කාලා යනකොට රසර බත් ටිකක් කන්න දෙන එක හොඳ ගෘහණියක් විදියට වාගේ වගකීමනේ නේද? දරුවන්ට ගුණාත්මක විදියට බත් වේලක් කන්න දෙන එක අම්ම කෙනෙක් විදියට වාගේ වගකීම. ඒ නිසාම තමයි කියන්නේ රසේ වගේම අඛණ්ඩව පවත්වාගෙන ආපු නොවෙනස් වෙන ගුණයත් එක්ක හිරු සහල් තමයි අරගන්න ඕන කියලා. විශේෂයෙන් මිහල ගුණාත්මක භාවයේ වගේම මං කිව්වා වගේම ගොවියගේ කෙතේ ඉඳලා වාගේ ගෙදර මේසෙ කෑම මේසෙ වෙනකම්ම වටිනාකමක් එකතු කරමින් පූර්ණ අධීක්ෂණයක් යටතේ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හිරු සහල් වල. දැන් ওই ගෙවල් වල එක එක හාල් ජාති කන්න කැමති කට්ටිය ඉන්නවනේ නේ. නාඩු සහල්, ඊට පස්සේ කීරි සම්බා සම්බා, කැකුළු හාල්, ඊට පස්සේ කැඩුණු නාඩු, ඊට පස්සේ කැඩුණු කීරි සම්බා. මේ දවස්වල ගොඩක් කට්ටිය හොයන ওই කැඩුණු හාල් එක. එතකොට මං කියන්නේ සම්බෝලයක් හදාගත්තත් රසර බට්ටික් කන්න පුළුවන්. මේ සියලුම සහල් වර්ග හිරු සහල් හරහා වාට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා කඩේට ගියාට පස්සේ විශ්වාසයෙන් නම කියලාම ඉල්ලන්න පුළුවන් සහල් වෙළඳ නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි. සැප්තැම්බර් මාසේ එනකොටම පොත්පත් කියවන්න ආසාවෙන් ඉන්න කට්ටිය ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා කවද්ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේ පටන් ගන්න කියලා නේද? අන්න ඒ නිසාම තමයි මම මතක් කරන්න හදන්නේ ඔන්න 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔන්න සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH එකේ තියෙනවා. උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම් කියවීමේ මාසයේ වෙනුවෙන් පොතක් මිලදී ගන්න ඔයාට මේ පැත්තට ගියොත් හැකියාව තියෙනවා. මේක සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. හැමදාමත් වගේ නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ net fm අපි. තේන් සවුන්නේ ගැනත් ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් සුබ සන්ධ්‍යාවක් වේවා. අපි චාමර ස්ටෝස් එකේ සෙට් එක අපිවත් ලස්සන සිද්ධාකට එකතු කරගන්න කියලා තියෙනවා. චාමර තනූජා කළුතරින්දල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම අසායියේ අපිත් හතර වටේ අහගෙන ඉන්නේ මාවයි මගේ පවුලේ හැමෝමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දරණියගල දෙමදින් මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා. මම ලන්සිගම කටුනේරියේ පවුලේ කට්ටිය ගොඩක් ඉන්නවා. මට චුට්ටක් පැහැදිලි මදි වගේ මැසේජ් එක ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. තැන්කියු මැසේජ් කරාට. මං ගියතන්නේ ගම කිව්වහම මැසේජ් එක දාපුවා දන්නව ඇතිනේ. තියෙන්ස අනිවාර්යෙන් ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක ඔයාලා කට්ටියවත් මම මේ සින්දුවට එකතු කරගන්නම්. හවස 5යි විනාඩි 41යි වෙලාව. ගෙදර යන ගමන් හරි එහෙමත් නැත්නම් ගෙදර ගිහිල්ලා හරි ගෙදර ඉන්න ගමන් හරි මාව අහගෙන ඉන්න ඔයා හවස 6ට කලින් මැසේජ් එකක් දාන්න. මම ඔයා මතක් කරන්නම්.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය, ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
3: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි, වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි, අලුත්ගම සංචාරක පාර අදිසිය ළඟින්ම ඉඩමම 118 සිට, අමතන්න 13:22 Prime Lands.
4: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්, කොන්දේසි සහිතයි.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: නම දයාපති පිටිකලාඳලුවේ. කෑටි කැඩිලි ඉවරලා මම අවුරුදු 20ක් විතර දුක්ින් සිංගල් වේග් ගත්තා. ගන්න පුළුවන් සෑම තැනින් මම වේග් ගත්තා. බොන්න කිව්ව හැමවම කසායවල් බිව්වා. කිසිම දෙයකින් මට අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහිල්ලා ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්ද එතන හොඳයි ඉතෙන්ට ගිහිල්ලා බලන්න කිව්වට පස්සේ තමයි මම ගිහින් ගත්තේ. කමල් බඳු වේද මාත්‍යා මම වේග් ගත්තේ දෙසරයයි. එම් හොඳටම හොඳයි.
5: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
7: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
8: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
9: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
10: පූජනීය දීඝ

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. Right, වෙලාව හවස 5 විනාඩි 50යි. අපිට අදට හතර වටේ වැඩටි කිවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න සෙට් එකක්ම ඉන්නවා. හයි, කොහොමද? අසා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට රත්නායක දයානන්ද, ඊට පස්සේ සමන්ත, ලසන්ත, චමින්ද, අපේක්ෂා, තිලංකා, මලින්කා, ඊට පස්සේ යනුල, භූමි, තෙවුමි, සිතුන් එක්ක ස්ටීෆ් කැම්ප් එකේ කොඩිතුවක්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඒ වගේම උපුල් තැන්කියු. ඒ වගේම අයබෝන් අසා අපිත් මේ වෙලාවේ ආවාහගෙන ඉන්න කියලා මඩපාත ලක්ෂ්මන්, තමරා එක්ක පෞලි කට්ටිය මැසේජ් එක දාලා තිනවා. තැන්කියු. ඒ වගේම වැඩේ නියමයි අපිත් මේ වෙලාවේ ආවාහගෙන ඉන්නවා කියලා නිෂාට එලේගේ සෙට් එක මැසේජ් කරලා තිනවා. උදාර විදියට අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම අපිත් සද්දෙරම net fm අහගෙන ඉන්නවා. දැරණියගල හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. ඔක්කොම එකතු කරගන්නම්. තැන්කියු. ඒ වගේම කුමුදු ඔයාවත් එකතු කරගන්නන් රුවන් වැල්ලෙන්. ඒ වගේම අපිව මතක් කරන්න කියලා දෙනවා සරච්චන්ද්‍ර ඩයස්. ඒ වගේම කැන්ඩිවලින් චතු ඔයාවත් එකතු කරගන්නන්. ශාන්ත ටේලර්ස් එකේ සෙට් එකම ජය වේවා. ඒ වගේම යටියන්තොට සේපාලි හොටෙල් එකේ සෙට් එකවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්න. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අදට මම යන්න හදන්නේ. අපි ආයෙත් හම්බ වෙනවා හෙට හවස හතරට. ආගේ මගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක හතර වටෙන්. එහෙනම් ඉතින් එතකන් දිගටම net අහගෙන ඉන්න පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ අසා. Good night.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාරාදීසය ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 ප්‍රයිම්ලෑන්ස්
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173883888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: මාරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: ආහාරයි මණ්ඩලය.
1: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
2: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरा क्लांग में नहीं पा I am the Russian Berry Way උපන් කාන්දම් හැඟීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්න අහන්න
4: හදරවටේ
5: brought to you by දිනන ලොකුම සුපිරි ටැගිදනක මලුතරයිය NLB මෙගා පවර්
6: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
7: ඔයත් පහලට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: කවදත් අලුත් කාගෙත් නෙත්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: 98.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
2: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා Recovery Jatika Surakshita Karanaya Galani Fine Shield Purple Wire Then Villanda Pole
3: SLT Mobitel Saha Digital Arthika Amatyashya Ekwa Kidena Anagata AI Takshani Ketriya Sri Lanka AI Satya Dedahas Visihaya Anagatiya Balaganvana Nava Adahas Saha Takshani Vinuin Navotpadani Saha Kshetri Pramukhain Ekwana Devanta Vedikava September 25වනදා සිට 30වනදා දක්වා අනාගතය වෙත යන මෙම චාරිකාවේ කොටස්කරුවෙක් වන්න දැන්ම පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මම තන්න 0112200
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
6: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लंगन नहीं पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ टा नित अहन्ना

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: FM 95 FM 94.8 net FM දිවයින පුරා දිවයින පුරා
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: වේලාව සවස 6:30.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙතගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: ඕම් බ්ලාස්ටර් එම්මම

0: වේලුවෙන් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අතම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අත ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-362-76-716-3672.
3: යුත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්මා

0: Medya. Aibovan, Ada Didas Visihaya September Nabea Badada. Tavasunusum Karna Badatma Balapam Kari Proti Pelehi, Satyana Barnea. Net News Savasahaya Tihe Pradhan Proti Prakashi Aime. Samikshana Varta, Nevata Nevata Tahaburu Karna Anka Eke Proti San Namea. Net News Sajiva Medri Sita, Mamatarangarukshan Chai Sekare. Proti Sanskarnea Lahiru Kapuge.
1: Net News Janatava Vishwasa Karana Satya.
0: Sirastala Indian Sagar Kalape Siduana Matra Vichavaram Medley Metapur and Sahaya Pekshakarna Pabu, Chanaputi Andra, India Arakshakamati Hamwe Kiai. Director Sahagitava Shakti Matkarna Nava gives some tunak. Velvat Pradeshi Avanhala Kada Ivat Kirima Balakumin Niogiak. Chanapati Kotamalikatawa Parliament to attack. Koti Pahaka Kushamaga Via Parga Kanta Bandedeniku Katnaika the Atrangut.
1: Net News, the truth, people trust.
0: Tedrinilla Sancharak Sidha, Dibanita Pemini, Indi Arakshakamate, Rajnath Singh Mahata, other Janadipati Andukumar Zanaga Mahata, Hampaguna. Dreadre Sahagita with Tavudurat Purukramin, Vedagat Apota gives some Tunak the Mehdi, Humar Karagata. Janadipati Ressa in the Arakshakamate Varea, Idri, Emma gives some Humar Muni. Yetru Davase, Satyana Varne, Metensit.
1: Net News, Jantava, Vishwasakarana Satya.
0: Sri Lanka Nila Sancharaka Nirata India Arakshakamate Rajnath Singh Mahata Saha Janadhipati Andukumar Dasanayake Mahata Athara Vishesha Hamuwak Ada Perawaruwe Janadhipati Karyalayedi Pavathuna India Arakshakamate Vareku Wasara 38 kata Pasuwa Merata Nila Sancharaka Nirata Wana Palamu Awasthawa Meyawima Visheshathwayak Dradara Pavathina Arakshaka Arthika Saha Sagarika Haulkaritwe Tawadurata Shaktimat Kirim Pilibanda Mehedi Deergha Lesa Sakatcha Wee Thibenawa Indian Sagar Kalape Osse Siduana, Visha Madra Vijavarama, Medley Msadha, India Vipurna Sahaya Pekshakarana Pavai, Janadipati Varaya Mehdis and the Hankali. Eminma then at India Visiragata Sitness, Sri Lankika, Madra Vijavaram Karwan, Merata Ganem Sadha, India Sahai Himivunwetei, Janadipati Varaya Viswase Palakala. Dilatra Sahayogitawa, Tawadurat Pulul Karmin, Vedagat, Abota Gibson Tunaku Markar Ganimate, Janadipati Varaya Sahai, India Arakshaka Amati Varaya Idri Sidfuna. Guan Hamdav Sadha 172 Akku Padati Navikarne Saha Vedun Kirime Givsume Derate Chatika Arakshaka Vidyal Atare Adena Sahayugita Givsume Saha Derate Shishabat Balakayan Atare Diparshvika Sahayugita Givsume Eatrata Ayat Arakshaka Neochamatya Vishramika Machin Royal Aruna Jayasekara Saha Sri Lankawe Indianu Mahakomissaris Santosh Jayana Mahathwarun Visin Mema Givsum Humaru Karagan Labua Metamatrava, Ditva Sulikunat win, Betherpat, Yatala Pahasukam Sangbar the Nevin, Venidicale, Bailey Palam, Tunak, Margagata Krameuse, Vurta Kirimade, Mehdis Dukirna. Sri Lankava, Tin Tiranagan Labane, Chartika Saha Kalapi, Avasheta Selekiladagan Min Babat, Indian Sagar Kalape, Samakamu Pathagan Yamate, Sri Lankavi Akanda Saha Himivan Babat, Chenadipadivara, Mehdi, Vedrata Harnekala. Sri Lankika Diver engage even Upaya Arakshakari Masaha, Pavatin Diver get Lunirakar Nekar Ganim Pilibandavade, Mehdi de Parshema with the Hani Emoti Benefa. Mayatara Diven and Pemini in the Arakshaka Amate, Rajnath Singh Mahata, Vipakshanaga Sajit Premdas Mahata, the Hamuviti Benefa. Kolambidi Pavati Mahamuiti, the Ratatadala Podukarno Menme, in the Sri Lanka Sambata Sambandin, the Haso Markoraganeti Babasadhan. Edi, the Retter Pavatina, Dukali, Namitra Tve, Sanketavat Karamin, Indi Arakshakamate, Rajnath Singh Mahata Saha, Sajit Premdas Mahatatra, Tilnahumaruak the Siduati Benefa Tedinilla Sancharak at the House, Sri Lanka, but a feminist sitner, Indianu, Arakshakamate, Rajnath Singh Mahata Sampandin Saha, Watman Deshipan Tatve Sampandin, Deshipan Vedikabe, Adat Adahas Palavuna. Hidup Parlimen to Mantri Saratvira Sekar Mahata, Sri Lanka, Indi, Atara Atsantabunu gives him some pantin, Melissa Adhas Palakala.
2: Wasratis Atakata Passe, Enna, Indiawe, Arakshagam to Maika Katagan, Shichabati in Gana, to Akonada to Ganakatagan, India, Lankawe, Hamudan Darinta, Eka Karandapulua.
3: Pay with this Ematuma Hinawe, Vikino, Janapis Samakamiogi, Gusum to Makasankalatino, Kilatrashim, Ekaitam, Bala Prakashak, Visheshim, Videshem Tuagi, Badakat, Cabinet Amar Dudak Danakene, Perate Swadipate, Perate Swahili, Tet of Bomika Kandata, Jatika Arakshaw, Tududin, Karnota. තමයි අත්ත වශයෙන්ම කතා කළ යුත්තේ මේ වගේ සිල්ලර කටයුතු නෙමේ
0: වෙනත් රටවල බලපෑම් වලට ශ්‍රී ලංකාව ලක්ව ඇතැයි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දිකන්රුද්ද මහතා පැවසුවේ.
4: දැන් මේක නිකන් අර කාගෙද කොලණියක් ගන්නට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ හාම්පුතාලා මේ අවශ්‍ය වෙලාවට ඇවිල්ලා උපදෙස් දීලා යන තත්ත්වය අපිට පේනවා. ඉන්දියාවේ කීමට හරි පළාත් සභාව ගේනවා නම් අපිට බලා ගන්න පුළුවන් ජනමතේ කොයිද තියෙන්නේ කියලා. ඔය කිසිම කෙනෙක් මයික් එකකට ඇවිල්ලා කතා කරන්නේ නැහැ නේ පාර්ලිමේන්තුවේ සද්ද දාලා ගියාට මහමගදී බාණ්ඩකෝ හම්බෙලා රටේ තියෙන ප්‍රශ්නයක් ගැන අහන්න. කතා කරන්නේ නැහැ. මයික් මගාරිනවා. මාධ්‍ය වැඩසටහන් මගාරිනවා. ආයතන වලට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? උත්තර නැති හින්දා.
0: වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ප්‍රකාශ කළ කිසිදු කටයුත්තක් මේ වෙනතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොමැති බව හිටපු අමාත්‍ය චන්දිම වීරකොඩි මහතා පවසනවා.
5: මේ ආණ්ඩුව එන්න කලින් නොකරනවයි කියපු සියලු දේ කළා තියෙනවා කරනවයි කියලා කියපු කිසි දෙයක් කළා නැහැ. තව තව දේවල් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ටිකත් නුදුරු අනාගතයේදීම සිදු කරાવી කියන එක තමයි අපිට කියන්නේ තියෙන්නේ. හැබැයි මේ අවුරුදු දෙකක් ඇතුළත අවුරුදු 76ක් තිස්සේ අනික් ආණ්ඩුව කරපු සියලු වැරදි වැක් මේ ආණ්ඩුව සිදු කළා හැමාරයි.
0: මේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා
6: ප්‍රතිේතු ඉතිහාසයේ තොම දේශපාලන පරිගැණීම් කරාම හැබැයි බලය තිබුණට මේක කරාට මේක දිහා මැදිස්සව මේ රටේ ජනතාව බලන් ඉන්නවා. තුව මේ ආණ්ඩුවට බලය දුන්නේ මොකකටද? ජනතාවගේ දේවල් ඉටු කරා. ඇත්තටම මම නම් හිතන්නේ හොඳම දේ තමයි පලාසභාති වරයි ඉවරයි.
7: ආණ්ඩුවේ ගමන පිළිබඳව සෑහීමක් ඉන්න පුළුවන්.
6: එනකොට නම් එනකොට ආවේ බුදුහම් මේ අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා. දැන් ඌණ එක්ක දිගෙන වෙලද අතර වත්තලා තියෙන්නේ.
0: වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි බීච් වාඩිය නැමැති අවන්හල කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නොතේසියක් ලබන 21 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. බීච් වාඩිය ප්‍රයිවට් ලිමිටඩ් නැමැති අදාළ අවන්හල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනයේ විසින් මෙම නියෝගය නිකුත් කළා. මෙම පෙත්සමද චමත් මොරායස් සහ ෆ්‍රැන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ සලකා බලනු ලැබුවා. පෙත්සම් කාර් පාර්ශ්වය වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තබා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සෙසේවා දායකයාගේ අවන්හල 1978 වසරේ ලියාපදිංචි කොට ස්ථාපිත කරනු බවයි. ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අනුමැතිය ලැබී ඇති බවත් පැවසුවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බදු පදනම ඇරතේ ලබාගත් ඉඩමක මෙම අවන්හල පවත්වාගෙන යන පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා 1983 වසරේ පනවනු ලැබූ වෙරළ සංරක්ෂණ පනත ක්‍රියාත්මක වීමට පෙර පටන් එම අවන්හල අදාළ ස්ථානයේ ක්‍රියාත්මක වූ බව සඳහන් කර තිබෙනවා. එසේ තිබියදී වෙරළ සංරක්ෂණ පනතේ 31.2 වගන්තිය යටතේ අදාළ ඉදිකිරීම කඩා ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නොතේසයක් නිකුත් කර තිබෙන බවත් ඒ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. අදාළ මුහුදු තීරයේ පිහිටි අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සම්බන්ධයෙන් සේවා දායකයාගේ විරුද්ධත්වයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සියලු නීතිමය අවශ්‍යතා සපුරා තිබෙන සේවා දායකයාගේ අවන්හල කඩා ඉවත් කිරීමට තීරණය කිරීම යුක්ති සහගත නොවන බවත් සඳහන් කළා. ඒ අනුව මෙම පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ඉදිකිරීම කඩා ඉවත් කිරීම සඳහා වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන නොතේසිය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ ෆයිස මුස්තපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 21 වනදා කැඳවීමට නියෝග කළ අතර එතෙක් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළා. මේදී පෙත්සම් කාර් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත පුලස්ති රූපසිංහ හසන් ඉල්හාම් ඇතුළු නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ ෆයිස මුස්තපා මහතා පෙනී සිටියා. ජනාධිපතිවරයා විසින් නිකුද්දා පැවතිර ජනරැලියකදී සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ෆකීම් මහතා.
8: අපේ ජනාධිපතිතුමන් බේරුවලදී කතා කරද්දී පොට වැරද්ද ගත්තා ටිකක්. මේ 22 සංශෝධනය පිළිබඳව තීන්දුවේ යම් පූර්ව දැනුමක් තියෙන වගේ කතාවක් තමයි අපිට දැනුනේ. නමුත් ඒ ගැන මම කතා කරන්න යන්නේ නැහැ. සමහර විට ජනාධිපතිතුමාට පොට වැරද්දනවා තමයි පාර්ලිමේන්තුවේ සභාගර්භයෙන් කතා කරද්දී අපි රට විග්‍රහ කරද්දී හොණ්ඩුවක් කියලා කිව්වා. ඒකත් විශාල ආන්දෝලනයක් ලක් වුණා. ඒව නෙමෙයි මම කියන්න යන්නේ. සමහර විට රටේ නායකයා කතා කරනකොට හැමෝගෙම ප්‍රශංසාවට ලක්
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
9: දැන් ජනාධිපතිතුමා කිව්වා ජනාධිපතිතුමාගේ කතාවේදී මොනවද කොත්තමල්ලි බොන්න පුළුවන් ලෙඩ මෙහෙම්බිරිතාවට සාමාන්‍ය දෙයකට කොත්තමල්ලි හොඳයි කොත්තමල්ලි නරකයි නෑ කොත්තමල්ලි බොන්න කිව්වා හැබැයි මැතිණිය පිළිකා රෝගීන්ට කොත්තමල්ලි බොනවද පිළිකා රෝගීන්ට කොත්තමල්ලි දීලා හරියයිද පිළිකා රෝගීන්ට ඉන්ජෙක්ෂන් නැතුව මේ ලංකාවේ ඉන්ජෙක්ෂන් ඇවිල්ලා තියෙනවා ඒ ඉන්ජෙක්ෂන් ටික දෙන්නේ නැහැ මේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඒ ඉන්ජෙක්ෂන් ගලාපු ඉන්ජෙක්ෂන් නවත්තලා යකෝ කොමිස් එකක් ගන්නවා නම් ගන්න කියන්න ඒක ප්‍රශ්නයක් නෑ අපිට හොරෙන් අරගෙන හරි කමන්නේ මේ පිළිකා රෝගීන්ට මැරෙන්න දෙන්න එපා මැරෙන්න දෙන පිළිකා රෝගීන්ගේ ඉන්ජෙක්ෂන් ටික දෙන්න කියන්නේ ඒක කොත්තමල්ලි දෙන්න බෑනේ එළේදේට ජනාධිපතිතුමාගේ කතාවේදී කොත්තමල්ලි දෙන්න පුළුවන් ලෙඩ තියෙනවා ඇයි උණට හැම්බිරිතාවට කොත්තමල්ලි ටිකක් බොන්න පුළුවන් ඒක අපි නෑ කියන්නේ නෑ ඉතින් ජනාධිපතිතුමා කොත්තමල්ලි බොන්න කියනවා සෞඛ්‍ය අමාත්‍යතුමා කියනවා මේ ඉන්ජෙක්ෂන් මේ පිළිකා රෝගියා කියන්නේ ජීවත් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්
0: විපක්ෂ එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා මෙලෙස ප්‍රචාර දැක්වුවා.
10: අර ජනාධිපතිතුමා රැලියකදී කියපු කතාවක් කියලා අරගෙන ඒ කතාව ගැන අර්ථකථනයක් කළා. ඒතොර මෙතන දිගටම කියවුණා විපක්ෂ නායකතුමා තිනුත් මන්ත්‍රීවරු අතිනුත් ඒ කියන්නේ මේ ජනාධිපතිතුමා මේ ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාලය යන්න එපා කිව්වේ මේ කොත්තමල්ලි මිල ගෙදරට වෙලා ඉන්න කිව්වේ වගේ කතාවක්. එතකොට මේක සමහර මේ ගැන හරි අදහසක් නැති කවුරු හරි ජනතාව පවා මේක හිතන්න පුළුවන් නිසා මම හිතුවා

0: ක්ෂේත්‍ර වගේම. එතකොට ඒ අවිධිමත්කම විසඳන්න ගන්න ප්‍රවේශය ගැන තමයි ජනාධිපතිතුමා කතා කරන්නේ. එතකොට ඒක දිහා බලන්න නැතුව අර සුපුරුදු පරිදි ප්‍රශ්නේ නැට්ටෙන් අල්ලන් අනිපත දිහා විග්‍රහ කරන ක්‍රමයක් තමයි විතර ක්‍රියාත්මක වුණේ.
1: කෙසේ වෙතත් ඊට ප්‍රචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා.
2: ඖක්‍ය ආරක්ෂාවයි ආරක්ෂාවයි දෙක සම්බන්ධ කරන ඔය තර්කේ මරු. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මොන මොන දත්තයක් මත පදනම් වද පොලේ යන දවසට රෝහලේ එහෙම කිව්වනේ. පොලේ යන දවසට රෝහලට යනවා, පොලේ යන ගමන් රෝහලට වැඩි වෙනවා. ආ එතකොට ගෙදර ඉඳලා කොත්තමල්ලි බොන්න කියලා කිව්වේ නැද්ද? එතකොට
3: මම අජිත්
2: පෙරේරා වන්න පුළුවන් කියව වෙදිවල් වල වන්නත් පුළුවන්, කොත්තමල්ලි වන්නත් පුළුවන්, පස් වගේ වන්නත් පුළුවන්. හැබැයි මේ රටේ මිනිස්සු දිනාගෙන තියෙන නිදහස් සෞඛ්‍ය අයිතිවාසිකම ලබන දුන්නේ ජනතා යුක්ති පෙරමුණ නෙවෙයි. ඔය 76 වසරක සාපේ තමයි මේ අයිතිය ලබලා දුන්නේ. හරි, ඒ නිසා අපහාස කරන්න මේ පද්ධතියට. ඒකෙම හැදිලා, ඒකෙම ඉගෙනගෙන, ඒකෙම රස්සාව කරලා, ඒකෙම ජීවත් වෙලා, ඒකෙම මෙතින්ට වෙලා මේ රටේ තියෙන වෛද්‍ය පද්ධතිය, රෝහල් පද්ධතිය අපහාසපත් කරන ප්‍රකාශයක් ඒක. හරි, මොකද බොරු කිව්වේ ජනාධිපතිතුමා?
3: මම මෙම්බර් වී කියන්නේ
2: මේකට මිනිස්සු අපහාස කරන ජනාධිපතිතුමා.
3: ඔල්රෙඩි කෝල් ෆෝන්
2: එකේ මේකක් නෑ. මේකට පොලේ යනකම රෝහල් එන්නේ කවුරක්වත් අසනීපයන් නැත රෝහල් එනවද? එහෙම මිනිස්සු මෙරට කොයිද ඉන්නේ? හරි, ඒ නිසා ඒ වචනේ වැරදුනා නම් වැරදුනා කියලා පිළිගන්න. ඒක සාධාරණීකරණය කරන්න බෑ වෛද්‍ය රජිත් මහත්තයා.
1: රුපියල් 5,37,20,000ක් පමණ වටිනා කුෂ් මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන්තොටුපළෙන් පිටකර රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අදු දැසන මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ කොළඹ දෙමටකොඩ සහ තොටලංගෑන් ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 35 යන වයස්වල පසු වන කාන්තාවන් දෙදෙනෙක්. ඔවුනද තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. සැකකාරියන් විසින් රැගෙන ආ ගමන්මළු දෙකක් තුළ වායු කාන්දු නොවන ලෙස සකස් කළ පාර්සල් පහක් අසුරා තිබූ කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 372ක ප්‍රමාණයක් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න, පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: net news රාව ප්‍රතිරාව
7: ජනතාව විශ්වාස කරන සත්‍ය. net news පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ එම විශ්වවිද්‍යාලයේ sannivedana හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ සමන් රාජපක්ෂ මහතාද මෙලෙස අදහස් පළ කළා.
8: ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් ලෙස ශ්‍රාවකයන්ට ඉතාමත් නිවැරදි, වගේම සමබර, ඒ වගේම නිරවුල්, විශ්වසනීය ප්‍රවෘත්තියක් වාර්තා කරන්නට NetFM ගුවන්විදුලිය මේ දශක දෙකක කාලය තුළ පුරෝගාමී මෙහෙවරක නියැලී සිටිනවා. ඒ වගේම NetFM ගුවන්විදුලියේ මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ තියෙන එක සුවිශේෂත්වයක් තමයි අපි දන්නවා NetFM ගුවන්විදුලිය ලංකාවේ අනන්‍යතාවය ගොඩනගා ගන්නේ මේ ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් විදිහට, විශේෂයෙන්ම විවිධ දේශපාලනික බලපෑම්, සංස්කෘතික බලපෑම්, ඒ වගේම කාලයත් එක ඇතිවන විවිධ බලපෑම්, මෙන්න මේවා නිසා වැහිලා යන්න තියෙන තොරතුරු මූලාශ්‍ර වෙතට ගිහිල්ලා ඒවා ගවේෂණය කරමින්, ඒවා විමර්ශනය කරමින්, ඒවායේ තියෙන සැබෑ තතු ජනතාවගේ පැත්තෙන් නම් වාර්තා කරන්නට, ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන වාර්තා කරන්නට NetFM ගුවන්විදුලියේ ප්‍රවෘත්ති වැඩසටහන් සමත් වෙලා තියෙනවා.
4: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
6: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියත් විඳින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන

0: ඇසුරුම් කළ පොල් කිරි පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්න. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න.
6: පුදලාලි
5: අනෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ස්කුඩු ග්‍රැන්ඩිසෙකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
7: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
8: විජය දාන්න ඔක්කොටම.
7: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙමු.
9: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
10: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්
11: අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

ස්පර්ශය භෞතිකව සිදුවිය හැකි එකක් විතරද? ඔබ ආත්මගත ස්පර්ශය ගැන දන්නේ මොනවද? ඔබට පුළුවන් ද උණුසුම්ව කෙනෙක්ව වැළඳ ගන්න? හදවතින් පමණක්?

සුබමන්දරම් රාත්‍රියක් වේවා ආදරණීය තරංගා. ජීවිතේට ඒ වගේ ඇත්ත සුවඳ ආදරයක් විඳින්න මට නම් ලැබෙයිද මන්දා. ඒ නිසා මට සුවඳ ගැන දෙන්න තියෙන ලොකු සුසුමක් විතරයි. ආදරණීය බබෝ, මතක තියාගන්න ජීවිතේ අද මේ මොහොතින් මේ තත්පරයෙන් ඉවර වෙන්න නැති විත්තිය. නොගැලපෙන රිද්දෙන දුක හිතන තැනක නැවතිලා පපුව පිරෙන්න අඬනවට වඩා හොඳ නැද්ද ළමයෝ? හුදෙකලාවේ නිහඬ හුස්මක් අරගෙන ආදරේනකම් බලන් ඉන්න එක.

0: baby. Love I have for you. Check out my love. The love of the century.
1: Mandaram re. Mandaram re.
2: අම්මේ රඹුටන්
3: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
2: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
3: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
5: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද? අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි. වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි. අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540
7: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
8: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
9: පොත් අපගේ net වගේ
10: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4

අපි දෙන්න අතර ආදරේ නැතිව නෑ. අපිව වෙන් කළේ අපේ හදවත් නෙවි, අපේ දෙමව්පියන්ගේ තීරණය. එකිනෙකාට ආදරය කරමින්ම එකිනෙකාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. සමහර ආදර කතා අවසන් වෙන්නේ ආදරය නැති නිසා නෙවෙයි, ආදරයට වඩා බලවත් වූ තත්වයන් නිසායි. අපි දෙන දුරින් හිටියත් එකිනෙකාගේ හදවතේ තිබෙන යමක් ඇහැංගීම කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. කවුද කින්ද මන්ද කියලා කියන්න ඕනේ නැහැ. ඔව්, ඒ පණිවිඩය නිර්නාමිකයි. ආදරයට බොහෝ විට නමක්

ආදරණීය තරංග සුබ මන්දාරම් රැක් වේවා. ඒ සුන්දර පහකවදාවක් දැනෙන එකක් නෑ. අපේ ජීවිතයේ සිද්ධුණු සමහර හමුවීම් සිද්ධුනේ අහම්බෙන් වුණාට හමු වෙන්නම ලියවුණු ඒවා. ඒත් කවදාවත් හිමි වෙන්න නොලියවුණු ඒවා. දිනයක් වෙලාවක් මතක නෑ. හැබැයි ඒ හමුවීම් නිසා හිතට දැනුණ හොම කියපු දේවල් ඒ හිනාව තාමත් හදවත පතුල ගැඹුරුම තැන මැකෙන් නැතුව මකන්නත් බැරුව සදාකාලික මතක වෙලා රැඳිලා තියෙනවා. මම අදටත් විශ්වාස කරනවා සමහර අපේ ජීවිතයට ආව හැමදාම ළඟින් ඉන්න නෙවෙයි, වැන් වුණත් අමතක නොවන මතකයක් වෙලා හැමදාමත් රැඳිලා ඉන්න කියලා. මගේ නම කියන්න එපා. මම අදත් විශ්වාස කරනවා සමහර අපේ ජීවිතයට ආව හැමදාම ළඟින් ඉන්න නෙවෙයි, වැන් වුණත් අමතක නොවන මතකයක් වෙලා හැමදාම රැඳිලා ඉන්න. මන්දාරම් රාත්‍රියට ආදරයෙන් මම යනවා. ඔව් යන්නම යනවා. ආයෙත් නොයන්නම හොයන්න එපා. ඉස්සර අපි ගියපු වැලි පාර ඉස්සර අපි මවපු හීන ආයෙත් එන්නම නෑ. ඔයා චපල වුණා නම් මට ආයෙත් එපා මේ පණ නලා. ඔව් මාව අන්තිම තත්පරයට අහන්නවත් ඔයාට හිමිකමක් නෑ. මම හෙව්ව හැම තැනම ඔයාගේ සුවඳ. ඒත් කොළොම් තොටට වෙන හඳක් ඔයා ඔයාගේ කරගෙන මම තනි වුණා කවුරුත්ම නැති ලොවක. ඔයාට මේ නමවත් අහන්න ඉතිරි වෙන්නේ නැහැ. ඇත්ත හොයන්නම එපා, අහන්නම එපා මම කොහෙද කියලා. අහස මදුර වෙලා යනවා හැමින්. හුලං අහලකවත් නැහැ. ගිනියමට මහපොළව ලෝදිය වගේ වෙලා ඊටත් වඩා මේ පපු ගිනියන් වෙලා. ඔ ඒ තරම් වේදනාවක් එපා කවදාවත්. හිතකට වේදනා දෙන්න මෙච්චර එපා. මං යනවා මැනික. මේ ඔක්කොම කෑලි කෑලි වෙලා ගියදෙන් මම ඒ තරම් දුකින් යන්නේ. හැබැයි මට යන්න ඕනේ මේ පව්කාර ලෝකෙන්. හෙල්ලන්න එපා එක කඳුලක්වත්. සැනසෙන්නේ ආගේ ලෝකේ. නිර්නාමිකයා සමහර වචන මං හැලුවා. ඔබ ලියපු දේ හරි හැඟුම් බරයි. ඒත් ඒකේ අදහසට මං ආස නෑ. යන්නම යනවා කියලා කියන්නේ මේ ලෝකෙන් සදහටම නම් ඔබ ආදරේ අඳුරන්නේ නෑ. මං කියන්නේ ආදරේ කළා නම් යන්නම යන්න බෑ. හැබැයි ඔබ දැඩිව බද්ධ වෙලා හිටියා නම් අබ්බැහි වෙලා හිටියා නම් ඔබට යන්නම යන්න හිතෙනවා. යන්න නෙවෙයි ඉන්න. ඔබ අවංකව කෙනෙක්ට දුන්නු ආදරේ ආයෙත් මේ විශ්වය ඔබට දෙන හැටි බලන්න අමාරුම දවස්වල ජීවත් වෙලා බලන්න.

0: ಬೆಲ್ಲಿ ಕೊಂದೆ ವೇದನಾದ ಆರ್ಥರೈಟಿಸ್ ಸಂಧಿ ವೇದನಾ ಹೋ ಮಾಂಸಪೇಶಿ ವೇದನಾದ ಲೋಕ ಬೌದ್ಧ ಚಿಕಿತ್ಸೆಗೆ ದಿನ ವಿನುವಿನ್ ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ವಿತಿನ್ ಸೆಪ್ಟೆಂಬರ್ 8 9 ಸಹ 10 ತೆದಿನ ನೊಮಿನೆ ರೋಗ ಪರೀಕ್ಷಾವಕ್ ಅದು ಮಮತಾಂಡ ಬಿಂದು ಐ 74 22 17 870 ಹೋ ಬಿಂದು ಐ 77 511 39 18 ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ಒಬೇ ಸೂಯ ವಿನುವಿನ್
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: කොළඹ ඉඳන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවද අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි වැලිපැන්න අධිවේගී පිවිසුමට විනාඩි 15යි අලුත්ගම සංචාරක පාර අධිසේ ළඟින්ම ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13 22 Prime Lands.

0: மன்னாரம் ரேர் வித் தரங்கா. மந்தாரம்
1: ஆத்மே சுபத் கரண சௌமிய சுந்தக்வன் தரங்கக்கே ஒயாத சுப்பம சுப மந்தாரம் ரேக் வேவா. දන්නවද ආත්මයක් සුවපත් කළ හැකි දිව්‍යමය වස්තුන් හරිම අල්ප බව. ඒ දිව්‍යමය වස්තුන් අතරින් මාව මුසපත් කළේ වෙල්වට් ආත්මය අස්සෙන් හම ඒ අයිරිස් සුවඳ. ඒ තරු ඇස් ඇයි පියසලන තත්පරේදි පව මගේ ආත්මය වෙලාගත් බව නොකිය කොහොමද? විවිධාකාර විලවුන්ගෙන් සැරසුනත් ඒ හැම සුවඳක්ම තාවකාලික වෙනකොට පාට පාට හැඟීම් සනසන්න පුළුවන් ආත්මයන්ට ආමන්ත්‍රණය කරන ප්‍රේමණීය භාෂාවක් ඒ තුළ සැඟව ඇති වගේ මම දැනගත්තෙත් ඒ සුවඳක් මාව සොරාගත්තට පස්සේ. සුදු පාට ලිනන් කමිසයකට පුළුවන් දෙයනේ ඒ සුවඳ මංතුරුල හංගන්න. ඇත්තමයි මුහුදු හතිකින් නැහා මොකට ඉපදුනාද මන්දා මගේ මේ අයිරි සුවඳ පිරුණු ග්‍රීක ආත්මයා. කෝපි කෝප්පක යාමයා පාවෙන සුදු පාට පෙනබිබුල දෙක වගේ නිල් පාට ඇස් දෙකක් මතකස්සින් මගේ හිතට එබෙන හැම තත්පරයකම කොහෙන්දෝ මන්ද අයිරිස් මාලක් මං මගේ හුලඟත් එක හරිම කෝල සෙල්ලකමක කියලයි මට හිතෙන්නම. බිත්තිය ඇලිලා ඔච්චන් කරන ඉලක්කම් පිරුණු කොල කොච්චර නම් කැඩි කැඩි ගියත් මොකු ඉතින් ඒ සෞම්‍ය දිව්‍යමය වස්තුව මේ මල් ළඟ තියනවා. නොරතිනු වේල් නොහොත් නැතුව අනුත්තර බිත්තියල්ලලා තියෙන ඔච්චම් කරන ඉලක්කම් පිරුණු කොල කොච්චර නම් කැඩී ගියත් මොකෝ ඉතින් ඒ සෞම්‍ය දිව්‍යමය වස්තුව මල් ළඟම නා

මේ හුස්ම ගන්න වාරයක් පාසාම ආශාවන් විඳගත්තාම හිත පුරාම දැනුන එකම සුවඳක්. සුවඳ පොදක් නොතැවරන උණුසුම් සුසුම් සුවඳ හදවතේ සදාකල් තැන්පත්ව ඈත අතීතයේ සිට හදවත නවතින මොහොත දෙක්. සුවඳ පොදක් නොතැවරන උණුසුම් සුසුම් සුවඳ හදවතේ සදාකල් තැන්පත්ව ඈත අතීතයේ සිට හදවත නවතින මොහොත දෙක්. ජීවා

හුස්ම ටිකක් මට ජීවත් වෙන්න ඕනේ. ඔව් ඔබ හුස්ම දුන්නු දායින්දන් මන් දන්නවා මන් ජීවත් වෙනවා කියලා. එතකම් මගේ ජීවිතය තිබුණ කොහෙද කියලා මං අද කල්පනා කරනවා. ඔව් ඔබේ හුස්ම ටිකක් මට ජීවත් වෙන්න දුන්න එක කොච්චර දෙයක්ද.

මතකයි නං ඒ සුවඳ තාමත්. කතා කරන්න හිතින් කතා කරලා මට ලියන්න. මම බලන් ඉන්නවා.

0: පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකත් සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හඳටත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: අලුත්ගම මතුගම පාරට විනාඩි 5යි ඉඩමම ලක්ෂ 18 සිට අමතන්න 13:22 Prime Lands
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro
10: Samsung ගන්න හොඳම තැනයි Damro
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
13: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallani Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
15: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජේකුරක් කම්පිටි
16: විජේකුරක්
17: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ

ජීවිත එක එක කාර්තුවල අපිට මොනගැහැනෝ එක එක ආරෙහිත් හිනාවෙන් ලස්සන වුණු අතාරන්න ලෝබැහිතනහිත් බැහත්වලටත් වඩාහිත් සුවපත් කරනහිත් ඇවිල නොහිත් නිවන සෞම්‍යහිත් තමන්ගෙම නෝන තමන්ගේ කරගෙන පරිස්සං කරනහිත් රෝසමල්වට වගේම පතක් මල්වලට ආදරය කරනහිත් හැමදේම සැහැල්ලුවෙන් හිතන පිහාට හිත් වගේම දේවල් බරට හිතන සංකීර්ණහිත් ඕනෙම රස රහසක් රකින විශ්වසනයහිත් නැවති ලක් නැතුව කචකච කියන ආදරණයහිත් හිත ඇතුළ ඉරි තලල තිබ්බත් ඇස්සීනි කරලා හිනාව බැදනහිත් අමරණය මතක දායාද කරන හිත් අපිව අත්තරන්නට බය ලෝවහිත් ඉතින් ළමයෝ ඔයත් පැතනින්නවාද මේ හැම ආදරණය හිතකටම උරුමයි එයාටම කියලා කතාවක් ඉතින් එක එක කාර්තු ලස්සන කරන මේ මිනිස්සු කාලෙත් එක වැන්වෙලා කියත් ඒ මතක නුම්මරී පවතීවි ඒ මතක සුවඳයි කාලෙකින් දැනුනේ නැතත් සදාතනිකවම ආදරණීය මතක වෙලා මතක සුවඳ හදවතේ කෙළවරක තැන්පත් වේවි ඔනෙලි සංජනා

É a sua anda? É a sua anda? Ou é a sua anda com a tiracala que mata da noninete? A da hati se mohalangate que é a sua anda magueira guinguia. Mohota que te mata e tona, oi a aeta vida que ela é a sua anda tibone. Mas a sua anda vitrak neve. Oi a langue e tipudavas. ඔය ගිහිනාව මට හොරෙන් බලපු ඒස් නොකියම කියපු ආදරය හැමදේම ඒකම සුවඳ ඇතුලේ ආයෙ ජීවත් වුණා. කාලේ කොච්චර දුර ගිහින් තිබුණත් සමහර මතක අපේ හිතෙන් කවදාවත් යන්නේ නැහැ. ඒව සුවඳක් වෙලා ගීතයක් වෙලා හදිසියෙම ඇහෙන වචනයක් වෙලා ආයෙත් අපි ළඟට එනවා. අදත් ඒ සුවඳ දැනනම මගේ හිත අහනවා, ඔයාටත් මේ සුවඳ දැනෙනවද? දැනෙනව නම් මතක ඇතිද අපි දෙන්න එකම හුල්ලඟක් යට හිටපු ඒ දවස්? මට නම් අමතක වෙලා නැහැ. ඒ සුවඳත් එක්ක මං තවමත් ඔයාගේ මතකය හුස්ම ගන්නවා ඒ හුල්ලඟින්. ඒත් හිතට වැඩියම රිදෙන ඒ සුවඳ ආයෙ දැනුන එක ගැන නෙවෙයි, ඒ සුවඳ දැනුනට ඒ සුවඳට අයිති ඔයා ළඟ නැති එක. නිහඬ කවිකාරයා මිලාන් මාලකා.

මට තියෙන මා පුදුමාදරයක්. යාම සීනි බෝලයක් වගේ හපල දාන්න හිතෙනවා. ඒත් වෛරන් ටික මැකේවිද? සමහර ලඩීන් කොච්චි කරලක් වගේ පුදුම සරක්. ඒත් ඒක ප්‍රේමණීයයි. හොයන්නම බෑ කාලඟවත්. හරියට ප්‍රින්ටරයක් වගේ එක දිගට ආදරේ එනවා යනවා ඉවරයක් නෑ. ඒත් මට මදි දවමන්ද පපු උතුරනවා. තවත් තවත් ප්‍රින්ට එන්න. තීන්ත ඉවර වෙන්නම නෑ. හැමදාම එහෙමයි මම කැමතිම. ඒ වගේ ආදරයකටයි වස්තෝ. නිර්නාමික පිරිමිහිත ආදරණීය තරංගාත අවුරුදු 1500ක් සහ ආත්මයක්. එක සිත්තරෙක් පණ දුන්නලු අවුරුදු 1500ක් පැරණි අප්සරාවකට. අවුරුදු 1500ක් විඳලා නැති ඒ මීපැණි මිශ්‍ර මානෙල් මල් සුවඳ විඳින්න. ඉතින් උඹ වෙනුවෙන්ම පේවලා කවි ලියන මට මොකෝ බැරි. කවදාවත් විඳලා නැති උඹේලා දුබුරු පාට කැරමල් සුවඳ විඳින්න. ආත්මයකට පස්සේ හරි උඹට පණ දෙන්න. ඉතින් මට මොකෝ බැරි. කවදාවත් විඳලා නැති උඹේලා අඳුබුරු පාට කැරමල් සුවඳ තව ආත්මයකට පස්සේ හරි විඳින්න. බලාකුළු ආදරවන්තේ.

ආයක වදවත්තේ සුවඳ දැනෙන්න මමත් වෙන තැනක යත් වෙන තැනක දැන් නැති නැති හිතක් රිදෙන බව දැන දැන සුවඳට ආදරය කළා නිර්නාමිකයි.

ඒ වැස දවස ආයෙ ඇවිල්ලා ඒ උමතු ඒ ඇස් ඒ වලාකුළු ඒ හොළඟ ඒ සුවඳ

आदरणीय तरंग लोके ला सिनेमा कविले वे गुडाक रिदन हित आदर सेनेहस प्रेम आई मी प्रेम मगे हितटत गलागेन एन्ने ए अहिमी वी माय वित्तीय राम करला एल्लुनु पिंतूरेट वडा मगे हिते एल्लुनु एयागे रूपे तामत एहेम माय आदरें तियना ऐश्यामा අතහැරී වී සිටුවේ නෑ මම මේ සුවඳ කිසි දිනකදී මත් වෙලා වගේ විඳ සොයුරියේ ඒ සුවඳ ඒ කාලෙදී අත්වලින් අල්ලලා රඳව ගන්න හැකිනම් හද රැඳි දුක් සුසුම් නෑ මෙවන් ලස්සන ජීවිතයක කඳුලක රැඳි එම කිවෙ නිපුණි සුබමන් දාරම් රැක් තරංග ඇත්තටම මිනිස්සුන්ට වඩා සත්තු හරි වාසනාවන්තයි කියලා හිතෙනවා මොකද දන්නවද එයාලට අපේ හදවත් කියවන්න පුළුවන් එයාලට හොඳ නරක හොඳට දැනෙනවා ඒකයි එයාලා අවංක ආදරේ ළඟ නතර වෙන්නේ අනේ අපිටත් එහෙම පුළුවන් වුණා නම් මෙච්චර ආදරේ නිසා දුක් වෙන හදවත් මේ ලෝකෙ නොතිබෙන්න තිබුණා සමරි ඔබේ හිත හරි ලස්සන අහිංසක හිතක් ඒත් කොහොමද කියන්නේ එයාල වාසනාවන්තයි කියලා අපිට වඩා අපිට හොඳ නරක හැමදේම දැනෙනවා තේරෙනවා ඇත්ත බොරුව අන්තර ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ සබහා දහමේ අවසානය ගැන හැඟීමක් තියෙනවා දරා ගැනීමට ශක්තියක් තියෙනවා නෑ අපි වාසනාවන්තයි හැබැයි සත්තු හරිම ආදරවන්තයි

0: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
1: කවුද කැමති එක වෙන්න? බිස්නස් කරන අපේ එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.80 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් එක.
2: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්.

සුබමත් දරම් රැක්වේවා තරංග. අද ඔයා පෙන්හන්නේ පුදුම ආදරණීය කතාවක්. සුවඳ දැනුණාද කාලෙකින් කියලා නෑ අහන්න. මට කියන්න තියෙන හැමදාමත් මට ඒ සුවඳ දැනනවා කියලා. 1997 වර්ෂයේ අප්‍රේල් මාසේ 18 වෙනිදා මට ඒ සුවඳ මගේ ජීවිතෙන් අහිමි වුණා. මුළු ගේ පුරාම මාසයක් දෙකක් යනතුරු ඒ සුවඳ හීනෙන් පවා මෙනෙහි කර කර මං ඇඬුවා. ඒ මගේ අම්මගේ සුවඳ තරංග. ඔව්, ඒ සුවඳ හැමදාම මගේ මතකේ තියෙනවා. කවදාවත් වෙනස් වෙන්නේ නැති තැනක. නිකවැරටියෙන් චම්පික ලලිත් පෙරේරා. ඔබ හැම කියනකට ඔව් මටත් මතක් වුණා. මම නේවාසිකා ගෑරේ එහෙම ඉන්න කාලේ ඉඳහිට අම්මා මාව බලලා යනකට අම්ම කොණ්ඩෙ පීරගන්න මගෙන් හිටි හැටි මගේ පනාව ඉල්ල ගන්නවා. කෙස් ගහක් දෙකක් ඉතුරු වෙනවා. මං හිතන්නේ මං නේවාසිකා ගෑරේට සමුදෙන තුරුම ඒ කෙස් ගස් මගේ ළඟ පරිස්සමට තිබුණා. එහෙම තමයි. ඒ සුවඳ එක දෙක නෑ, එහෙම හොයන්න නෑ තරංග. ඒ අවසන් හමුවීම ප්‍රථමය තරම් සුවඳ දැනුනේ නෑ අවසන් හමුවීම් වල. ඒක තමයි ඇත්ත. නිර්නාමිකයි. හම්මෝ, ඒ දරා ගැනීම ගැන කතා කළ වැඩක් නෑ. හැම එකාම දන්නේ රිද්දන්න. හැමෝම හිතන්නේ මම කරදරකාරී කෙල්ලෙක් කියලා. වැඩක් නෑ. මං දැන් මගේ පාඩුවේ තනියම ජීවත් වෙනවා. කිසිම කෙනකින් කිසිම විදිහකට උදව් ගන්න නෑ. වටින්නේ මං විතරයි. කොටි මොයා කියලා කෙනෙක් මගේ ජීවිතේ නෑ. රශ්මි සෞභාග්‍ය. නෑ නෑ. සමහර විට මේ මොහොතේ ඔයා ඇතුලේ ඔයා ඉන්නවද කියලා බලන්න ඕනේ. ලස්සන ගෑනු ළමයෝ බලන්න ඔයා ඇතුලේ ඔයා ඉන්නවද කියලා.

उतरंग मांग में दिन नास मसून ने मिया की हिंदे और दो एक हमारा क्यों ना मिया की इनकी वाट मिया की हिंदे इतने सुंदर ये आतेरे सुंदर बहुत ही कलो के नला बुना था देवत पुराम ले ना हर पुराम अध्यात्मिक व ससर पुरावट दे रहे ना ये सुंदर माल वलत ना गाहकोले वलत ना होलेंगे इतना पोले इतना मैं विश्वी अवकाश है तुलत ना ये अम्मा की सुंदर अलावे नदी ऐमे ये ना सुबह मंदा राम रैक सोयरिया अधे सुंदर आये देनु ना ඔයා නැති බව අමතක කරගෙන හිටපු හිතට එක මොහොතකින්ම ඔයා නැති අඩුව දරා ගන්න බැරි තරමටම දැනුණා. කාලය ගෙවිලා මතක මැකේ කියලා හිතුවත් සමහර විරාගතන්දර කාලයටවත් සුවපත් කරන්න බැරි තරම් ගැඹුරුයි. ඒ සුවඳත් එක්ක ඔයා ළඟ ඉන්නා වගේ දැනුණා. හැරි බැලුවම ඔයා නෙමේ. ඔයා නැති හිස්කම විතරයි. ඔයා මගෙන් ඈත් වෙලා කොච්චර කල් ගියත් මගේ හිත තවමත් ඔයා ගිය තැනම නතර වෙලා ලෙරංගන බස් නායක බදුල්ලෙන් මම ඔයාගෙන් බලාපොරොත්තු නම් මොහොතකටවත් මාව තනි නොකරන්න හුස්ම ගන්න වාරයක් පාසා වෙනස් නොවෙන්න නමුත් ඒ මෝසම් වැස්සකුණාටු එක් කැවිත් මගේ පය පාමුල නතර වෙලා මාව සීසී කඩ විසි කරලා දැම්මා මං නිලෝ

විඩාබර ආලෝකයේ පරය මන්දාරා මඳුර රජ වූ මොහොතක ගරා වැටෙමින් නැති ආදරය සිහිවෙනවා. එම ගහරවා ගන්න ජනෙල් කවුලෙන් එළිය බැලු විට තේරුණේ කඳු අලල්ලක එක කන්දක් මැද ඉන්න මා වටා විවිධ වර්ණාලෝක හරියට නිල්හස තරුවගේ හිතර සැනසුමක් එදසුනා. ගරා වැටෙන මගේ ආදර පහන් කනුව ගැන හිත හදාගන්න මා මොහේ ගෙවන හුදකලා ජීවිතේ දියතලාව මතක බණවර කියා සමුදුන්නාට ලෝකයා. ඔව්, ඒ ලෝකයක් ඉදිරියේ පිරිත් සුදුරක්සේ හදවතේ ගැඹුරු සුවඳයි. සුවඳයි ආදරේ සදාකල් ජීවා. පුරාපුන් සඳක්සේ හස්කැව පුරාවට සුමුදු මුදු සඳකිරණ මුදාලන රාත්‍රිය ඔබට මට

ලස්සන විඩාබරකමට මං කියන්නේ මොනවද? මට මොනවද හැන මේ ජීවිතයට ඇත්තටම කියන්නේ ජීවිතය කියලාද? ලක්සිරි ඩයස් මාතරින්.

ඔබහනය සුවඳ නොදැනීගේ හිතට හොරෙන්. නමුතේ සුවඳ ආයත් සිහිපත් කරලා වැඩන්න ඇති නිසා හිනා වෙලා ආහක බලාගන්න උත්සාහ ගන්නවා. ඒත් ඉතින් මං ආහක බලුවට හුවඳ සුවඳට බෑ මගෙන් ආහකට යන්න. ජයන්තිපුරින් සන්ධ්‍යා ගංගාව ඔහේ ගලාගෙන යනවා තරංගක්. ඒ ගංගාවස්සෙන් සුවඳ මතකය ගලනවා කසුන්. ආදරණීය තරංගා, රෝසමල් පෙති එකතු කරලා අපි මවපු සිතුවම් පිණි බිඳුවකට ලස්සනට ලියපු අපේ ආදරය අපර දිගින් බැස්සගේ හිරුට හොරෙන් අපි ලංවන හැටි. ඔව් දවසක් තිබුණා. නෑ, ඒ අතීතේ මේ වර්තමානය. මං තාමත් ජීවත් වෙන්නේ ඒ මතක පිරුණු හැම කර්ණිකාවක් අස්සෙම, කෝෂිකාවක් අස්සෙම රුධිරය ගලලා පිටතට එන්න තරම් මට දයාවෙන් ලංවුණු ඒ සුන්දර ආත්මයට ආදරය කරමින්. පැරදි වුණත් හරි වුණත් ඒ සුවඳ අදටත් මාව හොයනවා. මගේ රෝසමල් ආත්මය නිහඬ ආදරවන්තේ.

0: Mandaram Rare with Taranga.
1: Amme, rambutan?
2: Gini ganan dila kaisa hada karne da hadanne?
1: Ehema ganang nahi.
2: Anika keelasike hama elawulu palaturakma fresh.
1: Oone nang, meka kalinda nang hitiya nang athana metana rastiyadu wenne ne.
3: Keels, naum bavai aduma melai.
4: Paya gana drive kala office eket busy unahama ena konde kakkumata mama siddhalepa spray kala.
5: Siddhalepa පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313636
7: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
8: සදහම් සුරය
9: net fm
10: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
11: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
12: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
13: Taman tamange sasara gane hitala karana pinkam pin otuni karannu nandu wenna.
7: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව
9: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
7: හැමදාම රෑ නවයට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව

මම දන්නවා ඔයා මට කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. ඒ දැන අපි දැන් හරීම ආදරෙන් ඉන්නේ. ඒ ආදරේ මැරෙනතුරු පවතීවි. ඉස්සර සංසාරේ කොතනක හරි පුංචි පවක් අපි දෙන්නගෙන් වෙලා ඇති. ඒකයිනේ මේ භවයේ මේ විදියට ඈතින් ඉන්න ඉපදුනේ. මම එයාත් හැම ආදරවන්තයෙක්ටම උදව් කරනවා. ඊළඟ ආත්මෙදි මට ඔයාවම ලැබෙන්න කියලා. රශ්මි. ආදරණීය තරංග. ඒ සුවඳ තාමත් මට දැනෙනවා. හැමදාම ඒ සුවඳ මගේ ළඟ තියෙනවා. මල්ලඟ එයාගේ ජීවිතේ තියලා ගිහින්. එයා යන්න ගිහින්. හුස්මක් වැටෙන ගානේ. මං වාගේ සුවඳ පරිස්සම් කරනවා. ඔයා හිතන්නවත් නැති දවසක ඒ සුවඳ අරන් මං එන්නවා ඔයා බලන්න. එනකොට නම් ඔයා ඉල්ලන්න එපා ඔයාගේ සුවඳ මට දෙන්න කියලා. ඒ මගේ පණ මගේ පුංචි කෙල්ල. ලක්මාලි.

මට ලැබුණු තාත්තා දෙවියෙක්. සමහර තාත්තලා දිහා බලත් එම කියන්නේ හංවැල්ලෙන් ඩිලානි රොෂ්. අවුරුදු 95ක් සුවඳ දුන් ඔයා අද යන්නම ගියා. ඒ සුවඳ මේ දෙනතුරු මගේ ළඟම තියෙනවත් අම්මේ. බැඳීම් හරි පුදුමාකාරයි. මාතලෙන් නිශාන්ති අවුරුදු 95ක් අත් අම්මට. ඇය විශ්වයට නික්ම ගියාම මිනි බිරීට. ඒත් මදි. ආදරය කරන අය කොච්චර ළඟ හිටියත් මදි. ආදරණීය තරංගා, ඇස්වලින් කඳුළු උණ උනා තියද්දිත් මම අවංක ආදරය කළා. ඒත් කිසිම ගානක් එයාට තිබුණ මම පෙරදුනා. කවන්නේ මේ සබදම් මගේ පැත්තේදී. මොකද මං ඇත්තටම ආදරය කළා. මාර්ගමින් නිර්මලී.

ආකාශෙත් ගීත ගායනා කරනවා. සීත සීමාවල සීමා මායිම් තිබුණාවේ. හැබැයි වලාකුළු අතරත් ගැලපීම් හොයනවා සමහර වෙලාවට. බදාගෙන වගේ රූප ඇඳෙන්නේ අහසෙ. වලාකුළුත් බදාගන්නවා. තුරුල් වෙනවා ඉඹෙනවා. ඉතින් කල්පිත ලෝකවල ආදරයට යන්න පුළුවන් දුර අසීමිතයි මන්තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන්වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
3: Brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: කටින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන්, අපේ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට මත්තෙන් ඔබට පින් පුරන්නට හැකි බොහෝ දේවල් අපි මතක් කරනවා. එ අතරින් විශේෂයෙන්ම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ බොදු පුදබිම් යළි පුනර්ජීවනය ලබන්නට නෙතෆම් රේඩියෝව සමග නෙත්‍රාවකත්වය අනිවාර්යෙන් පෙළගැහෙනවා කියලා අපි කූරගල ගොඩ නැගුවා. ඒවගේ ඔබට මතක ඇති තිස්ස මහරාමේ ධාතු මන්දිරයේ මහා පියස්ස අපි සියලු දෙන එකතු වෙලා ගොඩ නැගුවා. මේ විදිහේ ලංකාවේ පුදබිම් රාශියක් බක්කුල මහාසෑය ගොඩ නැගුවා. මේ වගේ පුදබිම් රාශියක් ඔබ ගොඩ නැගුවා වගේම ඕන දැන් ඔබට හැකියාව තිබෙනවා උතුම් දළදා සමිඳුන් ලංකාවට වැඩම කළ මොහොතේ මුලින්ම දන්තේම මාලාවන් ගොඩ බැසි ඒ උතුම් වූ පුදබිම තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය කියලා කියන්නේ. ත්‍රිකුණාමලයේ පිහිටලා තියෙන්නේ. ඉතින් මේ සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරය මේ වන විට නිර්මාණය කරමින් තිබෙන්නේ. එදා LTTE යුද සමයේ LTTE කඳවුරක් විදිහට තබාගෙන මෙය බොහොම ග්‍රහණය පවත්වාගෙන හිටපු පුදබිමක්. නමුත් යළි අපේ කමට පණ දෙන්නට මේ පුදබිම ඔස්සේ අපිට හැකියාව දැන් ලැබිලා තියෙනවා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරය ගොඩනගන්නට. ඒ උතුම් පුදබිමේ ධාතු මන්දිරයේ පියස්ස ගොඩනගන්නට ඔබත් දායක වෙන්න කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. ඔබ කරන්න ඕනේ ඔබට බොහොම සුපුරුදු බැංකු ගිණුම ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුමට ඔබේ දායකත්වය බැර කරන්න. ගිණුම අංකය 84 79 43 85 84 79 43 85. ඔබ වෙනත් වෙහෙර විහාරස්ථාන ගොඩනැගුවා වාගේම අපේ කම රකින්නට කැමති පිරිස විදිහට මේ පොදුබිම ගොඩනගන්නත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබට වැඩි විස්තර දැනගන්න කැමති නම් 0677 75 2014 අංකයට කතා කරලා ඒ ගැන වැඩි විස්තර දැනගන්නටත් පුළුවන්. එවනම් අපි උතුම් වූ ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත අවසරයි වන්දනීය පූජනීය වරායායේ සමිත ගෞරවනීය ස්වාමින් වහන්සේට අදත් උතුම් ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

තුන් ලෝකයම ධර්මයේ සිසිලෙන් නිවා වදාළ ලෞතුරා බුදු හිමියනේ අදත් මට ධර්මය දේශනා කරන්නට අවසරයි. ලෝකෙ පුරාම විහෙර විහාරස්ථානවල ලෝකෙ විවිධ රටවල්වල ඉඳගෙන පන්සල්වල අපේ ස්වාමීන් වහන්සේලා අපි වහනවා. බොහෝ පින්වත් ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට ධර්ම දේශනාවකට වඩින ගමන් පන්සලේ වැඩ ඉන්න ගමන් අනිවාර්යෙන් මේ දේශනාව අහන බව බොහෝම පින්වත් ස්වාමීන් වහන්සේලා අපිට මතක් කළා. රෝගී පින්වත් ලොකු හාමුදුරුවරු අපිට මතක් කළා මේ ධර්ම දේශනාව අහන බව. මෙහෙණින් වහන්සේලා අපි වහන බව සිහිපත් කළා. අපේ හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස පොඩි හාමුදුරුවනේ අවසරයි. ලංකාව පුරා ලෝකෙ පුරා විවිධ රටවල්වල අපිව අහන විශාල පිරිසක් මේ මොහොතේ ඉන්නවා. ලංකාව පුරාම විවිධ ආයතනවල ආරක්ෂක අංශේ ඇත්තටම අපිට මුණ ගැහුණා. රෑ මුර කරන ගමන්, ගේට්ටුව මුර කරන ගමන්, රෑ මුරසේවේ ඉන්න ගමන්, රෑ වැඩමුරේ ඉන්න ගමන් අපි වහන පින්වතුන් අපිට පහුගිය දවස්වල හම්බ වුණා. රෑ වැඩමුරේ කරන ගමන් අපිට අපි වහන ඇතු අපිට මුණ ගැහුණා. අපේ හදවතට සතුටක්. අද මේ ධර්ම දේශනාව අසා සිටින පින්බර පින්වතුනි, ඊළඟට අද දේශනාවේ පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ මාතලේ රත්තොට හුණු කැටියේ පදිංචි යූජී ආර්යවති මහත්මිය විසින් තමයි අද පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ. පරලෝසපත් මාටින් පියාණන් සෝමවති මෑණියන් ඇතුළු සියලු ඥාති වර්ගයාට පින් දී මෙතුරු බලාපොරොත්තු ඇතුව, එතකොට අද මාතලේ රත්තොට හුණු කැටියේ මේ ගමේ මේ ප්‍රදේශේ මාතලේ පැත්තේ රත්තොට පැත්තේ හුණු කැටිය පැත්තේ අද බණහගෙන ඉන්නවා නම් යූජී ආර්යවති මහත්මිය වගේම ඒ ඥාති වර්ගයා ඥාති පිරිස සමහර වෙලාවට මේ ඥාති නොයෙකුත් ප්‍රදේශවල විසිරීලා ඇති. අද ආර්යවති මහත්මියගේ පින්බර දායකත්වයෙන් මේ විසුරුවා හරින විකාශය කරනේ දායකත්වය ඇතුව මේ ධර්ම දේශනාව ධර්ම දානීය ලබා දෙන කොට පින්වත්නි, අද මාතලේ රත්තොට හුණු කැටිය මේ ප්‍රදේශවලත් මං හිතනවා විශාල පිරිසක්, විශාල ඥාති පිරිසක්, විශාල පින්වන්ත පිරිසක් මේ බණ අහනවා කියලා. අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවම අම්මා නේත්‍රාලෝක YouTube නාලිකාවේ විශාල පිරිසක් බලන අනෙකුත් ධර්ම දේශනා වාගේම තමයි බදාදා ධර්ම දක්ෂිනාව සතියක් ගෙවිලා සතියක් උදා වෙනකොට විශේෂයෙන් විදේශ රටවල් වල ඉන්න ගොඩක් දෙනෙක් අම්මා අහනවා. දැන් මේ මම කියන වෙලාවෙත් ඒ අතු අහගෙන, අනේ ස්වාමීන් වහන්ස බදාදා එනකම් බලාගෙන ඉන්නේ. පහුගිය බදාදා දේශනාව කීප වතාවක් ඇහුව ලබන බදාදා උවහන්සේ මොනවාද කියන්නේ දේශනා කරන්නේ කියලා මග බලාගෙන ඉන්නවා කියලා. සමහර විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේලා, නිහතමානී ස්වාමීන් වහන්සේලා අපිට කතා කරලා කියනවා, සමිත හාඳුරෝ ඔබ වහන්සේගේ දේශනාව බදාදරයට net ගුවන් විදුලියේ අපි අනිවාර්යෙන් අහනවා. මම බණකට වැඩියොත් වාහනේ හරි අහගෙන එනවා, පන්සලේ හිටියොත් අනිවාර්යෙන් අහනවා කියලා මේ ලංකාවේ බොහෝම නම් දරාපු සමහර ස්වාමීන් වහන්සේලා, නිහතමානී කෘතවේදී ස්වාමීන් වහන්සේලා අපිට මතක් කරනවා. ඉතින් අද බදාදා ධර්ම දක්ෂිනාව වටා එකතු වෙලා තියෙන්නේ පින්වත්නි ධර්මය දන්න ධර්මය අහන විශාල පිරිසක් අද රොද බැඳගෙන තියෙනවා බදාදා රාත්‍රී ධර්ම දේශනාව. පුදුම සතුටක් අපිට තියෙන්නේ පින්වත්නි. පුතේ, අම්මේ, තාත්තේ, අද දේශනාව යස්මින් බික්කවේ සමේ රාජයුත්තා පිතස්මින් සමයේ අදම්මිකා හොන්ති. පින්වත්නි මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්වට දේශනා කළා. රාජයුත්තේසු අදම්මිකේසු බ්‍රාහ්මණ ගහපතිකාපි තස්මින් සමයේ අදම්මිකා හොන්ති. දැන් ඔය ඇත්තන්ට තේරෙනවා මයි පුතා, අපේ හාමුදුරුවනේ පින්වතුනි, මේ අධාර්මික වීම පිළිබඳව ධාර්මිකත්වය තමයි අපි වැඩි දියුණු කරගන්න ඕන, ප්‍රචලිත කරගන්න ඕන.
සංවර්ධනය කර ගන්නට ඕන, දියුණු කර ගන්නට ඕන. හැබැයි දැන් මේ ගාථා ධර්මයේ ඇතුලේ, මේ පාළි පාඨයේ ඇතුලේ කියනවා, යස්මින් සමයේ භික්කවේ යම් කාලෙක භික්ෂූනි ඇවැත්නි රාජානු අධම්මිකා හොන්ති. රජතුමා අධර්මිෂ්ඨ වෙනවාද, අධාර්මික වෙනවාද? දැන් ලෝකේ තියෙන මේ දේවල් බැලුවාම, ලෝකේ කෙරෙන දේවල් බැලුවාම එක රටක් ගැන කරන දේශනාවක් නෙමෙයි මේ, මුළු මහා ලෝකය දිහාම බැලුවාම කෝටි 7-800ක ජනගහණය ඇතුලේ මිනිස්සු මහා සාපලත් පාපයන් විඳිනවා. මිනිස්සු මහා සාපයන්ට අහු වෙලා තියෙනවා. මිනිස්සු මහා පුදුම කරදරවලට පත් වෙලා තියෙනවා. දුක්ඛිත තත්ත්ව ලෝකෙම අරන් බලන්න. අපිට පේන සීමාව බලන්න. ඔයාට පේන අල්ලපු ගෙදර බලන්න, ඊළඟ ගෙදර බලන්න, ඔයා දන්න යාළුවා දිහා බලන්න. සමහර වෙලාවල් සමහර පාපයන්, සමහර කටයුතු, සමහර එළඹෙන දේවල් පින්වත්නි බැලුවාම මහා සාපයන්, මහා පාපයන් වගේ මහා දුක්ඛිතයි. පස්සෙන් එනවා, දරු පවුල් පිටින් ගෙවන්න වෙනවා. දැන් මෙතන කියනවා යස්මින් සමයේ භික්කවේ යම් කාලික රාජානෝ අදම්මිකෝ හොන්ති, රාජ යුත්තාපි තස්මින් සමයේ අදම්මිකෝ හොන්. යම් කිසි තැනක පින්වත්නි රජතුමා අධර්මිෂ්ඨයි නම්, ගෙදර තාත්තා අධර්මිෂ්ඨයි නම්, අම්මා අධර්මිෂ්ඨයි නම්, දරුවෝ ඒ ප්‍රවේණිගත ඥාතීන් වටපිටාවේ අධර්මිෂ්ඨයි නම්, ඒ ගෙදර ගැන අපි කවර කතාවක්ද පින්වත්නි? යම් කිසි රටක පුතා රාජ්‍ය නායකයෝ, රාජ්‍ය පාලකයෝ අධර්මිෂ්ඨයි නම්, දැන් මේ රාජ්‍ය නායකයෝ පාලකයෝ අධර්මිෂ්ඨයි කියන්නේ කොහොමද? ලෝක ඉතිහාසය අරගෙන බැලුවාම පින්වත්නි, සමහර පාලකයෝ, දැන් අපි මහා සම්මත රජ දවසට ගිහිල්ලා බලමු, එහෙම පහළට එනකොට ඒ අතීත පුරාණ යුගවල පංචශීලය ආරක්ෂා කිරීම නීතිය, කවදාවත් පරපණ නසන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මුසාවාදය නැහැ. දැන් අද මහාන බමුණන් බොරු කියනවා, ගිහි ඇත්තෝ බොරු කියනවා, ආගමික නායකයෝ බොරු කියනවා, විවිධ අය බොරු කියනවා, වංචා කරනවා. ඉතින් දැන් බලන්න මේ ලෝකේ ආපු ඇටි පුතා. දැන් ඔය චූටි චූටි දූලා ඔය අහබනාගෙන ඉන්න පොඩි පොඩි අය චූටි චූටි කියලා හිතලා බොරු කියනවනේ. බොරුවේ චූටියේ කියලා ලොකුයේ කියලා එකක් නැහැ. පාපේ චූටි චූටි පාපයයි ලොකු පාපයයි කියලා එකක් නැහැ. ඒ පාපය කරන්න අලියෙක්ද මුල්ලුනේ, මදුරුවෙක්ද මුල්ලුනේ, මැස්සෙක්ද මුල්ලුනේ කියලා එකක් නැහැ. පාපය පාපයමයි පුතා, බොරුව බොරුවමයි පුතා. මං ඔබට පුතා මුලින්ම දේශනා කරන්නම් එකක්, ජීවිතේ කවදාවත් බොරුව එපා. කවදාවත් ජීවිතය නිසාවත් බොරුව එපා. ජීවිතය නිසාවත් කවදාවත් ජීවිතේ වංචාව එපා. ජීවිතය නිසාවත් පුතා ජීවිතේ ප්‍රෝඩාව කරන්න එපා. ඇත්ත කියලා හිරේ යන්න, ඇත්ත කියලා මැරුම් ගන්න එක සැපයි. බොරු කියලා මේ බොරුව සසරේ දිග කාලයක් අරන් යනවා. ණයකාරයෝ වෙලා සසර දිග කාලයක් ඒ ණය අරන් යනවා. සමහරලාට ණය ගත්තු අය, ණය ගෙවන්න තියෙන අය, වාඩු ගත්තු අය පස්සෙන් එනවා. දැන් මම පහුගිය දවසක දේශනාවකට වැඩියා ඕන් ওই පොල්ගාවෙල පැත්තේ පින්වත්. පොල්ගාවෙල පැත්තේ දේශනාවකට වැඩියා. එක අම්මා කෙනෙක් ඇඬු කඳුලින් මට කිව්වා, ස්වාමීන් වහන්සේ විදේශ රටකදී මගේ දුවයි ගෙදර 6 ඝාතනය වුණා ස්වාමීන් වහන්සේ. මම පටාචාරාවක් වාගේ ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. එතකොට බලන්න පින්වත්නි, තමන්ගේ ආදරණීයන් නැති වූ ප්‍රිය විප්පයෝගය. අද මිනිස්සු අද විතරක් මේ අම්මට විතරක් වුණු එකක් නෙමෙයි. අද විතරක් වුණු එකක් නෙමෙයි. අතීතයේ ඉඳලා ගත්තාම, බුද්ධ කාලේ ඊටත් එපිට ඉඳලාම ගත්තාම පින්වත්නි, මිනිස්සු මහා පුදුම සාහසික පාපයන්ට, කර්ම ශක්තියින්ට සංසාරේ පස්සෙන් එන මහා පුදුම පින්වත්නි, තමන්ට ඇස්සොල අඬන්න තරම්වත් කඳුළු ඉතුරු නොවෙන සුසුම් හෙළුවොත්, ඒවා ගිනි දැල්නම් තමන් අලු කරන්න පුළුවන් තරම් සුසුම් හෙලන්න පුළුවන් මහා බරපතල ගණේ දේවල් සමහර ණය, සමහර වාඩු ගන්න වෛරක්කාරයෝ පස්සෙන් එනවා පින්වත්නි. යස්මින් සමයේ භික්කවේ, යම් සමයක භික්ෂූනි මේ රජවරු අධාර්මිෂ්ඨ වෙනවා නම් ලෝකෙ, දැන් ලෝකෙ දිහා බැලුවාම
මිනිස්සුන්ගෙන් අය බදු ගන්නවා, අසීමාන්තික ලෙස බදු ගන්නවා. ඒතර බදු අය කරනකොට ලෝකේ රජවරු කල්පනා කරන්න ඕන පුතා. රට ජීවත් වෙන ද මහා සම්මත රජ දවස රජ කෙනෙක්පත් කරගෙන රාජ්‍ය භාණ්ඩාගාරයක් ඇති කළා. එකක් නැති බැරි රටවැසියා පෝෂණය කරන්නත්, රටවැසියා විසින් රජතුමා පෝෂණය කරන්න. එයාට කිව්වා අපේ නඩු අබ ටික විසඳලා, ප්‍රශ්න විසඳලා, නීති ප්‍රශ්න විසඳලා, හරි තැනකට ඇවිල්ලා අපේ ගැටලු විසඳන්න, අපි ඔයාව ආරක්ෂා කරන්න. එයා මහා සම්මතයෙන් පත් කරගත්තා. දැන් ඕක ඇවිල්ලා දැන් අද වෙනකොට පින්වත්නි විවිධ මති මතාන්තර ඔස්සේ ලෝකේ එක එක පැතිවලට ගැතිකම් කරන, එක එක ලාංඡනවලට ගැතිකම් කරගන්න එක මහා පාලන තාන්ත්‍රයක් බවට, අර තිබුණු සෞම්‍ය පාලන ක්‍රමය රජවරුන්ගෙන් රටවැසියාට මහා හානියක් නෑ. රටවැසියා ආදරෙන් කිරීටය ආරක්ෂා කළා, සිංහාසනය ආරක්ෂා කළා, රාජ්‍යත්වය ආරක්ෂා කළා. රාජ්‍යත්වය වටා බැඳිලා හිටිය. අද වුණත් බලන්න, දැන් ඔය වේ උඹසක් ගත්තාම වේයන් අතර ඉන්න රජ වේය, ඊළඟට මීවදේක රජ මැස්සි, ඔවගේ ඉන්නවා පිනවාද. දැන් කූඹි කණ්ඩායමක් ගත්තත් ඒකෙත් රජෙක් ඉන්නවා. මන් දන්නේ ඒවයිත් දැන් තියෙනවාද ඔය මොන හරි සමිති සමාගම් පීටෝල එක එක වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඒවා එහෙම තියෙනවාද මන් දන්නේ. කොහමරි එයාලා හම්බුණාට පස්සේ මොනවද දෙයක් මූණට මූණ තියලා මූණනවා. එයාලා කෑම ටික තියෙන තැන්ට හරි පස් ටික තියෙන තැන්ට හරි ගිහලා කවුරුත් පේරියට ලස්සනට ඒ ටික ගුලි ගුලි හඳරගෙන ගිහිල්ලා එළි වෙනකොට විශාල තුඹසක් බඳිනවා. මං හිතනවා මී වදේට මේ පැණි ටික අරන් එන මී මැස්සෝ ළඟ පිකටින් වෘත්තීය ක්‍රියාමාර්ග ඒව මෙව නැතුව ඇති. එහෙම තිබුණා නම් පින්වත්නි පිලා වදයක් හදලා, පැණි වදයක් හදලා, ඔච්චර ලස්සන මී වදයක් හදලා, ආහාර ගබඩා කළ රජ මැස්සි ආරක්ෂා කරගෙන ජනපදයක් හදන්න බැරි වෙන්න තිබ්බා. නායකත්වයකට ගරු කළා, ඒ නායකත්ව යටතේ හිටියා. නීතියක් තිබුණා නම් රජ මැස්සිටත් ඒ නීතිය, රටවැසියටත් ඒ නීතිය, සාමාන්‍ය මැස්සන්ටත් ඒ නීතිය, ආරක්ෂක මැස්සන්ටත් ඒ නීතිය, සියලු දෙනාට ඒ නීතිය තමයි. නීතිය පොදුයි. ඒ නිසා ලෝකයේ දිහා අම්මා එක රටක් ගැනවත්, එක රාජ්‍යයක් ගැනවත්, එක පුද්ගලයෙක් ගැනවත් නෙමෙයි මේ දේශනාව. මේ මුළු මහා ලෝකයේ දිහාම බලන්න පින්වත්නි, සත්ත අන්තක් කල්පේ වාගේ අම්මා ආයුධ දිලිසෙනවා. අම්මා ආයුධ දිලිසෙනවා. ගෙදර ළඟට ඇවිල්ලා වෙඩි තියලා යනවා, මරලා යනවා. පාරේදි කඩපිලේදි මරලා යනවා. පුංචි දරුවෝ මරලා යනවා. ඊළඟට අවි ආයුධ නිසා අපේ රටවල් වල ටිකක් අඩුයි අම්මා. සමහර රටවල් තියෙනවා ආයුධ ගෙවල් වල තියාගන්න නීතියෙන් අවසර. එයාලා වෙඩි තියලා යනවා, මරලා යනවා, කපලා යනවා, කොටලා යනවා. දැන් අපේ රටවලුත් එහෙමයි. සමහර ක්‍රියාකලාපයන් දැක්කම මහා අමානුෂික වාගේ. අම්මව ඝාතනය කරනවා, තාත්තව ඝාතනය කරනවා, ඊළඟට දරුවෝ ඝාතනය කරනවා, බිරිඳ ඝාතනය කරනවා. පහුගිය දවසක දැක්කාද පින්වත්, බිරිඳගේ කරේ ගල් දෙකක් එල්ලලා වැවේ දාලා, වැව හිඳුනා, ඉඩෝරියාව ඇට සැකිල්ල මතු වුණා, මාත්‍ය අහුණා බිරිඳ මැරුවා කියලා. තමන් වෙනුවෙන් දරුවෝ වදාපු ගෑණිය, තමන් වෙනුවෙන් කන්න වියාපු ගෑණිය එහෙම මරන්න පුළුවන්ද පුතා? ඈ දුසීලනම් දුසිරිත්නම් නොගැලපෙනවා නම් ජීවිතෙන් අයින් කරන එක වෙනම කතාවක්. එහෙම මිනිසුන්ගෙන් පලිගන්න පුළුවන්ද පුතා? තමන්ගේ බිරිඳ විදේශ ගත වුණාම මේ නොදන්න ගිරිසප්පයාට ගහලා කෝටු වලින් කන්න ටික නොදී නුබලයි අම්මාට එන්න කියාපන් කියලා සමහර වෙලාවට තාත්තලා පින්වාති. මේ මොනවද කාමය? රත්ෙච්ච කාමය. මේ මිනිස්සුන්ගේ කාමාසාව සුවපත් වෙන්නේ උග්‍ර අසීමාන්තික කාමය. කාන්තාව ළඟත් එහෙමයි, පිරිමි ළඟත් එහෙමයි පුතා. චූටි මලක් වාගේ දුවක් ඉන්නවා නේද කියලා කල්පනා කරේනේ. මට මොනව නැතත් මේ දරු සප්පයෝ දෙන්නෙක් ඉන්නවානේ දෙයියනේ. මේ දරු සප්පයෝ දෙන්න ආරක්ෂා කරගන්න ඕනනේ. ගැහැණු නම් ඕන තරම් ගන්ට බැරියද, විවාහ වෙන්න බැරිද, සංසාරේ බිරින්දෑවරු නම් පතන්ට බැරිද කියලා හිතුවා. මේ මල් දෙකක් වාගේ දරුවෝ දෙන්නෙක් ලැබුණා නේද අම්මා, මම මේ දරුවෝ දෙන්න රැක ගන්න ඕන නේද කියලා තාත්තලා හිතුවාද? බිරිඳ රට ඉඳලා එන්නේ නැහැ කියනකොට තාත්තා ගිහලා වස ටික පෝලා බෙල්ලට දාලා ලණුවක් දාලා එල්ලන්නේ. මොන හිතකින්ද අම්මා මේවා කරන්නේ පුතා? ඉතලා බලන්න. දැන් බලන්න, යස්මින් භික්කවේ සමේ රාජානෝ අදම්මිකෝ හොන්ති.
යම් කාලෙක රටක රාජ්‍යයක පින්වත්නි ඒ පලාතේ ඒ ප්‍රදේශයේ ප්‍රධානියා පාලකයා අධර්මිෂ්ට වෙනවා නම් එයාගෙන් පස්සේ ඉන්න රාජ මහාමාත්‍යවරු මාත්‍යවරු උපදේශකයෝ මහාන බමුණු රටවැසියෝ මේ සියලු දෙනාම පින්වත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අධර්මිෂ්ට වෙන්න පටන් ගන්නවා අධාර්මික වෙනවා සමහර වෙලාවට මැරෙන මිනිහෙන් පවා පින්වත්නි ලාභ ප්‍රයෝජන ගන්න බලන මිනිස්සු ඉන්නවා දරු ප්‍රසූතියට අම්මා ඇඳ වියන බදාගෙන කෑ ගහනකොට එතනත් ලාභ ප්‍රයෝජනයක් හොයන්න පුළුවන් නම් ලබන්න පුළුවන් නම් ඒ කියන්නේ මිනිහෙක්ගේ අඳෝනාවෙන් මිනිහෙක්ගේ කඳුළු වලින් ගැහණියකගේ ලේ වලින් ජීවිතයෙන් පවා පින්වත්නි අමානුෂීය විදියට සල්ලි හම්බ කරලා ලෝකෙ දිනන්නයි කියලා හිතන මිනිස්සු ඕන තරම් ඉන්නවා සල්ලි පෙට්ටිවල දාගන්න ඕනයි කියලා හිතන මිනිස්සු ඉන්නවා පිනදේ සූත්‍රයක් තියෙනවා ආදම්මික සූත්‍රයේ තියෙන ළඟම තියෙනවා සූත්‍රයක් නිරය සූත්‍රය කියලා ඒකේ කරුණු හතරක් කියනවා පින්වත්නි ඔයාට දැකලා තියෙනවද කුණු ගොඩවල් වලට කුණු ගෙනල්ලා බාන හැටි දැන් මම මේ හැමදාම මේ net ගුවන් විදුලියට එන්නේ ඔය පිළියන්දල පැත්තෙන් වැඩම කරලා එනකොට රත්මලාන පැත්තට එනකොට ඔය කරදියාන පැත්තෙන් තමයි එන්නේ. ඔයතු ආලා තියෙනවානේ කරදියාන කුණු කන්ද කියලා. නේද? මං හැමදාම යනකොට net ගුවන් විදුලියේ ඉඳලා යනකොට මං ඕක බලාගෙන තමයි යන්නේ. එනකොට බලාගෙන ඉන්නේ යනකොට බලාගෙන මම යන්නේ. මං හොරණ දිහාට වඩිනකොට මගේ පන්සලට මං වඩිනකොට මං ওই බලාගෙන තමයි වඩින්නේ පින්වත්නි. ඔකේ මං දකින්නවා අම්මා විශාල වාහන වලින් විශාල ප්‍රමාණේ වාහන වලින් ගෙනල්ලා කිසි ගරුසරුවක් නැතුව පුතා කුණු ගෙනල්ලා ওই අතාරිනවා අලනවා දානවා කඳ උඩට දානවා උඩට ගිහලා කුණු කඳ උඩට අන්නේමයි කුණු දාන. දැන් අපි වීදුරු බෝතල් ගෙනල්ලා එහෙම දාන්නේ නෑනේ මල් පැල ගෙනල්ලා එහෙම දාන්නේ ආහාර ගෙනල්ලා එහෙම දාන්නේ ඈ අපි ගඩොල් බෑවත් පින්වත්නි ගඩොල් කටේ අරන් තියනවා වැලි ටිකක් දැම්මත් ගල් ටිකක් බෑවත් පරිස්සමට අරන් දෙන හැබැයි කුණු එහෙම නෙමෙයි පුතා කුණු කිසිම ඉවක් බවක් නැතුව පටවගෙන එනවා කිසිම ඉවක් බවක් නැතුව බානවා ඈ දැන් අපි සමහර වෙලාවට අපි යනකොට මේ අපේ රටවල් ලස්සන කිරීම ගැන කතා කරනකොට අර කුණු කන්දවල් පෙනිපෙනි පාර දිගට මිනිස්සු කුණු දාලා බෝඩ් ගහලා තියෙනවා කුණු දාන්න එපා කියලා මං අපි අතීතෙත් සීපත් කළා තියෙනවා ගමක පාරක තොටක යන්න බෑ පාරවල් දිගේ කුණු දාලා මිනිස්සු පුතා කවදා හදන්න පුළුවන් වෙයිද මන් දන්නේ කහයිර තියෙනවා කහයිරට මෙහෙයින් පාර පයින් ඈ ආසනේ චුට්ටක් වාහනේ නතර කරන තැන නතර කරලා චුට්ටක් පයින් ගිහිල්ලා ඇඟටත් හොඳයි චුට්ටක් පයින් ගිහිල්ලා භාණ්ඩයක් අරන් වාහනේට ඇවිල්ලා නැගලා එන්න කැමති නැහැ වාහනේ ගිහිල්ලා අර කඩේ ඉස්සරහා වෙළඳසැලේ දොර ළඟ නවත්තන්න තමයි බලන්නේ දැන් සමහරට වෙළඳසැල් වල බණහන් ඉන්නවනම් එහෙම නවත්තලා ඇවිල්ලා බණ මේ බණත් අහගෙන බඩුත් ගන්න අය ඉන්න පුළුවන් කඩවල් වල එතකොට බලන්න මිනිස්සු කවදා ආදන්නේ කියලා අනුන්ගේ දෙයට තණ්හා කරනවා නම් අනුන්ගේ දෙයට ආසා කරනවා නම් කෝකකම පිරිලා නම් ක්‍රෝධය පිරිලා නම් ඉරිසියාව පිරිලා නම් ඒ ලෝකේ අධාර්මිෂ්ට ලෝකයක් නෙමෙයි ධම්මා ඈ මේ නිරය සූත්‍රයේ කියනවා කාරණා හතරක් අන්නර කුණු කන්දට කුණු කඳු වලට කුණු තියෙන තැන් වලට කුණු ගෙනල්ලා අතාරිනවා වගේ සත්වයෝ ගිහිල්ලා නිරයට දමනවයි කියන එකයි අඩුක් කරනවයි කියන එකයි බානවයි කියන එකයි තැම්පත් කරනවයි කියන එකයි විවිධ අර්ථකථනයන් එක්කනේ පිනවත් වඩම්මනවා වගේවා වඩා හිඳුවනවා වගේවා ඒවා වෙනම අර්ථකථනත් එක්ක කියවෙන වචන. හැබැයි දමනවයි කිව්වොත් හලනවයි කිව්වොත් නිරයට ගෙනහිල්ලා මයි පුතා මිනිස්සු නිරයට හලනවා නිරයට දමනවා හරියට කුණු ගොඩකට කුණු ගිහිල්ලා දාන්න. මෙන්න මේ කාරණා හතර නිරේ සූත්‍රයේ කියන්නේ චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ යතා බණං නික්කිත්තෝ එවං නිරයේ කතමේහි චතුහි චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ මෙන්න මේ කියන කාරණා හතරෙන් සමන්නාගතා වූ අය පින්වත්නි නිරයේ ගිහිල්ලා හලනවා දමනවා
හරියට කුණු ගිහිල්ලා දමන්න වාගේ. එතකොට බලන්න පින්වත්නි, මිනිස්සු නිරයට අරගෙන යන පානාති පාති හෝති අදින්නා දායි හෝති කාමීසු කාමයන් නිසා මුසාවාදී හෝති මුසාවාදයන් නිසා. ඔන්න බලන්න පින්වත්නි, පණ්ඩිත තොමෝ ප්‍රශංසා නොකරන කාරණා හතරක්. මේ කාරණා හතර ජීවිතයේ තියෙනවා නම් එයා ඉන්නේ පින්වත්නි නිරයේ මිදුලේ. නිරයේ මිදුනේ නෑ, නිරයේ මිදුලේ ඉන්නේ එයා. නිරයේ පෙනිපෙනී ඉන්නේ. තව දුරටත් පානාතිපාතාවේ ඇලිලා නම්, අදින්නා දානාවේ ඇලිලා නම්, කාමී සුමිච්ඡාචාරාවේ ඇලිලා නම්, මුසාවාදී ඇලිලා නම් පින්වත්නි. දැන් පානාතිපාතා කියනවා පර පනට අන්‍ය පනට සත්ව පුද්ගල ජීවිතවලට පුතේ ආශිර්වාදාත්මකව කල්පනා කරන සෙත් පතන ඒ ජීවිත සුරක්ෂිත වෙන්න ඕන කියලා කල්පනා කරන සිතිවිලි සමුදායක් ඇතුව කටයුතු කිරීම. සත්ව පුද්ගල ජීවිත පන සුරක්ෂිත කිරීම සියලු සත්වයෝ ජීවිතේ ප්‍රියයි කියලා කල්පනා කරන එක. දැන් මේ ලෝකෙ දිහා බලන්නකො පුතා, අපි වතුර නැතුව ඉන්නකොට, බෝම්බු පුරනකොට, හෙන පුපුරනකොට, අකලට හෙන ගහලා මැරෙනකොට, වැහිත් නැති හෙනත් නැති ගං වතුර එනකොට, මේක හොඳට මතක තියාගන්න පුත ඈ. මම මොකද්ද කිව්වේ ගං වතුර ගැන? වැහිත් නැති හෙනත් නැති ගං වතුර. හරි පුදුමයි නේ. වැහිත් නැහැ, හෙනත් නැහැ, අකුණුත් නැහැ, ගං වතුර එනවා. ඒවා පුදුම ගං වතුර නේ. අපි අහලා තිබුණේ වැහැලා හෙන ගහලා ගං වතුර එනවා නේ. දැන් වැහිත් නැති හෙනත් නැති අහසේ වලාකුලක්වත් නැති ගං වතුර එනවා. ඔන්න බලන්න. එතකොට මේ ලෝකයේ දැන් ඔය මිනිස්සු වතුර ටිකක් බොන්න ඉල්ලනවා. ඇත්ත වශයෙන්ම දැන් ඔය ඈත පළාත්වලට ගියාට පස්සේ පින්වත්නි, කොයිතරම් දුක්ඛිත ජීවිත ඒත්තු ගත කරනවද? පුංචි පුංචි ගෙවල්වල අද මේ බණ ටික අහගෙන ඇති. ඔය ඇත්තු හොයාගෙන ඉන්න පුළුවන් නම් ඇත්තම සන්තෝසයි අම්මා. ඔය ඇත්තන්ගේ පුංචි නිවාසවලට වඩින්න අපි. අම්පාර දිහා යනකොට, බිබිල පැත්තට යනකොට, මොන්රාගලට යනකොට, එහෙමත් නැත්තම් තව තව ප්‍රදේශවලට යනකොට, ඈතට ඈතට ඈතට යනකොට පින්වත්නි, බොහෝම අසරණතාවේ ආහාර ටිකක් නැහැ. දෙහි ගස් පිච්චිලා, කෙසෙල් ගස් පිච්චිලා, ගොයන් ගස් වල ගැන කවර කතාද? පොල් ගස් පිච්චිලා අටින් මෙහෙම පොඩි කරලා හලන්න පුළුවන්. වීඑලි කොළ කුඩු කරලා අටින් හලන්න පුළුවන්. සියල්ල පිච්චිලා ගිහින්ලා වතුර ටිකක් නැහැ. ළිඳක් ළඟ වටේ කල තියාගෙන වතුර ටිකක් පෙරන් ගන්නවා. ගල් කුඩු ඒකත් බොන්න බෑ. ලෙඩවල්, මුත්‍රා ආසාදන, ඒ කියන්නේ දුප්පතාට කෝ සැප ලෝකේ කියලා ගායක මහත්මයේ ගීතයක් කිව්වානේ. වතුර ටික ලැබෙනකොට පින්වත්නි අපිට මේ ස්වභාව ධර්මයක අභියෝග කරන්න බෑ. හැබැයි තිබුණු දුප්පත්කම, තිබුණු නැතිබැරිකම, තිබුණු අගහිඟතාවය, උඹරේ වී ටික කපා ගන්න තිබුණා, කරල බර වෙලා පැහුණු පැහුණු කිරිවදින ගොයම පිච්චිලා යනකොට, කන්න තිබුණු කුරහන් ටික, බඩඉරිඟු ටික, දරුවෝ ඉස්කෝලේ යවන්න මුදලක් හොයා ගන්න තිබුණු දේ ඇස් පනා පිට වියලෙනකොට, ඇත්තටම මේ බණ අහගෙන ඉන්නවා නම් ඔය ඈත තිස්සමහාරාමයේ ඈත කෙළවරේ කතරගම පැත්තේ, මම පහුගිය දවස්වල කතරගමට වැඩම කළා. මුළු කතරගමම වේලිලා ගිහිල්ලා මං දැක්කා ලස්සන සිද්ධියක්. කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අති ගෞරවනීය රෝණුගම් මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අති ගෞරවනීය මාහිම්පාණන් වහන්සේ යාල වනේ සතුන්ට කිරිවෙහෙර රාජමහා විහාරෙන් වතුර ලීටර 24,000ක් මම දැක්ක විදියට එහෙමයි අපේ ආන්දුනේ. ඔන්න බලන්න වැඩ. පන්සලක ආන්දුරු කෙනෙක් යාලේ වනේ බොන්න වතුර නැති සතුන් මුළු යාල වනේම පිච්චිලා ගිහිල්ලා. දැන් අර යාලේ බලන්න සත්තු බලන්න ගියපු අය නෑ කවුරුවත් දැන්. ඒ සත්තු බලලාව විනෝද වුණා. ගස් යට ඇවිද්දා වතුර ටිකක් බොන්න දෙන්න කෙනෙක් නෑ. මරන්න දඩයන් කුරුමානම තියාගෙන ඉන්නවා. දැන් අපි මේ පානාතිපාතා කියන කාරණාවත් මෙතන කතා කරනවානේ පින්වත්නි. කතරගම ගිරිවෙහෙර රාජමහා විහාරාධිපති අතිගෞරවනීය නායකාඳුර කොබෝක ධම්මින්ද නායකාඳුර මේ ඔරණ පැත්තේනේ. මේ ඔරණ පැත්තේ තමයි උන්වහන්සේගේ ගම. පෞගේ දාසල උන්වහන්සේගේ ආදරණීය පියතුමා නැති වුණා. එතුමාටත් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනායි උන්වහන්සේ වතුර ගෙනහිල්ලා
දැන් කෝ මේවා ප්‍රසිද්ධ වෙනවා මේවා කියන්න එපා කවුරුවත් දන්නවද උන්වහන්සේ බෞසරයකට වතුර ගෙනහිල්ලා යාල කැලේ වතුර බොන්නේ නැතුව අසරණ වෙන සත්තුන්ට වතුර ගෙනහිල්ලා දානවා දිනකට වතුර ප්‍රමාණයක් ඒ වගේ තව හාමුදුරුවරු තව කොයි තරම් ඉන්නේ නැද්ද ස්වාමීන් වහන්සේලා මං කියන්නේ සත්තු වගේම තමයි පින්වත් මිනිස්සු අර ඈත පළාත්වල අපිට බෞසරයක් තියෙනවා නම් අපිට වතුර ටිකක් ගෙනියන්න තෙල් ටිකක් දාගෙන අපිට කොයි තරම් දෙයක්ද මේ බණහන ඇත්තෝ කල්පනා කරන්නට පින්වත් ඈ ඇත්ත වශයෙන්ම බෞසරයකින් හරි වතුර ටිකක් ගෙනිහිල්ලා පානීය වතුර ටිකක් දෙන්න මේ වතුර කියලා කියන්නේ පින්වත් දිව වේලෙන්න එන පිපාසය ආවාම ඈ පින්වත් ඒක කියලා නිම කරන්න බෑ වතුර ටිකක් බොන්නේ කොයි වෙලාවේද කියලා මිනිස්සු උස්ම ගන්නකොට ඊළඟට පිපාසය එන්නේ ඊළඟට ආහාර වේදනාව එන්නේ චූටි දරුවෙකුට කියන්න තේරෙන්නේ නැහැ පෑවිල්ල ගැන සූර්යාගේ රෞද්‍රත්වයේ රශ්මිය ගැන කියන්න තේරෙන්නේ නැහැ තේරුම් ගන්න බෑ චූටි දරුවෙකුට පොඩි තිරිසන් සතෙකුට ඒක තේරෙන්නේ නැහැ ජීවිතේ හොයාගෙන වතුර පොදක් පැම් පොදක් හොයාගෙන යනකොට මට පුළුවන් නම් වතුර බෞසරයක් අරගෙන ඈ අපිට තියෙනවා නම් බෞසරයක් වතුර බෞසරයක් අරගෙන යන්න අර ඈත ගමකට යන්න එකපාරක් නෙමෙයි සිය පාරක් හිතන්නේ නැහැ පින්නද එක පයින් අපි යනවා එක පයින් යනවා අයි සිය පාරක් හිත හිත ඉන්නේ නැහැ එක පයින් යනවා ඒ මිනිසුන්ට ආහාර ටිකක් දෙන්න පුළුවන් නම් හැමදාටම කරන්න නෙමෙයි හැබැයි කැඳ දෙන්න ආල්මිටක් දෙන්න පුළුවන් නම් අද නෙමෙයි තව ඉස්සරහට ඒ මිනිසුන්ට කොයිතරම් අමාරු වේද අපහසු වේද එතකොට බලන්න යම්කිසි ජන සමාජයක තියෙනවා නම් පුතා පානාතිපාතා මේකෙන් වෙන්වීම නෙමෙයි ඈ මේක දුරු කරනවා කියලා පරපණ නැසීමෙන් මම ඈත් වෙනවා කියලා නෙමෙයි ඉතින් අර ප්‍රදේශවලත් සමාඩ වතුර බොන්න එන සත්තු දඩයන් කරනවා මරනවා පිපාසාවට එන සතු මිනිසුන්ට ගෙවන්න උනේ ඒවා තමයි වතුර බොන්න දීලා ඈ සත්තු ඝාතනය කරලා මහා සහාසික අපරාධ කරලා මිනිස්සු කරන මහා සහාසික ක්‍රියා දැන් ලෝකයේ දිහා බලනකොට පිනවත් මිනිස්සු පස්සෙන් ඇවිල්ලා තියෙනවා එතකොට යම්කිසි ජන සමාජයක් මායි පුතා සත්ව ප්‍රාණයන්ට සත්ව පුද්ගල ප්‍රාණයන්ට ආදරය කරනවා නම් ගරු කරනවා නම් ගෞරවය දක්වනවා නම් මෙත් කරනවා නම් සුරක්ෂිත කරනවා නම් අන්න ඒ ජන සමාජය දියුණු වෙනවා ඊළඟට යම්කිසි ජන සමාජයක අනුන්ගේ දේ ගන්නෙ නැත්තම් සොරකම් කරන්නේ නැත්තම් සොරකම කියන එක නැත්නම් යම් ජන සමාජයක ඒ ජන සමාජයේ කොයිතරම් පින්වත්නි ප්‍රබෝධමත්ද මිත්‍රශීලීද කල්යාණද එබඳු පරිසරයක ජීවත් වීම කල්යාණ ඇසුරක් පතිරූප දේශයක් සුදුසු ප්‍රදේශයක් නොවේද නොවන්නේද කියලා කල්පනා කරන්න යම් ජන සමාජයක දරුමල්ලන් ආරක්ෂා වෙනවා නම් මං කාමයේ ගැන කලිනුත් දේශනා කළා දැන් අද මහා කාමක ලෝකයක් මිනිස්සු ඔක්කොම හැල්මේ කාමයේ හොයන්නේ කාමයේ පස්සේ දුවන්නේ කාමයේ ප්‍රවර්ධනය කරන්නේ ඈ විවිධ හැම තැනම ගත්තාම පිටත් කාමයේ තමයි ප්‍රවර්ධනය කරන්නේ කාම් සැපේ තමයි ප්‍රවර්ධනය කරන්නේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය තමයි ප්‍රවර්ධනය කරන්නේ දැන් ඔක්කොම ඔය ගෙවල් වල ඉන්න අය පිටත් ඔය ස්ත්‍රී පුරුෂ සම්භෝගය පස්සේ දුවනවා දුවනවා ඇල්මේ දුවනවා බිරිඳ කියන ගරුත්වේ නැහැ සැමියා කියන ගරුත්වේ නැහැ පරපුරුෂ සේවනය පරභාර්යා සේවනය ඈ පින්වත්නි සියලු තැන අවුරුදු 50ක් විතර පයින්නකන් තව අවුරුදු 10ක් 15ක් ඔය ජීවිතේ අවුරුදු 50ක් විතර වෙනකන් පින්වත්නි ඔය ඇත්තෝ කාමයන් පස්සේම දුවලා දුවලා දුවලා දුවලා දුවලා හැල්මේ හති වැටෙනවා හැල්මේ අද තියෙන අසීමාන්තික කාම ආසාවන් අද මේ පොඩි ළමයි දූලා පුතාලා මේ ඉන්න ළමයි කල්පනා කරන් ගන්න ආහාර දකින්න දේවල් දකින්න දර්ශන කනට ඇහෙන දේවල් අද ලොකු මහත් වෙච්ච දරුවෝ ඉන්නවා කියලාවත් දෙමව්පියෝ ඉන්නවා සමහරලාට බඳින වයසේ දූලා ඉන්න අම්මලා තාම බඳිනවා අම්මා බැඳපු ළමයා දුවගේ වයසේ මේවා අබුද්දස්ස කාලේ නෙමෙයිද පින්නත් අබුද්දස්ස කෝලං නෙමෙයිද ඈ අම්මා බඳිනවා දුවගේ වයසේ පිරිමි කෙනෙක් එව්වට තියෙනවනේ දැන් පින්නත් නේද ආදරයට සීමා කොයිද සුන්දර ආදරය එක ජාතියට ඇටෝ කොටලා
එක ජාතියේ හැට්ට කමිස්ස ඇඳලා අන්න ලෝකේ දේවල් ඈ මහල්ලකට උනත් ආදරය කරන පෙම් කරනවා නම් මෙවහා පින්වත්නි ලෝකේ සම්මතේ නෙමෙයිනේ. එතකොට සමහර අය කියනවා මේ අපි කැමති නම් මොකද ප්‍රශ්නේ? ඈ අපේ විමානේ අපේ ගෙදර අපේ සල්ලි මයි කාර් මයි පෙට්‍රල් ඈ ඉතින් එතකොට එහෙම තියෙනවා. එහෙම ගියොත් මේ ලෝකේ අම්මලා පුතාලා කසාද බඳින්නේ, පුතාලා තාත්තලා කසාද බඳින්නේ බලන් ගනි, තාත්තලා දූලා කසාද බඳින්න පටන් ගනි, ආච්චිලා බෑනලා කතාද බඳින්න පටන් ගනි, ආච්චිලා මුණුබුරාලා කසාද බඳින්න. මේක ලෝකයක් ඕනේ නැනේ. එන ඈ එහෙම ලෝකෙක නම් එහෙම ලෝකයක් නම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ ලෝකෙ නම් හදන්න හදන්නේ අම්මා. මේ ලෝකෙට මොනවයි මොනව වෙයිද? ජීවිත සුරක්ෂිත වෙයිද? ඈ මුසාවාදයේ බොරුව, අතේ පැලවෙන බොරු, බොරුවෙන් ජීවත් වෙන. දැන් ඔය අන්තර්ජාලය එහෙම දියුණු යුගයක තාක්ෂණික යුගයකනේ මහත්මේ බණ කියන්නේ. එතකොට බලන්න ගොඩාක් ඉන්නවනේ මේ පිනවාදි මේ පරිගණක අපරාධ කියලා නේද? වයසක මිනිස්සුන්ට කතා කරලා නොතරයි දිනුන් ඇදුණයි කියලා. කවදාවත් ඔය අම්මලා එහෙම කරන්න එපා. තියෙන 54 පොතේ තියෙන 54 බැංකු පොතේ තියෙන 54 උරුන්ට දෙනවා. ඈ ගිනුම් අංකෙ දෙන්න කියනවා, අයිඩෙන්ටි නම්බර් එක දෙන්න කියනවා, නිදන් වලින් ගත්ත තෙල් කියනවා, නිදන් වලින් ගත්තු දේවල් කියනවා, ධාතු කියනවා, ඇද්දල කියනවා. ඔය නාන ප්‍රකාර විදියට බොරු කිය කියා රවට්ට රවට්ට මුසාවාදෙන් සමහරු ඉන්නව නේද අම්මා? එල ජීවත් වෙන්නෙම බොරුවේ. ඒකටම හරියන බිරින්දෑවරුත් හම්බෙලා තියෙන මේ බණත් ආගෙන ඇති ඈ. බණත් ආගෙන ඇති. කඩේ හාල් ටික විකුණන්නේ ගුල්ලෝ ගාපු ගෙනල්ලා පොලිස් කරනවා තියාගෙන. පාම් පිටි ටික රයිසි කරනවා හලනවා තියාගෙන ගුල්ලෝ ගා. ඒක වීසි කරන්නේ ඈ. සමහරලාට දානෙට දෙන දැන් මේ පෞගේ දවසක මම දේශනාවකට වඩිනවා දන් වළඳන වෙලාව. දානි වළඳන එක වෙනසලකට වැඩියා. මට ගෙනල්ලා තිබ්බ ව්‍යංජනේ පිලුම් වෙලා. මමත් වළඳලා කටක් දෙකක්. එතකොටයි මට තේරුණේ මේක පිලුම් වෙලා. මං ඇහුවා මහත්තයා මේක පිලුම් වෙලා නේද? මේක විව්වේ කොයි වෙලාවේද? එතකොට ඒ වෙලාව ඉක්මවා යන්න ගිහිල්ලා. උදේ ව්‍යාපාර එකක් දවල්ට දෙනවා. එතකොට ඒක රත් කරලා දෙනවා කියන්නේ දවල්ට ව්‍යාපුවා කියලා. එතකොට බලන්න පිනවද ඒක වළඳලා මම දැඩිසේ රෝගාතුර වුණා. එතකොට එයා ඒක පිළිගන්නේ නැහැ. උදේ වියපු දෙයක් රත් කළා තමයි මේ දුන්නේ. සල්ලි ගත්තට හාඳුරු නමකට දානේ දුන්නේ කියලා. එතකොට මිනිස්සු වංචාවෙන් ප්‍රෝඩාවෙන් කන කෑමපතට බොන වතුර ඩිංගට ඈ මිනිසුන්ගේ දාඩිය ටිකට මිනිසුන්ගේ කඳුළු ටිකට වංචා කරන. එතකොට බොරුව මුසාවාදේ මිනිස්සු ගෙනහිල්ලාමයි පුතා දානවාලු නිරයට හරියට කුණු ගිහිල්ලා හරනවා වගේ. භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ දේශනා කළා යස්මින් භික්කවේ සමේ රාජානෝ අදම්මිකෝ හොಂತಿ. යම් කාලෙක රජතුමා අධාර්මික වෙනවද? රජු අධාර්මික නම් රාජපුරුෂයන් අධාර්මිකයි පුතා. රාජපුරුෂයන් අධාර්මිකයි නම් බ්‍රාහ්මණයන් අධාර්මිකයි. බ්‍රාහ්මණයන් අධාර්මිකයි නම් ජනපද වාසීන් අධාර්මිකයි. ඒ රටේ කුමාරවරු අධාර්මිකයි. ඒ රටේ පින්වත්නි ස්ත්‍රීන් අධාර්මිකයි, පුරුෂයන් අධාර්මිකයි, රාජ්‍ය සේවකයෝ අධාර්මිකයි. රජතුමා අධාර්මිෂ්ට වුණාම අධාර්මිෂ්ට විදියට තීන්දු තීරණ ගත්තාට පස්සේ පින්වත්නි නියම්ගම් වාසීන් ඊළඟට රට වාසීන් අධාර්මික වෙනවා. පාලනයේ අධාර්මිෂ්ට වෙනකොට පින්වත්නි හරි බරෑරුම් ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. ඊළඟට ඔය පැරණි මහාවංශයේ කතුවරයා කියනවා ඔයත් අන්න මතක ඇති කතාවක් සිරිලක නොබෝ සත්තු නොරජම්හයි කියලා. ඒ කියන්නේ ලංකාවේ නම් බෝසත් කෙනෙක් නොවන කෙනෙක් රජ නොවිය යුතුයි කියලා. ලංකාවේ රජ වෙනවා නම් ඒ ලංකාවේ රජ වෙන කෙනා පින්වත්නි බෝසත් කෙනෙක් වෙන්න ඕනේ කියලා ඔය මහාවංශේ කතුවරයා පැරණි මහාවංශේ කතුවරයා කියනවා සිරිලක නොබෝ සත්තු නොරජම්හයි කියලා. බෝසත් කෙනෙක් නොවන කෙනෙක් රජ නොවිය යුතුයි. ඒක අදටත් වලක්. ඒක මේ නෙමෙයි ලෝකේ හැම රටටම වලංගුයි. ඈ රජගෙන් තුමා ළඟ බෝසත්කමක් තියෙන්න ඕන. බෝසත් කෙනෙක් නොවන කෙනෙක් රජ වෙලා වැඩක් නැහැ. කොයි රටෙත් එකයි. මෙහෙ විතරක් නෙමෙයි. ඈ දැන් මේ බණ අහගෙන ඉන්න ඇත්තෝ කල්පනා කරන් රටේ රජතුමා පින්වත්නි ධර්ම නීතියට අනුව කටයුතු කරනවා නම් දැන් රටක රජවරු කටයුතු කරන්නේ ප්‍රධානීන් කටයුතු කරන්නේ ලෝකෙම බැලුවම
ඒ රජතුමාට තියෙනවා ලෝකේ රජවරුන්ට තියෙනවා ඒ සෑම රජවරුන්ටම ලෝකේ පාලකයන්ට එයාට තියෙනවා එක කඳවුරක් ඒ කඳවුරට න්‍යාය පත්‍රයක් ඒ න්‍යාය පත්‍රය පිළිගන්න දර්ශනයක් දහමක් එක්ක ධර්මයන් පිළිගන්නේ නැහැ ඒ න්‍යාය පත්‍රය. එතන ඒ න්‍යාය පත්‍රය හදපු අයට ආවේනික වූ සුඛ විහරණයන් සැප සම්පත් පිළිගැනීම් විශ්වාස ඇදහැලි ඒ මත නෑ. ඒ මත නෙමෙයි පින්වදී ලෝකපාලනය වෙන්න ඕන රටපාලනය වෙන්න ඕන මේ ස්වභාව ධර්මයේ නීතියත් එක්ක. මේ ගහකොළ ඇලදොල ගංගාවලට සවන් දෙන්න ඕන රජ කෙනෙක්. මේ හමන සුළඟට සවන් දෙන්න ඕන. මේ සූර්ය රශ්මියට සවන් දෙන්න ඕන. මේ දේවල් නොවන්න පින්වදී

ඒ ගැන හිතේ වපුරෝගත්තු පුරෝගත්තු අය හදපු න්‍යාය පත්‍ර අන්න ඒවා තුළ ක්‍රියාත්මක වෙලා කටයුතු කරනකොට පින්වත්නි පාලකයෙකුට ගෑස් හන්ද වෙනවා. එයා යන්නේ එක කොටසක් මුල් කරගෙන විතරයි. එක ජන කොටසක් මුල් කරගෙන විතරයි. රාජ්‍ය නායකයෙක් පාලකයෙක් වෙනවා කියන්නේ කොයි රටක හරි පින්වත්නි සියලු සත්ව පුද්ගලයන්ගේ නායකයා. එහෙම නැතුව මේ අසවල් න්‍යාය පත්‍රය පිළි නොගන්න අයට මම නායකයා නෙමෙයි කියලා කියන්න බෑ. ඈ ඒ මොන අදහස් මොන මති මතාන්තර තිබුණත් ස්වාධීන නායකයෙක් තමයි ලෝකේ ඒ ඒ රටවල් වල පින්වත්නි අධිපතීන් බවට පත්විය යුත්තේ පත් වෙන්න ඕන කරන්නේ නායකයෝ පාලකයෝ වෙන්න ඕන පින්වත්නි ගැට්ටෝ නෙමෙයි. තමන්ගේ අභිප්‍රායන් මුදුන්පත් කරගන්න නායකයෝ නෙමෙයි. ස්ව අභිප්‍රාය වෙනුවට පින්වත්නි සියලු දෙනාගේ පරාර්ථය පිළිබඳව කල්පනා කරලා අනුන්ගේ සුභසිද්ධිය පිළිබඳව දුප්පතුන්ගේ සුභසිද්ධිය පිළිබඳව කල්පනා කරලා කොයි තරම් දුප්පතුන් මේ ලෝකේ ඉන්නවද පින්වත්නි අසරණ කම් කියන්නේ මම අර මුලිනුත් කිව්වා සමහර මිනිස්සු ඉන්නව අසරණ කමේ පතුලේ කිඳා බෑලා ගෙවල් වල ලෙඩ්ඩු මානසික ලෙඩ්ඩු වහලෙ තෙමෙනවා කන්න විදියක් නැහැ කුඹුරු පාළු වෙලා ප්‍රශ්න මම නම් දන්නේ නැහැ පින්වත්නි ඔය ඇත්තන්ට ඔය තියෙන තරම් ප්‍රශ්න තියෙනවද කියලා අංග විකල දරුවෝ කැතකුණු ගොඩේ අංශභාගේ හැදිලා ඈ තව තව සමාට ගෙවීම් කරන්න ඔය ඇත්තන්ට පින්වත්නි රුපියල් 34,000ක් ලක්ෂයක් දෙකක් තිබිලා කාලා ජීවත් වෙන්න බෑ ඔය ඇත්තෝ දන්නවද රුපියල් 5000න් ජීවත් වෙන මිනිස්සු රුපියල් 1000න් 2000න් මාසෙ ගෙවන මිනිස්සු නිකන් යන්තම් ලෙව කාලා වගේ පාන් කෑල්ලක් කාලා පරිප්පු ඩිංගක් ගෙනල්ලා ඔදි ඩිංගක් අදලා අර මුට්ටියට හාල් මිටක් දාලා කැඳ ඩිංගක් බොන මිනිස්සු ලෝකේ නැත්ත නෙමෙයි. මේවා කියනකොට කවුරු හරි අහයි කවුද එහෙම තියෙන්නේ කියලා. එහෙම තියෙනවා පින්වත්නි. එහෙම තියෙනවා. නොපෙනුනාට ඕන තරම් එහෙම මිනිස්සු ඉන්නවා. ඈ ඒ තරම් මිනිසුන් ප්‍රශ්න සමහරලාට ලෙඩ රෝග පින්වත්නි කර ළඟට ඇවිල්ලා. ලෙඩ රෝගවලට බේත් ටික ගන්න තරම්වත් ශක්තියක් නැහැ. මැරෙනවයි කියලා දැනි දැනි මැරෙනවා. දැනි දැනි මැරෙනවා. ඒ තරම් අසරණයි. සමහර අය මේ ළඟදි තාත්තා කෙනෙක් මට කතා කළා පින්වත්නි. ඒ තාත්තා කියන සායනහස මගේ මුළු ඇඟේම තුවාල. හේතුවක් නැහැ. වයසක කෙනෙකුත් නෙමෙයි. මගේ දුවක් ඉන්නවා උසස් පෙළ ඉගෙන ගන්න. ඒ දුව ස්වාමීන් වහන්සේ තනියම සල්ලි හොයාගෙන පොඩි රස්සාවකුත් කරන ගමන් විභාගේ කරගන්න. මං හරි අසරණයි. මගේ නෝන ගෙදරක වැඩට යනවා. අසරණකම කියන්න වචන නැහැ සායනහස. ඇඳක වාඩි වෙලා ඉන්න බෑ. හාන්සි වෙලා ඉන්න බෑ, නැගිටලා ඉන්න බෑ, ඇවිදින්න බෑ. මුළු ඇඟේම කපාපු විශාල තුවාල. මිනිසුන්ට කරදර නම් පින්වත්නි කොයි තරම්ද. දැන් ඔය බෞද්ධ දේශපාලනය පිළිබඳව කතා කරනකොට දසරාජ ධර්ම, දස සක්විති වස්, සතර සංග්‍රහ වස්තු, ඊළඟට පංචශීල ප්‍රතිපදාව එහෙම ගැනත් කතා කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් ආරක්ෂා වෙන රටක් තියෙනවා නම් ඒ රට දෙහැමි. ඒ රටට දිනුනු ඇති වෙනවා. ඉතින් මේක රටක් විතරක් කරලා බෑ. දැන් මේ ගෝලීය සංකල්ප ඇතුලේ විශ්වව්‍යාපී සංකල්පනේ තියෙන ලෝකෙම එකතු වෙලා කල්පනා කරන්න ඕන. ප්‍රධානීන් අධාර්මිෂ්ඨ වෙන්නේ නැතුව මුළු ලෝකෙම රාජ්‍ය නායකයෝ පාලකයෝ ලෝකෙම කල්පනා කරන්න ඕන. අධාර්මික වෙන්නේ නැතුව ධාර්මික වෙනවාද කියන කල්පනාව පින්වත්නි. එතකොට බලන්න පින්වත්නි පුරෝහිතවරු, ඇමතිවරු, ගුරුවරු, පාලකයෝ මේ අය දැන් අර කතාවක් තියෙනවානේ. මේ අය අධාර්මිෂ්ඨ වුණා වෙන සිද්ධියක්. රාජ්‍ය නායකයා දුන්න දවසක් මෙන්නදි කහවණු පහ කඹ ගේන්න කියලා දුන්නේ පුරෝහිතට. පුරෝහිත මේ කහවණු පහෙන් එකක් තියාගෙන හතරක් දුන්න ඇමතිතුමාට. කහවණු හතර අරන් ගිහලා ඇමතිතුමා දොරටු පාලකයට තුනක් දුන්නා අඹ අරගෙන එන්න කියලා. ඊට පස්සේ ඒ තුන දොරටු පාලකයාගේ උයන් පල්ලට දෙකක් දුන්නා. උයන් පල්ලා එක කහවණුවක් තියාගෙන අඹ කාර්යාගෙන් කහවණුව කඹ ගත්තා. එතකොට නිතරම රට වැටිජයාට යනකොට පින්වත්නි අඩුවෙලා අන්තිම පොත්ත තමයි යන්නේ. අන්න ඒ වගේ. එදා ඉඳලාම පීඩිත රටවැසියෝ කොච්චර ඉන්නේ නැද්ද? රටවල් නිසා පීඩාවට පත් වෙච්ච අය. ජාති නිසා පීඩාවට පත් වෙච්ච අය. ඈ ඒ අයගේ ඉරණම කොයි වාගේ වෙන්නේ නැද්ද? සමාලට රටවල් වලට ಜಾති වලට වෛර කරලා මනුස්ස වෛර වර්ගයාට වෛර කරලා මිනිස් මැරිච්ච මිනිස්සු ඇති පින්වත්නි. ඈ ඒ නිසා පින්වත්නි බදු නිසා කලකෝලහල නිසා ඒ අය කුਈ තරම් පීඩාවට ලක් වෙන්නේ නැද්ද?
ඒ අය පින්වත්නි.

භවභෝග විනාශ කරගෙන එද සමහර මිනිස්සු හම්බ කරන දේවල් පිනාදී බුද්ධ භෝග වගේ. ඒ තරම් ධාර්මිකයි, ඒ තරම් ලෝභ සහගතයි. ලෝභ සහගතයි කියන්නේ පින්නාදී ප්‍රයෝජනෙට ගන්නවත් හිතෙන්නේ නැහැ. ඒ හලන දාඩිය ඇටි දැක්කම දාඩිය මුගුරු කියලා අපි කියන්නේ. ඒ අත්වල තියෙන කරගැට, කකුල්වල කරගැට, බෙලිවල තියෙන කරගැට, ඈ ඇඟේ තියෙන ඒ බාහුවල තියෙන සමහරක මේ පහරවල් ගැට ගැහිච්ච තැන්, හැම හයි වෙච්ච තැන් මස් මාංශ, ඒ තරම් බර උස්සලා, ඒ තරම් අවුවේ ඉඳලා හරියට පින්නති ටයර් පොතු වාගේ කකුල්, ඈ සමහර මිනිස්සුන්ගේ සල්ලි රුපියලක්, සමහර අයගේ ආහාර හම්බ කරගන්න දේවල්, ඒවා බුද්ධ භෝග වගේ පූජනීයයි. ඒ තරම් දුක් ඉඳලා තමයි රටවල් වලට බදු ගෙවන්නේ. රට තමන්ගේ යුතුයකම් ටික රටවැසියෝ කරනවානේ පින්නත්. චූටි චූටි මිනිස්සු ඉන්නවා නේද? ওই පොඩි පොඩි මිනිස්සු පින්නවාදී ඒ බදු ගෙවන වැඩ රටට බදු කර ගෙවන ඒවා සියලුම දේ මේ මිනිස්සු කරනවා. මේ මිනිස්සු ඒවා නොකර අරින්නේ. එහෙම වංචාවක් කරනවා නම් ඇති හැකි කෙනෙක් තමයි ඒ වංචාව කරන්නේ. චූටි චූටි මිනිස්සු බදු ගෙවනවා. රටට බදු ගෙවනවා. අය බදු ගෙවනවා. රටට සමාලලට හානියක් කරන්නේ. මොකද එයා ෆැක්ටරි කරන්නේ. එයා මේ විවිධ රසායනික වර්ග ජලයට මුදාරින්නේ. ඈ ওই පොඩි ගොවිතැනක් බතක් කරගෙන කුරුල්ලන්ට කන්න ටිකක් තියලා වතුර පොල් කටුවක් තියලා කුඹුරක් කරගෙන බොහොම ලස්සන කුඹුර කරත් වී කරල් ටිකක් ගෙනලා කුරුල්ලන්ට එල්ලලා බඩේරුම් කරල් ටිකක් කුරුල්ලන්ට ඇත ඇරලා කුරහන් කරල් ටිකක් කුරුල්ලන්ට ඇත ඇරලා සත්තුන්ට ආදරෙන් සත්තුනේ ඒ සත්තුත් පරිසරයේ ඉන්න ඕන, මමත් මේ පරිසරයේ ජීවත් වෙන්න ඕන කියලා අන්න ඒ වගේ සාර ධර්මානුකූල සංකල්ප ටිකක් ඒ වගේ අය තුල තියෙනවා පින්වත්නි. එතකොට බලන්න පින්වත්නි, දුප්පත් මිනිස්සු, අසරණ මිනිස්සු පසුතැවීමෙන් ජීවත් වෙනවා, අසරණ වෙලා ඉන්නවා. දැන් ඔයත්තන්ට දකින්න ලැබුණා මේ දුප්පත්කම අසරණකම ගැන කෙනෙකුට. ඔය පහුගිය දවස්වල පින්වත්නි ශිෂ්‍යත් විභාග ප්‍රතිඵලාව මම ආසත් නැහැ දේශනාවට දේශනා කරන්න. හැබැයි ලස්සන කතාවක් මේ ශිෂ්‍යත් විභාග ප්‍රතිඵලයේ ඔය දුප්පත්කම ගැන කියන කොටයි, ධාර්මික දිවිපෙවත ගැන කියන කොටයි අපිට ලස්සන කතාවක් ඉගෙන ගන්න තියෙනවා පින්වත්නි. මේ ලස්සන කතාව දැන් ඔය ශිෂ්‍යත් විභාගය කියලා කියන්නේ පින්වත්නි අම්මලාගේ විභාගයනේ. අම්මලා රේස් එකේ දුවන, තාත්තලා රේස් එකේ දුවන විභාගයක්. තාත්තලාට වඩා අම්මලා උසස් පාසල් ගුරුවරු රේස් එකේ දුවන විභාගයක් විදිහට තමයි මේ ශිෂ්‍යත්ව විභාගය. හැබැයි මේ පාර ශිෂ්‍යත්ව විභාගයේ ඇහැටුවැව පැත්තේ, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය පැත්තේ අද අහගෙන ඉන්නවනම්, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා අහගෙන ඉන්නවනම්, ගුරුවරු ළමයේ ගෙදරක ඇහැටුව පැත්තේ අහගෙන ඉන්නවා නම් පින්වත්නි, අම්මා නැති පොඩි කොල්ලෙක් පපුවේ සිදුරු දෙකක් තියාගෙන එයාට අම්මා උනේ අක්කා. එතනත් පුදුම කතාවක් කිව්වා බලන්නකෝ. අක්කා කියන්නේත් අම්මෙක් තමයි ලොවේ කියලා. එයාට අම්මා උනේ අක්කා, නෑව්වේ කැව්වේ පෙව්වේ අක්කා. මලියදේවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයයි ඉස්කෝලයයි. හොඳ දක්ෂ දරුවෙක්. එයා ශිෂ්‍යත් ඉහලෙන් සමත්. අම්මා නැති මල්ලිට අම්මා වෙලා, අම්මා නැති ගෙදරට අම්මෙක් කියලා පොඩි දුවක්. මල්ලි කිසිඳු උපකාරක පන්තියකට යවන්නේ නැතුව ගුරුවරුන්ගේ උදව් සහ ගෙදර උදව් ඇතුව, පාසලේ උදව් සහ ගෙදර උදව් ඇතුව ලකුණු 193ක් අරගෙන ලංකාවේ පළවෙනියා වෙනකොට ඇහැටුවව පොඩි කොල්ලෙක් පැලක ඉඳලා අලියලවල හේන් රැකලා අවුවේ පිච්චිලා. මං හිතන්නේ ඇහැටුවව පැත්ත මේ දවස්වල පායලා ගිනි ගන්න පායනවා ඇති, පිච්චෙනවා ඇති, හේන් කුඹුරු පිච්චිලා ඇති සමහරලාට මං හිතන්නේ. ඇහැටුවවේ කවුරු හරි අද මේ බණ අහගෙන ඉන්නවා නම් චූටි කොල්ලෙක් බලන්නකෝ. දැන් හැමදැනම ඇහැටුවව ඇහැටුවව කියලා මේ නම කියනවා, ගමේ නම. ඒ ගමේ නම බ්‍රෑන්ඩ් එකක් කරලා පුතා ලෝකෙට ගෙනිච්චා චූටි කොල්ලෙක්. පොඩි ශරීරයක්, නියතමානී පොඩි කොල්ලෙක්. මට මතක් වුණේ මේ චූටි පුතාගේ ජීවිතය කියනකොට, මං අර දුප්පත් ගම ගැන කියනකොට මට මගේ ජීවිතේ මතක් වුණේ පිටත්. මගේ කුඩා කාලේ මයි පුතේ ඔයාට මේ බණ කියන වරායයි සමිත හාඳුරු මමත් ඔය වාගේම චූටි කාලයක් ගත කරලා තියෙනවා. පැලේ පැල් රැකලා තියෙනවා, කුඹුරේ තාත්තගේ පස්සෙන් ගිහිල්ලා තියෙනවා, අලි එලවලා තියෙනවා මයි පුතේ. ඒ නිසා දුප්පත්කම කියන එකයි නැතිබැරිකම කියන එකයි වෙන දෙයක්. මනුස්සකම් සහ හැකියාවන් හොයන් යනවා කියන්නේ වෙන වැඩක්. ඊළඟට සමහර ලොකු පාසල් ඔක්කොගේම කට වැහුවා ඇහැටුවේ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලේ චූටි කොල්ලෙක්. ඉතල බලන්න.
ඊළඟට පින්වත්නි තාත්තට ශක්තියක් වෙන දරුවෙක් හේනේ බැලේ ගහ උඩ අලියෙනවට ගදාපු මැස්සේ ඉඳගෙන රැට පාඩම් කරන මේ පුතා ලස්සන පාඩමක් අමතර පන්ති නෑ අමතර වැඩ නෑ මෙයාගේ නම කිව්වේ ධනෝජ්ජී තීක්ෂණ කියන පුතා පින්වත්නි මෙයාගේ නම කිව්වේ එමය ඉතින් මෙන්න මේ වගේ චරිත ඊළඟට පින්වත්නි මට මතක් වෙන්නේ මේ කතාව කියනකොට සමාජයේ හැම දිනම කතා වුණා 2017 චිත්‍රපටයක් නිර්මාණය කරන අපේ රටේ නිර්මාණ ශිල්පියෙක් පහ සමත් කියලා චිත්‍රපටයක් අන්නේ චිත්‍රපටය පින්වත්නි 2026 ඇහැටුවෙන් දැක්කා වගේ එකක් තමයි අපේ ඇස්වලට ඇඳුනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක් ඇහැටුවව කියලා කියන්නේ පින්වත්නි ඉතින් මේ දරුවා විතරක් නෙමෙයි මේ වගේ දරුවෝ දැන් මම අපි මේ දිනපු දරුවෝ ගැන කියනකොට අම්මා මැරිච්ච තාත්තා මැරිච්ච මේ මහප්පලඟ හැදෙන කුඩම්මලඟ හැදෙන ආච්චි සීයලඟ හැදෙන ඇත්තටම විභාගේ ජය ගන්න බැරි වෙච්ච ඇහැටු වෙවේ විතරක් නෙමෙයි ලංකාවේ තව ප්‍රදේශවල අලියලෝන පැල් රකින්න විභාගේ දිනන්න බැරි වෙච්ච ලකුණු ගන්න බැරි වුණු සීමාවට ආපු අසරණ දරුවෝ දුප්පත් දරුවෝ ඒ වගේ චූටි දරුවෝ චූටි කෙල්ලෝ පොඩි දරුවෝ පොඩි දෝනිලා පොඩි කොල්ලෝ කොයි තරම් අද මේ බණ අහගෙන ඇද්ද අම්මා ඈත පලාත්වල පිටිසර පලාත්වල ඒ දරුවෝ ගැන කතා කරන්න දැන් ධනෝජ් ගැන කතා කළා ලකුණු 193ක් ගත්ත නිසා හැබැයි ඔය කියන ළමයි ගැන කවුරුවත් කතා කළේ නැහැ මොකද එයාලට දිනන්න බැරි වුණා ජයග්‍රහණි ගැන හැබැයි එයාලගේ කතාවත් ඔය වගේ අපිටත් හාමුදුරනේ අම්මා කෙනෙක් තියා අක්කා කෙනෙක්වත් හිටියේ නැහැ අපිටත් පාර පෙන්න ඈ අපේ පාසලේ සම්පත් තිබුණේ නැහැ ආන්දනේ අපි ශිෂ්‍යත්ව කර කර ඉනකොට අපේ පාසලේ ගුරුතුමා පෙන්ෂන් ගියා හාමුදුරනේ අපේ ගුරුතුමිය යන්න ගියා අපිට මහවසරට ගුරුතුමියක් හිටියේ නැහැ ආම්දුරනේ අපිට පොත් ටිකක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ ආම්දුරනේ අපේ පාසලේ විදුලිය නැහැ ආම්දුරනේ අපිට අපේ පාසලත් අලි කඩලා ආම්දුරනේ අපේ ගෙදරත් අලි කඩලා කන්න තිබුණු වී ටික අලි අරගෙන ගිහලා ඔය වගේ කතා පුතා හැටුවෙන් විතරක් නෙමෙයි ඔය ලංකාවේ ඔය පළාත්වල රජ රටින් ඕ පැති වලින් පිනවාදී ඕන තරම් ඇයෙනවා ඇති ඒ නිසා පින්වත්නි ඔන්න ඔය විදියට මතක තියා ගන්න ඕන තව කතාවක් මේ කතාව කියනකොට කියන්න ඕන ගලේවල කැන්දගමුව ප්‍රාථමික විදුහලේ සිසුයන් දෙන්නෙක් ලිව්වානි විභාගෙට දෙන්නව තමයි රුක්ෂාන් සුගන්ධ කියලා තරුණ ගුරුතුමෙක් එනවා මහවැලි අධ්‍යාපන පීඨේ ඉතින් ඔය තරුණයෝ ආවම වැඩ කරන්න තමයි ආසාව එයා මොකද කරන්නේ එයා හොඳට උගන්වනවා මේ දරුවෝ දෙන්නයි දූලා දෙන්නයි ඒ දූලා දෙන්න ගලේවල කැන්දගමුව ප්‍රාථමික විද්‍යාලේ දෙන්නෙක් විභාගයට ගියා මේවා ලස්සන කතා මේවා බණ කතා වගේ පුතා ඈ එතුමා කිලෝමීටර 50ක් විතර දුර ඉඳලා ඇවිල්ලා මේ දරුවෝ දෙන්න ජයග්‍රහණේ ඔය කතාව කියනකොට වෙලාව චුට්ටක් මදි වුණත් මම මේ කතාව කියන්න ඕන ඇමරිකාවේ පින්වත්නි විද්‍යාත්මක පරේසනාංශයේ ඉන්නවා උදේනි කුමුදුමාලි කියලා පරේසිකාවක් ලංකාවේ පරේසිකාවක් යුද්ධ කාලේ වෙඩිහඬ ඇහිලා බෝම්බ දැකලා බෝම්බ පුපුරනවා දැකලා ත්‍රිකුණා මලේ සේරුවාවිල සේරුණුවර මායිංගමේ දුවක් අද ඇමරිකාවේ ඇය පින්වත්නි අවතෙන් කඳවුරක හැදුනා කියලා කියන්නේ. ඇය සිස්සත්ති අසමත් මහවැලිගම නවෝද්‍යා පාසලෙන් A8යි B1ක් අරගෙන ජීවිතේ පින්වත්නි ජයග්‍රහණය කරලා කන්තරේ අග්‍රබෝධි පාසලෙන් උසස් පෙළට පෙනී සිටලා අග්‍රබෝධි පාසලට ඇය ගිහිල්ලා තියෙනවා කිලෝමීටර 60ක් විතර දුර. කිලෝමීටර 60ක් දුර ගිහිල්ලා කන්තරේ අග්‍රබෝධි පාසලට උදේනි කුමුදුමාලි පින්වත්නි සේරු නුවර සේරුවාවිල මායින් ගමෙන් ඇමරිකාවට ගිහිල්ලා වෛද්‍යවරියක් වෙන්න මේ සිහින දැකපු ඇය කුරුණෑගල මේ ඇය ෆාමසියක සහායිකාවක් විදියට වැඩ කරලා මුදල් හොයාගෙන තමයි උසස් පෙළ කරන්නේ. විශ්වවිද්‍යාලය යනකොටත් එහෙමයි. විශ්වවිද්‍යාල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරිලා පසු වෛද්‍ය පීඨයට තේරිලා පින්වත්නි ඇය අද ඇමරිකාවට ගිහිල්ලා අද ලංකාවට මම මේ ධනෝජ්ගේ කතාව කියනකොට මේ කතාව කිව්වේ පින්වත්නි ඇහැටුවෙන් ඇහෙන කතාවයි ඊළඟට සේරුණු වලින් ඇහෙන කතාවයි ඈ මේ හැම කතාවක් ඇතුළෙම තියෙන පින්වත්නි ලස්සන කතා ලස්සන ජීවිත කතා පින්වත්නි ගලේ වෙල කැන්දගමුවෙන් ඇහෙන කතාවයි මේ දියණිය පින්වත්නි උදේනි කුමුදුමාලි 2024 පළමු පන්තියේ උපාධියක් අරගෙන පින්වත්නි පේරාදෙණිය විශ්වවිද්‍යාලේ
රන් සම්මාන 8ක් තව සිස්සත්ව කෙනෙකුට ජීවිතේ එකපාරක් විතරක් ලබන්න පුළුවන් සම්මාන ගෞරව නාම ගොඩාක් මේ උදේනි කුමුදුමාලි නමට ඉස්සරහින් ලියාගෙන අද පින්වත්නි විදේශ රටකට ගිහිල්ලා ඇමරිකාවට ගිහිල්ලා පින්වත්නි නමක් තියලා තියෙනවා ලංකාවේ පොඩි කෙල්ලක් මායින් ගමකින් ගිහිල්ලා. අන්න එතකොට අම්මා කල්පනා කරන්න ජීවිතේ දිනනවා නම් දිනන්න පුළුවන්. රටවල් මොන ප්‍රශ්න තිබුණත් රටවල් අධාර්මිෂ්ඨ වෙනකොට මිනිස්සුන්ගේ ජීවිත පින්වත්නි සුරක්ෂිත නැහැ. එතකොට රටක පරිසරය හොඳට තිබුණොත් තමයි මේ දරු පරම්පරාවේ බුද්ධිය හැදෙන්නේ, ඥානිය හැදෙන්නේ, ධාර්මිෂ්ඨ වෙන්නේ, මිනිසුන් නිවන් දකින්නේ, සංසාරයේ කෙටි කරගන්නේ. ඒ මිනිසුන්ට සැනසීම සුගතිය තියෙන්නේ රට සුගති මුකට වුණොත් විතරයි. එතකොට රාජ්‍ය පාලකයෝ, නායකයෝ, පාලිතයෝ, පාලනය වෙන සියලු දෙනා කල්පනා කරන්න ඕන පින්වත්නි. හොඳ රටක් හදාගන්න හැම දිනාම ධාර්මිෂ්ඨ වෙන්න ඕන පින්වත්නි. දාන කතා, සීල කතා, සග්ග කතා නිතරම කතා කරන්න ඕන. ධාර්මික වෙන්නට ඕන පින්වත්නි. ධාර්මික උනේ නැති වුණාට පස්සේ හිරු සඳු දෙදෙනා පින්වත්නි අධාර්මික වීම නිසා ගමන් මාර්ගය වෙනස් කරනවා. ඊළඟට පින්වත්නි පැවැත්ම වෙනස් කරනවා. ග්‍රහලෝක පැවැත්ම වෙනස් කරනවා. ඊළඟට පින්වත්නි රැය දහවල වෙනස් වෙනවා. අධාර්මිෂ්ඨ වෙනකොට, ධාර්මික නොවෙනකොට. ඊළඟට මොකද වෙන්නේ? ඍතුන් වෙනස් වෙලා යනවා. මාස වෙනස් වෙනවා පින්වත්නි. විස වෙන්න ගන්නවා මේ ස්වභාව ධර්ම පරිසරය. හුළඟ වාතය පවා විස වෙන්න ගන්නවා. දෙවියෝ පොළව අතහරිනවා කියනවා. දෙවියෝ ප්‍රකම්පිත වෙනවා කියනවා. කලට වහින්නේ නැහැ කියනවා. ඊළඟට භෝග හානි වෙනවා පින්වත්නි. අස්වැන්න අඩු වෙනවා. අස්වැන්න අඩු වෙනකොට අස්වැන්න වැඩි කරගන්න විවිධ උපක්‍රම මිනිස්සු කරනවා. ඒ කරනකොට නිරෝගීමත්කම බිඳිලා මිනිස්සු මැරෙනවා, ලෙඩ වෙනවා, මිනිස්සුන්ට අල්පායුෂ ඇති වෙනවා. දැන් ඔන්න අද උතනින් ධර්ම දේශනාව නවත්තන්න හදන්නේ. එනත් නවත්තන්න හදන්නේ අර ශිෂ්‍යත්ව විභාගයෙන් දෙවෙනි තැන දිනාගත්තු මාතර අකුරැස්සේ පෝරඹ විද්‍යාලයේ සඳින්මි එනායාදීනියත් ආදරෙන් මතක් කරන ගමන් එයා තමයි දෙවෙනියා වුණේ ලංකාවෙම. ලංකාවෙම දෙවෙනියා වුණේ එයා තමයි. ඉතින් ඒ නිසා එයාවත් මතක් කරන ගමන් බණ අවසන් කරන්න හදන්නේ මේ දේශනාවේ ඉතුරු දිගුව ලබන සතියට එකතු කරන ගම. එකතු කරන ගම. අද ප්‍රාර්ථනා කරනවා ධාර්මිෂ්ඨ වීමයි අධාර්මිෂ්ඨ වීමයි පිළිබඳව තව දේශනාවක් ලබන සතියට මෙහි දිගුවක් විදියට ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අද පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන එපින්වන්ත පිරිස සිහිපත් කරනවා මාතරේ රත්තොට හුණු කැටියේ පදිංචි යූජී ආර්යවති මහත්මිය විසින්, පරලොව සැපත් මාටින් පියාණන්, සෝමාවති මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. අතිපූජ්‍ය කැටවල හීමාලෝක හිමියනේ ඔබ වහන්සේ අහගෙන ඉන්නවා නම් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තරමක් රෝගාතුර වෙන්න අපේ විචිත්‍ර ධර්ම කතික කැටවල හීමාලෝක අපේ හාමුදුරනේ සමරසේකර, නන්දා, රාණී, ශීලා, ධම්මිකා ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ට, සිරිල් කුමාරසිංහ ස්වාමියාට, වයෝමී පියුමී දූවරුන්ට, මිස්සක ඉන්ද්‍රජිත් බෑනාවරුන්ට හා සසිඳු නිහන්සා ජෙනුල යන මුණුබුරු මිනිබිරියන්ටත්, නෙතෙෆෙම් අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම තමයි පින්වන්ත දේශකයන් වහන්සේට රටවැසියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම තමයි මාතලේ රත්තොට හුණු කැටියේ පදිංචි යූජී ආර්යවති මහත්මිය විසින් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඔබතුමියගේ ප්‍රාර්ථනාවන් සඵල වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවා. අද දේශනාව නතර කරන්නේ ලබන සතිය නතර කරපු තැනින් නැවත ආරම්භ කරන බලාපොරොත්තු වෙන් පින්වත්නි. ඉතින් ඔබතුමියටත් මේ පින් හේතු ආසනාව වේවා, රටවැසියන්ටත් මේ පින් හේතු ආසනාව වේවා, නිවන් සුව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද ප්‍රාර්ථනා කරනවා අපේ විහාරස්ථානේ ඒ ස්වාමින් වහන්සේලාගේ කුටි සකස් කරගෙන යනවා අපි මේ දවස්වල. ඉතාම උද්‍යෝගයෙන් මේ වස් කාලයේ කටයුතු කරගෙන යනවා. දෙයත්තටම මම වැඩ ඉන්න කුටිය පවා බොහොම පැරණි ආරම්භක යුගයේ හදාපු බොහෝම අබල දුබල වෙච්ච කුටියක්. ඉතින් ඒ කුටිය හදන කටයුතු අපි කරගෙන යනවා. අපි ආරාධනා කරනවා 071-2-5-3 අපිට කතා කරන්න. 071-2-5-3 අපිට කතා කරන්න. මේ කටයුතු කරගන්න මේ වස් කාලේ උදව් වෙන්න කියන පින්බර ආරාධනාව, උපකාර කරන්න කියන පින්බර ආරාධනාව අදත් වරායායි සමිත හාමුදුරුව විදියට
හෝමාග මහල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානය වෙනුවෙන් සිද්ධ කරමින් මේ විදියට සෙත් ප්‍රාර්ථනා කරනවා අපි ඔබ හැම දෙනාටම. කල්

0: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැමත නිවන් සුව ලැබේවා
1: සාදු සාදු සාදු නෙතෆම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා ලංකාපට්ටන සමුත්‍රකිරි නමාමි මේ උතුම් වූ පින්කමට ඔබටත් දායක වෙන්නට හැකියාව තිබෙනවා ලංකාපටුන රජමහා විහාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ මුදුන්මල් කඩ විදිහට සලකන උතුම් දළදා සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කළ පුදබිම දන්තේමාලා කුමරුන් විසින් ඉරෙන ඒ පුදබිම මේ වන විට යළි ප්‍රතිනිර්මාණය කරමින් පවතින්නේ මහා සංඝරත්නයේ නේකවිද ආරක්ෂාව මැද විවිධාකාරූ පීඩා තිබුණු සමය යුද්ධ සමයේ එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මේ කඳුරක් විදිහට පවත්වාගෙන හිටිය ඉතින් මේ සියලු පීඩා මතින් නැවතත් නගා සිටවන උතුම් වූ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ උතුම් ධාතු මන්දිරයේ පියස්ස අපි ඔකොත් වෙලා ගොඩනගමු. ඒ පියස්ස ගොඩනගන්න ඔබ කරන්න තියෙන්නේ ලංකා බැංකුවේ කොළුපිටිය දෙවන ශාඛාවේ පූජා නමින් තියෙන ගිණුම 84 79 43 85 මේ අංකය 84 79 43 85 කියන අංකය දරන ගිණුමට ඔබේ නොමසුරු දායකත්වය බැර කරන්න. ඒ අතරේ ඔබට නෙතෆම් රේඩියෝ ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන් 0777 77 25 214 අංකයෙන්. ඒ වගේම මතක් කරන්න ඕනේ දඹදිව යන්නට ඔබ බොහොම ප්‍රිය කරනවා නම් ඔන්න ඔක්තෝබර් මාසයේදී ඔබට හැකියාව තිබෙනවා සාංචි පුදුබිමත් වන්දනා කරන්නට. මේ සඳහා ඔබ කතා කරන්න ට්‍රැවල් නෙත් ආයතනයට 0766 716 3872 අංකයට. ධර්මයේ සුරේ නෙතෆම් රේඩියෝවෙන් සැනසීමට දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කරන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. අද නෙතෆම් ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.

Nyt.fm. Ferit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව්බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit Spirit Mandebeer. Mandebeer. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nette fem. Nette Ferit Mandebær. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මයේ අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණ

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.